0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානා කොට වදාළේ පාදුර ගංගුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ විශාරද පූජ්‍ය මීගස්වැවේ

0: 105 FM 93.7 La Khanda Radio ITN
1: ලකන අගිනින වෙලාව දෙපහයි විනාඩි 40

0: ජීවිතය දිනන්නට positive vibes with charge.
1: අයිබෝවන්, සුබ දවසක්. ඈත සුන්දර ගමක හිටිය කම්මැලි තරුණයෙක්. මිනිස්සු එයාට කිව්වේ කම්මැලි කොල්ලා කියලා. මොකද උදේට ඇඳෙන්න නැගිටින්න ගෙදරට උදව් වෙන්න අම්මා තාත්තා කියන කිසිම වැඩක් කරන්න එයා කැමති වුණේ නැහැ. එයාගේ එකම පුරුද්දුනේ දවස පුරාම කල්පනා කර කර මහන්සි නොවී ලෝකෙ දිනන පහසු ක්‍රම ගැන හීනමවන එක විතරයි. මොකදනේ මෙච්චර මහන්සි වෙන්නේ? අකුරු කරලා ගොවිතැන් කරලා මහන්සි වෙනවට වඩා ලේසියෙන් ජීවත් වෙන ක්‍රමයක් තිබුණනම් කියලා මේ තරුණයා නිතරම අම්මට මැසිවිලි නැගුවා. දවසක් උදේ අම්මයි තාත්තයි මේ තරුණයාගේ කම්මැලිකම නිසා හොඳටම බැන්නා. අනේ ඔයා වගේ කම්මැලියෙක් මේ ලෝකෙම නැතුව ඇති. අදවත් මොනවාරි වැඩක් කරලා පෙන්නන්න අම්මා තරහෙන් කෑ ගැහුවා. අම්මගේ තරහත් එක්කම මේ තරුණයා තීරණය කරනවා මේ ගේන් පැනලා යන්න. මම මේ ගෙදරින් යනවා. වෙන කොහේ හරි ගිහිල්ලා මහන්සි නොවී සැපෙන් ජීවත් වෙන හැටි මං අම්මටයි තාත්තටයි පෙන්නනම් කියලා කෑ ගහපු ඔහු වනාන්තරයේ දිහාවට දුවගෙන ගියා. ටික දුරක් දුවගෙන ගිහිල්ලා කැලේ මැදදී ඔහු හොඳටම මම්මුලා වුණා. ඉරත් බැහැලා යමින් තමයි තිබුණේ. වන සතුන්ගේ බිහිසුණු ශබ්ද ඇහෙන පටන් ගත්තාම මේ තරුණයා ලොකු බයකින් ගහ පාමුල ඉඳගෙන හිටියා. ඒ වෙලාවේ අසල තිබුණු අමුතු එළියක් එක්ක අද්භූත ස්ත්‍රියක් ඔහු ඉදිරියේ මත වුණා. පුතේ, මම දන්නවා ඔයා මහන්සි වෙන අකමැති කම්මැලි කෙනෙක් කියලා. අන්නර පේන ගෙදරට යන්න. එතෙන්දී ඔයාට මායාකාරී භාණ්ඩ තුනක් හමුවෙයි කියලා ඒ ස්ත්‍රිය අතුරුදහන් වුණා. තරුණයා සතුටින් උඩ පනින්න පටන් ගත්තා. මං කිව්වේ දැන් නම් මගේ දුක සදහටම ඉවරයි. එහෙම කියලා ඔහු අර ස්ත්‍රිය පෙන්වපු ගෙදර දිහාවට දුවගෙන ගියා. ඒ ගේ ඇතුලේ අර ස්ත්‍රිය කිව්ව විදිහටම භාණ්ඩ තුනක් තිබුණා. එකක් මායා තැටියක්. ඕනෙම රසවත් කෑමක් ඉල්ලපු ගමන් මවල පෙන්වන්න පුළුවන් විදිහේ තැටියක්. ඊළඟට තිබුණේ මායා තේ පෝච්චියක්. ඕනෑම උණුසුම් බීමක් ක්ෂණිකව හදලා දෙන්න මේ පෝච්චියට පුළුවන්. ඊළඟට තිබුණේ මායා මල්ලක්. ඒකට යම්කිසි වස්තුවක් දාපු ගමන් ඒවා සදහටම අතුරුදන් වෙලා යන එක තමයි මේ මල්ලේ විශේෂත්වය වුනේ. මේ තරුණයාට තිබුණේ මාරම කම්මැලිකමක් වගේම ඉක්මන් මනසක්. එයා කල්පනා කළා මේ තැටියයි තේ පෝච්චියයි දෙකම අතේ අරගෙන යන එක කොච්චර අපහසු වැඩක්ද. මම මේ දෙකත් අර මායා මල්ලටම දාලා ලේසියෙන් අරගෙන යන්නම් කියලා කිසිම කල්පනාවක් නැතිව මායා තැටියත් තේ පෝච්චියත් ඒ මායා මල්ලට දාලා තද කරගත්තා. ඊට පස්සේ හරිම ආඩම්බරේ දැන් මන් තමයි මේ ලෝකෙ ඉන්න වාසනාවන්තයා කියලා හිතාගෙන අර මායා මල්ල උස්සගෙන කැලෙන් එළියට ආවා. නමුත් ගෙදරට ඇවිල්ලා අම්මට පෙන්වන්න හිතාගෙන මායා මල්ලේ කට ඇරලා බැලුවා. පුදුමයක මහත. මල්ල ඇතුලේ කිසිම දෙයක් තිබුණේ නැහැ. තැටියකුත් නැහැ, තේ පෝච්චියකුත් නැහැ. එතකොටම තරුණයට මතක් වුණා අර මායා මල්ලේ තියෙන විශේෂත්වය. ඒකට දාන ඕනෑම දෙයක් සදහටම අතුරුදහන් වෙනවා. මේ තරුණයාගේ අනුවණකම සහ කම්මැලිකම නිසා ඔහුට ලැබලා තිබුණු වටිනාම වස්තු දෙකත් සදහටම නැති වෙලා ගෙහින් තිබුණා. මේ තරුණයා බිම්ෙඳගෙන අඳන්න පටන් ගත්තා. ඒ වෙලාවේ අර අද්භූත ස්ත්‍රිය ඔහුට පෙන්ලා මෙහෙම දෙයක් කිව්වා. මතක තියාගන්න, මහන්සි වෙන්නේ නැතුව කිසිම උත්සාහයක් නැතුව කෙටි ක්‍රමවලින් ජීවිතේ ජය ගන්න හදනවා කියලා කියන්නේ මෙන්න මේකට. මහන්සි වෙලා වැඩ නොකර මේ ලෝකේ කිසිම දෙයක් දිනා ගන්න බැහැ කියලා ඒ මායා ස්ත්‍රිය තරුණයාට පැහැදිලි කරලා දුන්නා. පහවදා උදෑසන ඉඳන් ඒ තරුණයා සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ඔහු කම්මැලිකම අතහැරලා දැම්මා. පාසල් ගියා, අම්මට උදව් කළා, ගොවිපලේ මහන්සි වෙලා වැඩ කළා. අමාරු වැඩ පවා උත්සාහයෙන් ජය ගන්න ඔහු පුරුදු වුණා. අවසානයේදී ඒ කම්මැලි කොල්ලම ගමේ හැමෝගේම ආදරේ දිනාගත්ත දක්ෂ සාර්ථක තරුණයෙක් බවට පත් වුණා. මතක තියාගන්න, ඉංග්‍රීසියෙන් කියමනක් තියෙනවානේ, there are no shortcuts to success කියලා. ජීවිතේ සාර්ථක කරගන්න කම්මැලිකම අතහැරලා මහන්සි වෙන්නම වෙනවා. අමතක කරන්න එපා, සාර්ථකත්වයට කෙටි පාරවල් නැහැ. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට positive vibes with charming.

0: වෙලාව 2:00 විනාඩි 2යි.
1: මේ පැයේ මොල්ව මතක් කිරීම සුරේකිමු මගතොට.
2: පාර මාරු වීමේදී පදික මාරුව නිතරම භාවිතා කරන්න. නැත්නම් පොලිස් නිලධාරියෙකු සිටින ස්ථානයකින් පාර මාරු වෙන්න.
1: සුබ ගමනක්. පරිස්සමින් කිහිපෙන්න.

0: අයිබෝන් සබෝදෑසනක් අද ඔක්තෝබර් මාසේ නවවෙනිදා සිකුරාදා දවස තවත් සතියක් මේ විදිහට අවසන් කරන්නයි අපි සූදානම් වෙන්නේ. අවසන් වන සතියේ ආරම්භයයි මේ විදිහට අද ලක්හඬ මෝර්නින් නිවුස් එක අපි පටන් ගන්න සූදානම් වෙන්නේ. අදත් අපි සූදානම් ලංකාවේ වගේම ලෝකයේ සිදුවුණු දේවල් පිළිබඳව දේශීය පුවත්පත් නිල වෙබ්බඩ විසා ලක්හඬ ප්‍රවෘත්තිංශයෙන් එන තොරතුරු ලක්හඬ මෝර්නින් නිවුස් ඇලර්ට් තුලින් ඔබට කියන්න. අපි අවධානය යොමු කරනවාද සියලුම පුවත්පත්වල ප්‍රධාන සිරස්තලයේ විදිහට සටහන් කරලා තියෙන ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් තොරතුරු වලට තනි තනි පුද්ගලයින්ට නීති හදන්න බැහැ. සිරගත භික්ෂූන් පිළිබඳව නව නීති සැකසීමට කමිටුවක් ජනපති මහසංගරුවනට දුන් පොරොන්දුව ඉටු කරයි. අද උපාලි කරුණාරත්නයි වාර්තාව අරගෙන එන්නේ. මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව දිනමින පුවත්පත් තොරතුරු සටහන් කරනකොට අනිකුත් පුවත්පත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. රටේ නීති තිබියදී තනි පුද්ගලයින් වෙනුවෙන් නියෝග දෙන්න මා ලෑස්ති නැහැ. භික්ෂූන් හිරගේ රැඳවීම නව නීති ගේන්න කමිටුවක් ත්‍රෛනිකායික මහසංගරුවන හමුවේ ජනපති කියයි කියලා අද සඳහන් කළ තියෙන ලංකාදීප පුවත්පත. ඒ වගේම දෙවැනි පුවත්පතේ සටහන බන්ධනාගාරයේ ඉන්න භික්ෂූන්ට අදාළව නවනීති වහම ගේනවා. මහසංගරුවන හමුවේ ජනපති කියයි නවනීති අධ්‍යයනය කරන කමිටු වාර්තා සති දෙකක් ඇතුළත දෙන්න. තනි පුද්ගලයන් වෙනුවෙන් නියෝග දෙන්න මා සූදානම් නැහැ. බන්ධනාගාර නිලධාරීන් වැඩ කර ඇත්තේ තියෙන නීතියට අනුව. ඔවුන්ට දොස් කියා පළක් නැහැ. රටේ නීතියක් තිබේදී මෙහෙම කරන්න කියන්න මට බැහැ. මගේ කැමැත්ත රටේ නීතිය නොවිය යුතුයි කියලායි සඳහන් වෙන්නේ. නීතිපති, අධිකරණ අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු අමාත්‍යාංශය, බන්ධනාගාර නිලධාරීන් සහ බන්ධනාගාර කොමසාරිස් කමිටුවට ඇතුළත් කියලායි අද සඳහන් කරලා තියෙන්නේ. දිවයින පුවත්පතමේ සම්බන්ධයෙන් තොරතුරු විදිහට අපි ඩෙල් නිවුස් පුවත්පතටත් අවධානය යොමු කරනවා. President Hall's special discussion with Mahasangha. New regulations when monks are produced in court after study soon. Will not issue orders for separate individuals. For the Moon detail, President Andru Kumar Dissanayake stated that a committee would be appointed to review and amend the existing laws governing the manner in which Buddhist monks are detained in prison and taken outside prison premises and to introduce new standing orders and regulations. අද මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වලට අපි අවධානය යොමු කරන දෙවැනි පුවත්පතේ සටහනටයි. මේ අවධානය භික්ෂූන් වහන්සේලා බන්ධනාගාරය තුලදී රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරව ගෙන යන ආකාරය ගැන පවතින නීති සංශෝධනය කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ සඳහන් කළා. ගලගොඩත්තේ ඥානසාර හිමියන් අධිකරණය හමුවට පැනවීමේදී උන්වහන්සේ මුහුණපෑ තත්වය ගැන පවතින ආන්දෝලනය හමුවේ මහා සංඝරත්නය සමග ඊයේ දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. දිවයින පුවත්පත ඒ විදිහටයි තොරතුරු සටහන් කරන්න. අපි දිනමින පුවත්පතට අවධානය යොමු කරමු. මේ සම්බන්ධයෙන් අද තොරතුරු සටහන් වෙන්නේ කොහොමද කියලා බලන්න. භික්ෂුන් වහන්සේලා බන්ධනාගාරයේ තුල රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳව පවතින නීති සංශෝධනය කරමින් නව නීත්‍ය නියෝග සහ රෙගුලාස් ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළා. නීතිපති, අධිකරණ අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු අමාත්‍යාංශය, බන්ධනාගාර නිලධාරීන් සහ බන්ධනාගාර කොමසාරිස්වරයා ඇතුළත් වන අන්දමින් එම කමිටුව පත් කරන බවත් සති දෙකක් ඇතුළත එම කමිටුව මේ පිළිබඳව අධ්‍යයනය කළ සංශෝධන ඉදිරිපත් කිරීමට එම කමිටුව පත් කරන බවත් එහි භික්ෂූන් වහන්සේලාට බලපාන කොටස් මහා සංඝරත්නය සමග සාකච්ඡා කර අනුරූප ලෙස වෙනස් කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළා. එසේ නොමැතිව නීති තිබියදී තනි පුද්ගලයන් වෙනුවෙන් නියෝග ලබා දීමට තමන් සූදානම් නැති බවත් නීතිය වර්තමානයේ උචිත නොවේ නම් කළ යුත්තේ නිසි පරිදි නීතිය සම්පාදනය කිරීම බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නා කියලා තමයි අද දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විදිහට සටහන් කරන්නේ. එතකම අද සඳහන් කරලා තියෙනවා සිලම් පුවත්පත්වල මේ රියදුරන්ගේ වැරදි අල්ලන්න පෞද්ගලික බස්වලට AI කැමරා කියලා. මේ සම්බන්ධයෙන් අද ඡායාරූපත් සමගින් විතරතුර සටහන් කරලා තියෙන පුවත්පත්වල අපි අවධානය යොමු කරනවා. ඩේලි නිවුස් පුවත්පත්වල ඩේලි නිවුස් පුවත්පත්වල මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා. Rule of law, a must to boost investor confidence, minister said. Anti-corruption bill passed. For the more detail, leader of the House and Transport, Highways and Urban Development Minister Bimal Ratnayake told Parliament that the success of anti-bribery efforts depends on the honest service of public officials at all levels who fearlessly fulfill their national and humanitarian responsibilities. අද මේ සම්බන්ධයෙන් ලක්ෂණ ප්‍රවෘත්තිංශයත් තොරතුරු සටහන් කරනවා. අපි අහලා බලමු මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද බිමල් රත්නායක මහතා සඳහන් කරන්නේ කියලා. මේ වංචා දූෂණ වලට එරෙහි රජයේ වැඩපිළිවෙල කුමන බාධක එල්ලුවත් අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවයි ඔහු සඳහන් කළේ. අපි අහලා බලමු මේ සම්බන්ධයෙන් තොරතුරු.
1: නීතියට බය වෙන්න ඕන. තනිකර පුද්ගලයන්ට නෙමෙයි නීතියට බය වෙන්න ඕන. අපි එවැනි අධිකරණයක් තියෙන රටක් වුණාම අපි විශේෂම ආර්ථිකය පැත්තෙන් ගත්තොත් දේශීය සහ විදේශීය වශයෙන් ගත්තොත් අපිට ආයෝජන කරන්න ව්‍යාපාර කරන්න මිනිස්සු බය නැතුව කටයුතු කරනවා. අපේ පුරුද්දක් තියෙනවා. පෝල් කගා මේ කරා මේක හොඳ වෙනවා. ලීක්වානියු කරා මේක හොඳ වෙනවා. ඒක ලංකාව වෙනකොට ඒක හොඳ නැහැ. සමහර ඒරියාස් තිබුණා රාජපක්ෂලගේ හෙංචයෝ තමයි ඒවා කන්ට්‍රෝල් කරන්නේ. නැත්තම් රනිල්ලගේ හෙංචයි. නැත්තම් අමුතු තගාලා. අද එක තගෙක් නැහැ. අද ඩෙල්ෆ් ඉඳලා දෙවුන්දර තුඩුවට එක චන්දෙන්පත් ආණ්ඩු විතරයි. දැන් ගොඩක්ම මතු කරන දෙයක් තමයි දැන් වර්තමානයේ මේ කෙරෙන අත්අඩංගුවට ගැනීම, දඬුවම් දීම, පරිපාලි ගැනීම ලෙස අර්ථකථනය කරනවා. අපි දූෂණ නිරුද්ධව සටන් කරනවා. අපි අත් දෙක මුස්සනවා. හැබැයි දූෂිතයෙක්ට උසාවියෙන් දඬුවමක් දුන්නම එතකොට දඩේම 2015 අදත් අතර කාලෙදී අත්අඩංගුවට අරගත්තු හරි වැරදිකරු වෙච්ච හරි උසාවියෙන් දේශපාලනඥයන් සහ ප්‍රධාන පුද්ගලයන් 50 දෙනෙක්ගේ පිළිමද තොරතුරු මම මෙතන අද හැන්සාත් කරනවා. පරිපාලි ගැනීම නම් එහෙනම් මේ අලුතෙන් විය යුතු දේවල්. අතරමඟ ඒගොල්ලන්ගේ තියෙන යාළු හිතවත්කම්මට මේ පරීක්ෂණ කරේ නෑ. විමර්ශනීයදාරින් කොන්ද තිබෙච්ච නිසා මෙතර දුර ගියා. ඩීල් දාලව බේරගත්තා. 19 ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජයග්‍රහණය කරාට පස්සේ ඒවා සදාකාලිකවම එක්ක හැංගුවා නැත්තම් ඉවත් කළ දැන්.
0: ශිරන්ති අද ඇස්වාට්ටුවට මේ සම්බන්ධයෙන් සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරනවා. ලංකාදීප පුවත්පත, දිවයින පුවත්පත, ඒ වගේම දිනවෙන පුවත්පත් තොරතුරු සටහන් කරනවා. මේ සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරමු වැඩිදුර තොරතුරු වලට. රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද කොළඹ ජාතික අක්ෂිරෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරි සේනක පල්ලිතැන්න මහතා මාධ්‍ය හමුවේ සඳහන් කළා කියලයි වාර්තා වෙන්නේ. මේ සම්බන්ධයෙන් අද ඇතුළු පිටුවල දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරලා තියෙනවා. එසේම අය කොළඹ පෞද්ගලික රෝහලක් වෙත ඉදිරිපත් නොකිරීමට තීරණය කර ඇති බවත් මෙම දෙපාර්තමේන්තුව සඳහන් කළා. මෙම සැකකාරිය ඊයේ බන්ධනාගාර රෝහලේ විශේෂඥ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කළ බවද සේනක පල්ලිතැන්න මහතා වැඩිදුරටත් සඳහන් කළා කියලා තමයි අද දිවයින පුවත්පත සටහන් කරන්නේ තොරතුරු විදිහට. එතකම මේ කතානායකට එරෙහි විශ්වාස භංගයට පළමු අත්සන සජිත්ගෙන් කියලා තද සඳහන් කරලා තියෙනවා. ලංකාදීප පුවත්පතත් සටහන් කරනවා කතානායක විශ්වාස භංගය අද බාර දෙයි කියලා. මේ සම්බන්ධයෙන් ඩේලි නිවුස් පුවත්පතත් තොරතුරු සටහන් කරලා තියෙනවා. Opposition readies NCM against Speaker. For the more in detail, the process of signing the no confidence motion to be brought by the opposition against Speaker Dr. Jagat Wickramaratne commenced yesterday at the office of the leader of the opposition in Parliament. අද මේ සම්බන්ධයෙන් සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරනකොට අපි අවධානය යොමු කරනවා අද දිවයිනට අකිත පෙරේරාගෙන එන වැඩිදුර තොරතුරු වලට. කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට විරුද්ධ විශ්වාස භංග යෝජනාවක් අත්සන් කිරීම ඊයේ පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී ආරම්භ වුණා කියලායි සඳහන් වෙන්නේ. මේ සම්බන්ධයෙන් අද ඇතුළු පිටවල දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරලා තියෙනවා. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් ඇතුළු පිටවල තොරතුරු සටහන් වෙන්නේ කොහොමද කියලා බලන්න. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මේ සිදු වුණා. ඔහු මෙම විශ්වාස භංග යෝජනාවට ප්‍රථම අත්සන තැබුවා කියලායි සඳහන් වෙන්නේ. අනතුරුව ඊට අත්සන් තැබීමට විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් එක්ුණා. මෙම විශ්වාස භංග යෝජනාව අද දින පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත වාර දීමට විපක්ෂය බලාපොරොත්තු වෙනවා කියලා තමයි අද සඳහන් කරලා තියෙන ඡායාරූපත් සමගින් මේ සම්බන්ධයෙන් අද තොරතුරු සටහන් කරලා තියෙනවා. අපේ කෙටි විරාමයක් ලබා ගන්නයි සූදානම් වෙන්නේ. මේ විරාමයෙන් අනතුරුව තවත් පුවත් රැසක් ඔබ වෙත ගෙනෙන්නත් අපි බලාපොරොත්තු වෙනවා. රැඳ සිටින FM 93.5 FM 93.7 ලක්හඬ මෝර්නින් නිවුස් ඇලර්ට් එක. ලකන මෝර්නින් නිවුස් ඇලර්ට් අහගෙන ඉන්න වෙලාව උදේ 6:13.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සම්පත් නතරයි හඳුන්වා දෙන වාසි ටිකට් පටින් දිනපතා රුපියල් ලක්ෂ 10 5 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් ඈ කිදලා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි. දෙන්නේ මාරාතිකයි.
3: ඔබ දන්නවාද වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 95,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. සෞඛ්‍යංශ අනාවරණය කරන පරිදි දැනට 72 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන්න අනවශ්‍ය කැලිකසල වතුර එකතු වන ස්ථාන විනාශ කරන්න ඩෙංගු වසංගතය මෙරටින් තුරන් කිරීමට ඔබත් දායක වන්න.
4: ඩෙංගු මාරාතිකයි. දශක තුනක ලක්හඬ අභිමානීය සමගි නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස්. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට 4 දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස් FM 93.5 FM 93.7 ලක්හඬ Radio ITN.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ මෝර්නින් නිවුස් ඇලර්ට්.
1: වෙලාව 6 විනාඩි 18 වෙනකොට ලක්කඩ මෝර්නින් නිවුස් ඇලර්ට් සමගින් අපි සෝදානම් පුවත්පත්වල වාර්තා කරලා තියෙන තොරතුරු ඔබ වෙත අරගෙන එන්න. ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලය අල්ලස් කොමිසම ඇල්ලූ 226න් 55ක් දේශපාලකයෝ. හිටපු කැබිනට් ඇමතිවරුන් 16ක්, හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් 3 දෙනෙක්, හිටපු මහ ඇමතිවරයෙක්, හිටපු ඇමති බිරියෝ 4ක් ඒ අතර කියලයි සඳහන් වෙන්නේ. සුජිත් හේවාජුලිගේ සහංජුල මහේක වීරරත්නයි අද වාර්තාව අරගෙන ඉන්නේ. ලංකාවේ අපරාධ නීතියට හයියක් ලැබී ඇත්තේ දැන්. මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මැති සභේදී කියයි. අද ලංකාදීප පුවත්පත තොරතුරු සටහන් කරනවා වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන්. අල්ලස් කොමිසම 2024 ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති 226 දෙනාගෙන් 55 දෙනෙකුම දේශපාලනඥයන් බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ සඳහන් කළා. අද මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවලයි තොරතුරු සටහන් වෙන්නේ. අපි අවධානය යොමු කරමු. අපි අත්අඩංගුවට ගත්තේ හාල් මැස්සෝ නෙවෙයි, තෝරු මෝරු. 2024 ඔක්තෝබර් සිට 2026 ඔක්තෝබර් දක්වා අල්ලස් කොමිසමේ නඩුවලින් හිටපු කැබිනට් අමාත්‍යවරුන් 16ක් වරදකරුවන් වෙලා තියෙනවා. මේ පිරිසේ හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් 3 දෙනෙක් ඉන්නවා, හිටපු මහ ඇමතිවරුන් 2 දෙනෙක් ඉන්නවා, හිටපු අමාත්‍ය බිරින්දෑවරුන් 4 දෙනෙක් ඉන්නවා, ඒ වගේම හිටපු අමාත්‍යවරුන්ගේ දරුවන් 7 දෙනෙක් ඉන්නවා, ප්‍රාදේශීය සභා සභාපතිවරු, නගරාධිපතිවරුන් 6 දෙනෙක් ඉන්නවා. එයිද ඔහු ප්‍රකාශ කළා. ලංකාවේ අපරාධ නීතියට හයියක් ලැබී තිබෙන්නේ දැන් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. එදා අපරාධය සංස්ථාපනය වී තිබුණත් විමර්ශනවලින් එය යටගසා තිබූ බවත්, අධිකරණය නීතිපති දෙපාර්තමේන්තුව කේන් වී ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා. ඔහු මෙසේ පැවසුවේ දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳව විවාදයේදී කියලයි අද සටහන් කරන්නේ. තවත් දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා ලංකාදීප පුවත්පත. රට සමාගම් ෂෙඩ්වල ඩීසල් සහ පෙට්‍රල් යලි නැහැ. යොහන් බහසුරයි අද වාර්තාව අරගෙන ඉන්නේ මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පතට. විදේශීය ඉන්ධන සමාගම් ඉන්ධන සපයන පෙරවුම්හල් රැසක් ඊයේ දිනේ නැවත ඩීසල් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් නොමැතිවීම හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවයට පත් වුණා කියලයි අද සඳහන් කරලා තියෙන්නේ. එම තත්වය හමුවේ පාරිභෝගික ජනතාවට ඩීසල් සොයා සිපෙට්කෝ පිරවුම්හල් සොයා යෑමට සිදු වූ අතර ඔක්ටේන් 92 පෙට්‍රල් ලබා ගැනීමට පැමිණි ජනතාවට වැඩි මිලට ඔක්ටේන් 93 සහ 95 පෙට්‍රල් ලබා ගැනීමට සිදු වුණා. මෙම තත්වය හමුවේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් අසල කෙටි පෝලිම් නිර්මාණය වූ අතර එහිදී ජනතාව අපහසුතාවයට පත් වුණා කියලත් සඳහන් වෙනවා. තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උසස් නිලධාරියෙකුගෙන් ඊයේ පසුරුවේ කළ විමසුමකදී ඔහු සඳහන් කළේ සයිනොපෙක් ආයතනය ඉන්ධන සැපයුම සම්පූර්ණයෙන් මත් හිටුවා ඇති බවත්, සෙසු සමාගම් දෙකකද ඉතා අඩු සැපයුමක් කරන බවත් කියලයි වැඩිදුර තොරතුරු විදිහට අද ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. එතෙක්ම ලංකාදීප පුවත්පතටමයි නැවතත් අවධානය අද සඳහන් කළ තිනවා ක්ෂය රෝගීන් 6300ක් දැනටමත් හඳුනාගෙන. රසාංජලි වාසලයි අද වාර්තාව අරගෙනවිල්ලා තියෙන්නේ. මෙරටින් ෂේරෝගීන් 6300ක් පමණ හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස් මහතා සඳහන් කරනවා. ෂේරෝගේ තවමත් මෙරටින් තුරන් කර නැතයිද ඔහු සඳහන් කළා. මෙරට ෂේරෝගී ප්‍රතිකාර සේවා සක්‍රියව පවත්වාගෙන යාම සඳහා ඉන්දිය රජය විසින් වටිනා පරිත්‍යාග රැසක් කර තිබෙනවා. ඒ අතර රුපියල් කෝටි 5කට වැඩි වටිනා ෂේරෝග මර්ධන ඖෂධ තොගේ නිල වශයෙන් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යංශය වෙත බාර දුන් අවස්ථාවේදී පෙරේදා හොමසේ සඳහන් කළා කියලා තමයි අද වාර්තා කරන්නේ මේ සම්බන්ධයෙන් තොරතුරු. එතෙක්ම අපි මේ ලක්කඩ ප්‍රවෘත්තිංශයටත් අවධානය යොමු කරන්න සූදානම්. මේ ලිංගාශ්‍රිත රෝග සම්බන්ධයෙන් තද වාර්තා කරලා තියෙනවා. ලිංගාශ්‍රිත රෝග ඉහළ යාම සඳහා මද්‍රව්‍ය භාවිතයේ බලපෑමක් පවතින බවට තහවුරු වී තිබෙනවා කියලා වෛද්‍යවරුන් අවධාරණය කළා තියෙනවා. ඒ රටමේකට ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී වෛද්‍ය සත්‍යාහිරත් එහිදී අදහස් පළ කළා. අපි අහලා බලමු මේ සම්බන්ධයෙන් කොයි විදිහේ අදහසක්ද පළ කරලා තියෙන්නේ කියලා.
2: මද්‍රව්‍ය පාවිච්චි කරනකොට දැන් ගොඩක් වෙලාවට මද්‍රව්‍ය විඳ ගන්නකොට සෞඛ්‍ය ගැටලු ගොඩක් තියෙනවා. ඒ කියන්නේ එකපාරටම ඕවඩෝස් වෙලා මැරෙන එක ඉඳලා ඒගොල්ලන්ට සාමාන්‍යයෙන් සරව ගෙඩි හැදෙන එක, ඒ වගේම විසබීජ ලේවලට ගිහිල්ලා HIV හෙපටයිටිස් ඒ වගේ දේවල් හැදෙන එක වෙන රටවල් වගේම අපිත් HIV අඩු කිරීමේ ගොඩක් සාර්ථක වෙලා තියෙනවා. අන්සේෆ් සෙක්ස් කියන්නේ ආරක්ෂාව නැතුව පවත්වන ලිංගික සම්බන්ධකමක්. ඒ වගේම මද්‍රව්‍ය පාවිච්චි කරන අය අතර මද්‍රව්‍ය විඳ ගන්න දේවල් ඒ වගේ දේවල් ගොඩක් හේතු වෙනවා මේ HIV ඒ වගේම ලිංගාශද රෝග ඒ වගේම හෙපටයිටිස් ඒවා බෝ වෙන්න. සාමාන්‍යයෙන් අපේ HIV ඉස්තිමෙන්තුව 9000ක් විතර තියෙන්නේ. අපි බේත් ගන්න අය බැලුවොත් 152යි. 2022 ඉඳලා අපේ HIV ටික ටික අවුරුද්දෙන් අවුරුද්දට අපි හඳුනාගෙන නම්බර්ස් ටිකක් වැඩි වෙනවා. ඉස්සර අපි 2022ට කලින් අවුරුද්දට 500ක් වගේ හොයාගත්තා නම් දැන් 600 700 800 වෙලා
1: තියෙනවා. It's more than the Daily News newspaper. Salaries of all in government sector will rise with 2027 budget. Prime Minister said. For the more in detail, Prime Minister and Education, Higher Education and Vocational Education Minister Dr. Haruni Amalasuri announced in Parliament that salaries of government employees will be increased through the 2027 budget. She stated that while appropriate measures are being taken to resolve the salary anomalies of teachers through the Public Service Commission, government employees' salaries would also be raised with via the 2027 budget. අද මේ සම්බන්ධයෙන් දින මෙන පුවත්පත තොරතුරු සටහන් කරනවා. 2027 අයවැය නොත් රජයේ සේවක වැටුප් පිහලට සනා විජේ කොන්සා සඳයා කරුණාරත්නයි වාර්තාව අරගෙන එන්නේ. 2027 අයවැය යෝජනාව මගින් රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා කියලායි සඳහන් වෙන්නේ. මේ සම්බන්ධයෙන් අද ඇතුල් පිටුවලත් තොරතුරු සටහන් කරලා තියෙනවා. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වලට. 2027 අයවැය සම්බන්ධයෙනුයි මේ සඳහන. ඒත් එක්කම මේ සම්බන්ධයෙන් අද අනිකුත් පුවත්පතුත් තොරතුරු සටහන් කරලා තිබුණා. අපි ඒ සම්බන්ධයෙනුත් අවධානය යොමු කරමු. අද මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පතේ සටහන කොයි විදිහටද සටහන් වෙන්නේ කියලා අපි වාර්තාවට අවධානය යොමු කරන්නයි සූදානම් වෙන්නේ. කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ පැවති 2027 වසරට අදාළව නව ඉලක්ක සමාලෝචන රැස්වීමට එක්වෙමින් අගමැතිවරිය මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කළා. සමස්ත අමාත්‍යාංශයේ සියලු ආයතනයන්හි 2026 වසරේ මේ දක්වා ප්‍රගතිය සහ 2027 වසරේ අපේක්ෂිත නව ඉලක්ක පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරුණා. මුල් අමාවිය පෝෂණය, අධ්‍යාපන සහ රැකවරණය පිළිබඳව අපේක්ෂිත ඉලක්ක 90 2027 වසරේ මුල් භාගයේ තුල පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳව ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඊට අවශ්‍ය කටයුතු කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයට අනුබද්ධිත මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය විසින් අධ්‍යාපන අමාත්‍යාංශය සහ ජාතික අධ්‍යාපන ආයතනය සමග එක්ව ප්‍රසම්පාදනය කරනවා කියලායි සඳහන් වෙන්නේ. ඊට සමගාමීව පෙර පාසල් ඇතුළු මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සඳහා ජාතික ප්‍රමිතීන් හඳුන්වා දීම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සමග එක්ව මේ වන විට කරමින් පවතිනවා. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සහ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සමග එක්ව මෙම වසර ආරම්භයේදී හඳුන්වා දුන් පෙරපාසල් දරුවන්ගේ චාර්යාත්මක සංවර්ධනය සහ ධනාත්මක ආකල්ප ඉහළ නැංවීම උදෙසා සෙටප් ව්‍යාපෘතියේ මීළඟ අදියරද එළඹෙන වසර තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතයි කියලයි අද මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විදිහට දිනමින පුවත්පත තොරතුරු සටහන් කරන්නේ. ගල් අඟුරු සමාගම රුපියල් බිලියන 17ක් රඳවාගෙන තිබෙනවා. බලශක්ති ඇමති කියයි අද මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පතේ විදිහට සටහන් කරනකොට ලංකාදීප පුවත්පත සටහන් කරන්නේ බාල ගල් අඟුරු පාඩුව කෝටි 1576ක්. බලශක්ති ඇමති මැති සභේදී කියයි කියලයි අපි අවධානය යොමු කරන මුලින්ම දිනමින පුවත්පතට. ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු සැපයීම නිසා වන දඩ මුදල් සහ අපකරය ලෙස රුපියල් බිලියන 16.989ක් ලංකා ගල් අඟුරු සමාගම රඳවාගෙන තිබෙන බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කළා. මේ සම්බන්ධයෙන් අද ඇතුල් පිටුවලයි දීර්ඝ විස්තරයක් සහිත තොරතුරු සටහන් කරලා තියෙන්නේ. ගල් අඟුරු ප්‍රමිතියෙන් බාල වීම හේතුවෙන් අතිරේකව විදුලිය ලබා ගැනීම වෙනුවෙන් සහ අත්‍යවශ්‍ය මෙහෙයුම් කටයුතු පවත්වා ගැනීම වෙනුවෙන් මේ දක්වා වැය කර තිබෙන මුදල රුපියල් බිලියන 15.7 4 බව අමාත්‍යවරයා සඳහන් කළා. අමාත්‍ය අනුර කරුණාතිලක මහතා මේ බව සඳහන් කළේ ස්ථාවර නියෝග යටතේ මතු කර තිබූ ප්‍රශ්නයකට පිළිතුරු දීමට පෙර කරුණු පැහැදිලි කිරීමක් කරමින්. හිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සඳහන් කළ කරුණු සම්බන්ධයෙන් තද දිනමින පුවත්පත සටහන් කරලා තියෙනවා. ඒත් එක්කම මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පතේ සටහනට අපි අවධානය යොමු කරමු. අද ඇතුල් පිටුවලයි මේ සම්බන්ධයෙන් උතරතුරු සටහන් කරලා තිබුණේ. අපි අවධානය යොමු කරනවා මේ සම්බන්ධයෙන් සුජිත් හේවාජුලිගේ සහ අංජන මහික වීරරත්න ගෙනෙන තොරතුරු වලට. මෑතකදී මෙරටට ආනයනය කෙරුණු බාල තත්වයේ ගල්ලඟුරු හේතුවෙන් ශ්‍රී ලංකාවට රුපියල් කෝටි 1576කට වඩා වැඩි පාඩුවක් සිදු ඇති බව වරාය නාවික සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ සඳහන් කළා. ඔහු මෙසේ පැවසුවේ අමාත්‍යංශ නිවේදනය යටතේ කරුණු ඉදිරිපත් කරමින් කියලායි සඳහන් වෙන්නේ. බාල ගල්ලඟුරු ආනයනය නිසා ඇති වූ මූල්‍යමය පාඩුව සහ පිරිවැය කිසිසේත්ම විදුලි පාරිභෝගිකයන් මත නොපටවන්නේ යැයි රජය සහතික වන බවත් අනුර කරුණාතිලක මහතා වැඩිදුරටත් සඳහන් කළා කියලා තමයි අද ලංකාදීප පුවත්පතේ සටහන. ඒත් එක්කම අපි ලංකාදීප පුවත්පතටම අවධානය යොමු කරනවා. චාමර සම්පත් අද අල්ලස් කොමිසමට ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ රෝෂන් තුෂාරයි වාර්තාව අරගෙනන්නේ. බදුල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දස්සනායක මහතා අලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත අද උදෑසන 9ට කැඳවා තිබෙනවා. අලස් කොමිෂන් සභාව විසින් පවත්වාගෙන යනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රශ්නකර ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මන්ත්‍රීවරයා කැඳවා ඇති බව කොමිෂන් සභා ආරංචි මාර්ග තොරතුරු අනාවරණය කළා. කොමිෂන් සභාව හමුවේ අද උදේ 9ට පෙනී සිටින ලෙස මිටි ඉහතදී මන්ත්‍රීවරයාට දැනුම් දී තිබෙනවා. සිදු කරන ලද දැනුම් දීම අනුව මන්ත්‍රීවරයා කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතයි කියලයි අද සඳහන් කළ තියෙන්නේ මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විදිහට. එතකම රිය අනතුරකට මාලිමා මන්ත්‍රී චන්දනට ඇප අද සඳහන් කළ තියෙන සෙළුම් පුවත්පත් මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරනවා. දැරියන් හයක් අපයෝජනය කළ ඕස්ට්‍රේලියාවේ ලාංකික හිමිනමක් අවුරුදු 13ක් හිරේ. පිරමීඩ ලොක්කන් දෙදෙනෙකුට රට ගමන් තහනම්. දූෂණ විරෝධී කෙටුම් පත සම්මතයි. අද මේ විදිහටයි තොරතුරු සටහන් කරලා තියෙන්නේ පුවත්පත්වල සිරස්තල විදිහට. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මේ විරාමයෙන් අනතුරු අපි ඔබ වෙත ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. රැඳී සිටින FM 93.5 93.7 ලක්කඩ මෝර්නින් න්ියවස් අලට් එක. ලක්කඩ මෝර්නින් න්ියවස් අලට් අහගෙන ඉන්න වෙලාව උදේ 6:30.
0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්කඩ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්කඩ.
1: වෙලාවද 6:31. අපි සුදානම් මේ දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් මැදින් ලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් වුණේ කොහොමද කියලා බලන්න. ඊයේ ඔක්තෝබර් මාසයේ 8 බ්‍රහස්පතින්දා දවස මහජන සම්පත 6334 ජයග්‍රහී දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණේ C ඉංග්‍රීසි අක්ෂරය, වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය, ජයග්‍රහී අංක, අංක 6, අංක 9, අංක 7, අංක 1, අංක 5 සහ අවසානයේ අංක 3 විදිහට සටහන් වෙනවා. ගොවිසෙත 4576 ජයග්‍රහී දිනුම් වාරයේ G ඉංග්‍රීසි අක්ෂරය, වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය, ජයග්‍රහී අංක සටහන් වෙනවා. අංක 29, අංක 37, අංක 42 සහ අවසානයේ අංක 60 විදිහට. මෙගාපව 2682 ජයග්‍රහී දිනුම් වාරයේ R ඉංග්‍රීසි අක්ෂරය, වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය, ජයග්‍රහී සුපිරි අංකයේ අංක 14, අනිකුත් ජයග්‍රහී අංක සටහන් වෙනවා. අංක 23, අංක 25, අංක 65 සහ අවසානයේ අංක 72 විදිහට. ධන නිධානය 2364 ජයග්‍රහී දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා. G ඉංග්‍රීසි අක්ෂරය, වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය විදිහට සටහන් වෙන්නේ. ජයග්‍රහී අංක සටහන් වෙනවා අංක 9, අංක 20, අංක 37 සහ අවසානයේ අංක 50 විදිහට. එතකම හඳහන 1643 ජයග්‍රහී දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා. මිතුන ලග්නයේ වාසනාවන්ත ලග්න සංකේතයේ විදිහට සටහන් වුණේ. ජයග්‍රහී අංක 23, අංක 24, අංක 38 සහ අවසානයේ

වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරේ. ජයග්‍රාහී අංක අංක 3, අංක 9, අංක 8 සහ අවසානයේට අංක 0 විදිහටයි සටහන් වෙන්නේ. සුබ දවසක්. 450 ජයග්‍රාහී දිනුම් බාරය අරගෙන බලන්න ඔබ මිලේදීගත් සුබ දවසක් උතරේ පතේ සටහන් වෙලා තියෙන ජයග්‍රාහී ලග්න සංකේතය කන්‍යා ලග්න සංකේතයද කියලා. ජයග්‍රාහී අංක සටහන් වෙනවා අංක 13, අංක 20 සහ අවසානයේට අංක 46 විදිහට. ජීවිතයේ සිනේට වාසනාවේ ආශිර්වාදය. ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. ලක්ෂණ මෝර්නින් න්ියුස් වල ටාගෙනින් වෙලා උදේ 6:33.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: ලකන මෝර්නින් නිවුස් වලට අහගෙන ඉන්න වෙලාව 2:38යි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශකහතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
3: ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
4: ලක්කඩ සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
0: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9:00

සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

වෙලාවද 6:40 ඔබ නැවතත් ලක්කන මෝනින් නිවුස් සලට් සමගින් අපි සූදානම් දින මෙන පුවත්පතට අවධානය යොමු කරන්න. අපි විරාමයට ප්‍රථමව සඳහන් කළා අපේ සූදානම් දින මෙන පුවත්පතට අවධානය යොමු කරන්න. අපි විරාමයට ප්‍රථමව සඳහන් කළා මේ රියානතුරකට අත්අඩංගුවටගත් මාලිමා මන්ත්‍රී සූර්යාරච්චිට ඇප කියන ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් අපි වැඩිදුර අවධානය යොමු කරමු ඒ සම්බන්ධයෙන් තොරතුරු වලට. අද මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පතත් තොරතුරු සටහන් කරලා තියෙනවා. රියානතුරකට අත්අඩංගුවටගත් මාලිමා මන්ත්‍රී සූර්යාරච්චිට ඇප කියලායි සඳහන් කරලා තියෙන්නේ. වැඩිදුර තොරතුරු ඇතුල් පිටවලයි සඳහන් වෙන්නේ. අතුරුගිරිය පොලිස් වසමේ පනාගොඩ මැදමණ්ඩිය ප්‍රදේශයේදී පෙරේදා රාත්‍රියේදී සිදු වූ රියානතුරක් සම්බන්ධයෙන් පොලිසියෙන් අත්අඩංගුවටගත් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූර්යාරච්චි මහතා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද සඳහන් කළ තියෙන මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අපි අවධානය යොමු කරනවා. ඇතුල් පිටුවලට තොරතුරු සටහන් වෙන්නේ කොහොමද කියලා බලන්න. මේ සම්බන්ධයෙන් අද අනිකුත් පුවත්පත් තොරතුරු සටහන් කරලා තියෙනවා. රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහරින ලෙස හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ නියෝග කළා කියලා තමයි අද සඳහන් කරලා තියෙන්නේ. ඒත් එක්කම සඳහන් කරලා තියෙනවා සිදුවිය සම්බන්ධයෙන් නැවත නඩු විභාගයේ 2027 වර්ෂයේ මැයි මාසේ 5 වෙනිදා නැවත කැඳවෙන ලෙසත් මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූර්යාරච්චි මහතා 7 වෙනිදා රාත්‍රියේ තම පෞද්ගලික කටයුත්තක් සඳහා අතුරුගිරි ප්‍රදේශයේ සිට ගොඩගම් ප්‍රදේශයේ දක්වා තමන්ට අයත් කාර් රථයෙන් ගමන් කරමින් සිටියදී මේ වනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ කියලා තමයි අද මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විදිහට දිනවින පුවත්පත තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. එතකම අපි අවධානය යොමු කරන්න සූදානම් මේ දූෂණ විරෝධී පනත් කෙටුම් පත සම්මතයි කියලා සඳහන් කරලා තියෙනවා. අද ලංකාදීප පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. අපි මේ සම්බන්ධයෙන්ුත් විරාමයට ප්‍රථමව සඳහන් කළා. දූෂණ විරෝධී පනත් කෙටුම් පත පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව ඊයේ සම්මත කෙරුණා. පනත් කෙටුම් පත පිළිබඳව දෙවැනි වර කියවීමේ විවාදය ඊයේ පැවතුණා කියලායි සඳහන් වෙන්නේ. ඒත් එක්කම අද සඳහන් වෙනවා 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යනු ශ්‍රී ලංකාවේ අල්ලස සහ දූෂණය මැඩලීම සඳහා වූ පවතින නීති ඒකාබද්ධ කරමින් සහ බලගන්වමින් සම්මත කරන ලද ප්‍රධානතම නීතිමය රාමුවයි. රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සිදුවන වංචා අල්ලස් හා දූෂණ ක්‍රියා වැළැක්වීම විමර්ශනය කිරීම සහ ඒ සඳහා දැඩි දඬුවම් ලබා දීම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ස්වාධීනව කටයුතු කිරීමට සහ පුළුල් බලතල ලබා දීමට නව පනත් කෙටුම් පත මගින් විධිවිධාන සලසා තිබෙනවා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. එසේම රාජ නිලධාරීන් සහ දේශපාලනඥයින් තම වත්කම් සහ බැරකම් නිසලෙස ප්‍රකාශ කිරීමේ විධිවිධානද මෙම පනත් කෙටුම් පතට ඇතුළත් වෙනවා කියලත් අද වාර්තා කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විදිහට ලංකාදීප පුවත්පත්. දැරියන් 6ක් අපයෝජනය කළ ඕස්ට්‍රේලියාවේ ලාංකික හිමි නමක් අවුරුදු 13ක් හිරේ. විමුක්ති ශ්‍රොද්‍රිගෝ යද මේ සම්බන්ධයෙන් වාර්තාව අරගෙන එන්නේ. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර විහාරස්ථානයකට පැමිණි බාලවයස්කාර දැරියන් 6 දෙනෙකු ලිංගික අපයෝජනයකට ලක්කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ එහි විහාරාධිපතිව සිටි නාවුටුන්නේ විජිත නැමැති 71 හැවිරිදි හිමි නමකට වසර 13කුත් මාස 2ක සිරදඬුවමකට එරට අධිකරණය නියම කර තිබෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒ අනුව විජිත හිමියන්ට අවම වශයෙන් වසර 9කුත් මාස 4ක් සිරදඬුවම විඳීමට සිදුවනු ඇති බවත් අද සඳහන් කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විදිහට දඬුවම නියම කළ විනිසුරු ප්‍රදීප් තිවානා ප්‍රකාශ කළේ විජිත හිමියන්ගේ ක්‍රියාව දැරියන් සහ ඔවුන්ගේ මව්පියන් තිබූ විශ්වාසයේ බරපතල ලෙස පාවා දීමක් බවයි. ආරක්ෂිතව බෞද්ධ ඉගැන්වීම් ඉගෙන ගැනීම සහ ඒවා පිළිපැදීම සඳහා පැමිණි දැරියන් ආගමික ස්ථානයක් තුළදී අපයෝජනයට ලක් කර ඇති බවයි විනිසුරුවරයා පෙන්වා දුන්නේ කියලත් අද වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා ලංකාදීප පුවත්පත. මේව තමයි අද දවසේදී පුවත්පත් වල ප්‍රධාන සිරස්තල විදිහට සටහන් වෙලා තියෙන්නේ. ඒ දෙකම මේ අපේ දිනමින පුවත්පතට අවධානය යොමු කරනවා. අද සඳහන් කළ දින ඕපන් පේපර් යටතේ වාහන විකුණන්න එපා. මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන්
නිවේදනයක් කියලා තමයි අද වාර්තා කළ තියෙන්නේ. සුභාෂිනී සේනානායක අද වාර්තාව අරගෙන එනවා මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විදිහට. අපි අවධානය යොමු කරමු. ඉදිරි විවෘත පත්‍රිකා යට ඉදිරියේදී විවෘත පත්‍රිකා යටතේ රථවාහන අලෙවි කිරීමෙන් වළකින ලෙස මෝටර් රථවාහන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ජනතාවට දන්වා සිටියා කියලා තමයි සඳහන් කරන්නේ. ඒත් එක්කම ඇතුල් පිටුවලත් අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවල තොරතුරු සටහන් වෙන්නේ කොහොමද කියලා බලන්න. අද අනෙකුත් පුවත්පත්වලත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා. ඕපන් පේපර්ස් යටතේ වාහන විකුණන්න එපා කියලා තමයි කියන්නේ. පැවරුම්කරු සහ පැවරුම් ලාභියා විසින් MTA 6 නැමැති ලේඛනය අත්සන් කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අදාළ පිටපත යොමු කරන ලෙස ඒ කොමසාරිස් ජෙනරාල් විශ්‍රාමිකයා වයිස් මාර්ෂල් තුෂාර ඉන්දුනිල් ප්‍රනාන්දු මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙනවා. රථවාහන යොදා ගනිමින් රට තුළ සිදුවන විවිධ නීති විරෝධී කටයුතු පාලනය කිරීම සහ එවැනි වංචනිකයන්ගෙන් සාමාන්‍ය ජනතාව ආරක්ෂා කිරීම මෙහි අරමුණ බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ කියලා තමයි අද දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. එතකම අද සඳහන් කරන බරපතල අපරාධ විමර්ශනයේට ජනාධිපති නියෝගයෙන් CCIB රඳවා ගැනීමේ ස්ථානයක් ලෙස නම් කරයි සමන්මලි ප්‍රියශාන්ති වාර්තාව අරගෙන ඉන්නේ. සංකීර්ණ අපරාධ, මිනිමැරුම්, සංවිධානාත්මක අපරාධ, සයිබර් අපරාධ, නීති විරෝධී වත්කම් සහ මිනිස් ජාවාරම් ආදී බරපතල අපරාධ විමර්ශනය සඳහා නාරහෙම්පිට කම්කරු කාර්යාල ගොඩනැගිල්ලෙහි පවත්වාගෙන යන මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවා ගැනීමේ මධ්‍යස්ථානයක් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිල වශයෙන් නම් කර තිබෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. අපි කෙටි විරාමයක් ලබා ගන්නයි සූදානම් වෙන්නේ. මේ විරාමයෙන් අනතුරු අපි සූදානම් තවත් පුවත් රැසක් ඔබ වෙත ගෙන එන්න. ලක්කන මෝර්නින් න්ියුස් සලතුලේ විදේශ පුවත්, ක්‍රීඩා පුවත් සහ කාටුන්ස් රැඳී සිටින්න කියලා ආරාධනා කරන FM 93.5 93.7 ලක්කන මෝර්නින් න්ියුස් සලට එක වෙලා උදේ 6:48.

0: දිනමල රාත්‍රි 7ට ලක්කනෙන්
1: සංගීතහන දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice
2: අපි සොයන
1: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice.

0: මෙලව දෙහය විනාඩි 54 අවිසූදානම් විදෙස් තොරතුරු වලට අවධානය යොමු කරන්න. සෞදි ගුවන්තොටුපළ දෙකකට හූති මිසයිල ප්‍රහාරයක්. 3 දෙනෙක් මරුට 36කට තුවාල කියලා යද සඳහන් කළ තියෙන. අද චෛරුපත් සමගින් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. සෞදි අරාබියේ අබ්බා ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ රියාද් අගනුවර පිහිටි කිං කාලේජ් ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉලක්ක කර ගනිමින් හූති සංවිධානයේ නෙළවූ බැලිස්ටික් මිසයිල සහ ඩ්‍රෝන් ප්‍රහාරවලින් සිවිල් වැසියන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති අතර තවත් පුද්ගලයින් 36 දෙනෙකු තුවාල ලැබූ බව වාර්තා වෙනවා. ඒ අලුයම් මේ ප්‍රහාර මාලාව සිදු වී ඇති බවත් අබ්බා ගුවන්තොටුපළ ප්‍රහාරයෙන් මොරොක්කෝ සහ ඇල්ජීරියානු ජාතික කාන්තාවන් 2 දෙනෙකු සහ රියාද් ගුවන්තොටුපළෙන් සුඩාන ජාතිකයෙකු ජීවිතක්ෂයට පත් වූ බව එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය නිල වශයෙන් තහවුරු කර තිබෙනවා කියලා තමයි අද සඳහන් වෙන්නේ. යුද්ධ 8ක් අවසන් කළා. ට්‍රම්ප් යාලිට නොබෙල් ශාමතා ත්‍යාගයේ ඉල්ලයි කියලායි සඳහන් වෙන්නේ. අද ලෝ පුරා විවිධ කලාපවල උද්ගත වූ යුද ගැටුම් 8ක් අවසන් කිරීමට සමත් වූ බව ප්‍රකාශ කරමින් මෙවර නොබෙල් ශාමතාගේ සඳහා සුදුස්සා තමා බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා කියලායි සඳහන් වෙන්නේ. පසුගිය වසරේදීද නොබෙල් ශාමතාගේ ඉල්ලා සිටි ඇමරිකානු ජනාධිපතිවරයා ඊයේ දවල් මන්දිරයේදී ඕවල් කාර්යාලයේදී සඳහන් කර ඇත්තේ ලොව කිසිදු පුද්ගලයෙකු සිදු නොකළ ක්‍රියාවන් තමා සිදු කර ඇති බවයි. නොබෙල් සාහිත්‍ය ත්‍යාගය කැනේඩියානු ලේඛිකා ඇන් කාසන්ට. අද ඇගේ ඡායාරූපයකුත් සමගිනු මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළා තියෙන්නේ. ඒත් එක්කම බොලිවුඩ් සිනමාවේ විශිෂ්ට රංගන ශිල්පී නානා පටේකර් මියයි කියලත් සඳහන් කරලා තියෙනවා. චරිතාංග නළුවෙකු ලෙස බොලිවුඩ් සිනමාවේ දැවැන්ත ප්‍රතිරූපයක් ගොඩනගාගත් සුපිරි නළු නානා පටේකර් මෙලොවින් සමුගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ගෝවා පළාතේ පිහිටි සිනමාවේදී හදිසි හෘදයාබාධයකට ලක්වීමෙන් පසු රෝහල් ගත කර 75 හැවිරිදි පටේකර් රෝහලේදී අවසන් හුස්ම හෙළූ බව ඔහුගේ පුත් මල්හාල් පටේකර් තහවුරු කර තිබෙනවා කියලා තමයි අද වාර්තා කළා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අතේ පිහිටි සිනමාවේදී හදිසි හෘදයාබාධයකට ලක්වීමෙන් පසු රෝහල් ගත කර 75 හැවිරිදි පටේකර් රෝහලේදී අවසන් හුස්ම හෙළූ බව ඔහුගේ පුත් මල්හාල් පටේකර් තහවුරු කර තිබෙනවා කියලා තමයි අද වාර්තා කළා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් වැඩිදුරතරතුරු විදිහට එදකම අධ්‍යාපන ගැටළු වලට විසඳුමilla බෙල්ජියමේ ශිෂ්‍ය විරෝධතා කියලා සඳහන් වෙනවා. දැන් පසුගිය දින කිහිපෙදී අපි සඳහන් කළා ප්‍රංශයේ මේ විදිහට ශිෂ්‍ය විරෝධතා පැවැත්වෙනවා කියලා. මේ විදිහ තමයි අද විදේශතරතුරු සටහන් කරලා තියෙන පුවත්පත්වල. අපි සෝදානම් ක්‍රීඩා පිටුවට අවධානය යොමු කරන්න. ක්‍රීඩා තොරතුරු මොනවද කියලා හොයලා බලන්න.
1: ස්පෝර්ට්ස් රවුන්ඩප්.
0: ශ්‍රී ලංකා පාකිස්තාන 20-20 පළමු තරගය අද. සුසිල් ජයකොඩි අද වාර්තාව අරගෙනනේ. සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත 20-20 තරගාවලියේ පළමු තරගය අද පාකිස්තානයේ රාවල්පින්ඩිහිදී ආරම්භ වීමට නියමිතයි. මෙම තරගයේ ශ්‍රී ලංකා වේලාවෙන් සවස 6:30ටයි ආරම්භ වීමට නියමිතව තිබෙන්නේ. ජාත්‍යන්තර 20-20 ඉතිහාසයේ පාකිස්තානය සමග තරඟ 30කට සහභාගී වී තිබෙන අතර ඉන් තරඟ 18ක ජය පාකිස්තානයටත් තරඟ 12ක ජය ශ්‍රී ලංකාවටත් හිමි වී තිබෙනවා කියලා අද සඳහන් කළා තියෙනවා. ධනංජය නායකත්වයෙන් යයි. නායකත්වයේ වගකීම ඊළඟ පරම්පරාවට පැවරිය යුතු බව පවසමින් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට්

0: කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. ඒ ඉල්ලා අස්වීම හේතුවෙන් හිස්වූ ටෙස්ට් නායකත්වයට කුසල් මෙන්ඩේස් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නව නායකයා ලෙස නම් කර තිබෙනවා කියලා අද සඳහන් කරලා තියෙනවා ක්‍රීඩා තොරතුරු විදිහට. ශ්‍රී ලංකා පාකිස්තාන බංගලාදේශ වයස 19න් 15 කාන්තා 26 තරගාවලිය ශ්‍රී ලංකා යෞවනියෝ යලිත් පාකිස්තානයේදී දිනුම් සංජනා කාවින්දිගෙන් සුපිරි ඉනිමක් කියලා සඳහන් වෙනවා. පාකිස්තානයේ ෆයිසලාබාද් ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 19න් 15 බාලිකා තුන්කොන් 26 ක්‍රිකට් තරගාවලියේ බංගලාදේශ 19න් 15 බාලිකා කණ්ඩායම අතර පැවැත්වෙන තරගයෙන් බංගලාදේශ කණ්ඩායම පරදා කඩුලු 6ක සුපිරි ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා 19න් 15 බාලිකා කණ්ඩායම සමත් වුණා කියලායි අද වාර්තා කරලා තියෙන්නේ. මෙතනම ක්‍රීඩා තොරතුරු විදියට සටහන් වෙන්නේ අපි සූදානම් කාටුන්ස් වලට අවධානය යොමු කරා.
1: කාටුන්ස්
0: අංජනගේ කාටුනේ දිනමින අද සඳහන් වෙනවා. හොරු අල්ලද්දි කෙඳිරි ගන්න එපා කිව්වා නේද? අල්ලයි කිව්වට මෙහෙම අල්ලයි කියලා කවුද හිතුවේ බං කියලා තමයි සඳහන් වෙන්නේ. එකම අපි ලංකාදීප පුවත්පතටයි අවධානය යොමු කරන්නේ. ලංකාදීප පුවත්පත සඳහන් වෙනවා. හොරු අල්ලද්දි කෙඳිරි ගන්න එපා කිව්වා නේද? අල්ලයි කිව්වට මෙහෙම අල්ලයි කියලා කවුද හිතුවේ බං කියලා තමයි සඳහන් වෙන්නේ. එකම අපි ලංකාදීප පුවත්පතටයි අවධානය යොමු කරන්නේ. ලංකාදීප පුවත්පතේ පංකජ රුවින්දගේ සරදම් අකුණු වලින් පරිස්සම් වෙයන්. ඔව් පැණි වර්ග ගහටත් හෙන ගැහිලා නේ තියෙන්නේ කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. අද ලංකාදීප පුවත්පතේ පංකජ රුවින්දගේ සරදම් කාටුනේ දිවයින අපි අවධානය යොමු කරනවා. ජයරත්න වික්‍රමසිංහේ Facebook IMF අවසාන 7 වාරිකයා ඩොලර් බිලියන 2කට වැඩි ගාණක් ආණ්ඩුවට ලැබිලලු. ඒ එක්කම බදු කොන්දේසි කීයක් ලැබිලද කියලා තමයි අදහන්නේ. අපේ ලක්කන මෝර්නින් න්ියුස් සලට් නිමා කරන්න තෝරගන්නවා ශ්‍රී සමයන් කාටුනේ දිවයින පුවත්පතේ. දුක් වින්දොස් සැප ළඟමයි කියන කතාව දැන් වෙනස් වෙලා. හොරකම් කරපු දේශපාලකයෝ කියන්නේ සැප වින්දොත් දුක මාංචුත් එක්ක ළඟමයි කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ අද ශ්‍රී සමයන් කාටුනේ. අදට අපි ලක්කන මෝර්නින් න්ියුස් සලට් මේ විදිහට නිමා කරන්නයි සෝදානම් වෙන්නේ. ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රාහී වාසනාවන්ත සුබ සතියන්තයක්. මම බුද්මිනි මේකලා.
2: අකුරු අතර පුවත් සොයන පත්තරේ
1: සහයෝගීතා අනුග්‍රහය.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් අලුත් වෙලා
2: පහසු වෙලා
0: තෑගි වැඩි වෙලා
3: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13.96 අමතන්න
5: මොහොතෙන්වත් කුමනින්වත් උඩුකේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්මුන සැමට දැනුම් දීමයි ඉවත් වෙන
6: AWB රෝලඩෝස් වසර 25ක විශ්වාසය ඉවසටත් ව්‍යාපාරයටත් ශක්තිමත් ආරක්ෂිත AWB රෝලඩෝස් කොට්ටාව හෝමාගම මාතර කුරුණෑගල AWB රෝලඩෝස් 077-32-11-400
7: මම නම් දැන් මානම රිලැක්ස්
8: අනම්මනම් ගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
9: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔතුෂීල් ඇක්ටිව් ප්ලස්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
6: දශක හතක ජනතා විශ්වාසයේ සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
10: ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 076-478-478
11: Good morning. උදේ 7යි විනාඩි 6යි. අද ඔක්තෝබර් මාසේ නම වෙනිදා සිකුරාදා. ඉතින් මේ සතිය පුරාවටම එලාම් එකත් එක්ක ෆයිට් කරලා වැඩට දුවපු අයට, ඔෆිස් එකේ වැඩ ගොඩ ගහගෙන හිටපු අයට, ඒ වගේම ගෙදර වැඩත් එක්ක බිසි වෙලා හිටපු අයට අද තමයි පොඩි සනසිල්ලක් දැනෙන දවසේ. හින්දා ඒ අපිට දැනෙන්නේ ඇයි? අද සිකුරාදා හින්දා. සති ආසම දවස. මම නම් දාදා මං අද සිකුරාද දවසට මානම ආසයි, මානම ආදරේ ඇයි කියලා දන්නවා නේනේ. අපිට ඉතින් සතිය එකම දවසයි මේ වගේ බලාපොරොත්තු තියාගෙන තියෙන්නේ. හැබැයි සමහරුන්ට අද මේ තවත් එකම එක බලාපොරොත්තුවක් තියෙනවා. මොකක්ද නේද? අනේ ඉක්මනට හවස එන්නකෝ. එක ගෑන ළමයිට පිරිමි ළමයිට සාමාන්‍යයෙන් පොදු දෙයක්. මට නම් එහෙම එකක් නැහැ. අද සිකුරාද කියන වචනම ඇති අද දවස බලේ

පූජාවෙන් ගත කරන්න. ඉතින් තවත් සමහර අයට මේ සිකුරාද කියලා කියන්නේ සතිය වැඩට කිවර කරලා සතුටින් හුස්ම ගන්න පුළුවන් වෙන දවසක්. හැබැයි අද දවස ලස්සන කරගන්න හවස් වෙනකන් ඉන්න ඕනේ නැහැ. අද ඔයාට 10 වෙනකන් හිටියොත් දස්සන කරගන්න පුළුවන්. හරි, අදත් කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. මතක් කරන්න ගොඩක් දේවල් තියෙනවා. සින්දු අහන්න තියෙනවා. අපි දෙන්න විතරයි අද ඉන්නේ. හරි, ඒ හින්දා මෙන්න මේ විදිහට අපි මෝර්නින් ෂෝ එකේ වැඩ ටික පටන් ගන්නවා. රජින මමයි අද මෝර්නින් ෂෝ රාජ්‍යේ.

0: උදහතාව විනාඩි 15යි දැන්.
1: විලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතින් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5යි 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
3: ඕනම සන්ධිවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්.

දැන් මේ දවස්වල වහිනවා. හරිද? එකපාරට පායනවා. විශ්වාස කරන්න බෑනේ. හරියට පිරිමි ළමයි වගේ. මේ ඉන්නෝ මේ නෑ. ඉතින් මේ එක ගැලමයටත් ඇප්ලයි කරන්න පුළුවන්. අද ඉන්න මූඩ් එක තව පැයකින් වෙනස් වෙනවා. ඒ වගේ තමයි මේ දවස්වල අහසත්. මේ හොඳට පායලා තියෙනවා දරා ගන්න බැරි රස්නිකින්. ඊට පස්සේ හවස් වෙද්දී ගොරෝගොරෝ වහිනවා. හැබැයි මේක මේ අපි මේ මෙහෙම විහිළුවට කතා කරාට මේකෙන් අපිට ලොකු බලපෑමක් වෙනවා. මේ කාලගුණ විපර්යාසය අපිට දරා ගන්න බැරි අවස්ථා තියෙනවා. හරිද? මොකද එකපාරට රස්න වැඩි වෙලා එකපාරට සීතල වුණාම අපිට හිතා ගන්න බැරි විදිහට අපි ලෙඩ වෙනවා. අපේ ශරීරය ලෙඩ වෙනවා. ඒක සාමාන්‍යයි. ඉතින් ඒ හින්දා තමයි අපි හැම වෙලේම මතක් කරන්නේ ක්‍රිමි රාජ නිවසින් එන නිෂ්පාදන හැම වෙලේම ඔයාගේ ගෙදර තියාගන්න ඕනි කියලා. විශේෂයෙන්ම ක්‍රිමි රාජ පෙයාව ඔයා ළඟ තියාගන්නම ඕනි. මොකද හෙම්බ්‍රිසාව, උණ, කැස්ස වෙන මේ වගේ ලෙඩ රෝග එද්දිම ඔයා ළඟ ක්‍රිමි රාජ පෙයාවක් තියෙනවා නම් ඔයා බය වෙන්න ඕනි නෑ. හරිද? එතකොට උග්‍රපාසුවක් දැනෙනවා නම් වැල්මේ පැණිය පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි ක්‍රිමි රාජ කරල් ගුලි කියලා කියන්නේ බඩේ අපස්ථාවලට, ඒ වගේම ලැදරුවන්ගේ පණු රෝගවලටත් පාවිච්චි කරන්න පුළුවන් ඖෂධයක්. ඒ වගේම ගැස්ට්‍රයිටිස් තියෙනවා නම් ඔයාලට මේ දවස්වල කන්න වෙලා නැහැ. ඒ වගේම අපි කන බොන විදිහ, ඒ වගේම මානසික ආතතිය හින්දා ගැස්ට්‍රයිටිස් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා තමයි ක්‍රිමි රාජ සඳුන් පැණිය අපි යෝජනා කරන්නේ. එතකොට මූණි කුරුලාවක් එහෙම ආවම අපි සෑහෙන මානසිකව වැටෙනවනේ අනේ. මන්න මම නම් එහෙමයි. පොඩි කුරුලාවක් ආව ගමන් කණ්ණාඩිය ළඟට ගිහලා අයියෝ අදාඩු වෙලා නැද්ද අදාඩු වෙලා නැද්ද කිය හිත හිත ඉන්නවා. හැබැයි දැන් ක්‍රිමි රාජ නිවසින් කුරුලෑසු ඔයත් තියෙනවා. ඔන්න ඒකට බය වෙන දෙයක්වත් නැහැ. ඔයාට හැදෙන ඕනම ලෙඩ රෝගයකට ක්‍රිමි රාජ නිවසින් නිෂ්පාදන තියෙනවා. 0112 753 889 කතා කරලා වෙළඳ සැලට හරි ෆාමසිකට හරි ගෙන්ව ගන්න පුළුවන්. වගේම ළඟම තියෙන වෙළඳ සැලෙන් හරි ෆාමසියකින් හරි මිලදී ගන්න පුළුවන්. ඒත් එක්කම ඔයාලට මතක් කරන්නම් අපි ගෙදර හිටියත් ගෙදරින් පිට හිටියත් අපි හැම වෙලෙම කැමති කටට රසට ගුණට කැම ටික කන්න. කන පොඩි ටික හරි කමක් නැහැ. රසට ගුණට කන්න තියෙනවා නම් අපි හරි ආසයි. ඉතින් උයන කෑමක් රස වෙන්න නම් අපි දාන කුළුබඩු ගැන කොටක් සැලකිලිමත් වෙන්න ඕනේ. වෙළඳ පොලේ තියෙන ඒවා දාන්න යන්න එපා. මොකද අපි දන්නේ නැහැ ඒවල ප්‍රමිතිය කොහොමද කියලා. හැමදේම දාලා ඊට පස්සේ අපි ලෙඩ රෝගවලට ගොදුරු වෙනවා. ඉතින් මේ කියන ප්‍රමිතිය, ඒ වගේම ස්වභාවික රස ගුණ එකතු කරන්න අපි හැම වෙලේම ඔබට යෝජනා කරන්නේ ක්‍රිම් විජය නිෂ්පාදන පාවිච්චි කරන්න කියලා. එතකොට ඔබට මතක් කරන්නේ වසවිස නැතුව අපේම රසට කැම ටික හදාගන්න නම් ඔයා ගන්න ඕනේ විජය නිෂ්පාදන නිවසට ඕනි කරන කුසියට ඕනි කරන හැම නිෂ්පාදනයක්ම ඔයාට ක්‍රිමි රාජ නිවසින් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි මතක් කරන්නම් මේ වෙලාවේ 7:22 වෙනකොට අපේ රටේ ලොකුම සම්පත ලොකු බිල්ඩින්, පාරවල් මෙන්න මේ වගේ දේවල් විතරක් නෙවෙයි. අපේ රටේ මිනිස් විශේෂයෙන්ම අපේ දරුවෝ, ඒ වගේම තරුණ පරම්පරාව. ඉතින් ඒ හින්දා ඔවුන්ගේ අනාගතය ආරක්ෂා කරන්න අපි හැමෝගෙම යුතුකමක් සහ වගකීමක්. ඉතින් ඒ වගකීම වෙනුවෙන් යුතුකම වෙනුවෙන් ක්‍රියාත්මක වෙන මේ රට මේකට ජාතික මෙහෙම ජාතික වැඩසටහන හානිකර මත්ද්‍රව්‍ය භාවිතය, මත්ද්‍රව්‍ය ජාවාරම්, ඒ වගේම බෙදාහැරීම් වළක්ව ගන්න ජනතාව දැනුවත් කරලා සමාජයේ හැම පුද්ගලයෙක්ගේම උපරිම දායකත්වය ලබා ගන්න ක්‍රියාත්මක වෙන ජාතික ව්‍යාපාරයක්. ඉතින් අපි හැමෝගෙම යුතුකම තමයි මේ ව්‍යාපාරයට උදව් කරන එක. එහෙම කෙනෙක් ගැන දන්නවා නම්, ඇබ්බැහි වෙච්ච කෙනෙක්, නැත්තම් බෙදාහරින කෙනෙක්, ජාවාරම් කරන කෙනෙක්, මේ ඕනම කෙනෙක් ගැන ඔබ දන්නවා නම් ඔයාලට කරන්න තියෙන 19:27 කියන නම්බරයකට කතා කරන එක විතරයි. මොකද ඔයා දෙන තොරතුරු හැමදේම රහසිභාවය සුරකින්න, ඒ හින්දා බය වෙන දෙයක් නැහැ. ඔයාට කරන්න තියෙන 19:24 කතා කරන්න, එහෙමත් නැත්නම් ඔයාට හිතනවා නම් ඒ ජීවිතෙන් ගැලවෙන්න ඕනි කියලා, ඒත් ඔයා කරන්න ඕනි 19:27 කතා කරන එකයි.

0: අදහතයි විනාඩි 26යි.
1: දැන් එතකොට තමුන් එදින්දා කුණී වැඩ තමයි කරන්නේ.
2: එහෙමයි.
1: එහෙම කියනවා බලන්න. පිටි හැටි ඉලෙක්ට්‍රික් බයික් ගන්න රත්තරන් මඩු ගන්න. කොහින්ද තමන්ට මේ තරම් සල්ලි?
2: ඈ? දන්නේ නැද්ද සර්? දැන් හැමදාම වාසිනී.
1: වාසි කොහින්ද කියලා තමයි මිනිහ මාත් අහන්නේ.
2: වාසිනා වෙන කොහින්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්න.
1: ඈ?
3: සංවර්ධන ලොතරැයි හඳුන්වාදින වාසි ටිකට් පතින් දිනපතා රුපියල් ලක්ෂ 10 5 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
4: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න. ඉවත් වෙන්න.
5: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLB හදහන ඔබත් අදම NLB හඳහඳ බලා ගන්න.
6: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
7: ටේකියා සුරකිමු මගතොට. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
8: ඔක්තෝබර් 9 වෙලනායි සෙන්ට්‍රල් කොලේජ් වෙලනායි.
9: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
10: පූර්ණ මාධ්‍යම විවර ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය. ටේක්යා.

හතයි වෙනාඩි 32යි දැන් වෙලාව. දැන් අපිට මැසේජ් එකක් යවන්න තප්පර කීපයක් නෑ යන්නේ. WhatsApp message එකක්, SMS එකක්, ඒ වගේම email එකක් හරිම පොඩි වෙලාවකින් අපිට යවන්න පුළුවන්. ඕනම කෙනෙක් එක්ක ඉක්මනට කනෙක්ෂන් එකක් ඇති කරගන්න පුළුවන්, සම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි මීට අවුරුදු ගානකට කලින් මේ තත්ත්ව වෙනස්. නේද? අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. එතකොට අපි ගනුදෙනු කරේ, ඒ කාලේ නම් ගනුදෙනු කරේ ලිපි වලින්, ඔන්න ඔය වගේ. එතකොට ඉතින් පණිවිඩය ලැබෙන්න ඕනේ දවස වෙනකොට හැමදේම වෙලා ඉවරයි. අපි ඔයිට කලිනුත් ඒක ගැන මතක් කරා. ඉතින් 1874 ඔක්තෝබර් 9 වෙනිදා අද වගේ දවසක තමයි මේ තැපැල් දවස, තැපැල් කියන එක ආරම්භ වුණේ. ඉතින් ලෝකයේ තැපැල් සේවාව එකිනෙකට සම්බන්ධ වීමේ ඇති වෙන අසීමිත හැකියාවන් මත තමයි මේක නිර්මාණය වුණේ. ඉතින් අදත් තැපැල් සේවාව කියලා කියන්නේ ලියුම් විතරක් ගෙනියන සේවාවක් නෙවෙයි. ඔබ දන්නවා දැන් පාසල්, එතකොට

දි හැමදේම වෙලා ඉවරයි කියලා තමයි මට හිතුනේ. ඒ කාලේ ඔය මෙසේජස් එහෙම තිබුණා නම් මීට වඩා තත්ත්ව වෙනස් වෙන්න තිබුණා. ඊට පස්සේ නෝ ඔය WhatsApp අනම්මනම් ටික මේ මෑතක් වගේ නේ ආවේ. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. දැන් ඉතින් ලියුමට උත්තර ලියන්න විදියක් නැහැ. දැන් ගොඩක් පරක්කුයි. හරි, හදා විනාඩි 33යි. අපිත් එක රැඳිලා ඉන්න ගොඩක් දේවල් තියෙනවා. ඔයත් එක කතා කරන්න. මේ සින්දුවෙන් පස්සේ කතා කරමු. හරිද?

0: උදේ 7 වෙනාඩි 37යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සුබ දවසක්.
0: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තැඟි වැඩි වෙලා.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
1: මේ පැයි මොල්ව මතක් කිරීම සුරේකිමු මගතොට.
0: ඔබ ලිස්සන සුළු මාර්ගයක ගමන් කරනවා නම් නිරන්තරයෙන් ඔබේ වාහනයේ ටයර් පිළිබඳව සහ තිරිංග පද්ධතිය පිළිබඳව අවධානය යොමු කරන්න.
1: සුපකමනක් පරිස්සමෙන් කිහිල්ලේ.

ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: උදේ 7:39යි. වාසනාවන් තංක කියන්න තමයි ලෑස්ති වෙන්නේ. අද දවසේ වාසනාව උරගා බලන් ලෑස්තින දැන් ඔය අයියේ දවසේ ටිකට් එකක් ගත්තනම් ටිකට් ටික අරගෙන ලෑස්ති වෙන්න ළමයි මම මේ කියන්න යන්නේ ලොතරැයි වල වාසනාවන්ත අංක ටික. මුලින්ම කියන්නම් මහජන සම්පත. ඉංග්‍රීසි අක්ෂරය C. අංක 6, අංක 9, අංක 7, අංක 1, අංක 5, අංක 3. එවැගේම ගොවිසතුලතරය ඉංග්‍රීසි අක්ෂරය G. අංක 29, අංක 37, අංක 42, 60. එවැගේම මෙගා පවර් ලතරය ගැන කියනවා නම් ඉංග්‍රීසි අක්ෂරය R. එවැගේම අංක 14, 23, 25, 65, 72. ධනනිදානය ගත්තනම් ඉංග්‍රීසි අක්ෂරය G. අංක 9, 20, 37, 50. එවැගේම හඳහන ලොතරැය ගත්තනම් වාසනාවන්ත ලග්නය මිතුන ලග්නය 23 24 38 59. එවැගේම අද සම්පත ගත්තනම් 5 3 1 5 3 7 1 5 3 ඉංග්‍රීසි අක්ෂරය C. NLB ජය ලොතරැය ගත්තනම් ඉංග්‍රීසි අක්ෂරය R 3 9 8 0. එවගේම සුබ දවසක් ලොතරැය ගත්තනම් ජයග්‍රාහී ලග්නය කන්‍යා ලග්නය 13 20 46. මෙන්න මේ වගේ පිළිවෙලට තමයි වාසනාවන්ත අංක ටික තියෙන්නේ. ඉතින් ඔබට මතක් කරන්න ඕනේ ඔබ මේ වියදම් කරන රුපියල් 40න් ඔබ රටේ සංවර්ධන කාර්යයන් වෙනුවෙන් ලොකු දායකත්වයක් ලබා දෙනවා. මතක් කරන්න රණවිරු සේවාර මුදල, සමාජ සේවාර මුදල, ක්‍රීඩා අර මුදල, ශ්‍රම වාසනා අර මුදල වගේම ජාතික වකුගඩු අර මුදල ඇතුළු රාජ්‍ය සේවා ගණනාවක් පවත්වාගෙන යන ඔයාගේ මේ පුංචි රුපියල් 40න් ලොකු දායකත්වයක් ලබා දෙනවා. වෙලාවත් මතක් කරලා ඉන්නම් උදේ 7:41.
1: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින් මේ ඉඳිමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
2: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්, උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
3: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා තොරතුරු සවිස්තරව
4: ලඛන මොමනින් දේසයි.
5: රිය පැතිවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.

උදේ 7:46යි දැන් වෙලාව. හරි, මේ වෙලාවේ උදේ ටී එක බීලා ඉන්න කට්ටියකෝ අත උස්සන්. බිවද? නෑ, බීලා. එයා බීලා නෑ. හරි, එහෙනම් ටක් ගාලා ඔයා කැන්ටින් එකට ගිහිල්ලා ටී එකක් බොන්න. හැබැයි මතක ඇතුව පැල්වත්ත පිටියකකින් හදපු තේ එකක් බොන්න. මොකද අපි එහෙම කියන්නේ මේ දවස පටන් ගන්නකොට කිරිවීදුරුවක් හොඳ ටී එකක් කියලා කියන්නේ වෙනම එකක්. අපිව වෙනම තැනකට අරගෙන යනවා. හැබැයි මේ බොන ටී එක කිරිවීදුරුව ඔහේ බොන්නන් වාලේ බොන්නේ නැතුව රස, ගුණ, නැවුම් බව මේ හැමදේමත් එක්ක තියෙන කිරිවීදුරුවක් බොනකොට ඒකේ තවත් එකක් තියෙනවා. හරිද? ඉතින් මේ හින්දා තමයි අපි වට කියන්නේ රස, ගුණ හොයන ඔයාට පැල්වත්ත කිරිපිටි වලින් හදපු කිරිවීදුරුවක් බොන්න කියලා දවසම ෆුල් ෆ්‍රෙෂ් එකේ ඉන්න පුළුවන්. මොනවාද කරන්න පෙරලන්නේ කේක දේවල්. හරි, ඒත් එක්කම මතක් කරන්න ඕනේ ඔයාට, අපි කලින් ලොතරැයි ගැන ඔබට මතක් කරා. මේ වෙලාවේ මතක් කරන්න ඕනේ දශක 6ක් පුරාවට ඔබට කෝටි ගණන් මිලදී ගන්න, කෝටි ගණනින්, මිලියන ගණනින්, ලක්ෂ ගණනින් මුදල් ත්‍යාගය හිමි කර දුන්න ලොතරැයිය. ලොතරැයි මහගෙදර ජාතික ලොතරැයි මණ්ඩලය ඉතින් රට පුරාම ඒ වගේ වාසනාවන්තයින් බිහි කරගෙන යන ගමනේ ජාතික ලොතරැයි මණ්ඩලය විසින් වාසනාවන්ත ඔබ වෙනුවෙන් හඳුන්වා දීපු ලොතරැයිය තමයි ආයුබෝ කියලා කියන්නේ. ඉතින් ආයුබෝ ලොතරැයි කියලා කියන්නේ දිනුමක් තිබ්බත් නැතත් ඔබම දහස් හදවත් සුවපත් කිරීමේ සතිය දින හත පුරාවටම දිනුම් අදින අලුත්ම ලොතරැයිය. ඉතින් ආයුබෝ ලොතරැයිපත් මිලදී ගන්න ඔයා වැය කරන පුංචි රුපියල් 40 හරහා රටේ සෞඛ්‍ය සංවර්ධනය වෙනුවෙන් ඍජුම දායකත්වයක් ලබා දීමට හැකියාව ලැබෙනවා. ඒ වගේ සෞඛ්‍ය ශාස්ත්‍රය වෙනුවෙන් අමිල දායකත්වයක් ඉටු කරන ජාතික ලොතරැයි මණ්ඩලය හැමදාමත් වගේ පහුගිය දවස්වල ප්‍රජා සත්කාර ව්‍යාපෘති කිහිපයක් සිදු කරා. ඒ තමයි මෙහෙළදම් ප්‍රදේශයේ ප්‍රාදේශීය රෝහල වෙත අත්‍යවශ්‍ය උපකරණ ප්‍රදානය කිරීම, රාජාංගනීය ප්‍රාදේශීය රෝහල වෙත අත්‍යවශ්‍ය උපකරණ ප්‍රදානය කිරීම සහ නිකවරටිය වනිනායක මධ්‍ය මහාවිද්‍යාලය වෙත අත්‍යවශ්‍ය උපකරණ ප්‍රදානය කිරීම. ඉතින් මේ වගේ සමාජ සත්කාර, ප්‍රජා සත්කාර සිදු කිරීම සඳහා ප්‍රමුඛත්වය ලබා ගන්න ජාතික ලොතරැයි මණ්ඩලය අවුරුදු ගෙවුණු මාස කිහිපය තුළ ඒ වගේ ව්‍යාපෘති රැසක් සිදු කරලා තියෙනවා කියලා අපි ගොඩක් ආඩම්බරෙන් ඔයාලට මතක් කරනවා. ඉතින් ඒ හින්දා තමයි අපි ඔබට කියන්නේ පුංචි රුපියල් 40න් කරන්න දෙයක් නැහැ කියලා හිතුවට අපි හිතනවට වඩා ලොකු දෙයක් ඔයා වියදම් කරන පුංචි රුපියල් 40න් කරන්න පුළුවන්. ඒ වගේම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ ඔයා ගෙයක් හදන කෙනෙක් නම්, නැත්තම් අලුත් වැඩියා කරන කෙනෙක් නම්, හොඳ ගේට් එකක් හොය හොය ඉන්නවනම් ඔයා අදම කෝල් කරන්න ඕනේ AWB. කන්ටැක්ට් නම්බර් එක මතක් කරගන්න 0112 78 33 31. ඒ වගේම 0773 211 400 කියන නම්බර් එකට කතා කරන්න. රෝලර් ඩෝස්, රෝලර් ෂටර්ස්, එතකොට ස්ලයිඩින් ගේට්ස්, රූෆින් ෂීට්ස්, ඉලෙක්ට්‍රික් බැරියර්ස්, මෙන්න මේ වගේ ඕනම සේවාවක් ඒගොල්ලන්ගෙන් ලබා ගන්න පුළුවන් අවුරුදු 25ක් මේගොල්ලන්ගේ සර්විස් එකට. ඒ වගේම අවුරුදු ගානක වොරන්ටි එකකුත් ඔයාලට හම්බ වෙනවා. ඉතින් බය වෙන්න එපා, අපි දන්න කියන ලංකාවේ ප්‍රසිද්ධ කම්පැනිස් වලටත් මේගොල්ලෝ මේ සේවාව සපයලා තියෙනවා. ඉතින් ඒ හින්දා බය නැතුව කතා කරන්න. ඔයාගේ ගේට් එකෙන්, ඔයා දාන මේ රෝල ගේට් එකෙන් ඔයාගේ නිවසට හොඳ පෙනුමක්, ආරක්ෂාවක් ලබා ගන්න පුළුවන්.

උදේ 7:54යි. මේ කියන්නේ යන්නේ මේ දැන් අපි අපේ පෙනුම වෙනස් කරගන්න එක එක දේවල් කරනවානේ. සලෝන් යනවා, එතකොට ෆේෂල් කරනවා, කොණ්ඩේ හදා ගන්නවා, ඔය එක එක දේවල් කරන, සුදු වෙන එක එක දේවල් කරනවා. හරි. ඉතින් මේ කියන්න හදන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් කතාවක්. ඩෙනිස් ඇවුන එක හෙවත් ස්ට්‍රෝකින් කැට් කියන නමින් ප්‍රසිද්ධ වෙච්ච ඇමරිකානු ජාතිකයෙක්. එයාගේ මූණ සහ සිරුර විශාල බලල් පවුලේ සතෙක්ට සතෙකුගේ පෙනුමට සමාන වෙන විදිහට වෙනස් කරගන්න එයා කටයුතු කරලා තිබුණා. තිස්සුනේ කියන හොඳට තියෙන මනුස්ස රූපෙ වෙනස් කරගෙන බලල් රූපයක් ගන්නවා කියලා කියන්නේ අනේ මන් දන්නේ. ඉතින් එයා එයාගේ සිරුර පච්ච, ඒ වගේම විවිධ ශල්‍ය කර්ම, කන්වල හැඩය වෙනස් කිරීම, දත්තුල් කිරීම, දෙයියනේ, ඒ වගේම තවත් බොහෝ ශරීර වෙනස්කම් සිද්ධ කරමින් වසර ගණනාවක් පුරා මේ පෙනුම ගොඩනගාගෙන තිබුණා. ඒ වෙනුවෙන් $200,000 අධික මුදලක් වැය වුණා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් මේ අසාමාන්‍ය වෙනස්කම් හේතුවෙන් එයා සතෙකුගේ පෙනුම ලබා ගන්න වැඩිම ශරීර වෙනස්කම් සිදු කර පුද්ගලයා විදිහට ගිනස් ලෝක වාර්තාවටත් ඇතුළත් වෙලා තියෙනවා. අනේ මන් දන්නේ සල්ලි වියදම් කළ වෙන කරන්න දෙයක් නැද්ද කියලා මේ මිනිස්සුන්ට. කොහොම වුණත් ලෝක ප්‍රසිද්ධිය වගේම අවධානය ලැබුණත් එයාගේ ජීවිතය හැම වෙලේම මේ පහසු එකක් උනේ නැහැ කියලා තමයි වර්තාවෙන්. ඉතින් පහසු වෙන්නේ කොහොමද? රදත් තුල් කරගෙන කන් වෙනස් කරගෙන හිටියම් සමාජයෙන් ඒ වගේම විවිධ ප්‍රතිචාර පීඩන එක්ක ජීවත් වෙච්ච එයා 2012 අවුරුද්දේ 54දී, වයස අවුරුදු 54දී ජීවිතෙන් සමු අරන් තියෙනවා. ඉතින් මේ නිකම්ම ශරීර වෙනස්කම් පිළිබඳ කතා වෙච්ච එකක් නෙවෙයි. මේ අනන්‍යතාවය, විශ්වාසය, මෙන්න මේ දේවල් විනාශ කරගන්නේ අපිම තමයි. ඉතින් මේ ශරීර පෙනුම ගැන මතක් කරනකොට මේ වෙලාවේ මට ඔයාට කියන්න හිතුණා මේ සෙට් කේ නිෂ්පාදන ගැන, ෆේස් ක්‍රීම් එක, කැප්සූල් එක, ඒ වගේම අපේ ඉන්සයිඩ් බියුටි එක, අවුට්සයිඩ් බියුටි එක ගැන හිතන සෙට් කේ නිෂ්පාදන ගැන තමයි මේ වෙලාවේ කතා කරන්න ලෑස්ති වෙන්නේ. අපි පෙනුම වෙනස් කරගන්නවා නම් ඒ වගේ නිකන් අර කෘතිම විදිහට නෙවෙයි, මේ වගේ ස්වභාවික විදිහට අපි අපේ පෙනුම ආරක්ෂා කරගන්න ඕන. විශේෂයෙන්ම අපේ හැම තෙතමනය, නිරෝගී බව, දීප්තිමත් බව, මේ හැමදේම අපි ආරක්ෂා කර ගන්න ඕනේ. මෙන්න මේ නිෂ්පාදනයේ අඩංගු වෙන ඉන්ග්‍රීඩියන්ට්ස් මම ඔයාලට මතක් කරන්නම්. හයලුරොනික් ඇසිඩ්, නයිසිනමයිඩ්, ග්ලිසරින්, ඒ වගේම විටමින් C, විටමින් E, තව මොනවාද තියෙන්නේ? කොකුම්, සැෆ්රන්, මෙන්න මේ වගේ සමේ නිරෝගීකම, දීප්තිමත් බව, තෙතමනය ආරක්ෂා කරන ප්‍රධාන සංඝටක ගොඩක් මේ නිෂ්පාදනවල අඩංගු වෙලා තියෙනවා. කැප්සුල් එකත් එක්කම ෆේස් ක්‍රීම් එකත් පාවිච්චි කරා නම් ඉක්මන් ප්‍රතිඵල වගේම සාර්ථක ප්‍රතිඵලත් ගන්න පුළුවන්. කෝල් කරන්න නැත්නම් වට්ස්ඇප් මෙසේජ් එකක් දාන මෙන්න මේ නම්බරයකට 0706 78 610 0706 786 03. ආයෙත් මතක් කරන්න 0706 786 610 කියන නම්බරයකට වට්ස්ඇප් මෙසේජ් එකක් හරි කෝල් එකක් හරි ගන්න. එතකොට ඔයාට පුළුවන් මේ නිෂ්පාදන මිලදී ගන්න. ඒත් එක්කම ඔයාට විජය නිෂ්පාදන ගැනත් මේ පැයෙන් යන්න කලින් මතක් කරන්න, ඉන්දියාප්ප හදනවා නම් ඔයා ගන්න ඕනේ විජය නිවසින් එන ඉන්දියාප්ප මිශ්‍රණය. ගෙදර රසට, ගෙදර විදිහට, රසට ගුණට හදාගෙන ඔයාට ඉන්දියාප්පවල රස බලන්න පුළුවන් විජය නිෂ්පාදන පාවිච්චි කරද්දී. උදහාතා විනාඩි 57යි.

0: උදයාටයි දැන්
1: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම. දශකඝාතක ජනතා විශ්වාසයේ සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්මිපැණිය හන්දි තෛලය මොක සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLB හඳ හඳ බලා ගන්නවා.

0: උදෑසන විනාඩි 5යි දැන්.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනේ නුතරයෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබ දිනවා රටත් දිනවට ධන නිධානයේ බෙලදීගෙන ඔබ කෝටිපතියෙක් වන්.
1: මේ පැයේ මොළව මතක් කිරීම සුරේකිමු මගතොට.
0: ඔබ දන්නවද ලෝකේ කුඩාම වාහනය වෙන්නේ යතුරුපැදිය. ඒ වගේම අනතුරු වැඩි වශයෙන් සිදුවන්නේත් යතුරුපැදියෙන්. ඔබ දිවා කාලයේදී යතුරුපැදියක ගමන් කරනවා නම් ඉදිරිපස ලාම්පු දල්වා ගමන් කරන්න.
1: සුපර් කවණක් පරිස්සමින් කිහිපෙන්න.

0: හඬ ලංකාවටම නකන පෙරනෝවරු
1: උදේ 8 විනාඩි 7යි අපි අලුත් පැයකට ඇවිල්ලා තියෙන්නේ මේ පැයේ තාට කියන්න මතක් කරන්න ගොඩක් දේවල් තියෙනවා ඊට කලින් මම මේ වෙලාවේ යන හදන්නේ මේ උදේ දැකපු දෙයක් ගැන ආඩ කියන්න මේ තාත්තලා දුවලා එතකොට අම්මලා පුතාලා මේ බැඳීම අර වචනෙන් විස්තර කරන්න බැරි බැඳීම්නේ තාත්තලා දුවලා කියලා කියන ඒවා තාත්තට වැඩිපුර මාදරේ දුව කියලා කියනවනේ තාත්තලත් වැඩිපුර මාදරේ දුවලට කියලා කියනවනේ ඉතින් ඔන්න ওই විදිහට ඔය කතාව කොහොම ගලාගෙන යනකොට මීට සමාන කතාවක් මම මේ දැක්කා මේ FBA එකේ උඩ පහල යනකොට දුවෙක්ගේ ආදරේ තරම් මේ ලෝකේ කිසිම දෙයකට පුළුවන් උනේ නැහැ තාත්තා කෙනෙක්ගේ හදවත මෙච්චරටම උණු කරලා දාන්න මං එහෙම කිව්වයි දන්නවද ෆොටෝ එකක් දැක්කා අඩි ගාණක් කුස විදුලි කණුවකට නැගලා තමන්ගේ රස්සාව කරන මිනිසෙක් හැබැයි මේ ෆොටෝ එක ටිකක් හොඳට බලනකොට එයාගේ පිටිපස්සේ ඒ කියන්නේ මේ පිටේ සුදු පාට පුංචි අත්තට දෙකක් තිබුණා. ඒක හිතාගන්න බෑ දැන්. කෙනෙක් අර මොන්ටිසෝරි ළමයි අර කොන්සර්ට් වලට දාගෙන ඉන්න චූටි අත්තට සමනලයන්ට වගේ. අන්න ඒ වගේ චූටි අත්තට දෙකක් තිබුණා මේ මිනිහාගේ පිටේ. මේක මේ පුංචි අත්තට දෙක පිටිපස්සේ හදවත් ගණනාවක් මුළු හදවත් ඔක්කොම සංවේදී කරන හරිම ලස්සන අහිංසක ආදරණීය කතාවක් තියෙනවා. මේ තාත්ත කරන්නේ අහස උසට නැගලා විදුලි රැහෙන් අලුත් වැඩියා කරන හරිම අනතුරුදායක රසාවක්. ඉතින් ඒක එයාට ඉන්න චූටි දුව දන්නවා. පොඩි පොඩ්ඩක් තේරෙන වයසක ඉන්න චූටි දුවෙක්. ඉතින් තමන්ගේ ආදරණීය තාත්තා මෙච්චර මේ උඩට නැගලා ඉන්නකොට එතනින් බිමට වැටේ කියන බයට ඒ පුංචි හිතුණු අහිංසක කතාවක් ගැන තමයි මේ කියන්නේ. එයා හිතුවා එයාගේ සෙල්ලම් අත්තටු දෙකක්. එතන පියාපත් දෙකක් කියලා කියමුකෝ. තාත්තට දුන්නා. තාත්තා බිමට වැටෙන්නේ නැතුව පරිස්සමෙන් ඉඳී කියලා. බලන්න එයාගේ හිතට ඇවිල්ලා තියෙන සිතුවිල්ල කොච්චර අහිංසකද කොච්චර ආදරණීයද කියලා. එයා කියනවා වෙන මෙහෙම. තාත්තේ මේ අත්තට දෙක දාගත්තම තාත්තා වැටෙන්නේ නැහැ. පරිස්සමින් ගෙදර එන්න. ඔන්න කියන අහිංසක කියවන. ඉතින් මේ විශ්වාසයත් එක්ක එයාගේ ඒ දුව එයාගේ තාත්තා ඒ පියාපත් දෙකෙන් ආරක්ෂා කරයි කියලා තමයි විශ්වාස කරගෙන ඉන්නේ. ඇත්තට මේ සෙල්ලම් තටු දෙකට පුළුවන් කමක් නැහැ. විදුලි සැරකින්වත් එතකොට ඒ තාත්තා බිමට වැටුනොත් ඒකකින් හරි ආරක්ෂා කරන්න ඒ පුංචි අත්තට දෙකට බෑ. හැබැයි ඒ පුංචි දුවගේ හිසේ සිට දෙපතුල දක්වා තිබුණු එකම එක ප්‍රාර්ථනාව උනේ මගේ තාත්තා සුවෙන් ආපහු පරිස්සමින් ගෙදර එන්න ඕනි කියන එක විතරයි. ඉතින් තමන්ගේ දුවගේ ඒ අහිංසක ආදරයට ගෞරව කරන්න ඒ තාත්තා දෙපාරක් හිතන්නේ නැතුව ඒත් අත්තට දෙක පැනගත්තා. රසාවට යද්දි අනිත් අය මොනවා හිතයිද මොනවා කියයිද හිනා වෙයිද ඒවා කිසිම දෙයක් හිතුවේ නැහැ බැලුවෙත් නැහැ. එයා ඒ පුංචි අත්තට දෙක පිටේ බැඳගෙනම අහස උසට නැගලා එයාගේ ජොබ් එක කරන්න පටන් ගත්තා. සමහර වෙලාවට අපිට පරිස්සමෙන් වැඩ කරන්න ඕනේ කියන මතක් කිරීම කරන්නේ නීති පොතක් අනතුරු ඇඟවීම් පුවරුවක් ඒ වගේ දෙයක් නෙවෙයි. තමන් ආදරය කරන කෙනෙක් තමන් එනකන් මග බලන් ඉන්නවා කියන ඒ ආදරණීය හැඟීමම ඇති අපි පරිස්සමෙන් වැඩ කරන්න ඕනි පරිස්සමෙන් යන්න ඕනි පරිස්සමෙන් ඉන්න ඕනි කියන හැඟීම අපිට එන්න. ඉතින් මේ වගේ දැන් ඔයාට ඉන්නවා නම් එහෙම පුංචි දුවෙක් එහෙම නැත්නම් පුංචි පුතෙක් නැත්තම් ඔයා ආදරය කරන කෙනෙක් ඉන්නවා නම් ඔයාගේ පරිස්සම ගැන ගොඩාක් හිතන තමන්ගේ ආරක්ෂාවට කියලා දෙයක් දුන්නොත් මොනතරම් අමුතු දෙයක් වුණත් ඔයා ඒක අනිවාර්යයෙන්ම පිළිගන්නවා නම් මං හිතන්නේ ඒ ආදරය අපි වෙනුවෙන් කරන කැපකිරීමට අපි කරන ලොකුම සාධාරණයක් වෙයි. උදේට විනාඩියක් කලහයි.

0: වෙලා මතක් කරන්න උදෑසන විනාඩි 14යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. සම්වර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි. පහේ 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි. කොයි කාටත් වාසි.
2: ඇසේ සුද ඇවිල්ලාද? දියබැටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලා ගන්න.
4: මම නම් දැන් මානම රිලැක්ස්.
5: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
6: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
7: වසර 25ක විශ්වාසයේ AWB රෝල් ඩෝස් මලනොකන සින් ඇලුමිනියම් සහ පවුඩර් කෝටඩ් තහඩු වලින් නිෂ්පාදිත ශක්තිමත් සහ ආරක්ෂිත AWB රෝල් ඩෝස් මැනුවල් සහ රිමෝට් කන්ට්‍රෝල් මගින් ක්‍රියාත්මක කළ හැකි අතර මොබයිල් ඇප් මගින් දුරස්ථව ක්‍රියාත්මක කිරීමේ පහසුකමත් ලබා ගත හැකි. වර්ණ 12කින් වසර 10ක වගකීමක් සමග AWB රෝල් ඩෝස් ඔබේ විශ්වාසයේ තේරීම. ප්‍රධාන කාර්යාලය පරණ පාර කොට්ටාව ශාකා කොමකට මාතර කුරුණෑගල දුරකථන අංක 0772211400.

උදේ 8 විනාඩි 19 යයි දැන් වෙලාව. මේ වෙලාව මට හිතනවා ඔයාට මතක් කරන්න ඕනේ කියලා. විජය නිෂ්පාදන ගැන. මොකද අපි මේ හැමදේම කරන්නේ හොඳට කාලා බීලා ඉන්න නෑනේ නේද? හොඳට වියදම් කරලා අපිට ආස විදිහට කටට රසට කන්න නැත්තම් ගුණට කන්න නැත්තම් කන්නේ වස විසනක් ඇත්තරම වියදම් කරලා කණේකේ තේරුමක් නැහැනේ නේද? අපි gedara හදා ගන්නවා වුණත් අපි ආසයි හොඳ රසට ගුණට කැම ටික හදා ගන්න. ඒ වගේම අපි කඩයක් කැම කඩයක් හොටෙල් එකක් කරන කෙනෙක් නම් ඔබ මා අපි නෙමෙයි ඔබ විජේ නිෂ්පාදන පාවිච්චි කරන්නේ. මොකද අපි හැම කියන්නේ කැම වල රස වැඩි කරගන්න કૃතිම රසකාරක පාවිච්චි කරලා නිකන් නැති ලෙඩ හදාගන්නේ නැතුව કૃතිම රසකාරක වර්ණක කිසිම දෙයක් අඩංගු නැති දේශීය කුළුබඩුවල ස්වභාවික රස අරගෙන එන විජය නිෂ්පාදන පාවිච්චි කරන්න කියලා කියන්නේ අපි ඒකයි. කන කැම වේල හරියට රසට ගුණට කන්න ඕනේ. ඉතින් ඔය පිටරටක හිටියත් මම දන්නවා ඔයා අනිවාර්යයෙන්ම විජය නිෂ්පාදන පාවිච්චි කරන කෙනෙක් කියලා. ඔයාට පුළුවන් සුපර් මාකට් එකේ එහෙමත් නැත්නම් ග්‍රොසරි එකේ මේ ඕනම තැනකින් විජය නිෂ්පාදන මිලදී ගන්න රසට ගුණට කන්න කැමති අයට තමයි ඒ මතක් කිරීම කරේ. ඒ වගේම ඔයාට මේ වෙලාවේ මතක් කරන්න ඕනේ මේ මත්ද්‍රව්‍ය ගැන කතා කරනකොට ඔයා දැන් හොඳටම දන්නවා මත්ද්‍රව්‍ය පාවිච්චි කරන කෙනෙක්ගේ ජීවිතේම අපායක්. I think කතා කරන දෙයක් නෑ, වෙන වචනයක් නෑ, අපායක්ම තමයි ජීවිතේ අනිත් පැත්තෙන් අධ්‍යාත්මික පැත්තෙන් එතකොට රූපෙන් සෞඛ්‍ය පැත්තෙන් මේ හැමදේම ගරා වැටිච්ච ජීවිතයක් තමයි ඔයාට ගත කරන්න වෙන්නේ. ඔයා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච කෙනෙක් නම් බලන්න පෙනුම මූණවල් යට ගිහිල්ලා ඇස් යට ගිහිල්ලා කෙට්ටු වෙලා හරි හැටි කල්පනාවක් නැහැ, සිහියක් නැහැ. එතකොට මොනවාද හරි හැටි පණක් නැහැ, කන්න බොන්න නැහැ, ඔහේ වැටිච්ච තැන වැටිලා ඉන්නවා, කරන කියන දෙයක් ගැන කිසිම කල්පනාවක් නැහැ. ඉතින් මේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ලස්සනට තියෙනවාගේ ජීවිතේ විනාශ කරගන්නේ නැතුව ඒකෙන් ගැලවෙන්න ඔයාට හිතනවා නම් ඔයාට කරන්න තියෙන 19:24 කතා කරන එක. එහෙමත් නැත්නම් ඔයා දන්නවා නම් එහෙම කෙනෙක් ගැන Java ආරම්භ කරන කෙනෙක් හරි ඇබ්බැහි වෙච්ච කෙනෙක් හරි බෙදාහරින කෙනෙක් ගැන හරි දන්නවා නම් ටක් ගාලා 19:24 කතා කරන්න. මොකද ඔයා මේ දෙන එක කෝල් එකෙන් ජීවිත දහස් ගණනක් බේරගන්න පුළුවන්. ඒ වගේම අපි මේ හැමදේම කරන්නේ අපේ පවුල වෙනුවෙන්, අපේ දරුවන් වෙනුවෙන්, අපේ සමාජය වෙනුවෙන් සහ අපේ රටේ අනාගතය වෙනුවෙන් කියන එක අපි හැම වෙලේම මතක තියාගන්න ඕනේ. 8:22

0: ශාස්ත්‍රයෙන් පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: ශාස්ත්‍රයේ දන්න අයයි සූත්‍රයේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර් ජෙන් මේ නෙක්ස්ට් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා,
2: පහසු වෙලා,
3: තෑගි වැඩි වෙලා,
2: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
4: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න, ඔක්කොම devices connect කරන්න, gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package ප්‍රසන්න SLT Mobitel Fiber.
5: අංක දෙකට 25000ක් දෙන එකම ලොතරැයි DLB වාසිතකට පතින්. දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුණොත් 50000යි. අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි ලක්ෂ 5ක් හෝ e-bike එකක්. අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි tag ලක්ෂ 10යි. අංක දෙකේ වාසි මන්තරේ DLB වාසි.
6: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරි. දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
7: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න.

0: සතියේ දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහය සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ දහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දනනි දහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ දහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දනනි දහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්

උදේ 8:38 දැන් වෙලාව. ඇස් දෙක කියලා කියන්නේ ඇස් දෙකෙන් කොච්චර දේවල් කරන්න පුළුවන්ද? සමහර ඇස් වලින් කතා කරනවා. එතකොට ඇස් ලස්සනට තිබ්බම ආකර්ෂණය වැඩි වෙනවා. නේද? ඔන්න ඔය වගේ ගොඩක් දේවල්. පෙනීම හොඳ නම් අනිත් අයට කලින් අපිට දේවල් පේන්න කරන්න පුළුවන්. අනිත් අය ඇස් වලින් කොහෙද අනේ තියෙන්නේ පේන්නේ නැහැ කියද්දි අපිට ඒක පෙනිලා ඔක්කොම වෙලා ඉවරයි. හරිද? ඒ හින්දා තමයි අපි හැම වෙලේම කියන්නේ ඇස් දෙක කියලා කියන්නේ හරිම වටිනා තෑග්ගක් අපේ මේ ජීවිතේ හම්බ වෙච්ච. ඒ හින්දා ඇස්වල සෞඛ්‍ය තත්ත්වය ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒක තමයි ඔයා ගන්න හොඳම තීරණේ ඔයාගේ ඇස් වෙනුවෙන්. ඔයාගේ විතරක් නෙවෙයි ඔයාගේ ළඟම ඉන්න කට්ටියගේ ආදරණීයන්ගේ හැමෝගෙම ඇස් ගැන අවධානයෙන් ඉන්න ඕනේ. හරිද? එහෙමනම් ඔයා යන්න ඕනේ ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් එකට. හැම අක්ෂ සේවාවක්ම එකම ස්ථානයකින් ලබා ගන්න පුළුවන්. ඇසේ සුදේවත් කිරීමේ සත්කම කර ගන්න පුළුවන්. එතකොට එතනට ගියාම දියවැඩියා සායන තියෙනවා, ග්ලොකෝමා සායන තියෙනවා, ලමාක්ෂ සායන තියෙනවා, ඇස් කන්නඩ සේවා තියෙනවා, බාහිර රෝගියාංශ තියෙනවා. ඉතින් මේ හැම සේවාවක්ම ඔයාට එකම වහලක් යටින් ඉතාමත් සුහදශීලීව ලබා ගන්න පුළුවන්.

නෙවෙයි නොමිලේ වෛද්‍ය කඳවුරේ කියන්නේ ෆ්‍රී මෙඩිකල් කැම්ප් ඔන්නවා වෙනුවෙන් පහසුවෙන් ගොඩ සපයන සූදානම් වෙලා තියෙනවා. කලින් කිව්වා වගේ සුවදශීලී සේවාවක් ඕනම ගැටලුවක් කතා කරගන්න පුළුවන්. ඇස සම්බන්ධ තියෙන පෙනීමේ පොඩි හරි වෙනසක් තියෙනවා නම් ඔයාට අග්ගාලේ යන්න ඕනේ ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් එකට. එතනට ගිහිල්ලා ඇහි තියෙන ගැටලුව ගැන කතා කරගන්න පුළුවන්. ඒ වගේම නම්බර්ස් දෙක මතක් කරන්න 0706 478 478 0112 785 858 කියන නම්බර්ස් දෙකෙන් එකකට කතා කරලා ඔයාට තියෙන ඇස් ගැන තියෙන ගැටලු ගැන කතා කරගන්න පුළුවන්. යනවා නම් රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තරමුල්ල තමයි ඇඩ්‍රස් එක. ඒ වගේම මේ වෙලාවේ ඔයාලට මතක් කරන්න ඕනේ පෝෂණ ගුණය, නැවුම් බව, කිරි රස, සෞඛ්‍ය ආරක්ෂිත බව, මේ හැමදේම එකට එකතු වෙලා හදපු පැල්වත්ත නිෂ්පාදන ගැන මතක් කරත් යෝගට්, අයිස්ක්‍රීම්, බටර්, කිරිපිටි මේ හැමදයක්ම නැවුම් බවින්, සෞඛ්‍ය ආරක්ෂිත බවින්, පෝෂණ ගුණයෙන් ඉතාමත් ඉහළ තැනක තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් සුපර් මාකට් එකෙන්, ග්‍රොසරි එකෙන් ළඟම තියෙන කඩෙන් මෙන්න මේ පැල්වත්ත ඕනම නිෂ්පාදනයක් මිලදී ගන්න. වෙලාවත් මතක් කරන්න 8:46.

0: උදයාටයි විනාඩි 42යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සුබ දවසක්.
0: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි වැඩි වෙලා.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency. Fast and stable. Unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
6: අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්ව බල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පුලවට මහ බලයක්.

අපිට අපේ ජීවිතේ කොච්චර දේවල් ලැබිච්ච නැති දේවල් ගැනමනි හිත හිත කාලේ නාස්ති කරන්නේ. අනේ මට අරයාගේ තරං ලස්සනක් නැහැ. අනේ මං අරයා තරං සුදු නැහැ. අයියෝ මං අරයා තරං උස නැහැ. අරයාගේ තරං කොණ්ඩේ දිග නැහැ. මේ වගේ අපිට නැති හැමදේම අපි අනිත් අයත් එක්ක සංසන්දනය කරලා හැමදේම අපිට නැති අඩුපාඩු ගැන හිත හිත වද වෙනවා. හරිද? හැබැයි මේ කියන්න යන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් කෙනෙක්ගේ වෙනස් හැකියාවක් ගැන. දැන් නිකමට හිතන්න, අතින් අකුරක් ලියා ගන්න, ඒ වගේම දැන් කම්පියුටර් එකක කීබෝඩ් එකක් ඔපරේට් කරන්න පණ නැති වුණොත් එහෙම සාමාන්‍ය මනුස්සයෙක් අධ්‍යාපනය ගැන තියෙන බලාපොරොත්තු, ජොබ් එකක් ගැන තියෙන බලාපොරොත්තු හරිම ඉක්මනට අතාරිනවනේ. හැබැයි මේ කියන්න හදන්නේ ඊට වඩා වෙනස් කතාවක්. මේ තමන්ගේ නාසයෙන්, يعني එයාගේ නහයෙන් පරිගණකේ අකුරු කොටල අම්මගේ උදව්වෙන් පශ්චාත් උපාධි සම්පූර්ණ කරලා අද ලෝක ප්‍රකට විශ්වවිද්‍යාලයක කථිකාචාර්යවරියක් වුණු විස්මිත තරුණියක් ගැන තමයි මේ කියන හදන්නේ. මේ තමයි ඉන්දියාවේ නවදිල්ලි නුවර ජීවත් වෙන විනයානා කුරානා කියන තරුණිය. උපතින්ම එයාට වැළඳිලා තියෙනවා සෙරෙබ්‍රල් පැල්සි කියන මස්තිෂ්ක අංශභාග තත්ත්වය. ඉතින් ඒ හින්දා එයාගේ ශරීරයේ අත් කකුල් පාලනය කිරීමේ හැකියාව සම්පූර්ණයෙන්ම එයාට අහිමි වෙලා තියෙනවා. ඉතින් මේ සමාජය එයාගේ දිහා අනුකම්පාවෙන් බලනකොට එයාගේ හිතේ තිබ්බා ඉගෙනීම ගැන ලොකු ආසාවක්. ඒ ආසාව කාටවත් නැති කරගන්න බැරි වුණා. ඉතින් මේ කතාව ඉතුරු ටික කියන්න ගත්තොත් එහෙම එයාගේ ස්මාර්ට් ෆෝන් එකේ වගේම ලැප්ටොප් එකේ අකුරු ටයිප් කරන්න තෝරගත්ත එයාගේ නහය. නහය කෙලවරින් තමයි කීබෝඩ් එක පාවිච්චි කරන්න එයා උත්සාහ කරලා තියෙන. ඉතින් ඒ උත්සාහය සාර්ථක වෙලා තියෙනවා. පැය ගණන් පොත්පත් කියවලා ඒ කරුණු සටහන් කරලා ඒව සකස් කරලා තියෙනවා. ඊට පස්සේ නාසයෙන් ටයිප් කිරීම අධික වේදනාකාරී වෙද්දී එයාගේ දේවදූතිය වගේ හිටපු ආදරණීය අම්මා එයාගේ ළඟින්ම වාඩි වෙලා හිටියා. පැය ගානක් එයා නිදි මරලා ඒ හැමදේම අකුරු කරා. එයා විනයානායි වචන උච්චාරණය කරනකොට අම්මා පැය ගානක් එයා ළඟ වාඩි වෙලා ඉඳලා ඒ හැමදේම ලියුවා. ඒ නොසලෙන කැපවීම හින්දම දිල්ලි විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි සාහිත්‍ය පිළිබඳ ශාස්ත්‍රපති සහ දර්ශනපති උපාධි දෙකම විශිෂ්ට විදියට සමත් වෙන්න විනයානාට පුළුවන්කම ලැබුණා. ඇය දිල්ලි විශ්වවිද්‍යාලයේ ආරාධිත කථිකාචාර්යවරයක් විදිහට දහස් ගණනක් සිසුන්ට දැනුම බෙදා දෙනවා. ඒ විතරක් නෙවෙයි, පොත් ලියන ලේඛිකාවක්, කවිකාරියක්, ඒ වගේම යුනිසෙෆ් සංවිධානය හරහා ආබාධිත දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන ක්‍රියාකාරිනියක් විදිහට ඇය මුළු ලෝකෙම ප්‍රසිද්ධ වෙලා තියෙනවා. වගේම ඇය මුළු ලෝකෙටම ආදර්ශයක් වෙලා තියෙනවා. ඉතින් අපි හැමෝටම හැමදේම තියෙද්දිත් මේ පුංචි පුංචි බාධාවලට අපි සැලෙන සමාජයක් මේ තියෙන. ඉතින් එයා එයාගේ නාසයෙන් අකුරු කොටලා ඉරණම වෙනස් කරපු විනයානාගේ මේ නොසලෙන ආත්ම විශ්වාසය, ආත්ම ශක්තිය, මේ හැමදේම ඉතින් අපිට හොඳ පාඩම් නේද? හැම වෙලේම අපිට නැති දේවල් ගැන කී කී ඉන්නවට වඩා තියෙන දේවල් වලින් හරියට ප්‍රයෝජනය ගත්තනම් ඇත්තටම අපි හිතනවටත් වඩා හොඳ තැනක, ලොකු තැනක අපිට ඉන්න පුළුවන්කම ලැබෙනවා.

0: උදෑසන විනාඩි 53යි.
1: විලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි. 5යි. 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය තුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි. කොයි කාටත් වාසි.
3: මොටර්සයිකල් නොවේ පෙරලිකාරයා TVS ලංකාවේදී නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මොටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මොටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මොටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100.
4: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
5: ඕනම
6: සන්ධිවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්.

0: ITN රටට වග කියන රේඩියෝ
1: වෙලාව පෙර 9යි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්කඩ ප්‍රවෘති සමගින් මම සමීර කාර්යෝ සම්ප්‍රවෘති සංස්කරණය මහින්ද බිබිලේ.
1: දැයින් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය. NLP හඳහන ඔබත් අදම NLP හඳහඳ බලාගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් උඩුගේන්න එපා. කොහොමකිනවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැන්දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
0: මද්‍රව්‍ය ජාවාරම්කරුවේ කෙම ජාවාරමේ උපයා ගන්නා ලද බවට සැකකෙරෙන රුපියල් කෝටි 10කට අධික වටිනාකමකින් යුත් දේපල ක්‍රියාවිරහිත කර තිබෙනවා. එක්සත් අරාබි එමිරාජයේ සිට රැගෙන සැකකරුවෙක් මද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද නීති විරෝධී මුදලින් ඔහුගේ පුත්‍රයා පියා සහ තවත් සමීපතමයෙකුගේ නමින් දේපල මිලදීගෙන ඇති බවට ලැබුණු තොරතුරු මතයි මද්‍රව්‍ය අපරාධ විමර්ශන කාර්යාංශය පරීක්ෂණ ආරම්භ කළේ. ඒ අනුව බොරලැස්ගමුව දෙහිවල පාරේ පිහිටි රුපියල් කෝටි 3000ක් වටිනා කායවර්ධන මධ්‍යස්ථානයක් දඹුල්ල තිත්තවැල්ලගොල්ල ප්‍රදේශයේ පිහිටි රුපියල් කෝටි 3000ක් වටිනා ඉඩමක ඉදිකල නිවසක් සහ යක්කල පිහිටි රුපියල් කෝටි 3ක් වටිනා නිවසක්ද ක්‍රියාවිරහිත කර තිබෙනවා. එය දින 14ක කාලයක් වළංගු බවයි පොලිසිය සඳහන්
5: කළේ.
0: සිංගප්පූරුවේ සහ මැලේසියාවේ වායු දූෂණය වාර්තාගත මට්ටමකට ළඟා වී තිබෙනවා. ඉන්දුනීසියාවේ ප්‍රදේශ රැසක සති ගණනාවක් පවතින ලැව්ගිනි සමග අසල්වැසි මැලේසියාව සිංගප්පූරුව සහ පිලිපීනයට දුමාරය පැතිර ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මැලේසියාව පුරා ප්‍රාන්ත කිහිපයක බලධාරීන් පාසල් වසා දැමීමට නියෝග කර තිබෙනවා. සිංගප්පූරුවේද දෛනික කටයුතුවලට බලපෑම් එල්ල වුණා. ඉන්දුනීසියාවේ ලැව්ගිනි වසර ගණනාවකට පසු දරුණුතම තත්ත්වයකට පත්ව ඇති බවයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. පසුගිය ජූලි මාසයේ සිට මේ දක්වා ඉන්දුනීසියාවේ ලැව්ගිනි සමග සොසන ආසාදිත රෝගීන් 175,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. මේ වසරේ එල්නිනෝ තත්ත්වයත් සමග ලැව්ගිනි තවත් වැඩි විය හැකි බවටයි රට ආපදා අංශ අනතුරු අඟවා තිබෙන්නේ. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පෙරවරු 10ට.

0: 95.5 අනු 3.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ.
1: උදේ 9:03යි.

මේ වෙලාවේ මතක් කරන්න ඕනේ අපි අන්තිම පැයට ඇවිල්ලා ඉන්නේ කියලා ඔයයි මමයි. මේ පැයදී තවට මතක් කරන්න ඕනේ මුලින්ම ක්‍රිමිරාජ නිෂ්පාදන ගැන. ඔයාට මේ දවස්වල හැදෙන මේ දවස්වල නෙමෙයි කොහොමත් ඔයාට හැදෙන ඕනම ලෙඩකට ක්‍රිමිරාජ නිවසින් බෙහෙත් තියෙනවා. කුරුලෑසු ඔය තියෙනවා. එතකොට හන්දි තෛලය තියෙනවා. සරු විෂාදි තෛලය තියෙනවා. ඒක පාවිච්චි කරන්නේ ඔය සෙම්ගෙඩි ඔය නහයනවානේ ඔය මස්තලු කියලා. අන්න ඒවලට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට විස සතෙක් එහෙම ඔයාව කෑවනම් නාගරාජ තෛලය පාවිච්චි කරන්න පුළුවන්. ගැස්ට්‍රයිටිස් තියෙන කෙනෙක් නම් ක්‍රිමිරාජ සඳුන් පෙනිය පාවිච්චි කරන්න පුළුවන්. එතකොට වැල්මේ පෙනිය පාවිච්චි කරන්න පුළුවන්. උග්‍රය පස්තා තියෙනවා නම් ක්‍රිමිරාජ පෙයව පාවිච්චි කරන්න පුළුවන්. හෙම්බ්‍රිසාව කැස්ස උණ වගේ තියෙනවා නම් ඒ වගේම ක්‍රිමිරාජ කරල් ගුලි කියලා කියන්නේ හරිම ප්‍රසිද්ධ බෙහෙතක්. ලැදරු පණු රෝගවලට වගේම බඩේ ඇති වෙන ඕනම අපහසුතාවයකට ක්‍රිමිරාජ කරල් ගුලි ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. නම් එක මතක් කරන්න 012 753 889 තමයි නම් එක. ඒතකම මතක් කරන්නම් ඔයාගේ ඇස් දෙක පරිස්සම් කරන්න. ඔයා යන්න ඕනේ හොඳම තැනක් ගැන ලෙන්ස් ටෙකයි කියා හොස්පිටල් එකට තමයි ඔයා යන්න ඕනේ. එතනට ගියාම ඔයාට පුළුවන් ඇසේ සුදුවත් කිරීමේ සත්කම කරගන්න. ඊට අමතරව දිය වැඩිය සායන තියෙනවා, ග්ලොකෝම සායන තියෙනවා, ලමාක්ෂ සායන තියෙනවා, ඇස් කන්නාඩි සේවා තියෙනවා, බාහිර රෝගියන්ටත් තියෙනවා. ඉතින් මේ හැම සේවාවක්ම එතනට ගිහිල්ලා ඔයාට හරිම පහසු මුදලකට ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඒගොල්ලන්ගේ සේවය හරිම සුහදශීලී. කතා බහ කරන තැන ඉඳන් ෆෝන් එක ආන්සර් කරන තැන ඉඳන්ම ඔයගලන්ට තේරෙයි ඒගොල්ලෝ කොච්චර හොඳ කට්ටියද, කොච්චර ඔයගලන්ගේ එක පරිසම් කරනවාද කියලා. ඒ හින්දා තමයි මම කියන්නේ මෙන්න මේ නම්බර්ස් දෙකෙන් එකට කතා කරන්න. 0706 478 478 0702 785 858 ට කතා කරන්න ඇස් ගැන තියෙන ඕනම ප්‍රශ්නෙකට.

0: උදේනවයයි විනාඩි 15යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: සම්පූර්ණ ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පටින් දිනපතා රුපියල් ලක්ෂ 10යි. 5යි 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතු පෙදිය තුළු තමත්තය ගිදිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
3: ටේකියා සුරකිමු මගතොට. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
4: ඔක්තෝබර් 9 වෙලනායි සෙන්ට්‍රල් කොලෙජ් වෙලනායි.
5: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
6: පූර්ණ මාධ්‍ය නිවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටේක්යා සුරකිමු මගතොට.
7: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
8: මම නම් දැන් මානම රිලැක්ස්.
9: අනම්මනම් ගාල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
10: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.

උදේ 9 විනාඩි 21යි වෙලාව. අපේ ගේ කොච්චර ලොකුවට ලස්සනට හැදුවත් වැඩක් නැහැ. ගේට් එක අජපල්න නේද? කොච්චර ලස්සන්ට හොඳ වටිනාකමක් එක් කරලා ලොකුවට මාලිගාවක් වගේ හැදුවත් වැඩක් නැහැ. ගේට් එක නිකන් අර මලකඩ කාපු පොඩි ගේට් එකක් නක් නේද? ගෙට හරියන්න ගෙදර තියෙන ලුක් එක, අලුතින් හදපු ගෙදර හරි දැන් තියෙන ගෙදර හරි ලුක් එක වැඩි වෙන්න දාන්න ඕනේ හොඳ රෝලර් ගේට් එකක්, රෝලර් ඩෝ එකක්. එතකොට තමයි පොඩක් තියෙන්නේ නැද්ද නිකන් වටිනාකමක් එකතු වෙන්නේ ඔන්න එතකොට තමයි. ඉතින් එතකොට මම ඔයාව එක්කරගෙන යනවා AWB රොලඩෝස්ලා ළඟට. එතනට ගියාම ඔයාට පුළුවන් ඔයාට කැමති විදිහට කැමති වර්ණකින් තෝරගන්න. මම පාට ටික කියන්නම්. බ්ලැක්, ක්‍රීම්, ලයිට් ග්‍රීන්, ඩාර්ක් ග්‍රේ, ලයිට් ග්‍රේ, බටර් මිල්ක්, ලයිට් බ්ලූ, බ්‍රවුන්, එතකොට කොෆි බ්‍රවුන්, වුඩ් ෆිනිෂ්, ඩාර්ක් බ්ලූ. මෙන්න මේ කියන කලර්ස් වලින් ඔයාට ගන්න පුළුවන් ඔයාගේ රෝල ගේට් එක. අවුරුදු 10ක වගකීමක් සහිතව ඔයාට ඔයාගේ ගේට් එක හදා ගන්න පුළුවන්. ගේට් එක විතරක් නෙවෙයි, රෝල ඩෝස්, රෝල ෂටර්ස්, ස්විංග් ගේට්ස්, ස්ලයිඩින් ගේට්ස්, රූෆින් ෂීට්ස්, ඉලෙක්ට්‍රික් බැරියර්ස්, මෙන්න මේ වගේ හැම සේවාවක්ම ඒගොල්ලන්ගෙන් ලබා ගන්න පුළුවන්. මෙන්න මේ නම්බර්ස් වලට කෝල් කරලා බලන්න ඔයගොල්ලන්ගේ අවශ්‍යතාවයට ඒගොල්ලෝ ඔයාට ගැළපෙන දේ මොකද්ද කියලා තීරණය කරලා ඔයාට උදව් කරයි. 011-2-78-33-31 0-773-211-400 011-2-78-33-31 0-773-211-400 තමයි නම්බර්ස් දෙක. ඒත් එක්කම ඔයාට මතක් කරන්න ඕනේ හොරෙන් හොරෙන් ඇවිල්ලා ஐஸ்கிரீம் එකක්න්න හිතනවා නම් අයි බය වුනේ. ஐஸ்கிரீம் එකක්න්න හිතනවා නම් ඔයාට මේ දවස්වල ඔයා තෝරගන්න ඕනේ පැල්වත් ஐஸ்கிரீம். මොකද මම එහෙම කියන්නේ රස වර්ග ගණනාවක් තියෙනවා. අපි හිතමු ස්ට්‍රෝබෙරි, මොනවාද එතකොට ෆෘට් ඇන් නට්, බ්ලූබෙරි, බනානා, මැංගෝ, බටර්ස්කොච්. එතකොට මේ වර්ග රසකින් නියම කිරි රසෙන් අයිස්ක්‍රීම් එකක් කන්න කැමති ඔයාට පැල්වත් අයිස්ක්‍රීම් එකක් ගන්න කියලා මම කියනවා. මොකද වෙන වෙන අයිස්ක්‍රීම් කාල වැඩක් නැහැ. නියම කිරි රසෙන් අයිස්ක්‍රීම් එකක් කන්න ඕනේ. අයිස්ක්‍රීම් විතරක් නෙමෙයි පැල්වත් නිෂ්පාදන රසක් ඔයාට ගන්න පුළුවන්. යෝගට්, අයිස්ක්‍රීම්, බටර්, කිරිපිටි මේ ඕනම නිෂ්පාදනයක් ගන්න පුළුවන් සුපර් මාකට් වලින්, ඒ වගේම ග්‍රොසරිස් වලින්. මේ හැමතැනකින්ම පැල්වත් නිෂ්පාදන මිලදී ගන්න පුළුවන්.

0: දෙනවේ විනාඩිය 27යි.
1: සුබ දවසක්.
0: අලුත් වෙලා.
1: පහසු වෙලා. තෑගි පැඩි වෙලා. අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
0: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
1: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
2: ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැලඳ ගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ. ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.
3: දෙක්යා සුරකින් මගතොට.
4: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
5: ලක්හඬ Golden Voice.
6: අපි සොයන්නේ නුඹේ හඬයි.
4: සෑම සඳා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා
5: ලක්හඬ Golden Voice.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: උදේ 9:29 දැන් වෙලාව. මේ වෙලාවේ යන්න හදන්නේ අපේ ගීත් ඉෂේර සම්බන්ධ කරගන්න. මොකද මේ දවස්වල රට පුරාම ටේක් කෙයා වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. ඉතින් අද තවත් අධිරක් මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ පිළිබඳ විස්තර දැනගන්න මේ වෙලාවේ සම්බන්ධ කරගන්නවා ගීත් ඉෂේර. සුබෝදේසනක් ගීත්.
2: අයිබෝන් සුබෝදේසන චක්‍රහි වාසනාවන්ත ප්‍රබෝධමත් දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අනුරාධා හොබෑතුළු සියලු දෙනාටම. අපි අදවසේදී ඔයා කියපු විදිහටම යාපනයේ තමයි ඇවිල්ලා අනුරාධා. මේ යාපනයේ දිස්ත්‍රික්කයේ දූපත් අධ්‍යාපන කලාපයේ වේලනේ මධ්‍ය විද්‍යාලයේ තමයි අපි අදවසේදී සත්කාරක පාසල වශයෙන් තෝරාගෙන තිබෙන්නේ. ඉතින් අපි ඊයේ දවසේ ඉඳලා අනුරාධා මේ වැඩ කටයුත්තට සම්බන්ධ වුණා. අපේ ඊයේ දවසේ කිලෝච්චේදී අපි සාර්ථක 31 වෙනි වැඩසටහන ක්‍රියාත්මක කරා. ඉන් අනතුරුව දැන් අද දවසේදී 32 වෙනි වැඩසටහන තමයි යාපනයේ දිස්ත්‍රික්කය නැවතත් කේන්ද්‍ර කරගෙනමින් අපි අද මේ උදෑසන ආරම්භ කළේ. දැන් මේ වන විට මාර්ග අනතුරු සංදර්ශනය තමයි පැවැත්වෙන. මේ ආදරණීය දූදරුවන්ට මාර්ග අනතුරු සම්බන්ධයෙන් ඒ වගේම කොහොමද රිය අනතුරක් වෙන්නේ කියලා ඒ සිදුවන ආකාරය සජීවීව සිදු කරලා පෙන්වනවා අනුරාධා. මේ හරහා තමයි අපිට යම් පණිවිඩයක් ඉක්මනටම මේ ආදරණීය දූදරුවන්ගේ ඔළුවට දෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි මේ ප්‍රායෝගික අත්දැකීම හින්දා. ඒ වගේම තමයි විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන අදවස 2090 සුවසරිය ගිලන් රස සේවයත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඔවුන් අදවසදී අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. මේ රතවාහන අනතුරක් සිදු වුණාට පස්සේ තුවාල ලබන පුද්ගලයාට නිසි ප්‍රථමාධාර ලබා දීලා ඉක්මනින් රෝහල් ගත කරන්නේ කොහොමද? අපි දන්නවා දැන් සාමාන්‍යයෙන් අනතුරක් වුණාට පස්සේ යම් රෝගියෙකු රෝහල් ගත කරන්න යන වෙලාවේදී ඔහුව ජීවිතක්ෂයට පත් වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔහු නිවැරදි ආකාරයෙන් ඔසවාගෙන ගියේ නැත්නම් ඔහුට ජීවිතයට හානියක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔහු අබ්බඝාත තත්ත්වයට පත් වෙන්න පුළුවන්. ඒ පිළිබඳවත් මේ දූදරුවන්ට අත්දැකීම ලබා දීම වෙනුවෙන් 19:90 සුවසැරිය ගිලන් රස සේවය අපිත් එක්ක මේ වැඩසටහන් මාලාවට එකතු වෙලා ඉන්නේ. ඉතින් අද දවසේදී යාපනයේ වේලනේයි මධ්‍ය විද්‍යාලයේ කේන්ද්‍ර කරගෙනමින් මේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. මේ විදිහටම අපි සමස්ත දිවයිනේම අධ්‍යාපන කලාප 100ක් ආවරණය වෙන පරිදි තමයි මේ වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කරන්නේ. දැන් එහි අතිසාර්ථක 32 වැඩසටහනයි මේ විදිහට අපි අද උදෑසන ආරම්භ කළ ක්‍රියාත්මක කරන්නේ. ඉතින් රටට වගේ කියන මාධ්‍ය නාලිකාවක් විදිහට රටට වගේ කියන රේඩියෝව විදිහට ලක්කන රේඩියෝව ඒ වගේම අපේ සහෝදර නාලිකා වසන්තම් ටීවී වසන්තම් FM අදවසදී මේ යාපනයේ දිස්ත්‍රික්කයේ කේන්ද්ර කරගෙනමින් විශේෂයෙන්ම මේ උතුරු නැගෙනහිර පළාත් කේන්ද්‍ර කරගෙනමින් දෙමළ පාසල් දැනුවත් කිරීම වෙනුවෙන් මාධ්‍ය මෙහෙවර ඉටු කරමින් අපේ සහෝදර නාලිකාව වසන්තම් FM වසන්තම් ටීවී ඔවුනුත් කටයුතු කරනවා. විශේෂයෙන් මේ පිළිබඳවත් මේ වෙලාවේ සඳහන් කරන්න ඕන. ඉතින් අපි තවත් අවස්ථාවක සූදානම් ලක්හඬ ඔස්සේ තොරතුරු ගෙන එන්න ක්‍රීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය අධ්‍යාපන අමාත්‍යාංශය ශ්‍රී ලංකා පොලිසිය 19:90 සුවසරිය ගිලන් රස සේවය මේ සියලු දෙනාගේම සහයෝගය ඇතුළු තමයි අපි අද දවසේදී මේ 37 වැඩසටහන මේ ආකාරයෙන් ක්‍රියාත්මක කරන්නේ. බෙහෙත් විශ්ූති අනුරාධා අපිව මේ වෙලාවේ සම්බන්ධ කරගත්තට
1: බොහොම ස්තුතියි. ගීත් සජීවීව අපිට ඒ පිළිබඳ තොරතුරු ලබා දුන්නට.

හරි මේ වෙලාවේ එලාස්ත වෙන්නේ අයිබෝල් උතරය ගැන ඔබට මතක් කරන්න. අයිබෝල් උතරය කියලා කියන්නේ තිරමක් තිබ්බත් නැතත් ඔබම දහසක් හදවත් සුවපත් කිරීමට සතිය දින හත පුරාවටම දිනුම් අදින ලබන නවතම ලොතරැයිය. ඉතින් ඔබ අයිබෝල් උතරයක් මිලදී ගන්න වැය කරන පුංචි රුපියල් 40 හරහා රටේ සෞඛ්‍ය සංවර්ධනය සඳහා ඍජුවම ලොකු දායකත්වයක් ලබා දීමට ඔබට හැකියාව ලැබෙනවා. ඒ වගේම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෙත අමිල දායකත්වයක් ඉටු කරන ජාතික ලොතරැයි මණ්ඩලය හැමදාමත් වගේ පහුගිය දවස්වල ප්‍රජා සත්කාර ව්‍යාපෘති කිහිපයක් සිදු කර ඒ තමයි මිහලදම ප්‍රදේශයේ ප්‍රාදේශීය රෝහල වෙත අත්‍යවශ්‍ය උපකරණ ප්‍රදානය කර, ඒ වගේම රාජාංගනේ ප්‍රාදේශීය රෝහල වෙත අත්‍යවශ්‍ය උපකරණ ප්‍රදානය කර, ඒ වගේම නිකවරටිය වනිනායක මධ්‍ය මහාවිද්‍යාලය වෙතත් අත්‍යවශ්‍ය උපකරණ ප්‍රදානය කරා. මේ වගේ සමාජ සත්කාර, ප්‍රජා සත්කාර සිදු කිරීම සඳහා ප්‍රමුඛත්වය ලබා ගන්නා ජාතික ලොතරැයි මණ්ඩලය වසරේ ගෙවුණු මාසයේ කීපය තුළ ඒ වගේ ව්‍යාපෘති රැසක් සිදු කළා තියෙනවා කියලා ගොඩක් ආඩම්බරෙන් අපි ඔබට මතක් කරනවා. ඒ වගේම මින් ඉදිරියටත් ඔබ මිලදී ගන්න ආයුබෝල උතරයිපත් මගින් රටේ සෞඛ්‍ය ශාස්ත්‍රය වෙත ඍජුම දායකත්වයක් ලබා දෙමින් රෝහල්වල යටතල පහසුකම් සංවර්ධනය කිරීම, එතකොට අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ ප්‍රදානය කිරීම, සෞඛ්‍ය පරීක්ෂණ සිදු කිරීම ආදී දැවැන්ත කාර්යයන් රාශියක් සිද්ධ කෙරෙනවා. ඉතින් මේ පුංචි රුපියල් 40 ඔබ රටට දෙන වටිනාකම මිල කරන්න බැරි තරම්. ඒත් එක්කම ඔබට මතක් කරන්න ඕනේ අපි කොහොමත් කැමති හැමදාම ලස්සනට ඉන්න. දැන් අපිට පේනවට වඩා වයස අඩුවෙන් පේනවට තමයි අපි හැමදාම ආස කරේ. ගොඩක්ම ගැහණු පාර්ශවයේ වයස කියන්න, වයස අහනවට ඔන්න ඔය වගේ දේවල් වලට කැමති නැහැ. නිකන් වයස අහලා වයස කියන්න කියලා නිකන් ප්‍රශ්න ඇති කරගන්න එපා. පේනවට වඩා අඩු වයසක් කියන්න මොකක් හරි ගොඩ දා ගන්න පුළුවන්. එතකොට ගොඩ කැමැත්තක් ලබා ගන්න පුළුවන්, කැමැත්තක් ලබා ගන්න අදහසක් තියෙනවා නම්. එහෙම ඔයාගේ හස්බන්ඩ්ව හරි වයිෆ්ව හරි තරුණ පෙනුමෙන් තියාගන්න, ජවයෙන් දකින්න කැමති නම් ඔයා වයිෆ්ට හරි හස්බන්ඩ්ට අරගෙන දෙන්න ඕනේ සෙට් ගේම් නිෂ්පාදන. මේක අවුට්සයිඩ් වගේම ඉන්සයිඩ් බියුටි එකටත් බලපානවා. අපි හැම කියන්නේ මේක කැප්සුල් එකක් වගේම ෆේස් ක්‍රීම් එකක් විදිහට තමයි එන්නේ. ඉතින් මේ කැප්සුල් එකයි ෆේස් ක්‍රීම් එකයි දෙකම එකට පාවිච්චි කරොත් ඉක්මන් සාර්ථක ප්‍රතිඵල ඔයාට ලබා ගන්න පුළුවන්. හැමත ඕනෙම කරන කොලජන් නිෂ්පාදනයට අවශ්‍ය කරන විටමින්, ඒ වගේම හැම තරුණ බව රැක ගන්න, එතකොට තෙතමනය, නිරෝගී බව, මේ හැමදේම ආරක්ෂා කරගන්න මෙන්න මේ අවශ්‍ය කරන ප්‍රධාන ඉන්ග්‍රීඩියන්ට්ස් මෙන්න මේ නිෂ්පාදනයේ අඩංගු වෙලා තියෙනවා. හයලුරොනික් ඇසිඩ්, එතකොට නයිසිනමයිඩ්, ග්ලිසරින්, ඇලෝවෙරා ජෙල්, වර්ජින් කොකොනට් ඔයිල්, විටමින් සී, විටමින් ඊ, එතකොට තවමනක් තියෙන්නේ සැෆ්රන්. මෙන්න මේ වගේ ප්‍රධාන සංඝටක රාශියක් මේ නිෂ්පාදනයේ අඩංගු වෙලා තියෙනවා. මෙලදී ගන්න ඔයාට මම නම්බක මතක් කරන්නම්. 0706-786-3 වට්ස්ඇප් මැසේජ් එකක් හරි කෝල් එකක් හරි අරගෙන ලස්සනට ඉන්න රයක

0: විසිහතලිස්තුනයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: නිෂ්පාදිත ශක්තිමත් සහ ආරක්ෂිත AWB රෝලඩෝස් මැනුවල් සහ රිමෝට් කන්ට්‍රෝල් මගින් ක්‍රියාත්මක කළ හැකි අතර මොබයිල් ඇප් මගින් දුරස්ථව ක්‍රියාත්මක කිරීමේ පහසුකමත් ලබා ගත හැකි. වර්ණ 12කින් වසර 10ක වගකීමක් සමග AWB රෝලඩෝස් ඔබේ විශ්වාසයේ තේරීම. ප්‍රධාන කාර්යාලය පරණ පාර කොට්ටාව ශාකා හෝමාගම මාතර කුරුණෑගල දුරකථන අංක 077-2211-400
3: අංක දෙකට 25000ක් දෙන එකම ලොතරැය්‍ය DLB වාසිකට පතින් දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුණොත් 50000යි අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි ලක්ෂ 5ක් හෝ e-bike එකක් අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග ලක්ෂ 10යි අංක දෙකේ වාසි මන්තරේ DLB වාසි
4: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරැය්‍යෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

උදේ 9:47 වෙනකොට යන්න හදන්නේ ලොතරැයි ටිකට් වල වාසනාවන්ත ජයග්‍රාහී අංක බලන්න. සුබ දවසක් ලොතරැයි ගත්තනම් වාසනාවන්ත ලග්නය කන්‍යා ලග්නය 13:20:46. ඒ වගේම ජය ලොතරැයි ගත්තනම් ඉංග්‍රීසි අක්ෂරය R 3 9 8 0. ඒ වගේම අත සම්පත ගත්තනම් අංක 5 අංක 3 අංක 1 අංක 5 අංක 3 අංක 7 අංක 1 අංක 5 අංක 3 ඉංග්‍රීසි අක්ෂරය C. ඒ වගේම හඳහන ගත්තනම් මිතුන ලග්නය අංක 23 24 38 59. ඒ වගේම ධන නිධානය ගත්තනම් ඉංග්‍රීසි අක්ෂරය G අංක 9 අංක 20 අංක 37 අංක 50. මෙගා පව ගත්තනම් ඉංග්‍රීසි අක්ෂරය R. ඒ වගේම 14 23 25 65 72. ඒ වගේම ගොවිසත ලොතරැයි ගත්තනම් ඉංග්‍රීසි අක්ෂරය G 29 37 42 60. මහජන සම්පත ගත්තනම් ඉංග්‍රීසි අක්ෂරය C අංක 6 අංක 9 අංක 7 අංක 1 අංක 5 අංක 3. මෙන්න මේ විදිහට තමයි ලොතරැයි වල ජයග්‍රාහී අංක සටහන් වෙන්නේ. ඉතින් ඔබත් මිලදී ගන්න ඕනේ ජාතික ලොතරැයි මණ්ඩලයෙන් රුපියල් 40ක් දීලා වාසනාවන්ත ලොතරැයිය ඔබේ ජීවිතේම වෙනස් කරන රටේ සංවර්ධන කාර්යයන් වෙනුවෙනුත් ලොකු දායකත්වයක් ලබා දෙන. ඒත් එක මතක කරගන්න ඔබට විජය නිෂ්පාදන ගැන ඔබ කොහේ ගියත් කටර රසට කන්න කැමති කෙනෙක් කියලා අපි හොඳටම දන්නවා. ඒ හිඳ තමයි අපි හැම වෙලේම විජය නිෂ්පාදන ගැන මතක් කරන්නේ. විජය කෝපේ විජය තේන ලුණු පැකට් එක දක්වා විජය නිෂ්පාදන ඔබට මිලදී ගන්න පුළුවන් ළඟම තියෙන ග්‍රොසරි එකෙන්. ඒ වගේම සුපර් මාකට් වලින් මේ හැමතැනින්ම නම කියලම නම බලලම මිලදී ගන්න ඕනේ විජය නිෂ්පාදන.

0: දිනවේ විනාඩි 53යි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: මම නම් දැන් මාරම රිලැක්ස්.
3: අනම්ම නම් ගාල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
0: උදේ 9 විනාඩි 54යි. අපි දැන් අපි නෙමෙයි මම දැන් මේ වෙලාවේ යන්න හදන්නේ. හැබැයි යන්න කලින් ඔයාලට මතක් කරන්න ඕනේ පැල්වත්ත නිෂ්පාදන ගැන. ඔයා දැන් ගෙදර යන ගමන් අද ඔෆිස් දැන් සතියන්තනේ. ගෙදර යන ගමන් අයිස්ක්‍රීම් එකක් හරි යෝගට් එකක් හරි ගන්නවා නම් බටර් එකක් හරි ගන්නවා නම් ඔයා හැම වෙලේම ඔළුවේ තියාගන්න ඕනේ දෙයක් තමයි පෝෂණ ගුණය, නැවුම් කිරි රස, සෞඛ්‍ය ආරක්ෂිත බව. මේ හැමදේම එකට එකතු වෙච්ච නිෂ්පාදනයක් මිලදී ගන්න ඕනේ කියන එක. ඒ තමයි පැල්වත්ත. ඒ වගේම ඔබට යන කලින් මතක් කරන්නම් රටම එකට ජාතික මෙහෙයුම ගැන මේ වැඩසටහන හානිකර මත්ද්‍රව්‍ය භාවිතය, මත්ද්‍රව්‍ය චාවාරම් සහ බෙදාහැරිම වළක්ව ගන්න ජනතාව දැනුවත් කරලා ඒ වෙනුවෙන් අපේ සහයෝගය, අපේ වගකීම ඉෂ්ට කරන්න තියෙන හොඳම අවස්ථාවක්. ඉතින් ඒ හැම දෙයකටම අපි එකතු වෙමු කියලා මතක් කරන ගමන් 19:24 කතා කරන්න කියන ගමන් මේ වෙලාවේ යන්න තමයි ලෑස්ති වෙන්නේ. එහෙනම් ඉතින් මගෙත් එක්ක අද තනියට හිටපු අනුග්‍රාහකයා හැමෝම ගොඩක් ආදරෙන් මතක් කරනවා. එහෙනම් ගිහින් එන්නත් සතියන්තය සුබ වෙන්න ඕනේ, ජය වෙන්න ඕනේ, සතුටින් ඉන්න ඕනේ, හිනා වෙලා ඉන්න ඕනේ. ගිහින් එන්නම් මං අනෝ පරිසමින් ඉන්නවා.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් අලුත් වෙලා
2: පහසු වෙලා
0: තැඟි වැඩි වෙලා
3: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතු පිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
5: මොහොතෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි ඉවර වෙන්නේ
6: AWB රෝලඩෝස් වසර 25ක විශ්වාසයේ දිනසටත් ව්‍යාපාරයටත් ශක්තිමත් ආරක්ෂිත AWB රෝලඩෝස් කොට්ටාව හෝමාගම මාතර කුරුණෑගල AWB රෝලඩෝස් 077-32-11-400
7: මම නම් දැන් මාරම රිලැක්ස්
8: අනම්මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
9: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
10: සහයෝගීතා අනුග්‍රහය
6: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
11: ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478

0: 99.5 93.7 ලක්හඳ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඳ
1: වෙලාව පෙරවරු 10යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනිය නුතරයෙන් ප්‍රති සංවර්ධනයේ දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්කඩ ප්‍රවෘති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘති සංස්කරණය මහින්ද බිබිලේ.
1: දැයින් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩි මලුතරයිය NLP හඳහන. ඔබත් අදම NLP හඳහඩ බලාගන්න.
3: මුහුතෙන්වත් කුමනින්වත් උඩුගේන්න එපා. කොහොමගෙනවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුදීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TBS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TBS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: කළුතර නාගොඩ ප්‍රදේශයේ අවන්හලකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් එහි හිමිකරුමිය ගොස් තිබෙනවා. අවන්හලට කඩාවැදුණු නාඳුනන පුද්ගලයෙකු එහි හිමිකරුට සහ ඔහුගේ බෙරෙන්දට වෙඩි තබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ. අවන්හල් හිමිකරු ප්‍රහාරයෙන් එම ස්ථානයේදීම මිය ගොස් තිබෙනවා. බරපතල තුවාල් ලැබූ බෙරෙන්ද කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු වෙඩි තැබීම සිදු කර ඇති බව අනාවරණ වී තිබෙනවා. පලාගිය සැකකරුවන් සොයා මෙහෙම් ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කළේ. අමෙරිකා හමුදාවේ හිටපු මේජර්වරයෙකු වන නිඩාල් හසන් වෙඩි තබා මරණදණ්ඩෙන් ලක් කිරීම සජීවීව විකාශය කරන බව පෙන්ටගනය ප්‍රකාශ කළා. එම අවස්ථාව මහ ජනතාවට නැරඹීමට හැකිවනු ඇති බවයි අමෙරිකා ආරක්ෂක ලේකම් පේට් හෙග්සන් සඳහන් කළේ. 2009 වසරේදී ෆෝට් හුඩ්ඩීදී නිරායුධ අමෙරිකා සොල්දාදුවන් 13 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් නිඩාල් හසන්ට චෝදනා එල්ල වුණේ. ඒ අනුව වසර 60කට අධික කාලයකට පසු ක්‍රියාත්මක කරන පළමු හමුදා මරණ දණ්ඩනය ලෙසයි මෙය සැලකෙන්නේ. දශකයකට ආසන්න කාලයකට පසු අමෙරිකාවේ සිදුවන පළමු ප්‍රසිද්ධ මරණ දණ්ඩනයද ක්‍රියාත්මක කිරීම මේ බවද පේට් එක්සෙත් පෙන්වා දෙනවා. මරණීය දණ්ඩනයක් ක්‍රියාත්මක කිරීම ප්‍රසිද්ධ කිරීම එවැනි චෝදනා සඳහා බරපතල ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන බවට අනතුරු ඇඟවීම මෙමගින් අපේක්ෂා කරන බවයි අමෙරිකා ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පෙරවරු 11ට
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිට් එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: උදේ 10 විනාඩි 4යි.
2: හැම වංගුවකම අලුත් කතාවක්.
0: 18 වංගුව.
3: අලුත් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නෑ.
2: දසම් විත් යෂෝ
0: 18 වංගුව.
2: සතියේ දිනවල උදේ 10ට
0: 18 වංගුව. සම අනුග්‍රහය
4: වාර්තාපිට වාර්තා කබනි කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට ධන නිධානය බිලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්.
5: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
6: AWB roller dose වසර 25ක විශ්වාසය ඉවසට ව්‍යාපාරයටත් ශක්තිමත් ආරක්ෂිත AWB roller dose කොට්ටාව හෝමාගම මාතර කුරුණෑගල AWB roller dose 0777 32 11 400.
7: අයිබෝන්
1: සුබ උදෑසනක්.
7: අද ඔක්තෝබර් මාසේ
1: 9 වෙනිදා
7: සිකුරාදා
1: දවසක්.
7: සිකුරාද කියලා කියන්නේ බොහෝ දෙනෙකුට අතීතය ගැන හිතලා බලන්න, වර්තමානය ගැන අලුතෙන් හිතන්න හොඳ දවසක්.
1: ඔව් නේද?
7: ඒ කියන්නේ සතියක් ගෙවෙන තැන, අලුත් සතියක් ආරම්භ කරන්න සූදානම් වෙන තැන.
1: ඔව්.
7: අලුත් සතියක් ආරම්භ කරන්න කලින් හොඳ නිවාඩුවක් ලැබෙන තැන.
1: ඒක තමයි නේද?
7: හරිද? එනිසා අද හරි විශේෂයි.
1: ඔව්. හරි.
7: සිකුරාද දවසේ අපිත් මේ විශේෂත්වය ඔබ ළඟට අරගෙන එනවා. පටන් ගන්න ලෑස්ති වෙන්නේ
1: 18 වංගුව.
7: රයිට්. මෙසේජ් එකක් මේ පැත්තට දාන්න.
1: හරි. නම්බර් කියමුනේ
7: 0703
1: 93 5 93 7ට මෙසේජ් එකක් එවන්න.

0: හටවංගු ඉන්නේ විනාඩි 10යි විනා
1: උදේ 10යි විනාඩි 10යි
0: සහන දේවල් වැස්ලේ
1: ඒකනේ දවස් දෙකයි ආවේ නැත්තේ
2: ඩෙක්කියා සුරකි මුමකටට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ඩෙක්කියා මීළඟ වැඩසටහන
3: ඔක්තෝබර් 9 වෙලනායි සෙන්ට්‍රල් කොලෙජ් වෙලනායි
4: සංධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
5: පූර්ණ මාධ්‍ය මිතිවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ඩෙක්කියා සුරකිමු මගතොට
3: 18 වංගුව
2: දසවිත්‍යාෂෝ හැම වංගුවකම අලුත්
3: කතාවක් 18 වංගුව
0: ඉස්සර තිබුණා නේද දුර ගමනක් යනකොට ඔබට පිපාසය දැනෙනවා
1: හරිද
0: ඒ පිපාසය නිවා ගන්න
1: පින්තාලේ
0: කියලා කියන්නේ ලොකු මැටි කලයකට
1: ටැප් එකක් හයි කරලා
0: නෑ ඒ වර්තමාන තමයි පස්සේ තමයි ටැප් එක ඉස්සර දෙවුනේ පොඩි ගහක් යට කණු හතරක් හිටවල හදනවා මැස්සක් ඔය මැස්සට උඩට ගන්නෙ ලී දනු ඔක උඩ දිනනවා ලොකු මැටි කලයක් ගෙනල්ලා
1: හරි
0: ඔය මැල්ලේ මැටි කලේ ලියනවා කළු පාටින් පින්තාලිය කියලා ඔය මැටි කලේ උඩ තියනවා පොල් කට්ටක් හොඳට අර
1: සුද්ධ කරලා නේද
0: මොකක්ද ඒකට කියන්නේ කුරුට යන්න වගේ
1: උඩ සුදු කුරුට ගාලා
0: අපේම
1: දෙනවා ඉස්සරමට
0: ආ ඒක තමයි හරි ඕක තියලා දෙනවා වතුර බොන්න ඕක තමයි පින්තාලිය ඒකේ බොහෝ අය ඒ දවස්වල කිව්වනේ විශ්වාසයක් තේනවා තම කෙනෙකුට දෙයක් දුන්නාම ඒක ලැබෙනවා ඒ වගේම තමයි වතුර ටිකක් දුන්නාම ඕක ලොකු ආනිසංසයක් තියනවා කියලා
1: කියනවා නේද
0: කියනවා හරිද කියන්නේ වතුර ටිකක් ඉල්ලපුවාම නොදී ඉන්න බා උකුස්සෙක් වෙලා
1: ඉපදෙයි
0: කියලා ඔය කතාව කියනවා නේද ඉස්සර කියනවා මට මතකයි ඔය ආච්චිලා සීලා අර අපි ඈත අහසේ උකුස්සු පියාඹනකොට හරිද ඔය උකුස්සයි ඔය ඉන්නේ මේ වහින කම් බලාගෙන හොටේ උඩට අල්ලගෙන
1: වතුර ටිකක් බොන්න
0: ඕම ඉන්නේ මනුස්ස ආත්මයක් ලැබපු කාලේ
1: වතුර ටිකක්වත් දීපු නැති කෙනෙක්.
0: ඒ නිසා ඕක කියනවා හරි ලස්සන. කියන කවුරු හරි කෙනෙක් ආවොත් වතුර ටිකක්
1: දෙන්න කියලා තමයි කියන්නේ.
0: දෙන්න කියලා කියන්නේ. වතුර කියලා කියන්නේ මේ මහා පොළොවේ ඕන කෙනෙකුට ගන්න පුළුවන් දෙයක් නෙවෙයි.
1: ඔව් නිකන් දෙන්න පුළුවන් නේද?
0: නිකන් දෙන්න පුළුවන්. දැන් හැබැයි නගර ආශ්‍රිතව නම් ඕක බෑ.
1: අපිට නිකන් බෑ සල්ලි දීලා ගන්න ඕනේ.
0: මට මතකයි මගේ යාළුවෙක්ගේ ඉදර ගියා.
1: හා මොකද උනේ?
0: ගම්පහ. හා අපි ඉතින් කෑම කන්න ටැප් එක ගෑරි.
1: ඔව්.
0: ටැප් එක ගෑරලා ඉතින් යාළු හතර දෙනෙක්. හා. සබන් ගාලා තෝරන ටැප් එක වැහුවේ නෑ. හා. අර යාළුව දූගෙන ඇවිල්ලා කිව්වා "ඔක වහපම් බං ඔය යන්නේ සල්ලි."
1: සල්ලි. ඔය සල්ලි දීලා වතුර ගන්නෙ.
0: ඒ කියන්නේ ටැප් එක ගෑරි හැම හැලෙන්නේ සල්ලි.
1: ඔව්.
0: හරිද? මොකද අර පැත්තේ මීටර එක අරගෙන. ඔව්. ගෙවන්න ඕන.
1: හා.
0: මට කියන්න ඕන ඕක නෙමෙයි.
1: හා මොකද්ද?
0: මට කියන්න ඕනේ. ඊයේ. හා. ප්‍රවෘත්තියක් වාර්තා වුණා.
1: ඔව්.
0: දැන් වතුර කියලා කියන්නේ ඇත්තටම අපි දෙන්න ඕන දෙයක් නේ. වර්ණමාන එහෙම නෙවෙයි අවශ්‍යතාවය අනුව මිලදී ගන්න. Posh people's law.
1: Oh my god.
0: ඉතාලි වතුර බොන්නේ. හරිද? කඩේට ගිහිල්ලා වෝටර් බෝටල් එකක් ගන්න.
1: ඔව්.
0: හරිද? වතුර බෝතලෙකුත් නෙවෙයි ගන්න.
1: වෝටර් බෝටල් එකක්. Okay.
0: වෝටර් බෝටල් එකක් ගත්තාම ඔකේ ප්‍රයිස් එකක් තියෙනවා.
1: Oh my god.
0: හරිද? ඉතින් ඔය ගිහිල්ලා මේ මාට වෝටර් බෝටල් එකක් දෙන්නකෝ.
1: දෙන්න.
0: කිව්වම හරිද කඩේ මුදලාලිත් ඔකේ ගාන වල බලන්න නේද කීයද මුදලාලි මේකේ ගාන කීයදානේ ගාම 150යි කිව්වහම හරිද සමහරලාට ඔය පොෂ් පීපල්ලා වතුර බොන්න උණු උනාද
1: හරි
0: ගාන ගැන ටිකක් සැලකිලිමත්
1: වෙන්න සැලකිලිමත් තේනා චුට්ටක් ලෝබයි
0: හරිද
1: හරි
0: හැබැයි වතුර බෝතලෙ ගත්තාම ගාන වැඩි වුණාම මොකද කරන්නේ මෙයායි කතා කරනවා පාරිභෝගික සේවා
1: අධිකාරියට
0: හරිද ඔයා දන්නවද
1: මොකද
0: වතුර බෝතලේ ගහලා දෙන්නේ 120යි මිල
1: ඕකේ
0: උපරිම සිල්ලර මිල ඉක්මෝලා බෝතල් කළ පානීය ජලයේ අයලවිකල හලවි කිරීම සම්බන්ධයෙන් බණ්ඩාර මිල වෙළඳ සැලකන කීයද දඩේ
1: කීයද
0: රුපියල් මිලියනයි
1: ඔය කරලා තියෙන්නේ
0: හරි හරිද
1: කඩේ ආදායම වන්නේ නැතුව තියෙච්චර
0: නික තමයි කියන්නේ වතුර බෝතලේ උපරිම සිල්ලර මිල රුපියල් 120යි
1: හරි 150ට දෙන්නේ පොෂ් පීපල්ස් නිසා
0: ඔව් පොෂ් පීපල්ස් නිසා 150ට දෙන්නේ අන්තිමට රුපියල් 30 ලාභේ රුපියල් මිලියනයක දඩේකින් නතර
1: වෙනවා ඒක වල උනානේ දැන් ඉතින් ගෙවන්න එපේ
0: මම කියන එක හොඳයි. හරිද? එහෙම නොවෙන්න හොඳ නෑ.
1: ඔව්.
0: එහෙම වෙන්න ඕනේ. මේක ලංකාව පුරාම වෙන්න ඕන දෙයක්.
1: ඔව්. සාමාන්‍ය උව කරන්නේ මතකද ෆොටෝ කෝපි එකක් ගියපු දොර?
0: අපේ අම්මෝ
1: 850 දුකෝද?
0: ඒකනේ. හරිද?
1: හරි.
0: එනිසා බාණ්ඩවල මිල.
1: ඔව්.
0: හරිද? හරියට ගහලා දෙනවා ඊගාන්ට විකුණන්න. පුළුවන් නම් ඊට අඩුවෙන් විකුණන්න. එතකොට වෙන්න සැලට ගැට්ටි.
1: එයි. අනිවාර්යෙන් නේද? පොඩි හරි බිස්නස් ට්‍රික්ස් කියලා කියන්නේ ඒව තමයි ඉතින්.
0: ඔය එහෙම කිව්වහම කියයි මේ මොම මහත්ය ඇවිල්ලා අපිට පාඩුව දෙනවද
1: කියලා. ඔව් අපිට සල්ලි දෙනවද කෝගොල්ල කියයි.
0: නෑ කමන්නෑ ඔයා. ඔය ගහලා තියෙන ගානට දෙන්නකෝ ඈ.
1: සාමාන්‍යව වැඩේ කරන්නේ.
0: ඔව්. එහෙම නැත්තම් මොකද දන්නවද වෙන්නේ? රුපියල් 30 ලාභේ මිලියනෙන් නතරුණා වගේ.
1: ඔව්.
0: ඔයාට ඔය වෙන්න සැල කරගෙන යන්න වෙන්නේ නැහැ. කඩෙත් වහන්න.
1: කඩේ විකුණලා තමයි මොකද ගෙවන්න වෙන්නේ දැන්.
0: එඳ පරිස්සමෙන්
1: හරි
0: 10යි 16යි මැසේජ් එකක් දැම්මේ නැද්ද?
1: එව්පුවා ඉන්න ඔබ මේ සින්දුවේ පස්සේ මතක් කරනවද?
0: මතක් කරනවා.

0: ලස්සන සිදුවක් අහන හෙදනවා ඉක්මට මේ පතර මැසේජ් කරන්න මෙන්න මේ අංකයට
1: 0730935097
0: උදේ 10:20 දැන්
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සම්ප්‍රාප්ති ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතු පෙදිය ඇතුළු තවත් තෑ කිදිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි
3: මම නම් දැන් මානම රිලැක්ස්
4: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු 1 සිට 4 දක්වා
5: ලකඬ Golden Voice.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසුවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: AWB රෝලඩෝස් වසර 25ක විශ්වාසය ඉවසටත් ව්‍යාපාරයටත් ශක්තිමත් ආරක්ෂිත AWB රෝලඩෝස් කොට්ටාව හෝමාගම මාතර කුරුණෑගල AWB රෝලඩෝස් 077-32-11-400
5: ඔය වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩේ
6: සැලෙන ලෙලෙන දළුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
7: දාල මෙහෙන් දාල යන අතරේ නවතින්න ඉවිලි.

0: දෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවින් ප්‍රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඳ බලාගන්න.
2: 18 වංගුව
1: දස්සන විද්‍යාශෝ හැම වංගුවකම අලුත් කතාවක්.
2: 18 වංගුව
4: සමහර දේවල් තියෙනවා.
5: මොන වගේ දේවල්ද?
4: කවුරු මොනවා කිව්වා හරිද අපි අහන්නේ.
5: මං මගේ ඇස් දෙක කෙලින් පෙන්නන්නම්. මං ඉන්න කෙනාව තරහ ගන්නවා, ඉවර යන්න, ඊට පස්සේ ලෙඩ වෙනවා, සිස්ට්‍රෙස් වැඩි කියලා.
4: මා දන්නවා.
5: නිවාඩු ගන්න.
4: නිවාඩු. හරිද? මේ වාගේ පර්ස් එකේ කීයක්
5: තියෙනවද? තාමනේ අදනි පඩි.
4: අදද පඩි? අහ් මාසෙට දෙපාරක් පඩි දෙන ජොබ්යක් අහුවම.
5: අනේ ඒකනේ, අපිම ඉන්නවනේ ඒවට.
4: අපි දන්නේ නැතුව අපේ කම්පැනි දවසට, ඒ කියන්නේ මාසෙට දෙපාරක්
5: දෙපාරක් ඒකනේ කියන්නේ දසුන්.
4: ඒ කියන්නේ පර්ස් එක කීයක්වත් නැහැ නේ?
5: නැහැනේ.
4: නැහැ මේක අද, එහෙනම් අද පඩි හින්දා මේක අහගන්න එකත් හොඳයි.
5: එහෙමද කියන්න බලන්න.
4: අපි කරන සමහර මෝඩකම්
5: තියෙනවා. මොන වගේ මෝඩකම්ද?
4: හරිද? ලැබුණාම අතොරක් නැතුව
5: වියදම් කරනවා.
4: පර්ස්
5: හැදිලා තියෙන්නේ දැන් ඒකට.
4: ඕ. පර්ස් එකේ සතයක්වත් නැතුණාම තමයි තේරෙන්නේ.
5: හා අපරාදී මම මේකට වියදම් කරේ කියලා.
4: අපි කරපු මෝඩකම් කොච්චරද කියලා. නිකන් හිතන්නකෝ.
5: හා.
4: හරි දැන් ඔයාගේ පර්ස් එකේ නැහැනේ.
5: නැහැ.
4: ටේක බොන්න යන්න වෙන්නේ
5: නැහැනේ. නෑ.
4: හරි ඒ මොනවාම තේරෙනවා නේ.
5: ඔව්.
4: අපි තියෙන කාලේ කොච්චර දේවල් වලට වියදම් කරා.
5: ඔව්.
4: අතේ සතේ නැති වුණාම තේරෙනවා කරමු මෝඩකම්
5: වෙල බරපතලකම.
4: බරපතලකම. ඒක නිසා හම්බෙන හැමදේම වියදම් කරන්න යන්න එපා.
5: හා.
4: හරිද?
5: ඒක ඇත්ත.
4: ඒක නිසා කීයක් හරි ඉතුරු කරගෙන මාසෙ අන්තිම වෙනකන් හරි.
5: ඕකේ.
4: සමහර ලාට ගෙවෙන හෙට දවසේ තමයි අදට වැඩිය සතුටින් ඉන්න ඕන දවස. මොන දවස? අර දෙස හම්බෙන හැම සතේම වියදම් කරන්න
5: එපා.
4: මොන කිව්වේ නැහැ කියලා කියන්න එපා.
5: හරි.
4: ජෝතිගේ සින්දුවක් අහන්න කවුද මෙසේජ් කරලා තියෙන්නේ?
5: ආ ගොඩක් දෙනෙක් ඉන්න, අපි දෙන්න වහගෙන. එමුලින් සිතුම් පැතුම් ඉදවන දවසක් කියලා තියෙන ලස්සන දවසක් වේවා දෙන්නටම. ඔන්න දසුන් ඇවිල්ලා ඉනාද නුවල දෙන මෙත්සදී අවන් දෙන්නවා පවුලේ හැමෝම එකතු කරගන්න කියලා. මැනිකේ තමයි මෙසේජ් එක දැම්මේ. බොයගොඩ සුමනා ඉන්නවා, අපි ආදරෙන් මතක් කරන ගුඩ් මෝර්නින් ඔයාට. අද ඔන්න දෙන්නම ඉන්නවනේ, හොඳ හොඳ කතා වෙන්න. ඔන්න ලස්සන සින්දු ටිකක් ඇහුවා කියලා දින පැය තුනක් කොහොමම ඉන්න, දවල් එක වෙනකන් අපි ඉන්නවා. වෙනීත අයිරාංගනේ අපි ආදරෙන් මතක් කරන ඔයාව, ආගේ පුතාවත් අපි මතක් කරනවා ආදරෙන්. උදේශිකා නිරූපම මාල ඔයාවත් එකතු කරගෙන අපිට පුළුවන් මේ ලස්සන ගීතය අහන්න.
4: තව මෙසේජ් එකක් දැමලා තෙක්මන මෙසේජ් කරන්න
5: 0703935943
4: මේ වෙලාවේ Facebook log ගලා ඉන්නවනะ.
5: අපි දැන් ඉන්නවා
4: යන්න ලක්කන official page එකට.
5: හා
4: right.
5: හරි.
4: අපි ඉන්නවා page එකේ.
5: ඔකේ.
4: හරිද? බැබලි බැබලි ඉන්න. comment එකක් දාන්න, like එකක් දාන්න. හිතනොත් ඉතින් hina වෙලත් යන්න.
5: ඒක ඔයා සතුයි.

0: වැඩ කරන වෙලාවට මේ වගේ සින්දුවක් ඇහුනහම සින්දුවේ තියෙන අපි කියන අර ලල් එක නැලවිල්ල තව ටිකක් වැඩි වෙන්න ඇඟේ තියෙන විඩාව දුරු වෙන්න ආ බොන්න පළවත්ත ටී එකක්
1: ඔයාලට ස්ට්‍රොං ටී එකක් බොන්න පුළුවන් මහන්සිය කොහෙන් ගියාද කියලා නැතිව නේන ළඟපු තියෙන කඩේට ගිහිලා රසම රස පළවත්ත කිරිපිටි ටිකක් අරගෙන රස කිරිතේක රස බලන්න
0: පළවත්ත කියලා කියන්නේ අපේ රටේ අපේ දෙයක් යහගුණයත් එක්ක රසත් එක්ක හරිද ඔබට පුළුවන් ඔබේ ගමන අලුතෙන් පටන් ගන්න පළවත්ත ටී එකක් බිලින්න රයිට් ලත්තටි එකට ජෝතිගේ සින්දුවක් ඇහුණාම ඉතින් ආය හසයි වලාකුළු වගේ තමයි ඈ

0: යශ් ජාපනය කියල තියෙනවද?
1: යාපනේ නෑ නෑ.
0: යන්න ඕන තැනක්
1: යහුනේ
0: යන්න ඕන
1: ඉතන් ඉන්න යන්න
0: අනිවාර්යයෙන්ම යන්න. හරිද? යාපනය ගිහුවම අනිවාර්යයෙන්ම යන්න අපතේ කරන්න බෑ. යාපනේ බලකොටුව බලන්න.
1: හරි.
0: යාපනේ බලකොටුව 1618 දී ඉස්සෙල්ලම හදන්නේ පෘතුගීසි. හරිද? ඊට පස්සේ ලන්දේසි ඉංග්‍රීසි නෝක භාවිත කරන බලකොටුවක් විදිහට.
1: ඔව්.
0: අදටත් නටඹුන් තියෙනවා.
1: ඔනේ බලන්න යන්න ඕන
0: අනිවාර්යයෙන්. යාපනේ අර්ධද්වීපේ හරි ලස්සනයි සුන්දරයි.
1: වෙනම
0: සංස්කෘතික උරුමයක් එක්ක අපේම සහෝදර ජනතාවේ ඉන්නේ.
1: ඒ
0: නිසා පොඩි රවුමක් ගහන්න යන්න වීකෙන්ඩ් එකක් ආවම ඉතින් ඔගේ අමාරුම එක මොකක්ද දන්නවද? මෙහෙන් මේ A9 පාරට දාපුවාම කූන් ගාන විතරයි වාහනේ.
1: ඒක තමයි.
0: යන්න එපැයි ඉතින් හා පොරට යනකම්. හරිද? ඕක විතරයි පොඩි අමාරුවක් තියෙන හැබැයි ගිහිල්ලා බැස්සහම
1: වෙනම වයිබ් එකක්
0: නේ දැස්සන එක. රයිට්. හරි අපි යන්න සූදානම් වෙන්නේ එහෙම කට්ටියක් ගියා යාපනයේද
1: යමුද ඉක්මනට බලන්න
0: යාපනයේ ලස්සන බලන්න නෙවෙයි මගතොට ආරක්ෂාව ගැන කියන්න ටේක් එක අරගෙන අයිබෝන්
2: අයිබෝන් සුබදාසනක් දසුන් එවගේ මේ අශෝරා දෙන්නටම සුබදාසනක් කියලා ප්‍රාර්ථනා කරනවා
1: සුබදාසන
2: දසුන් කිව්ව විදිහටම හරි ලස්සන නගරයක් තමයි යාපනයේ නගරය කියලා කියන්නේ විශේෂයෙන්ම සංචාරකයන් බහුලව ගැවසෙන නගරයක් යාපනයේ නගරය කියලා කියන්නේ ඒ වගේම තමයි අර දසුන් සදහන් කරපු ඒ නමේ මාර්ගය රටවාහන අනතුරු වැඩිපුරම සිදුවන මාර්ගයක් ශ්‍රී ලංකාව තුළ මේ පිළිබඳවත් අපි සඳහන් කරන්න ඕනේ ඉතින් මේ තත්ත්වය ඔම කිරීම වෙනුවෙන් වත්තන් රාජ්‍යයේ ආරම්භ කළ තිබෙන කේන්ද්‍ර ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව රටට වගේ කියන මාධ්‍ය නාලිකාව විදිහට ස්වාධීන උපවාහිනී මාධ්‍ය ජාලය ලැකඬ ගුවන්විදුලි ඒ වගේම වසන්තම් ටීවී වසන්තම් FM මේ සියලු දෙනාම අපි ඒකාබද්ධව ආරම්භ කළාද ටේකියා සුරකිමු මගතට වැඩසටහන් මාලාවේ දෙවන අදියරේ 34 වන වැඩසටහනයි අපි අද උදෑසන ආරම්භ කළේ ඉතින් දසුන් අදවසේදී අපි සත්කාරක පාසල වශයෙන් තෝරාගත්තේ යාපනය දිස්ත්‍රික්කයේ දූපත් අධ්‍යාපන කලාපයට අයත් වේලනේ මධ්‍ය විද්‍යාලය තමයි අපි සත්කාරක පාසල විදිහට තෝරාගෙන තිබෙන වේලනේ මධ්‍ය මහාවිද්‍යාලය. එදින දුදර්ශන මාර්ගානතුරු පිළිබඳ රතවාහන සම්දර්ශනය පැවැත්තුණා. ඉන් අනතුරු මේ දූදරුවන් අපි රතවාහන දේශනය සඳහා වේලනේ මධ්‍ය මහාවිද්‍යාලයේ ශ්‍රවණාගාරයට දැන් කැඳවාගෙන අවිල තිබෙන්නේ. ඉතින් මේ වැඩ කටයුතු සියල්ල සිදුවන අතරතුර මාත් එක්ක මේ වෙලාවෙ එකතු වෙලා ඉන්නවා රතවාහන මූලස්ථානය නියෝජනය කරමින් මේ වැඩසටහන සඳහා අපිත් එක්ක සහභාගී වෙන පොලිස් සැරයන් සුජීව මහතා. දැන් අපි දැක්කා ඔබතුමා මේ රතවාහන සම්දර්ශනය තුළ කැපිපෙන චරිතයක් තමයි නිරූපණය කරන්නේ. තමයි පොලිස් නිලධාරියාගේ චරිතය විවිධ චරිතවල කරනවා. ඉතින් අපි දැක්කා පොලිස් නිලධාරියාගේ චරිතය විදිහට මේ දූදරුවන්ට හස්ත සංඥා පිළිබඳව ප්‍රායෝගික පුහුණුව ලබා දීම ඔබ සිදු කරනවා අපි දැක්කා. ඉතින් මොකද හිතෙන්නේ ස්වාධීන උපවාහිනී මාධ්‍ය ශාලාවත් එක්ක ලක්කඩ ගුවන්විදුලියත් එක්ක මේ යන ගමන ගැන?
3: සුබ උදෑසනක් ඔබතුමාට. බොහොම ස්තුතියි. මේ දැනට පොලිස්පතිතුමා සමග ශ්‍රී ලංකා පොලිසියත් ශ්‍රී ලංකා ආයතනයත් ITN මාධ්‍ය ජාලයත් ලක්කඩ FM අධ්‍යාපන අමාත්‍යාංශය සමග මේ කවල් එකතු වෙලා අපි මේ හරි වැඩසටහනක් හැටියට ළමයා තුලින් ක්‍රියානුතුරු අවම කර ගැනීමේ දැක්මක් අපි තමයි හොයාගෙන යන්නේ. මේ ළමයා තුලින් සමාජගත කිරීම දෙමව්පියන්ට යෑම අපි නිවැරදිව කොහොමද කරන්නේ එයින් වෙන අනතුරු අවම කරගෙන අපේ සමාජයේ වැඩිහිටියන් අපි වැඩිහිටියන් අමතක කරලා නැහැ ළමයා තුලින් වැඩිහිටියට එහෙම තමයි අපි පළවෙනි අරමුණ. නමුත් අපි වැඩිහිටියා වෙනමු අපි අප කැප වෙලා මේ අනතුරු අවම කරගන්න හැකි පමණින් දායක වෙලා අපේ ශ්‍රමය උපරිම යොදවලා මේ අනතුරු අවම කර ගැනීම තමයි අපේ පරම අදිෂ්ඨානේ. ඉතින් මේක කරගෙන යෑම සඳහා අපිට මාධ්‍ය අනුග්‍රහය හැටියට ITN ප්‍රමුඛත්වය දීලා මේක කරන සෑහෙන දායකත්වයක් ලබා දෙනවා. මේ අනතුරු තොර ශ්‍රී ලංකාව බිහි කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය කැප වෙලා වැඩ කරනවා. ඒ සඳහා දැන්ට අපි 120ක රියා අනතුරු අවම කිරීම පොලිස්පතිතුමාගේ නියෝග සංකල්පය මත කරගෙන යනවා කරමින් පවතිනවා. දැන්ට වෙලක් තියෙනවා. අපිට ගියා අවුරුද්දේ ළමුන් 15ක් අහිමුණා කනගාටුයි. දැන්ට අපිට කියන්න සතුටෙන් තියෙන අපේ මේ වැඩසටහන් හරහා ටේකියා මගතට සුරකිමු වැඩසටහන හරහා ගොඩක් ළමුන් අපි දැනුවත් කරලා තියෙනවා. ඒක අවම වෙලා තියෙනවා. දැන් දෙමව්පිය තුලට ගිහිල්ලා තියෙනවා. ඒක අපිට සතුටුදායක ආරංචියක්. එය පවත්වාගෙන තවත් ඉදිරියට යෑම තමයි අපේ එකම අරමුණ.
0: බොහොම
3: ස්තුතියි. ඔබතුමාගේ ප්‍රාර්ථන තමයි අපේ ප්‍රාර්ථනයක් වෙලා තිබෙන්නේ. ඉතින් සෙන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ශ්‍රී ලංකා පොලිසිය තහනවැය අනුව සුවස්තරයේ ගිලන්රත් සිල් මේ සියලු දෙනා එක්කම තමයි අපි මේ වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කරන්නේ. අද දවසේදී යාපනය වේලනේ මධ්‍ය මහාවිද්‍යාලය කේන්ද්‍ර කරගෙන ස්තුති දසුන් අපිව මේ වෙලාවට සම්බන්ධ කරගත්තට අපි සූදානම්. ලක්කඩ ඔස්සේ ඉස්සරහට තොරතුරු කියන්නේ අපි නැවත හමුවෙමු.
0: හොඳයි. බොහොම ස්තුතියි ගීත්. බොහොම ස්තුතියි. යාපනය යනවනම් හරිද මගතොට ආරක්ෂාවත් යාගෙන පරිස්සම යන්න.
1: හරිද?
0: පාර කෙලින් තියෙන්නේ. ලෙල්ලට පාගල යනවා කියන්නේ.
1: ඔව්.
0: ඇස්ලේට උඩ නැගලා යන්නේ.
1: නැගලා යන්නේ නේ.
0: එහෙම යන්නේ කොහොමද?
1: ඔව්.
0: මොකද ඔය හයිවේ එකේ වගේ දෙපැත්තේ දැල් ගහලා නැහැ.
1: හ්ම්
0: හ්ම්. ඔය පාරවල් පයින්නෝ හරක්.
1: ඔව්.
0: තිරිහරක් එන්නේ නැහැ.
1: ඔව් ඉන්නවා.
0: එළුව ඉන්නවා. හා. හරක් වගේ මිනිස්සුත් පයින්නවා.
1: ඔව් එහෙම අයත් ඉන්නවා.
0: හරි.
1: කකුල් දෙකේ අය.
0: එහෙනම් පරිස්සමෙන් යන්න.
1: හරි.

0: දහයයි විනාඩි 37යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සුබ දවසක්.
0: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි වැඩි වෙලා.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: ශ්‍රී ලංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
6: සිහින් හැඩැති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
5: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
6: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
5: නොවිනස් වන රසවත්ම රසය.
6: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
5: විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
7: හැම සාර්ථක බිස්නස් එකක්ම පටන් ගන්න අදහසකින් ඒ බිස්නස් එකේ දියුණුවට ගැළපෙන පාර්ට්නර් කෙනෙක් ඉන්න ඕනේ. ඔයාගේ බිස්නස් එක ස්ටාර්ට්අප්, SME, එන්ටර්ප්‍රයිස් මේ මොකක් උනත් ඒකේ දියුණුවට ගැළපෙනම තාක්ෂණික විසඳුම් දෙන්නේ SLT Mobitel Enterprise. බිස්නස් නම් SLT Mobitel Enterprise. කතා කරන්න 011 121 381.
8: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය නුතුරයි රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
9: 18 වංගුව
10: දසමිත් යෂෝ
11: හැම වංගුවකම අලුත්
9: කතාවක් 18 වංගුව
12: 18 වංගුවේ රවුමක් යන්න.
13: හරි.
12: ඔයාලට එන්න පුළුවන් මේ පැත්තේ.
13: පුළුවන් පුළුවන් පුළුවන්.
12: හරිද?
13: අද දෙන්නම ඉන්නවා.
12: ඔ කවුද මැසේජ් කරලා තියන්නේ?
13: අයින්දවා අද වෙනද වගේ මොයි දෙන්නව අහගෙන ඉන්නවා වැඩ කරන ගමන් අශෝක අයන් වර්ක්ස් එකේ ඉඳලා තමයි මේ අහගෙන ඉන්නේ. වසන්තේ ඉන්නවා ෂොප් එකේ ඉන්න හැමෝම හරිම ආදරෙන් මතක් කරනවා. ඕන දසුන් කියලා දින සටහන් මෙල්ලට අඩුවේ විකුණන ෂොප් තියෙනවා කියලා. හැබැයි ඒ වගේ සෙනග පිළිලලු.
12: මම මට පොඩි පොඩි ගදාවු තියෙනවා.
13: කියන්න බලන්න.
12: දැන් කඩවල වල ගහලා දෙනවනේ 430යි.
13: ඔව්.
12: කැපුවා 400යි.
13: 400යි. හරි.
12: ඒක 400 තිබ්බනම් ඉවරයි.
13: ඒක නෑ. ඕක අර ඇහැට දකින්නවනේ. ඒ කට්ටිය ඉස්සර 430යි. දැන් 400 ඉක්මනට යන්න ඕනේ මේ ගන්න කියලා.
12: හැබැයි මම ගන්න හොවල්ලට ඔගේ 400 වෙන්න බැරිද? ඈ?
13: බලුවා.
12: මුදලාලේ රුපියල් 30ක් තියාගෙන විකුණනවද ඕක? ඒ කියන්නේ පාඩු කරගෙන.
13: ඒක තමයි නේ රැෂ්නේ.
12: මම හිතුවා ඉතින් කමන්නේ අනේ. අපි ඔන්න ඇන්දුනා කියලා හිතාගෙන ගියානේ.
13: ඔව්. ගුඩ් මෝර්නින් කියලා තියෙනවා. අද ඔන්න දසුනුත් ඇවිල්ලා ඉන්නවා නේද? මේ දවස් ටිකේම දාලා ගිහින් නේද අශෝ කියලා තිනවා. ඔන්න දසුන් වාඩ කට්ටි ඉන්නවා බයින්න බලාගෙන ඇවිල්ලා ඉන්න. ඔන්න ජය මාමා ඉන්න ආදරේ මතක් කරන අද කොටා වීරයක් පොඩි බේකරිගේ සෙට් එකම උපුල් බොස් පොඩි බොස් ලක්ෂ්මි මිස් මදුසංකර ජය ඉන්න හැමෝම ආදරේ මතක් කරන සුබෝදයන් කාලා දෙන්නටම කැස් බෑවි ඉඳලා පුෂ්ප තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ආදරෙන් මතක් කරනවා. අනේ අපේ මැසේජ් එක කියවන්නකෝ. ගම්පහ ඉඳලා තමයි මේ මැසේජ් එක ඇවිල්ලා තියෙන්නේ. ගුඩ් මෝර්නින් ආට. අද උපන්දිනයේ සමරනවා රවීනා නංගී. ඔයාට සුබම සුබ උපන්දිනයක් කියලා අපි 18 වගේම ප්‍රාර්ථනා කරනවා. මහේෂ් අක්කා ඉන්නවා. දාර්ශි තමයි ඔන්න

0: එජක දැම් මේ අද ගෙදර එකයි අපි වට්සප් මැසේජ් එකක් මේ වලති නැත්තම් ඉතින් නෝමල් ලෙවන්නේ නේද ඒකනි දසුන් යශෝරා සුබෝ දාසනක් කියලා තිනවා තැන්කියු සෝ මච් අහගින්නෝ විදිහට එම්.එස් ප්‍රනාන්දු ගායන ගීතයක් දෙන්න පුළුවන් කියලා අහලා තිනා බලන් අපිට දෙන්න වාද්‍ය රූපසේන වගේම සුනන්දනී තමයි මේ විදිහට මැසේජ් එකක් දාලා තිනේ ගම්පහේ නිල්මෙනි අපි යමු ලස්සන සින්දුවක් අහන්න
1: මේ ගුණී

0: දහට වංගුවේ ඉන්නේ. රයිට්.
1: හරි.
0: අපි ඉස්සර අපේ අම්මලා හරිද? මොකක් හරි පොඩ්ඩක් අසනීපයක් ආපු වෙලාවට මොකද කරේ?
1: බෙහෙත් ටිකක් ගන්න කලින් ගොඩ වැදකමක් කරනවා.
0: පොඩි ගොඩ වැදකමක් කරනවා. හරිද? පොඩක් ගොඩාක් වෙලාවට ඉතින් අපිට හැදින්න මොනවාද ඉස්සර? හරිද?
1: උණ.
0: හේම් බිරිස්සා. හරිද? ඊට පස්සේ නිකන් මොනවාද? කිරිබලුත් ඇදෙනවා. හරිද? එතකොට අම්මලා ළඟ තිබුණා පොඩි පොඩි ඖෂධ ගුණ.
1: අබ්බෙහෙත් නේද?
0: අබ්බෙහෙත් තිබුණා. හරිද?
1: හරි.
0: එක එක දේවල් දෙනවා. කොළාල මුල්. හරිද? ඌත් අම්මලා දෙනවා. ඌගේ ජනප්‍රියම දේ තමයි වර්තමානයේ පොඩි උන්න විතරක් නෙවෙයි. ලොකු අයට.
1: ඔව්.
0: වැඩියෙන්ම ප්‍රයෝජනට ගන්න දේ තමයි පස්පංගුව.
1: ඔව්.
0: දන්නවද පස්පංගුව ගැන?
1: ආ පස්පංගුව දන්නවා. ඉතින් වැඩි බොන්න කැමති නෑ.
0: ආ කියන්න බලන්න පස්පංගුව.
1: පස්පංගුව යා කියන්න නේද? මම බොන්නේ නෑනේ. මම බොන්නේ නෑනේ.
0: පස්පංගුව හරිද? මෙන්න මේවා තමයි අපි ගෙනල්ලා කියන්නේ. අන්න ඒක තමයි. අපි කඩේට ගිහලා ඉල්ලන්නේ පස්පංගුව කියලා. හරිද? හැබැයි ওই පංගු බහ මොනවද කියලා අපි දන්නේ
1: නෑ. අන්න ඒක තමයි පැකට් එකේ ගහලා තියෙනවා ඉතින් නේද?
0: ගහලා දිනනවා.
1: බලන්නේ
0: නෑනේ අපි. හරිද? අපි අනේ එහෙම අරගෙන නේ. තුන්දුවත් හරියටම කියවලා පස්පංගුවත් මේකයි කියලා හරියටම බල්ලා අපි කරන જાතියෙනි නේ.
1: ඔව් ඔව්.
0: මේද කියන්නේ.
1: වර්ග පහක් තියෙනවා ඉතින් නේ.
0: මොනවද තියෙන්නේ? මෙන්න මේවා තියෙනවා.
1: කියන්න බලන්න.
0: කොත්තමල්ලි තියෙනවා අනිවාර්යයෙන්. රයිට්?
1: හරි.
0: ඊට පස්සේ ඔකට ඉඟුරු තියෙනවා.
1: ඔව්.
0: හරිද?
1: පොඩි සරක් වගේ දැනෙනවා.
0: දැනෙනවා.
1: ඔව් ඔව්.
0: ඊට පස්සේ කටුවල් බටු තියෙනවා.
1: කටුවල් බටු. ඔව්.
0: කටු වගේ තියෙන අර පොඩ්ඩක්. හරිද? ඊට පස්සේ පත් පාඩගම් තියෙනවා.
1: ඔව්.
0: ඊට පස්සේ ඔකේ තියෙනවා ලොකු වෙනිවල් ගැට කෑල්ල.
1: අන්න ඒක තමයි බොන්න.
0: යන්නේ. හරිද?
1: හරි.
0: ඔය පස්පංගුව තම්බලා. පත අට එකට හිඳලා කියලා කියන්නේ.
1: ඔව් ඔව්.
0: එහෙම ඉතින් හින්දින්නේ නැහැ අපි පතාටක් දාන්නෙත් නැහැ.
1: ඔව්.
0: හරිද? ඔය ටික හොඳට නේද තම්බලා ගත්තා නම් අම්මේ සමහර වෙලාවට ඔය පස්පංගු පැකට් එක ඇතුලේ තියෙනවා. තිප්පිලි කෑල්ලකුත් දානවා. වැල්මි කෑල්ලකුත්
1: දානවා.
0: ඕකත් මදි කියලා හිතුනහම පස්පංගු අපි ලිපේ තියෙන උණු මොනවද දාන්නේ? සුදු ලුණු බික්කකුත්.
1: ඔව් ඒව දානවා. සුදු ලුණු පොඩ්ඩක් දානවා. ඒ රසට කැමති
0: ඉන්නේ. හරිද? එතකොට ඔක පස්පංගුනේ නව පංගු විතර එනවා.
1: ඔව් ගෙදර දිනේවත් එකතු කරාම.
0: හරිද? ඕක ඇත්තටම අපිට අර ගොඩ වෙදකමේ සාමාන්‍ය ශරීරයේ ප්‍රතිශක්තිකරණයත් එක්ක අපිට පොඩි දෙයක් වළක්වා ගන්න හරි වටිනවා.
1: ඔව්.
0: රයිට්. දැන් ඉතින් අපෝර හෙම්බිරිස්සා ගතියක් වගේ දිනනවනේ.
1: හා.
0: ඇවිල්ලා ඕක ඔෆිස් එකේ ඔක්කොම බෝ කරන්න.
1: එපා.
0: එපා. යන ගමන් අර
1: ඈ ඒකනේ කිව්වා.
0: ඔව්. හරි. යන ගමන් අරගෙන යන්න පස්පංගු පැකට්.
1: හා.
0: ගිල පොඩ තම්බ ගන්න.
1: හරි.
0: ඔය හැම ගෙදරකම ගෑස් ලිපක් වගේම තියෙනවා පොඩි මැටිලිපක්.
1: මැටිලිපක් තියෙනවා.
0: හරි. ඔව්. එතකොට ඕකේ පොඩ්ඩක් දරගැලක් දාලා පොල්ලෙල්ලක් දාලා.
1: හා.
0: පොඩ තම්බගෙන
1: බොන්න.
0: උදේට පොඩ්ඩක් බොන්න.
1: හරි.
0: බීලා බලන්න කොහොමද කියලා.
1: හ්ම්.
0: හරිද? ඕව ඇත්තටම ඒ කාලේ නම් අපිට දුන්නේ. අපිට උරුම කරලා දුන්නේ. ඔය ගැන කතා කරන්න විතරක් නෙවෙයි. පාවිච්චිට ගන්නත්
1: පුළුවන් වෙන්නේ.
0: ඔව්.
1: බොන්නදියත් බොන්න එහෙනම්.
0: බොන්නදියත් බොන්න. එකපාර බීලා බලන්න කොහොමද?
1: හා.
0: ඔක හර රහයි අර සුදුලුන් ටිකක් දාලා මේක බොන ගමන් සුදුලුන්ගේ එක හපල කන එක හර රහයි ඈ
1: ඒක තමයි බීලා ඇවිල්ලා වගේ මට පේන්නේ අද
0: තමන්ට කැමති විදිහට තමන්ට පත්තියන් විදිහට පස්පංගු නෙවෙයි හයපංගු හරි ගමන් නැහැ
1: හදාගෙන බොන්න
0: රයිට් හ්ම්

0: උදේ 10යි විනාඩි 50යි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින් මේ ඉඳිමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
3: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
4: 18 වංගුව
5: දසවිත්‍යාශෝ
6: හැම වංගුවකම අලුත්
4: කතාවක්. 18 වංගුව
7: මිල්ඩන් මලවාරච්චි මහත්තයා, ඉස්සෙල්ලම කියන සින්දු හතරක්
0: මොකද්ද?
7: හරිද? ඒ සින්දු හතර එක සින්දුවක් තමයි අපි මේ අහන්නේ. ඒ කියන්නේ ගායකෙක් විදිහට එයා කණ්ඩායම් සංගීතයෙන් එළියට ඇවිල්ලා, හරිද?
0: හරි.
7: සෝ නිර්මාණ හරහා ඉස්සරහට යන්න යනකොට
0: මුල් අඩිතාලම නේද?
7: ඔව්. LP තැටියකට කියන සින්දු හතර. ওই සින්දු හතරේ මට මතකයි මේ ඔරුවක පාවෙ රන්නෝවිල්ලේ තව සින්දු දෙකක් තියෙනවා, හරිද? ওই සින්දු හතරේ ජනප්‍රිය වුණේ මෙන්න මේ සින්දුව. රයිට්. ඒ සින්දු අපි අහමු. ඊට කලින් මට කියන්න දෙයක් තියෙනවා.
0: මොකද?
7: අද දැන් 10:51 වෙන වෙලාව. දවල්ට උයන්න ලෑසියක් තියෙනවා නෝ, සූදානමක් තියෙනවා නෝ.
0: හරි.
7: කෑම ටිකක් හදාගන්න. රසට, ගුණට,
0: සුවඳට
7: හදාගන්න ඕවා. පාවිච්චි කරන්න ඕන අනිවාර්යෙන් මොනවද?
0: ඔයා පාවිච්චි කරන්න ඕනේ පැල්වත්ත නිෂ්පාදනයම තමයි. ඔයාට පුළුවන් පැල්වත්ත බටර් පාවිච්චි කරන කෑමක රසට සුවඳට හදාගන්න. දැන් බටර් එකේ නිකම්ම නිකන් නෙමෙයි, ගෝල්ඩ් ෆොයිල් එකක් එක්ක අලුත් වෙලා ලස්සන වෙලා තමයි තියෙන්නේ. ගිහාම කඩේට ගන්න හිතෙන තරම් ලස්සනට තියෙනවා කවරේ, ලස්සනට හදලා. ඒ වගේම තමයි ඒකේ තියෙන ගුණ ටික. ඉතින් ඔයාට ලුණු රසට, ලුණු රහිතව මේ විදිහට වගේම සුදු ලුණු රසට ඔයාට බටර් මිලදී ගන්න පුළුවන්. වර්ග තුනක් තියෙනවා. එහෙනම් කෑම එක රස කරගන්න, ගුණ කරගන්න, පැල්වත්තේ බටර් එකක් අරගෙන බලන්න.
7: පැල්වත්ත කියලා කියන්නේ අපේ රටේ අපේ දෙනක් යහගුණේ පිරිච්ච දෙයක්. ඒ නිසා බය නැතුව ඔබට පාවිච්චි කරන්න පුළුවන් ඈ.
0: හරි.
7: අපි මෙසේජ් ටික කියමු යශ්.
0: කියමු. මේ වෙලාවේ අපි දෙන වහගෙන ඉන්නවා ගුඩ් මෝර්නින් දෙන්නටම. ගම්පහින් අපි වහගෙන ඉන්නවා දෙන්න. මද ආදරෙන් අහගෙන ඉන්නවා. ලස්සන සින්දුවකට එකතු කර ගන්න කියලා තියෙනවා නිල්. අන කවුද මේ ප්‍රියංග ඉන්නවා අපි ආදරෙන් අහගෙන. අපිත් අහගෙන ඉන්නේ. ඇත්තමයි ලස්සනයි. අපි සුසන්තිකා ඉන්නවා. එයා ගොඩක් කවුද එයා? එයා ගොඩක් හොඳයි. එයා තමයි අපිට ලකන දාලා දෙන්නේ. අන සුසන්තිකා.
7: සුසන්තිකා
0: ආදරෙන් අපි මතක් කරනවා ගැම්මට.
7: අම්මෝ ආදරේ හසතර.
0: ආදරම් අපිට ගාමන්ට ගිහිඳලා තමයි මේ අහගෙන ඉන්නේ. දමයන්ති අක්කා, නිලන්ති අක්කා, ජානකි, නයෝමි, උපමාලි, දිලිනී, චතුරි, මේ සෙට් එක වින්නවා, ආයේෂා, ෂැඩෝ ඉන්නවා.
7: හැමෝම
0: ආදරේ.
7: සුසන්තිකා බැරි වෙයිද දන්න අපේ මේ ප්‍රොමෝෂන් එකට ගන්න
0: පුළුවන් වෙයි නේද? රේඩියෝ එක දානවනේ කොහොමරි හැමෝටම ඇහෙන්න. අපි බලමු මාකටින් එකත් එක්ක කතා කරලා පොඩ්ඩක්.
7: ඔව් අපි පොඩ්ඩක් ගන්න පුළුවන්ද බලමු
0: ප්‍රවර්ධන අංශයට.
7: හොඳයි හොඳයි සුසන්තිකා.
0: ඔව් යමු. සුබෝදාසන දෙන්නට මොයාලා වහගෙන ඉන්න ට්‍රින්ක පහේකනේ පුංචි බණ තමයි මැසේජ් එක දැම්මේ. ආදරෙන් එකතු කරගන්න අපේ ගාමන්ට් එකේ වැඩ කරන ශිරෝමි, ෆ්‍රීඩා, නන්දනී, එවැගේම ජයන්ත් ඉන්නවා, තෂ්මි අහගෙන, කලුතරින් දේවිකා තමයි මැසේජ් එක දැම්මේ. ආදරෙන් අහගෙන ඉන්න සුබෝදාසන දෙන්නටම කලවාණ ඉඳලා අපි වහගෙන ඉන්නවා ෂොප් එකෙන්. මේ වෙලාවේ කවුද ඉන්නේ? සමන්ත තමයි අපිට මැසේජ් එක දැම්මේ. ඒ හැමෝම එකතු කරගෙන අපි හැමෝම ගීතේ අහන්න. මේ ගීතයක් අහන්න ඕනේ කියලා තව එක්කෙනෙක් ඉන්නවා. අදස් නිකුත් කරගමුනේ. මාපලගම පියල්ජේ තර්ෂි බස් නායක ඉන්නව. තුසි තෝ ආදරෙන් මතක් කරනවා අපි. ඒවා කලුතර ඉඳලා තමයි මේ මැසේජ් එක අපිට දැම්මේ.
7: රයිට්. දවල්ට උයන්න ලෑස්ති වෙනවනම් මේ සින්දුවෙන් පස්සේ උයන්න පංකදු පහේ දෙයක් ගැන කියන්න.
0: මොකද්ද?
7: රයිට්. සින්දු හලින්න.
0: ආ මොනේ.

0: මේමයි දවල්ටද සමහරලාට නේද වටකඩික කපල ඇති වැටකුළු ටික කඩාගෙන ඇවිල්ලා හොදලා වෙන්න පුළුවන්.
1: ලෑස්ති වෙනවා ඇතිනේ ඕගාලා.
0: සාලියෝ ටිකක් එහෙම අරගෙන උයනවා වෙන්න පුළුවන්. නෑ මම සාලියෝ කන්නේ නෑ මම ලොකු මාළු කන්නේ.
1: දැන් මාළු ටිකක් කන්නේ.
0: හරි. එහෙම ලෑස්ති කරනවා ඇති. කරවල ටිකක්වත් බදින්න ඕන කියලා නේද? අද කොච්චි සම්බෝලයක් හදනවා කියලා එහෙම හිතනවා ඇති. ඔය අතරේ ලෑස්ති වෙලා ඉන්නව නම් මොනවාද? තුඹ කරවල ටිකක් එහෙම හදන්න.
1: ඔව්.
0: අපි ගුණේ කියන්නම් මේ සින්දුවෙන් පස්සේ.
1: ඔව් නේද? නිවුස් එකට යන්නත් තියෙන අපිට.
0: ඔව්. සින්දුවෙන් පස්සේ අපි කතා කරමු
1: ඈ. හරි.
0: නැත්තම් මොකද මේ කෑම කෑවා වගේ නෙමෙයි නින්දු කියන්නේ මොකද්ද නිවුස් එක කියන්නේ. හරි.

0: 95.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව පෙරවරු 11යි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනම ලොතරැයි රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දනනිද

0: ලක්කඩ ප්‍රවෘති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රෘති සංස්කරණය මහින්ද බිබිලේ.
1: දැයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන. ඔබත් අදම NLP හඳහඳ බලාගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් උඩුගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැන්දීමයි ඉවත් වෙන.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
0: දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්සරු එකෙන් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. බස්නාහිර සබරගමුව මධ්‍යම ඌව වයඹ සහ දකුණු පළාතල මෙන්ම අනුරාධපුර සාමණ්ණාරම දිස්ත්‍රික්කවල වැසි ඇතිවනවා. ඇතැම් ස්ථානවල 75mm වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි. ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළන් සහ අකුණු අනතුරු සිදුවිය හැකි බවටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබෙන්නේ. දෙවැයින වටා මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරනවා. ඒ සමගෙම භූමි ප්‍රදේශවල පැයට කිලෝමීටර් 60-70 අතර තාවකාලික තද සුළන් නැතිවිය හැකි. එම අවස්ථාවල මෙම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සටන විරාමය ප්‍රකාශයට පත් කළ දින සිට මේ දක්වා ඊශ්‍රායලයේ සෑම මිනිත්තු 90කටම වරක් ගාසා තීරයේ පලස්තින වැසියෙකු ඝාතනය කර හෝ තුවාල කර ඇති බව සහන ආධාර කණ්ඩායම් පෙන්වා දෙනවා. එක්සත් රාජධානිය පදනම් කරගත් පුණ්‍ය ආයතනයක් වන මෙම සහන කණ්ඩායම් පෙන්වා දෙන්නේ සටන විරාමය ආරම්භ වූ දින සිට මේ දක්වා ගාසා තීරයේ පලස්තින ජාතිකයන් 1454 දෙනෙකු ඝාතනයට ලක්ව ඇති බවයි. 5000කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවත් ඔවුන් සඳහන් කළා. පසුගිය පැය 24 ඇතුළතද ඊශ්‍රායල් ප්‍රහාරවලින් ගාසා තීරයේ පලස්තින වැසියන් 4 දෙනෙකු මිය ගොස් 28 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති මධ්‍යාහන 12ට.
5: 24 පැයම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල්නම් ආරීජේ හිස්තරක් ITNS ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: RTN රටට වග කියන රේඩියෝ
1: 11 විනාඩි 3යි
0: 18 වංගුව
1: දස්සම විද්‍යාෂෝ හැම වංගුවකම අලුත්
0: කතාවක් 18 වංගුව
2: දහඩ වංගුවේ දෙවෙනි පැය අපි බොහොම ආදරෙන් පටන් ගන්නවා.
1: හරි.
2: මේ පැයත් ඔයාලට බලන්න මේ පැත්තේ මෙසේජ් එකක් එවන්න.
1: හා ඔබ දෙන ඉන්නව දවල් එක වෙනකම්ම.
2: මොනවද ඔය කියන්නේ? පළවෙනි පැයේ උ මෙසේජ් එකක් තාම කිව්වේ නැහැ කියලා බය නැහැ ඇති.
1: මම බැලුව මටද මේ බණින් හදන්නේ කියලා.
2: හරිද?
1: ඒකනේ.
2: ඔව් තාම ඉගෙන ලාවකින් එහෙම මෙසේජ්
1: එයි. ඒ අපි කියන්නම් හැම ඉන්න.
2: ඉන්ස අපි දැන් කියමුනේ.
1: කියමුද හපුලුවක්. කියෝ සර්ප්‍රයිස් ෆිෂ් එකක් තියෙනවා මේ වෙලාවේ දෙන්නටම ගුඩ් මෝර්නින්. ඔයාලගේ ආදරණීය මං ඔයාලගේ ආදරණීය තුෂාරි අක්කා උපන්දිනේ සමරනවා. තංගලේ ශවින්දි දුවට සුභම සුභ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරන්න කියලා තියෙනවා.
2: Happy birthday දුව.
1: ශවින්දි ඔයාලට සුභ පතනවා අපි ආදරෙන්ම. ඉත අම්මා දනුෂා ඒ වගේම අයියා දිනරු පොල්ගහවල තුෂාරි ඇන්ටි රංජී අංකල් අයියලා ඒ වගේම ආලක්කන අහන හැමෝම එකතු කරගෙන ඔන්න සුභ පැතුම් එකතු කරනවා. ඒ විදිහටම සතරින් ඉන්න. ඊට පස්සේ යාපනයේට යන්න හදන්නේ. යාපනයේ ගියා කියලා දින සරච්චන් ඩයිසෝන් රයිගොමෙන්ද තමයි අපි වහගෙන ඉන්නේ. කඩේ සද්දරම ලක්කන දාලා තියෙනවා. කවිට පස්සේ පුළුවන් වෙලාව තියෙනවානේ.
2: කලාවිත
1: පැට්‍රික් කරනවා පහල ඇන් සහන් රශ්මි ශනෙල් දුවත් එකතු කරගෙන අපි යමු මේ ලස්සන ගීතය අහන්න.
2: මේ සින්දුවෙන් පස්සේ අපි අර තුඹ කරවිල ගැන කියමු.
1: කියමු.

0: එකොළහයි වෙනඩි අටයි දැන් බලාව අපි කියමුද මේ තුඹකරවිල ගැන
1: කියමු නේද කියමු කියමු
0: දැන් දවල්ට වෙන ලෑසියක් තියෙනවන සූදානමක් තියෙනවන හරිද ඔබට පුළුවන්කම දෙනවා මේ ගුණට හරිද රසට තුඹකරවිල ටිකක්
1: හදාගෙන කන්න
0: හදාගෙන කන්න හැබැයි තුඹකරවිල කියලා කියන ගොඩාක් කලාවට මේ අර සීතල පැතිවල එහෙම ලැබෙන දෙයක් නෙවෙයි මේක ටිකක් වැවෙන්නේ ඔනිකන් කර්කශ පැතිවල කියලා කිව්වොත් හරි ගොඩක් ඔය අම්පාර තනමල්විල
1: හරිද මේ පැත්තේ තියෙන
0: මේ අනුරාධපුර ඊට පස්සේ මේ පැත්තෙන් આવුත් ඇම්බිලි පිටිය ඒ වගේ පැතිවල තමයි ගොඩක් වැවෙන්නේ හරිද
1: හරි
0: තුඹ කරවිල දෙන ගුණය අපි කියමුද
1: නේද අපිට ශරීරයට අවශ්‍ය වෙන දැන් විටමින් ඛනිජ ලවණ ඒ හැම දෙයක්ම ලබා ගන්න අපිට උදව් වෙනවා මේ තුඹ කරවිල වලින්. දැන් තුඹ කරවිල දසුනට තන්තු වගේ තියෙනවනේ. ඒකෙන් ගොඩක් වෙලාවට අපේ ආහාර ජීර්ණය කරගන්න අපිට ගොඩක් උදව් වෙනවා. ඒ විතරක්ම නෙමෙයි දැන් අපේ ශරීරයේ තියෙන සෛල ඒව ආරක්ෂා කරගන්න මේ හැම දෙයකටම ප්‍රතිඔක්සිකාරකයක් විදිහටත් ක්‍රියාත්මක වෙනවා මේ තුඹ කරවිල. අපි දන්නේ නැති වුණාට නේද?
0: අනිවාර්යයෙන්ම මේක ඇතුළේ ලොකු ගුණයක් තියෙනවා. හරිද? දියවැඩියාව පාලනය කරන්න පුළුවන්. හරිද? රුධිර සීනි මට්ටම ක්‍රමවත් කිරීමට සහ දියවැඩියාව රෝගීන්ට ඉතාම ගුණදායකයි තුඹ කරවිල. හරිද?
1: හරි.
0: සීනි කාරය වුණ වැඩිපුර ඉන්නේ තුඹ ටිකක් වැඩිපුර කන්න. ඊට පස්සේ මේ අදි රුධිර පීඩනය අඩු කරනවා කියලා තියෙනවා. මේ තුඹ වල තියෙන විශේෂ ගුණයක් එන. ඒ වගේම තමයි ආහාර ජීර්ණය පහසු කරනවා. මලබද්ධය තියෙන අයට හොඳයි. රයිට්? ඊට පස්සේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරනවා. ඒ කියන්නේ ප්‍රතිශක්ති වර්ධනය කරනවා.
1: ඒ
0: වගේම තමයි අක්මාව ආරක්ෂා කරනවා කියලා දෙනවා. ඒ කියන්නේ අක්මාව යහපැවැත්මට තුඹ කරවිල සෑහෙන්න දව් වෙනවා. ඒ වගේම තමයි සමේ රෝග සඳහා සෑහෙන්න ගුණදායකයි. ඔන්න ඔය ටිකත් එක්ක තුඹ කරවිල කන්න තවත් හේතුණක් ඕනේ නැහැ.
1: ඔව් නේද? මේ ටික අහගත්තා නම් ඔයා කන්නති කෙනෙක් නම් කන්නත් හේතුවක් වෙනව ඕන්න.
0: මාත්‍ය නම් ගියයි. ඔය ගුණ ඔක්කොම අපි දන්නවා.
1: දන්නවා.
0: තුඹ කරවිල 250 කඩේ කීයද කියලා මහත්තයා දන්නවද කියලා අපෙන් අහයි.
1: ඒ වුණාට කමන්නේ ගණන් දීලා හරි හොඳ දෙයක් කන්න.
0: කන්න. රයිට්? අර දැන් අනිත් කරවිල වගේ නෙමෙයි.
1: ඔව්.
0: තුඹ කරවිල එහෙම ගෙනල්ලා අපිට නිකන් තුඹ කරවිල ඔය නිකන් හරි ලස්සනට රතු පාටට
1: ඔව් තියෙනවනේ කඩේ.
0: ඔව් පෙති ටික අනිත් පැත්තට හැරෙන්න පුපුරනවා. පුපුරපුවම තමයි ඔක ඉදිලා පිර වැටෙන්නේ ඇට ටික. හැබැයි මේ ඇට ගෙනල්ලා හැදුවට පැලවෙන්නේ නැහැ සමහර වෙලාවට. හැබැයි දැන් නම් තියෙන ක්‍රමෝපායන් දාගෙන එහෙම කරන්න. එහෙම පළවෙලා වැලක් හැදුවත් සමහර වෙලාවට පරාගණය වෙලා ගෙඩි හැදෙනව හොරයි.
1: ඔව් එහෙම වෙන්න පුළුවන්.
0: හැබැයි කැලේ එහෙම හැදෙනේ ඔය හේන් කාලෙට එහෙම. කැලේ හැදෙනව ඔය තුඹ කරවිල. ඒ වැල් වලට ඔය පරාගණ ප්‍රශ්නත් නැහැ, පළවෙන ප්‍රශ්නත් නැහැ.
1: ඔව්.
0: හැබැයි ඒ වැල් වල කොළ තරමටම තුඹ ගෙඩි
1: තියෙනවනේ.
0: තියෙනවා. ඔම නික ගම් පැත්තක ගියපුවාම තුඹ ටිකක් අරගෙන ආවිලා කන්න.
1: කාලා බලන්නකෝ.
0: කාලා බලන්න. මොනතරම්
1: රසයි ගුණ හැම දෙයක්ම තියෙනවනේ.
0: තියෙනවද කියලා. එහෙම දන්නවනම් ඇත්තටම මේ වැල් වලට නේද? වදිනවා.
1: වදිනවා.
0: හරි. ඔනික මල් ගස් හදන් ඉන්න වෙලාව තුඹ වෙලක් හදනවා.
1: හදාගන්න බලන්න.
0: මේක තමයි. රයිට්? කොච්චර වටිනවද? දවල්ට උයන්න බැරුවත් රැයට හරි ගමන් නැහැ. නැත්තම් හෙට දවල්ට හරි උයන්න තුඹ.
1: අරගෙන යන්න හවස ඕෆ් වෙලා යනකොට.
0: සීනිකාරුන්ට හරි හොඳයි.

0: එකොළහයි විනාඩි පහළොවයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පටින් දිනපතා රුපියල් ලක්ෂ 10 5 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය තුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
3: ඔය වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩේ.
4: සැලෙන ලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
5: ඉල් දාල මෙහින් දාල යන අතරේ නවතින්න ඉවිනි ට්‍රයි.

0: හැන්දෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවී ප්‍රයිමි චමි ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
2: මමනන්ද මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්
0: 18 වංගුව
1: දස්සම විත් යෝෂෝ හැම වංගුවකම අලුත් කතාවක්
0: 18 වංගුව 18 වංගුව
5: අපි 18 වංගුවේ ඉන්නේ
1: හරි
5: 18 වංගුවේ ඉන්න ඔයාලට ලස්සන වෙන්න කැමතිනා
1: මං කැමතියි
5: හරිද තරුණ බව රැක ගන්න කැමතිනා
1: ඔව්
5: ගෙදර ඉන්න සහකාරයාගේ සහකාරුවාගේ ආකර්ෂණය ලබා ගන්න කැමතිනා
1: හරිද
5: නම වචනේ හරියට කියන්න ඕන හරිද
1: හරි
5: බ්‍රෑන්ඩ් එක හරියට කියන්න ඕන
1: සද්නා වෙතින් තමයි මේ අරගෙන එන්නේ ආ දන්නවද දැන් ගෑනු මෙහෙම කැමති නැනේ වයසට ගියාට වයස කියනවට වයස පේනවට හිම හරිද ලස්සනට ඉන්න තමයි කැමති ආද පුළුවන් ඒ ලස්සන ඒ විදිහටම තියාගන්න ෆැඩ්නා වෙතින් හඳුනලා දෙන සෙට් ගේන් පාවිච්චි කරනවා දන්නව මේක ෆේස් ක්‍රීම් එකක් විදිහට වගේම කැප්සියුල් එකක් විදිහට පාවාඩ පාවිච්චි කරන්න පුළුවන් ඉතින් තව විස්තර වල දැනගන්න පුළුවන් www.fadna.com සයිට් එකට යන්න පුළුවන් ඒ වගේම කෝල් එකක් දෙන්න පුළුවන් 0.7 y 67 86 0.3
5: ගොඩාක් අය ලස්සනට ඉන්නේ තරුණ බව රැකගෙන ඉන්නේ
1: ඔව්
5: ඌව පාවිච්චි කරලා තමයි
1: ඔව්නේ
5: රයිට් නිකන් ඒව දිහා බලලා ඉරිසියා කරන්න එපා
1: ඔයාලට පුළුවන් ඔයාගේ ලස්සන විදිහටම තියාගෙන කවුරුත් දිහා බලලා ඉරිසියා කරන්නද ඔයාගේ ලස්සන රැක ගන්න බලන්න
5: කියලවල ගස්සගෙන යන්න එපා
1: එපා නේද
5: බලහන්නකෝ අර හැටි
1: ඌ එයාගේ ෂේම් එයා හරි ලස්සනයි නේද කියලා
5: එහෙම නිකන් මෙයා කරන්න ඔයත් එහෙම ඉන්න
1: ඔව්
5: ඒක කරන්න තියෙන්නේ මොනවද ගන්න ඕනේ
1: සෙට් ගේම් තමයි
5: හරිද ෆැඩ්නාවලින් තමයි ෆැඩ්නාතින් තමයි ඔබට අරගෙන ඉන්නේ සෙට් ගේම් එසා සෙට් ගේන් අරගෙන පාවිච්චි කරලා බලන්න
1: රයිට්
5: තරුණ කම රැක ගන්න පුළුවන් යෝන් බව රැක ගන්න පුළුවන් ආකර්ෂණය දිනා ගන්න පුළුවන් රයිට් තව කියන්න ඕනද
1: ඔන්නේ අපි අමුතු
5: එකක් අහනවා මොකද නම
1: සෙට් ගේන්
5: රයිට්

0: සමහර වෙලාවට අපි ලොකු හීනයක් තියෙනවා පොඩි කාලේ. මොකක්ද දන්නවද?
1: මොනවාගේද?
0: අපිට තියෙන හීන තමයි අපි ලොකු රස්සාවක් කරනවා.
1: ලොකු රස්සාවක්? හරි. වඩක් තිබ්බා.
0: අපි ලොකු රස්සාවක් කරනවා කියලා තියෙනවා. ලොකු පඩියක් ගන්නවා කියලාත් කියනවා.
1: හිතනවා.
0: හිතනවා. රයිට්. ඒවා සමහරවල්ලාට හිතලු විතරක් වෙලායි තියෙන එකක්
1: තියෙනවා.
0: හරිද? අපි ලොකු පඩියක් ගන්නවා කියලා කිව්වට සමහරවල්ලාට අපි කතා කරපු යාළුව අපිට දහස් ගුණයක ලොකු පඩියක්
1: ගන්නවා.
0: හරිද? අපි එහෙම හිතනවා. ඒ වගේ තමයි ලොකු හොඳ රස්සාවක් කරන ලොකු පඩියක් ගන්නවා.
1: හොඳ ගයක් හදන්න.
0: හොඳ ගයක් හදනවා කියලා හිතනවා. හරිද? හොඳ ගයක් හදනවා කියලා හිතලා මොනව හරි කරලා ලෝන් එකක් ගාලා 18 ණය වෙලා මහන්සි වෙලා. හරිද?
1: හරි.
0: විජුම්බරයක් අල්ලලා අපි ගයක් හදාගන්නවා.
1: කොහමරි ගේමක් ගහගන්නවා.
0: ගේමක් ගහගන්න. එහෙම ගේමක් ගහගෙන ගයක් හදාගත්තා නම් ඔයා.
1: හරි.
0: හරිද? ඔය ගේ පාර ටිකක් ගාලා නැතිින්ද ටිකක් ගාලා ලස්සන කරගන්නකොට. හරිද? ඒව ගැන හිතන්න
1: ඕනේ.
0: ඒ වගේම තමයි ගේ තියෙන සුබ වැඩි කරගන්න, ලස්සන වැඩි කරගන්න, ආරක්ෂාව තහවුරු කරගන්න. ඔයා දාන්න ඕන හොඳ රෝලඩෝ එකක්.
1: ඔයා දාන ඕන හොඳම හොඳ රෝලඩෝ එකක් තමයි AWB රෝලඩෝ එක. වසර 25ක විශ්වාසයක් එකතුමයි දසුන් දෙන්නේ. ඒ වගේම වසර 10ක වගකීමක් තියෙන වොරන්ටි එකක් තියෙනවා මේක මිලදී ගත්තට පස්සේ. ඉතින් විශේෂම දේ තමයි ඔයාට පාට 12කින් ගන්න පුළුවන් ඔයාගේ ගෙදර ගැලපෙන පාටට.
0: ඒ වගේම තමයි තාක්ෂණික භාවිතා විහිළුයි.
1: ඔව්.
0: ඔයා කොහේ හිටියත් ඔයාට ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඇප් එකෙන් ඔයාට පුළුවන් ගෙදර රෝලඩෝ එක ඕපන් කරන්න.
1: හරි.
0: රයිට්. කවුරු හරි වාහි දානකො දැන් ඔයා ගමනක් ගියා.
1: ඔව්.
0: ඔන්න දැන් ඉන්නවා නෝනා මට කලින් ගෙදර කියලා
1: දෙනවා. ගිහිල්ලා නේද?
0: නෝනා පාරේ දියන්න බෑ.
1: බෑනේ.
0: හරිද?
1: බත් නැති වෙනවා.
0: ඔව්. රැඩ් බත් නැති වෙනවා. හරිද?
1: හරි.
0: ඔයාට පුළුවන් ඇප් එකෙන් ටග් ගාලා
1: ඕපන් කරන්න.
0: රයිට්. ඒ වගේ තාක්ෂණික භාවිතාවන් තියෙනවා. ඒ නිසා බය නැතුව පාවිච්චි කරන්න ඕන. මොනවද?
1: AWB රෝලඩෝ එකම තමයි.
0: ඒ වගේම තමයි මතක් කරන්න ඕන. පැල්වත්ත
1: නිෂ්පාදන ගැන ඔයාට යෝගට් එකක් ගත්තත් හොඳ නැවුම් විදිහට රස විදිහට කන්න පුළුවන්. හේතුව තමයි දැන් කිරි ටික කිරි ගොවිපල වලින් අරගෙන ඇවිල්ලා බය 48ක් වගේ පුංචි කාලෙකින් යෝගට් එකක් බවට ක්‍රියාවලිය පත් කරනවා. ඉතින් ලොකු කාලයක් අර පල් කර කර තියන්නේ හොඳ නැවුම් විදිහට ෆ්‍රෙෂ් විදිහට යෝගට් එකක් කනවා නම් ඔයාට පුළුවන් පැල්වත්ත නිෂ්පාදන වෙතින්ම අරගෙන බලන්න.
0: එළදෙනගෙන් බුරුලෙන් කිරි ටික දුවා ගත්ත ගමන් වැහුවා බෝදලේ අරගෙන ගියා
1: පැට්ටියට නිෂ්පාදන ආයතනයට.
0: ඒ විදිහට ගුණාත්මක භාවයෙන් හොඳම නිෂ්පාදනයක තමයි පැල්වත්ත මේ නිෂ්පාදන කරන්නේ. ඉතින් බය නැතුව පාවිච්චි කරන්න. හරි. දැන් ඒවා පාවිච්චි කරන්නත් රෝලඩෝ එකක් දාගන්නත් සල්ලි දෙන්න ඕනනේ. බය නැතුව ගන්න කියලා රුපියල් 40ක් දීලා ධන නිදානේ ටිකට් එකක්.
1: ඔය දන්නවද දසුන් කෝටි 12කට අධික වගේම කෝටි 9කට අධික කෝටි 8කට වැඩි මුදල් තියාගෙන ලබා දීලා දෙන NLB වෙතින් පසුගිය මාසේ 8 පුරාවටම ධන නිදානේ ලොතරැයියත් එක්ක තියාගෙන ලාභින් 3 දෙනෙක් බිහි කර කෝටිපතියන් 20 ලක්ෂ උපතියන්. ඒ විතරක් නෙමෙයි පසුගිය 9 මාස 9 කාලේ ඇතුළත 20 ලක්ෂ උපතියේ තියාගෙන ලාභින් 3 දෙනෙක් වගේම 2 ලක්ෂයේ තියාගෙන ලාභින් 612ක් බිහි කරන අවස්ථාව හම්බ වුණා. ඉතින් ඔයාලට පුළුවන් පරක්කු වෙන්න නැතුව ඊළඟ ලක්ෂපතිය කෝටිපතිය වෙන්න. එහෙනම් ලංකාව තිනලතරයි කෝඩුවෙන් ධන නිදානේ අරගෙන බලන්න.
0: හීන හීනම නෙවෙයි. හීන සබෑ වෙනවා. හරි. රුපියල් 40ක් දීලා බය නැතුව ධන නිදානේ ටිකට් පතක් ගන්න. හරි.
1: හරි.
0: අනිවාර්යයෙන්ම සබෑ වෙනවා හීනේ.
1: ඔව්.
0: මේ තමයි ලෑස්ති කරගෙන සින්දුව. මට පොඩි වෙලාවක් දෙන්න මේ පණිවිඩේ තහන්න.
2: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency. Fast and stable unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
3: ඔබ motorcycle එක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යයෙන්ම helmet එක පළඳ ගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැක ගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ helmet එක පළඳින්න.
0: ජිකුත් කියමු.
1: කියමුනේ සුබ දවසක් ඔයාලා දෙන්නට කියලා තියෙනවා. 18 වංගුව ඔයාලා දෙන්නව ආදරෙන් මතක් කරනවා. සද්දර මහගෙන ඉන්නවා කියලා තියෙනවා. මාරවිල ශිරාණි, දමයන්ති මහත්, දමයන්ති ඊට පස්සේ මහත්ය රෝහන්, පුතාලා දෙන ශිහාන් මදුවන්ද, මලදගහමුණ සුදර්ශනියක් කරනවා, රීට අම්මා. මේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දක්

0: අපිට මෙසේජ් කරපු යාළුවෝ කීප දෙනෙක් ඉන්නවා කියන්න ඕන නම් ටික.
1: ඉන්නවා ඉන්නවා. සුබ දවසක් දෙන්නටම ගම්පහ ඉඳලා නඳුන් ඉන්න අපිට දෙන්න වහගෙන දවස් දෙකක් අපි වඳු පාළුවේ හිටියේ කියලා තින මං කොහොමද කොහොමරි දසුන් එක්කන් එනවා කියලා ඕන ඇවිල්ලා ඉන්නවා. ආදරෙන් එකතු කරගන්න අද නම් බිසි නෑ ඔය දෙන්න වහගෙන ඉන්නේ. එහෙනම් අපි එකතු කරගන්න අද ෂොප් එකේ ඉඳලා තමයි හසිනිය අහගෙන ඉන්නේ. රංග මංගලිකා ඉන්නවා ඒ දෙන්නව ආදරෙන් මතක් කරනවා සින්දුවක් අහන්න. මාතලේ දෙලෙනියව නොයත් ඉන්නා නේද කොහෙන් කොහෙන් හරි අපි වහගෙන. ආදරෙන් මතක් කරන දිලිනිය ආවා විදියට වහගෙන ඉන්න දවල් එක වෙනකන් අපිට සින්දුවක් දෙන්න. හයි රෝස මල කොහමද යන දසුනේ ඉන්නවා. සුබ උදෑසනක් දෙන්නටම දසුන් මල්ලිත් ඉන්නවා කියා මල්ලි ඉන්නවා. කොහෙද අප්ප අතුරු දහන් වුණේ ඔන්න උත්තර දෙන්න. මට ලස්සන සින්දුවක් දෙන්න. පෙනල චන්දි තමයි අහගෙන ඉන්නේ මේ විදිහට. පුතාලා ඉන්නවා සෙතු නෙතු හස්බන් තාත්තයි වගේ මම්මා මේ හැමෝම ආදරෙන් මතක් කරනවා ඊළඟ ගීතයට.
0: ඊයේ හොඳටම වැස්සා.
1: හරිද? හරි.
0: පැය භාගයක් විතර ගොරෝලා ගොරෝලා අකුණු ගහලා ගහලා හොඳටම වැස්සා.
1: හරි. තෙමුණාද නෑනේ?
0: තෙමුන්නේ නෑ. හරිද? දැන් අදත් වහින්න පුළුවන් කියලා කියනවා.
1: ඔව්.
0: හරිද? පළවෙනිදා දෙපාර්තමේන්තුව කියලා නම් අද මිලිමීටර් 75 ඉක්මවපු තරමක තද
1: වැස්සක් ඇති වෙන්න පුළුවන් කියලා.
0: පුළුවන් කියලා. එයායි කියන්නේ කොහෙටද දන්නවද වහිනවා
1: කියලා? කොහෙටද?
0: එයා කියන්නේ දෙයි බස් නායක සමරගම මැදම ඌව වයම සහ දකුණු පළාත්වල අනුරාධපුර සහ මන්නාරම දිස්ත්‍රික්කවල. හ්ම්.
1: ඒ
0: නිසා ඔය පැතුවල ඉන්නවා නම් ටික පරිස්සම් වෙන්න.
1: මම ඉන්නා.
0: නැත්තම් ගමන බිමනක් යනකොට කුඩයක් එහෙම අරගෙන යන්න.
1: ඔව්.
0: රයිට්. මැසේජ් එකක් දාන්නත් කියමුද?
1: කියමුනේ 07 03 93 7 ට මැසේජ් එකක් එවලා තියන්න.

0: එකලයි විනාඩි 33යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සුබ දවසක්.
0: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි වැඩි වෙලා.
4: දවස සුබයි සිහි නැතිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: දශක තුනක ලක්හඬ අභිමානීය සමගි. නවතම රේඩියෝ රියැලිටිය.
6: ලක්හඬ Golden Voice.
7: අපි සොයන්නේ
5: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා
6: ලක්හඬ Golden Voice.
8: තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
9: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
8: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන්
10: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය.
2: සුබ දවසක්.
0: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි වැඩි වෙලා.
4: දවස සුබයි සිහි නැතිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
11: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency. Fast and stable. Unlimited. තෝරගන්න package plus. SLT Mobitel Fiber.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් අලුත් වෙලා
3: පහසු වෙලා
4: තෑගි වැඩි වෙලා
5: දවස සුබයි සිහි නැති නයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
6: මුහුදෙන්ම ගුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා
0: හැත්තෑ පස්සසරකටත් වඩා විශ්වාසය දෙනු IS

0: සෙනසුරාදා සවස හතරට ක්‍රිමිරාජ සුවසැඳෑවට එක්වන්න. සාදර අනුග්‍රහය.
1: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි. දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලින් ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය.
2: 18 වංගුව.
3: දස්සවිත් යෂෝ. හැම වංගුවකම අලුත්
2: කතාවක්. 18 වංගුව.
4: අහලා තියෙනවද කතාවක්?
5: මොන වගේද කතාවක්ද? මොකද උනේ?
4: කැස්ස යಾದරේ හංගන්න වෙයිලු.
5: වැ මට වේරෙනවද?
4: කැස්ස කාවාම කහින්න.
5: ඔව්.
4: හරිද? ආදරේ දැනුනහම නුගේ හිටර කමන්නේ. නුගේ හිටර කමන්නේ. හරිද?
5: ඇද්ද වෙච්ච දේවල්.
4: ඔව්. ඒව ලෙඩ වැඩ වෙන්න
5: පුළුවන්.
4: රයිට්? හනාගේ සින්දුව ක්ලාසික කරගෙන ඉන්නේ.
5: හරි.
4: ඔය මොනවා කරන්න ගියත් ඉස්සලා S2 පේන තැනකට අරගෙන ඉන්න
5: ඕනේ.
4: ඉස්සලා හොඳට S2 පේනවද කියලා බලා ගන්න.
5: ආදරේ කරන්න කලින් S2 අරලා බලන්න ඕනේ හොඳට.
4: හරිද? ඒකින්ද ඔය ඉස්සලා ගිහිල්ලා S2 පෙන්න ගන්න.
5: හරි.
4: S2 පේන්නේ නැහැ වගේ කියලා දොස්තර කිව්වොත් හොඳ කන්නඩේයක් දාගන්න.
5: දාගන්න පුළුවන්.
4: ඔය යන්න ඕනේ මෙන්න මෙතෙන් S පෙන්නන්න හරියට පෙන්න ගන්න ඕන නම්.
5: ඔයා යන්න ඕනේ ලෙන්ස් ටෙක් කේ අයි හොස්පිටල් එකට. ඔයාට S2 හරි පරිස්සමට බලා ගන්න පුළුවන් හොඳම තැන රජයේ අනුබද්ධ ආයතනයක් වගේම රජයේ ලියාපදිංච වෙලා තියෙන සුහදශීලී කාර්ය මණ්ඩලයක් තමයි ඉන්නේ. ආ ඉක්මනට නම්බර් එක ලියා ගන්නකෝ. 0 70 64 78 478 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්සත්ත බත්තර මුල්ල. මේ තමයි ලෙන්ස් ටෙක් කේ අයි හොස්පිටල් එක.
4: ආදරේ දැන්නට ගමන්නේ මං අර කිව්වේ කියන්න කලින් S2 පේන්න.
5: මේ නැත්තම්
4: ඕ S2 පේන්න හොඳ කන්නාට දෙයක් අර දාගන්න. නැත්තම් දුරට Apple ළඟට
5: Apple.
4: ඊට පස්සේ අය පත්තේ හයි මොකෝ S2 නැතුව දාවේ මගේත් එක කියලා.
5: මුලින් ඔහම කිව්වේ නෑනේ.
4: ඕ ඕවා ගන්න ඕනේ නෑනේ.
5: ඔයක තමයි.
4: හරිද? ලෙන්ස් එක කෑයකට ගිහිල්ලා
5: S2 පෙන්න ගන්න.
4: S2 පෙන්න ගන්න. හරි.
5: හරි.

0: අදහසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: සුබදවස.
2: අලුත් වෙලා.
1: පහසු වෙලා. තෑගි වැඩි වෙලා. අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද?
2: කැමති එකක් අපේ අතේ. සුබදවස.
3: දවස සුබයි සිහින දිනයි. සුබදවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: දහත වගේ ඉන්න වෙලාව එකළහයි විනාඩි හතලිහයි.
1: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න

0: නොමියන හඬ
1: ආරුණ්‍ය ජෝති
0: ඉරිදා රාත්‍රී 7ට හිමාලික ජෝති රාත්‍රිය
2: 18 වංගුව
0: දසමිත්‍යෂෝ හැම වංගුවකම අලුත්
2: කතාවක් 18 වංගුව
3: රයිට් 18 වංගුවේ අපි දැන් පැය එකහමාරකට වැඩි කාලයක්
4: වංගු ගගා ඉන්නවා.
3: වංගු ගගා ඉන්නවා. හරිද?
4: හරි.
3: කොහමද කමන්නේ වංගු ගැහුවට කමන්නේ ජීවිතේ ඉලක්කයක් තියාගන්න.
4: අනිවාර්යම නේද?
3: අපි ඔබේ ජීවිතේ ඉලක්කයක් අරගෙන එන්න. හා. මේ වෙනකොටත් වැඩ හදලා දෙන්නේ.
4: හරි. සතුටක් ඉවසලා ඉන්න නේද?
3: මොකද්දෝ එකක් තියෙනවා.
4: තියෙනවා අපි කියන්නම් ඒ කියන්නේ ආටත්.
3: මට නිකන් ඉදුනේ නිකන් රාහු අල්ලලා අපි වැඩේ පටන් ගත්තා.
4: අර අපි කියන්නේ රාහුගේ කාලේ ගැනනේ. රාහුගේ අපලේ.
3: අපලේ වගේ ඇවිල්ලා කියන්නේ.
4: අපලේ ඇවිල්ලා තියෙන්නේ.
3: එහෙනම් පොඩක් ඉන්න ඉලක්කේ ගන්නත් පොඩි කාලයක් යනවා.
4: ඔය සංගමහත හගෙන ඇති මේ වෙලාවේ.
3: ඔව්. ඒකෙන්ද අපිට රාහු මං හිතන්නේ
4: පන්නලා දෙන්න. රාහු යවලා දෙන්න ඉක්මෙන්ට.
3: ඔව්. එතකොට අපිට පුළුවන් ඔබේ ජීවිතේ ඉලක්කයක් කරන් ඉන්න. ලෝකෙ වැඩේ රවුමක් කියන්න.
4: ඔව්. අපි කියන්න.
3: ඔව් අපි කියන්න ඉස්සරහට. ඒ අතර මතක් කරන්න කාරණා කිහිපයක් තියෙනවා.
4: හරි.
3: මොකක්ද? තමයි බැනුම් අහන්න කලින් SMS ටික කියන්න ඕනේ.
4: කියන්න ඕනේ.
3: දෙක තමයි අපි Facebook එකේ පැත්තට
4: යන්න ඕනේ.
3: යන්න ඕනේ. right abhi issalama messages tik kiyamu
4: kiyamu ne abhi denna wahagena inna good morning dasunya show ada api wahagena innowa itin oy denna hina wenakota mata taniyama hina yanawalu harima satutu yaadare dennatama api godak yaadare randika borless gumu indala thamai oy vidiyata ahagena inne subo dasanak dennatama api class apita lassana sindawak denna mage mahatya upul nilanta kavisha salisha dilisha malisha akumalisha shasha ශාෂා මරු මගේ දෝනිලා ඇතුළු මගේ අම්මා තාත්තා පොළ හැමෝම ආදරෙන් එකතු කරගන්න කියලා කිව්ව මහරග මහ නුවරේන්ද්‍ර තමයි මේ මැසේජ් එක ආවේ ඉන්ද්‍රානි සෙනවිරත්න අපි ඔබ ආදරෙන් එකතු කරගන්නවා ඊළඟ ගීතයට එදා ඔයාව තනියෙන් දාලා ගිය 18 වංගුවේ නේද? හද ඇවිදින් කට තියෙනවා නේද? ඉතින් ඔයාලා දෙන්නට. සුබෝදාසනක් වේවා දෙන්නටම. Thank you so much අපි වාගෙන ඉන්නවට. අබන් පිටියේ රේණුකා තමයි මැසේජ් එක දාලා තියෙන. අපි ආදරෙන් මතක් කරන්නම් ඔබ. ආයි බොහොම මඩපාත ලක්ෂ්මන් තමරා නිශානි චේතනා පුංචි පුතා තේජා වෝරින අපි වාගෙන වාග්ය අවිෂ්කත් ඉන්නවා හැමෝම එකතු කරගමු ඊළඟ ගීතයට. ලස්සනම ලස්සන දවසක් ඔයාලට අපි ලක්කන අහගෙන වැඩ කරන ගමන් ඉන්නේ ලස්සන සින්දුවක් දෙන්න කට්ටිය ඉන්නවා ගයනි මිස් account මිස් ඉන්නවා ලක්ෂික අන්ඩ්‍රමාලි සීසී මිස් ඉන්දිකා ප්‍රින්සි ගයනි චතු ඒ වගේම තරංග රංග අමිලා ඒ වගේම නාදේශානිත් ඉන්නවා මේ සෙට් එකම එකතු කරගමු ඊළඟ ගීතයට
3: අපි එනම් PC මිස් AC මිස් BC මිස් DC මිස්
4: හැම මිස් කෙනෙක්ම එකතු කරගමු
3: ගාදිනන මැසේජ්.
4: හා දේ නෝ ඊළඟට කියමු නේද?
3: හරි. එන සින්දු හලෙමු.
4: හමු.
3: 11:45 දැන් වෙලාව.

0: දහතවංගු ඉන්න වෙලාව 11:49යි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: අපි ඉන්නේ 18 වංගුයි. හරිද?
0: හරි.
2: 12 වෙන්න තව හරියටම දෙන විනාඩි
0: 10.
2: ඔව්. විනාඩි 10.
0: ඒකනේ.
2: හරිද? ඉන්සම් දෙ සින්දු දෙකක් විතර අහන්නත් ඕන.
0: ඔව්.
2: අහන වගේම ඔයාලා මෙසේජ් එකක් කියන්නත් ඕනේ.
0: නේදවා.
2: ඒ වගේම තමයි ඉතින් අපිට මේ අනුග්‍රහක දැන්වීම් කැපියක් තියෙනවා. ඒක කියන්නත් ඕනේ.
0: ඔක්කොම කරන්න ඕනේ මේ විනාඩි 10 දී.
2: හරිද?
0: හරි.
2: හරි. එහෙනම් අපි පටන් ගමු. කොතෙන්ද පටන් ගන්නෙ?
0: ඔයා කැමති දැනකින් දසෝ.
2: අපි පැල්වත්ත ගැන කියමු කිසිලා.
0: පටන් ගමු. පැල්වත්ත කියලා කියනවා දන්නවා. අපි ළඟින්ම ඉන්න විශ්වාසවන්ත වෙළඳ නාමය. අගේ කැමටික රස කරගන්න ඉඳ එතන ඉඳලම ඔයාට කිරිපිටි දක්වා රස කිරි කැම කන ඩෙසර්ට් එක දක්වා මේ හැමදේම අරගෙන හැවිලා තිනා පැල්වත්ත නිෂ්පාදනය. ඉතින් ඔයා ගන්නකොට පැල්වත්ත කියලා නමින්ම මෙලදී ගන්න අමතක කරන්න එපා.
2: පැල්වත්ත කියලා කියන්නේ අපේ රටේ අපේ දෙයක්. විශ්වාසයෙන් ගුණයත් සුවඳත් යහගුණයත් එක්කම ඔබට පාවිච්චි කරන්න පුළුවන්. කැමටික රස කරගන්න ඔබට පුළුවන්කම තියෙනවා පැල්වත්ත බටර් යූස් කරන්න. ඊට පස්සේ කැමටික රසට කාලේ වෙලා
0: ඩෙසර්ට් එක කන්න.
2: ඔව්. දිරව ගන්න ඩෙසර්ට් එකට ඔයාලට ගන්න පුළුවන් පැල්වත්ත යෝගට් එකක්.
0: අයිස් ක්‍රීම් එකක්.
2: හරිද? කැමති එකක් කන්න.
0: හරි.
2: පැල්වත්ත බය නැතුව පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ නැත්නම් ආහාරයට ගන්න පුළුවන් වෙන්නේ නැත්නම් පරිභෝජනයට ගන්න පුළුවන් වෙන්නේ අපේ රටේ අපේම දෙයක් හින්දා.
0: රයිට්. හරි.
2: හරි. ඒ වගේම තමයි කෝටිපතියෙක් වෙන්න හිණ දකින්න ඔයාට.
0: ඔව්.
2: වැඩි ඈතක දුවන්න ඕනේ නැහැ. ඔව්. අවුරුදු ගානක් ඉස්සරහට හිතන්න ඕනෙත්
0: නැහැ. ඕනෙත් නැහැ. නේ ළඟම තමයි ඉන්නේ ඔයා ළඟ වාසනාව.
2: සල්ලි නැگی කිය ලත වෙන්න ඕනෙත් නැහැ.
0: නෑ හැමදේම පුළුවන් ඔයාට.
2: ඔව්. කැටෙන් රුපියල් 40ක් ගන්න.
0: නෑ.
2: නැත්තම් ඔය හලපාල කෙනෙක්ගේ රුපියල් 40ක් කිල්ල ගන්න.
0: ඒකනේ. එක්කෙනෙක්ගේ 20ක් කිල්ල ගන්න අනිත් එකෙන් 20ක් කිල්ල ගන්න.
2: ඔව්. රුපියල් 40 හරි ගිහිල්ලා ගන්න එතකොට.
0: ධන නිධානය ලොතරැයි ඔයා දාන. ඔයා දානවා ජීවිතේ හිණ හැබෑ කරන ජාතික ලොතරැයි මණ්ඩලයේ සෝදානම් වෙලා ඉන්න. ඔයාලට කෝටිපති හිණ 20 ලක්ෂ උපති හිණ මේ හැමදේම හැබෑ කරගන්න පුළුවන්. පොන්චි රුපියල් 40කට. එන ළඟම තියෙන ලොතරැයි කෝඩුව ගාවට ගිහිල්ලා ධන නිධානය අරගෙන බලන්න.
2: ඇත්තටම ධන නිධානය කියලා කියන්නේ ඔබේ ධන නිධානය. හරි. එනම් දැන් කියනකෝ මෙසේජ් කරලා තියෙන කවුද කියලා.
0: කියමු කියමු. ඔයාව නැතුව පාළුවෙන් හිටියේ කියලා තියෙනවා නද ඇවිල්ලා ඉන්නවා. ගම්පහ ඉඳලා නදුන් තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. ඒජී අනුර පුස්සල්ලාව ඉන්න අපි හදරෙන් ඔබ මතක් කරනවා. සබෝදාසන කාල දෙන ඩීඑ මෙසේජ් එකක් දාන්න බැරි වුණා. ඒත් අද ඇහුව ඔය දෙන්නව. මමත් ඉන්නවා ලස්සන වැඩසටහනක්. Thank you so much. ඔයාලා හින්දා තව ලස්සනයි කියලා තින ගොඩාක් ආදරෙයි. සකුන්තලා තමයි මහරගම ඉඳලා මෙසේජ් එක අපිට දාලා තියෙන්නේ. ලස්ටික එකක් කියලා දින කවුද මේ සබෝදාසනක් කියලා තියෙන ඉන්ද්‍රානි සනිවිරත්න වාදනයෙන් එකතු කරගන්නවා. ගුඩ් මෝර්නින්. සින්දුවක් දෙන්න කොපිට සද්දට මහගෙන ඉඳවා. කලවැල්ලාවෙන් සුජර්ණී තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. තාත්තා ජයවර්ධන, අම්මා චන්ද්‍රා ඉන්නවා, දුවහන්සේ, පුතා සිතුම් ඉන්නවා. හැමෝම එකතු කරගන්න කියලා තිනවා සින්දුවක් ගහන්න.
2: අභියන් සින්දුවට. මට සින්දුවට යන්න කලින් මේ දවස්වල නොබෙල් සාමත්‍යාගය පිළිබඳව නැත්තම් නොබෙල් ත්‍යාගය පිළිබඳව කතා කරනවානේ.
0: ඔව්.
2: හරිද? නොබෙල් සාමත්‍යාගය පිළිබඳව ලොකු සාකච්ඡාවක් කරලා තියෙනවා.
0: හරි.
2: කාට දුව හිතන්නේ නොබෙල් සාමත්‍යාගය දෙයි කියලා?
0: ගරම් වෙන්නේ පොඩ්ඩක් හිතලා බලමු ඉතින්.
2: ට්‍රම්ප්ගේ නම යෝජනා වෙනකම් බලන් ඉන්නවා කියලා කියනවා.
0: එයාට දෙන්න වටිනවා.
2: ඔන්න ඒකනේ කියන්නේ.
0: ඒකනේ හැබැයි දෙන්න පුළුවන් වැඩ කරලා තියෙනවා නේද?
2: ඔව්. මේ ඔය විවාද සම්පන්නයි.
0: ඒකනේ. හිතලා බලන්න.
2: නොබෙල් සාමත්‍යාගය කියලා කියන්නේ ලෝකෙම ලොකු වටිනාකමක් එකතු කරන ත්‍යාගයක්.
0: ඔව්.
2: අයි බලමු ට්‍රම්ප් යෝජනා වේද කියලා. කොහොම නමුත් 2026 නොබෙල් සාහිත්‍ය ත්‍යාගයේ කැනේඩියානු ලේඛිකා ඈන් කාසන්බෙත් තමයි පිරිනමලා තියෙන්නේ.
0: හරි.
2: හරි. ඒක දෙන්න හේතුවයි කියලා දන්නවද?
0: කියන්න බලන්න.
2: නවීන සාහිත්‍ය සඳහා නව ආකෘති නිර්මාණය කරලා සම්භාව්‍ය සාහිත්‍ය සම්ප්‍රදායන් සමග නිර්මාණාත්මක සංවේදනයක නිරත වුණු හින්දා තමයි ඇයට මේ නොබෙල් සාහිත්‍ය ත්‍යාගය පිරිනමලා තියෙන 2026 වර්ෂයට අදාළව.
0: ඔව්.
2: ඇය ඈන් කාසන් 1950 වසරේ කැනේඩියාවේ මේ ටොරොන්ටෝහි තමයි උපත ලැබලා තියෙන්නේ.
0: ටොරොන්ටෝවේ.
2: ඔව්. හරි. ඈන් කාසන් සම්භාව්‍ය භාෂා සහ සාහිත්‍ය පිළිබඳ අධ්‍යයන කළ ලේඛකවක වෙනවා. ඇය කවි ලියලා තියෙනවා.
0: ඔව්.
2: රචනා ලියලා තියෙනවා. පරිවර්තන ඇතුළු සාහිත්‍ය ශිෂ්‍ය රසක ඇය ලියලා තියෙනවා.
0: ඔව්.
2: අපිත් ලියලා තියෙනවා.
0: හම්බුණාද මොකද?
2: අන්තිමට අපි ලියපුවා අපිවත් කියුවේ නැහැ.
0: ඒකයි ප්‍රශ්නේ.

0: අපිට සිින්දු දෙකක් අහන්න බෑ හිතවතුනි.
1: ඒක තමයි වෙලාව මදිනේ.
0: ඕ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයට අපිට යන්න වෙනවා. එනිසාපි බැනුම් අහන්නතු මේ මැසේජ් ටිකක් කියන්න ඕන කියලා හිතුවා.
1: කියමු කියමු සබ දවසක් වල දෙන්නටම සින්දුවකට එකතු කරගන්න කියලා දෙන කෑගල්ල මේදෙනිය උපනන්දගමෙන් ආ මැසේජ් එක අවිල්ල තියෙනවා. අපිවත් අපිට දෙන්න ලස්සන සින්දුවක් අලවෙන් තමයි ගලතෙරින් මැසේජ් එක මේ අවිල්ල තියෙන මහත්යා නන්දන පුතා ගයානාත් තිනවා දුව මින්දෝදි දුව ශෂිනී ඉන්නවා ආදරෙන් මතක් කරනවා ගීතික තමයි අපිට මැසේජ් එක දැම්මේ. අද නම් විසි අනේ ඒ වුණාට අපි දෙන්න වහගෙන ඉන්නවා ආදරෙන් එකතු කරගන්නවා ෂොප් එකකින් මේ මැසේජ් එක ඇවිත් ඉන්නේ. හෂිනි තමයි අපිට මැසේජ් එක දැම්මේ. කලුතරින් විජිත මාවතේ දර්ශනී ඉන්නවා අපි වහගෙන ආදරෙන් එකතු කරගන්නවා. ගුඩ් මෝර්නින් දසුනි අශෝ අපි අහන් ඉන්නේ 18 වංගුව. වංගු නොගහ අපි අහන් අවංගු නොගහ. අපි මාවනල්ලෙන් පුෂ්ප තමයි මැසේජ් එක දැම්මේ. අපි ආදරෙන් මතක් කරනවා. ඊට පස්සේ ඉන්නවා දසුන් හායි කොහොමද ඔයාලා දෙන්නට මට දෙන්න බැරිද හුස්මක් තරමට සින්දුව බැරි නෑ පුළුවන් අපි දෙන්නා නේද දැරණිය ගලින් තෙනුක් තමයි මැසේජ් එක අපිට දාලා තියෙන්නේ අලව්වට යන හිතුණා ගුණසිරි කූල් හවුස් එකේ ඉන්න උපාලිහන් ඉන්නවා අධිපතිතුමා වගේම වැඩ කරන හැමෝමත් අපි ආදරෙන් මතක් කරනවා නුවරින් සංජීව ඔයාවත් එකතු කරන් යමු මේ ගීතය අහන්න
0: රයිට් එනං ළමයි අපි මේ සින්දුවත් එක්ක යනවා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයට.
1: හරි.
0: ඊට පස්සේ ආයෙනවා 12 මාර්ට් විතර.
1: හ්ම් හ්ම්.
0: හරිද? දෙකට මෙන්න. හ්ම්.

0: වෙලාව මධ්‍යහන 12යි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
1: වාර්තාපිට වාර්තා තමන කෝටි 8 NLB ධනනිධානය නුතරයින් රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: අනුග්‍රහය
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපට අවශ්‍ය සුපිලි පන් රට.
3: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
4: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
5: ප්‍රවෘත්ති සිරස්තල
6: ගමේ සංවර්ධනයට ග්‍රාම නිලධාරීන්ගේ කැපවීම ජනපති පහදායි. ප්‍රතිකාර ගන්න රිමාන් සිරගෙදරින් ශිරන්ති අක්ෂි රෝහලට. ඉන්දිය දීවරයෙන් ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළුවීම වැළැක්වීමට ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්. නාගොඩදී අඹු සැමියෝලකට වෙඩි ප්‍රහාරයක්, සැමියා ජීවිතක්ෂයට. මෙට්‍රෝ බස් අනතුරට ලක්වීම කුමන්ත්‍රණයක් දැයි සෙවීමට පොලිස් පරීක්ෂණ. ඉන්දුනීසියාවේ ලැව්ගිනි වලින් සිංගප්පූරුවේ වායු දූෂණය ඉහළයයි. ලක්කන්ද ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද බිබිලි. රජයේ සංවර්ධන ගමනේ අරමුණ වන්නේ ගමේ ජනතාව නගරයට කැඳවීම නොව ඔවුන් වෙනුවෙන් ගම තුළම ආර්ථික අවස්ථා නිර්මාණය කිරීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා. ඒ වෙනුවෙන් ග්‍රාම නිලධාරීන්ට පුළුල් වැඩ කොටසක් පැවරී ඇති බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. ඒ ග්‍රාම නිලධාරී සේවයේ තුන්වන ශ්‍රේණිය සඳහා සුදුසුකම් ලැබූ නිලධාරීන් 1540 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකට එක්වෙමින් නව ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව පළමුවරට ග්‍රාම නිලධාරී සේවයේ තුන්වන ශ්‍රේණිය සඳහා තේරීපත් වූ නිලධාරීන්ටයි මෙලෙස පත්වීම් පිරිනැමුණේ. දීර්ඝ කාලයක් නොවිසඳුණු එම ශේෂ්ත්‍රයේ ගැටලු රැසකට මේ තුළින් විසඳුම් ලබා දීමට හැකිවනවා. අමාත්‍ය චන්දන අබේරත්න, නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් යන මහතුරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අමාත්‍ය චන්දන අබේරත්න මහතා මෙහිදී කියා සිටියේ ශ්‍රී ලාංකිකයන් බලාපොරොත්තු වෙන සිටු කිරීමට ග්‍රාම නිලධාරීන්ට වගකීමක් පැවරී ඇති බවයි.
7: මම හිතන්නේ අද දවස ඓතිහාසික දවසක් වෙනවා. ඔබට මතකයි මීට අවුරුදු 3-4කට කලින් මේ රටේ පුරවැසියෝ සිස්ටම් චේන්ජ් එකක් වෙනුවෙන් හැමෝම පෙනී හිටියා. අන්නේ සිස්ටම් චේන්ජ් එක වෙනුවෙන් මේ රටේ ජනතාව කල්පනා කරන වකවානුවක තමයි ඔබ රාජ්‍ය නිලධාරීන් හැටියට මේ පත්වීම ලබන්නේ. ඒ නිසාම ඔබට පැවරෙනවා සුවිශේෂ වගකීමක්. මේ රටේ සමස්ත ශ්‍රී ලාංකික ජනතාව ප්‍රාර්ථනා කරපු ඒ ක්‍රම වෙනස් කිරීම සඳහා ඔබේ සක්‍රීය දායකත්වය අවශ්‍ය මොහොතක්. ඔබට පැවරෙන රාජකාරියක් පමණක් ලෙස නොව සමාජ වගකීමක් ලෙසත් ඉටුකල කණ්ඩායමක් බවට පත්වෙන බව අපි හැමතිස්සෙම සිහියේ තබා ගැනීම අවශ්‍යයි කියලා මම හිතනවා.
6: ජනතාවට සමීපම රාජ්‍ය සේවකයා ලෙස ග්‍රාම නිලධාරීන් ජනතාව වෙනුවෙන් සිය වගකීම් ඉටු කළ යුතු බව උත්සවයම තුචනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියා.
8: අපේ ග්‍රාම නිලධාරී මහත්මයාට විශාල වැඩ කොටසක් පැවරුණා. ඔබ කොහොමද ඔබ සේවය කරන කොට්ටාසේ ජනතාවට ඒ අවශ්‍ය සේවාවන් ලබා දෙන්නේ කොහොමද කියලා වැදගත්. අන්නේ සේවාවන් ලබා දීමේදී මම හිතන තව දුරටත් ගෙන්ගෙට යන්නේක එතන පුරවැසිය ඇවිල්ලා ග්‍රාම නිලධාරී කාර්යාලයේ රස්තිය අදු වෙන එක සීමා කරනවා. හැබැයි මේ ඩිජිටල් කරන ක්‍රියාවලියේදී කිසිසේත්ම මිනිස්සු සහ මිනිස්සු අතර තිබෙන සබඳතාවෙන් බිඳ නොවැටී අපි ඒ පිළිබඳ අවධානය යොමු කරනවා. මොකද සමාජයක් පවතින්නේ ග්‍රාම නිලධාරී මහත්මයා ඒ ගමේ පුරවැසියන් එක්ක ඩිජිටල් පද්ධතිය හරහාම නොවේ සාමාන්‍ය හැඟීම් දැනීම් බෙදාගත යුතුයි. ඒ නිසා අපි ඩිජිටල් කරන්නේදී ප්‍රවේශම් වීතුව තිබෙනවා මේ පුරවැසියන් සහ රාජ්‍ය අතර තියෙන සබඳතාවය. පුරවැසියන් සහ පුරවැසියන් අතර සබඳතාවයන් බිඳ වැටෙන්නත් බෑ. ඒකේ තුලනයකුත් අවශ්‍යයි. ඒක මුළුමනින්ම බිඳ වටන්න බෑ. ඒ තුලනයක් එක තමයි අපි මේ කළ යුතු වන්නේ. නමුත් කාර්යක්ෂම කිරීම සඳහා මේ ඩිජිටල් කරන ඉතාමත් වැදගත්. අන්නේ කාර්යක්ෂම කිරීමේදී තමයි අපි කල්පනා කරනවා එක පුරවැසිය සහ ග්‍රාම සේවා නිලධාරී මහත්මයා අතර තියෙන සබඳතාවයේදී එක් වැඩ කොටසක් තියෙනවා. ග්‍රාම නිලධාරී මහත්මයාගෙන් මේක අවසන් වෙනවා. පුරවැසියට යම් කාර්යයක් කරන්න තියෙනවා. ඒ කාර්යය ග්‍රාම නිලධාරී මහත්මයා ගාවින්ම අවසන් වෙනවා. අන්න ඒක කොහොමද අපි ඩිජිටල් පද්ධතියට ගේන්නේ? තව කාර්යයක් තිබෙනවා. ග්‍රාම නිලධාරී මහත්මයා ගාවින් අවසන් වෙන්නේ නේ. ඒක ප්‍රාදේශීය ලේකම්තුමා ගාවට යනවා. එතකොට තව වැඩ කොටසක් තියෙනවා. ප්‍රාදේශීය ලේකම්තුමා ගාවින් අවසන් වෙනවා. තව වැඩ කොටසක් තියෙනවා. ප්‍රාදේශීය ලේකම්තුමාගේ සහතිකය මත අනිකුත් රාජ්‍ය ආයතන විසින් ඉටු කළ යුතු සේවාවක්. එතකොට අපිට අපේ ග්‍රාම නිලධාරි මහත්මයේ පද්ධතියට ආකාර තුනකින් සම්බන්ධ. තමන්ගෙම ඉවර වෙන කාර්යය. එතනින් අවසන්. තමන් විසින් ලබා දෙන සහතිකයේ මත ප්‍රාදේශීය ලේකම්තුමා ගාවින් ඉවර වෙන කාර්යය. තව ග්‍රාම නිලධාරි මහත්මගේ සහතිකය සහ ප්‍රාදේශීය ලේකම්තුමාගේ සහතිකය මත වෙනත් රාජ්‍ය ආයතනයකට ඉටිය යුතු කාර්යය. ඉතින් අපි මෑතකදී ඩිජිටල් අමාත්‍යාංශ සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ අතර සාකච්ඡාවක් කරා. ඒ සාකච්ඡාවේදී අපේක්ෂා කරන මෙන්න මේ සඳහා අවශ්‍ය වෙන ඩිජිටල් පද්ධතිය ගොඩනගන්න. ග්‍රාම නිලධාරි මහත්මයා සහ පුරවැසිය අතර සබත්තාවේ ග්‍රාම නිලධාරි මහත්මයා සහ ප්‍රාදේශීය කම්තුමාතර සබත්තාවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ අනිකුත් රාජ්‍යයන් අතර සබත්තාවේ මේ අපි ඩිජිටල් කරන්නට ලක් කළ යුතුයි. එනිසා මම හිතනවා ලබන අවුරුද්දේ අපි සේවාවන් ගණනාවක් සහ විශේෂයෙන්ම දිස්ත්‍රික්ක දෙකක් තෝරාගෙන නියම ව්‍යාපෘතියක් කිරීම සඳහා අවශ්‍ය වෙන මුදල් මෙම අයවැය ලේකණෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒතර මම හිතනවා පුරවැසියන්ට ඉතාමත් හොඳ කාර්යක්ෂම සේවාවක් ඔබට ලබා දිය හැකියි කියලා.
6: මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා
8: ග්‍රාම නිලධාරි මහත්මයා ගැන පමණක් නෙවෙයි අපි රජයක් හැටියට ශක්තිමත් රාජ්‍ය සේවයක් අපේක්ෂා කරනවා. ශක්තිමත් රාජ්‍ය සේවයක් අපිට ඕන. ග්‍රාම නිලධාරි මහතුරු ගත්තොත් ඔවුන්ට කාර්යාල දීමනාවතිබු රුපියල් 1000යි. ඒක අපි 2000 දක්වා වැඩි කරා. නිලැඳුන් දීමනාවතිබු රුපියල් 5000යි. ඒක 15000 දක්වා වැඩි කරා. අපිට තියෙන මේ රට පිළිබඳව තමන් සුබදායි බලාපොරොත්තුවක් තියෙනවා. අන්නේ සුබදායි බලාපොරොත්තු ඉටු කිරීමේදී අපේ රාජ්‍ය සේවයට විශාල වගකීමක් තියෙනවා. ආණ්ඩුව කිසිම ප්‍රතිපත්ති සම්පාදනය කරන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ අයවැය ලේකන සම්මත කරන්න පුළුවන්. ඒ අමාත්‍යංශ තමන්ගේ අමාත්‍යංශ වැඩ කොටස තීරණය කරන්න පුළුවන්. හැබැයි වැඩ කොටස ගම දක්වා ගෙනියන්නේ කවුද? දේශපාලකයන් නෙමෙයි. ආණ්ඩුව සිංහල ගනු ලබන ප්‍රතිපත්ති මේ තීරණ මත ගොඩනැගෙන වැඩ කොටස පහළ දක්වාම ගෙනියන්නේ අපේ රාජ්‍ය යාන්ත්‍රණය. ඉතින් ශක්තිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් අපිට අවශ්‍ය දිට්ටුව වෙලාවේදී. අපි කෝටි 50000ක් වෙන් කරා දිට්ටුව ව්‍යසනයට මුණ දෙන්න. හැබැයි කෝටි 50000ක් කොහොමද වෙන්න ඕන? මොන කෙනාටද නිවාසයට ආධාරයක් ලැබිය යුතු වන්නේ? ඒක තීරණය කරන්න පහළ රාජ්‍ය නිලධාරියා. මොන ගෙදරද මුළුමනින්ම ඉදිකළ යුතු වන්නේ? ඒක තීරණය කරන්න පහරින්න ගාම නිලධාරි මහත්මයා. මොන ගෙදරද බඩු සුද්ධ පවිත්‍ර කරගෙන ඉන්න සඳහා රුපියල් 25000ක දීමනාව දෙන්නේ? ඒක තීරණය කරන්න ග්‍රාම නිලධාරි මහත්මයා. එනිසා මම හිතනවා අලුතින් පත්වීම් ලබන ඔබ අපේ ජනතාවගේ සමීපතම රාජ්‍ය නිලධාරියා, සමීපතම කෙනා, ව්‍යසනයකදී, වසංගතයකදී, ස්වභාවික අනුතුරකදී, දරුවෙක් උපතේදී, මිය යාමේදී, මරණයෙන් පසුවද විශාල වැඩ කොටසක් ඔබට පැවරලා තිබෙනවා. ඕනෑම තැනකදී අහන්න මොකද්ද? ග්‍රාම නිලධාරි මහත්මයා දන්නවද? ග්‍රාම සේවක මහත්තයට කිව්වද? ග්‍රාම නිලධාරි මහත්මයා ආවද? ඒකනේ මොකද්ද? ජනතාවගේ දෛනික වැඩවලදී ඔවුන්ගේ හදවතේ නිරන්තරයෙන්ම මතුවෙන කතාව තමයි ග්‍රාම නිලධාරි මහත්මයා. අසරණකෙදි හොයන්නේ ග්‍රාම නිලධාරි මහත්මිය. ව්‍යසනයකදී හොයන්නේ ග්‍රාම නිලධාරි මහත්මිය. පිහිටට හොයන්නේ ග්‍රාම නිලධාරි මහත්මිය. ඒ නිසා මම හිතනවා අපේ ග්‍රාම නිලධාරි මහතුරු තමයි අපේ රාජ්‍යයේ විශාල වැඩ කොටස ජනතාවත් එක්ක අවශ්‍ය වෙන සහසම්බන්ධය හදන්නේ. ඒ නිසා ඔබ බැඳින්නේ ඉතාමත් ගරුත්වය සහිත මහජනයාගේ බරක් අරටගත් වෘතියකට. මහජනයාගේ දුකේදී, වේදනාවේදී, අසිරුතාවයකදී, පීඩනයකදී ඔබ හොයාගෙන යන ජනතාවක් ඉන්න රටක් මේක. ඒ නිසා ඔබ මේ වෘතියේදී අපේ ජනතාව අපේක්ෂා කරන කාර්යයන් ඉතාමත් හොඳින් මැනවින් ඉටු කරන්න අපේක්ෂා කරනවා.
6: රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු ශ්‍රන්ති රාජපක්ෂ මහත්මිය කොළඹ ජාතික අක්ෂිරෝහල වෙත අද උදෑසන රැගෙන විත්තිමෙනවා. ඇසක පවතින රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ අය බන්ධනාගාර විශේෂඥ වෛද්‍යවරයා වෙත යොමු කිරීමටයි කටයුතු කළේ. එෙහිදී ලබා දුන් වෛද්‍ය නිර්දේශ මත ඇය ජාතික අක්ෂිරෝහල වෙත ඉදිරිපත් කිරීමට පියවරගෙන තිබෙනවා. කෙසේ වෙතත් ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව ශ්‍රන්ති රාජපක්ෂ මහත්මිය යලිත් මැගසින් බන්ධනාගාරය වෙත රැගෙන ගිය බවයි අප වාර්තාකරු සඳහන් කළේ. රාජ්‍ය බැංකුවකින් ලබාගත් රුපියල් මිලියන 10ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවට අදාළව අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් මගින් අත්අඩංගුවටගත් ශ්‍රන්ති රාජපක්ෂ මහත්මිය පෙරේදා කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. අනතුරුව ශ්‍රන්ති රාජපක්ෂ මහත්මිය පෙරේදා පස්වරුවේ වැලිකඩ මැගසින් බන්ධනාගාරය වෙත රැගෙන ගියා. විෂ වර්ග අබින් සහ අන්තරාදායක ඖෂධ පිළිබඳ ආඥා පනත සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත් දෙකක් පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණයේ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. මේ අතර පසුගිය වසර දෙක තුළ කිසිදු අයුරකින් ජාතිවාදී හෝ ආගම්වාදී කුමන්ත්‍රණ වලට රජය ඉඩ දුන්නේ නැති බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළා. ඒ අයුරින්ම ඉදිරියේදී තෙවැනි කටයුතු සඳහා ඉඳ සලසන්නේ නැති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී MLA හිස්බුල්ලා මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයාද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ.
0: මුස්ලිම් වරුන් ඉලක්ක කරගනිමින් සංවිධානාත්මකව ක්‍රියාකාරකම් සිදු කරන බවට කිසිදු වාර්තාවක් මේ වෙනකොට විමර්ශන ඔස්සේ ලැබිලා නැහැ. එහෙත් ව්‍යාජ සමාජ මාධ්‍ය ගිනුම් හරහා එක මුස්ලිම් විතරක් නෙවෙයි විවිධ ජාතීන් වල අය මේ විවිධ ව්‍යාජ සමාජ ගිනුම් හරහා වෛරි ප්‍රකාශ නිකුත් කිරීම පිළිබඳව නිරීක්ෂණය වෙලා තියෙනවා. අපි බලයට පත් වූ දා සිටම අපි උත්සාහ කරමින් ඉන්නවා මෙවැනි ජාතිවාදී ක්‍රියාකාරකම්, ආගම්වාදී ක්‍රියාකාරකම් මේ වගේ ඒවට අදාළ කුමන්ත්‍රයන් පරාජය කරමින් මේ රටේ ජාතික සමග වෙනුවෙන් කටයුතු කරන්න. ඔබතුමත් දන්නවා මේ රටේ අතීත දේශපාලන සංස්කෘතිය වෙලා තිබුණේ තමන්ගේ බලය පවත්වා ගැනීම සඳහා එකම උපාය මාර්ග වෙලා තිබුණේ මේ ජාතිවාදී ආගම්වාදී අවුස්සලා බලය ලබා ගැනීම සහ බලය පවත්වා ගැනීම. එවැනි ක්‍රියාකාරකම් වල නැස්තාවශේෂ නැවත නැවත ඉස්මතු වෙන අවස්ථා නිරීක්ෂණය වුණා පහුගිය වසර දෙක කාලය පුරාවටම. නමුත් ඒ කිසිදු අවස්ථාවකට අපි ඉඩකඩ දුන්නේ නැහැ. අනාගතෙත් නැවත නැවතත් අහුරු කරන මේ ජාතිවාදී ආගම්වාදී කුමන්ත්‍රණයට කිසිසේත්ම මේ රජයේ ඉඩකඩ දෙන්නේ නැහැ කියන එකයි.
6: මාලදිවයිනට කළුගල් අපනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය ප්‍රකාශ කළා. ඒ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රීවරයෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්
9: ශ්‍රී ලංකාවෙන් මාලදිවයිනට කළුගල් අපනයන කිරීමේ ව්‍යාපෘතිය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතියක් ලබා දී ඇද්ද? ඔව්. සීමාකාරී තත්ත්වයන්ට යටත්ව කළුගල් අපනයනය තුළින් ශ්‍රී ලංකාවට විදේශ විනිමය ඉපයීම ප්‍රවර්ධනය හා කළුගල් කැණීම්කරුවන් හා ඒහා සම්බන්ධිත ප්‍රජාවන්හි ජීවන තත්ත්වය ප්‍රවර්ධනය සඳහා ඉඩ ප්‍රස්ථාව සලසා දීම යන මැයෙන් ගරු පරිසර අමාත්‍යතුමා විසින් 2024 ඉදිරිපත් කර ඇති අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා අනුමැතිය ලබා දී ඇත.
6: ආබාධ සහිත ජනතාව වෙනුවෙන් රජයේ විශේෂ අවධානයක් යොමු කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා ප්‍රකාශ කළා.
10: ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුලත් ගරු ජනාධිපතිතුමාගේ අයවැය කතාව තුලත් ආබාධ සහිත ප්‍රජාව රැකියා ගැන්වීම සම්බන්ධයෙන් වැඩි අවධාරණයක් සහ බලකිරීමක් කෙරුණා. 100% අනුපාතයක් සම්බන්ධයෙන් තමයි ප්‍රකාශයට පත් වුණේ. මෙන්න මේ ආබාධ සහිත ප්‍රජාව රැකියා ගත කිරීමට 100% කෝටාව යථාර්ථයක් බවට පත් කිරීම සඳහා ඔබාමාත්‍යංශය කොයි වගේ ක්‍රියාමාර්ග අරන් තියෙනවද කියන එක දැනගන්න සතුටුයි.
11: ගරු මන්ත්‍රීතුමා ඉතා වැදගත් ප්‍රශ්නයක් යොමු කරේ. ඇත්තටම ගරු ජනාධිපතිතුමා පහුගිය අයවැයේදී රුපියල් මිලියන 500ක් වෙන් කරා මේ ආබාධිත ප්‍රජාවට රැකී රක්ෂා ලබා දීම වෙනුවෙන්. එහිදී අපේ වෘත්තීය මාර්ගෝපදේශයිත මධ්‍යස්ථාන අපේ රට තුළ 11ක් තියෙනවා. ඒ 11 හරහා ඒ ආබාධිත ප්‍රජාව නේවාසිකව ඒගොල්ලෝ ඒ තුළ පුහුණු කිරීම කරමින් ඊට පස්සේ රැකියාගත කිරීමේ ක්‍රියාවලිය වේගවත් කරලා තියෙනවා. ඊට අමතරව Next Dream කියන ඒ වැඩසටහන හරහා ඔන්ලයින් ඇප්ලිකේෂන් ඉදිරිපත් කරලා ඒ යම්කිසි පවුලක ආබාධිත වැඩිහිටියෙක් හෝ තරුණයෙක් තරුණියක් ඉන්නවනම් ඒ ඇප්ලිකේෂන් එක ෆිල් කරාට පස්සේ එම වැඩසටහන හරහා අපි ඍජුව මේ පිළිබඳව දත් ඒක රාශි කරලා පෞද්ගලික අංශයත් එක්ක සම්බන්ධ කරගෙන ඒගොල්ලෝ රැකියාගත කිරීමේ ක්‍රියාවලියකට යනවා.
6: තමිල්නාඩු දේවරයෙන් ජාත්‍යන්තර මුහුදු සීමාව ඉක්මවා ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වී දේවර කටයුතු වල නිරත වීමෙන් වැළකී සිටීම සඳහා උන් දැනුවත් කිරීමේ අවශ්‍යතාව ඉන්දියා ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී තිබෙනවා. කච්චති දූපත ශ්‍රී ලංකාවෙන් යලි ලබා ගත යුතු බව ඉල්ලා ගොනු කළ පෙට්සම් විභාගයේදී ඉන්දියා ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය ලබා දී ඇති බවයි අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා සඳහන් කළේ. කච්චති ආශ්‍රිත මුහුදේ ධීවර කටයුතු වල නිරත වන විට ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු නොවන ලෙස තමිල්නාඩු ධීවරින්ට පැහැදිලි උපදෙස් සහ දැනුවත් කිරීම ලබා දිය යුතු බවටයි ඉන්දියා ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කර තිබෙන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සංජය කුමාර් මහතා එහිදී ප්‍රකාශ කර ඇත්තේ තමන් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවකදී ඒ ජනතාව වෙරළ තීරයේ සහ පොදු ස්ථානවල පරිසරය ආරක්ෂා කිරීමේ සමාජ වගකීම තමන් නිරීක්ෂණය කළ බවයි. ශ්‍රී ලාංකිකයන් පොදු ස්ථානවල කැලිකසල බැහැර නොකර පරිසරය ආරක්ෂා කිරීමට දක්වන අවධානය තමන්ගේ විශේෂ අවධානයට ලක් වූ බවත් ඉන්දියා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සංජය කුමාර් මහතා ප්‍රකාශ කර තිබෙනවා. ඉන්දියා ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නිරීක්ෂණය සාදරයෙන් පිළිගන්නා බවයි අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර මහතා පවසන්නේ. කච්චතිව සම්බන්ධයෙන් පෙත්සම විභාගයට ගත් අවස්ථාවේ 1974 සහ 76 වසරවල දෙරට අතර ඇතිකරගත් ගිවිසුම්වල නීතිමය වළංගුභාවය සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ලබා දී නැති බවද අමාත්‍යවරයා සඳහන් කළා. මෙම නඩුවේ වැඩිදුර විභාගයේ ලබන වසරේ පෙබ්‍රවාරි මාසය දක්වා කල් දමා තිබෙනවා. කළුතර නාගොඩ ප්‍රදේශයේ අවන්හලකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් එහි හිමිකරුමිය ගොස් තිබෙනවා. අවන්හලට කඩා වැදුණු නාදුනන පුද්ගලයෙකු ඒ හිමිකරුට සහ ඔහුගේ බෙරිඳට වෙඩි තබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ. අවන්හල් හිමිකරු ප්‍රහාරයෙන් එම ස්ථානයේදීම මිය ගොස් තිබෙනවා. බරපතල තුවාල ලැබූ බිරිඳ කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු වෙඩි තැබීම සිදු කර ඇති බව අනාවරණ වී තිබෙනවා. පලාගිය සැකකරුවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කළේ. මෙට්‍රෝ බස් රථ අනතුරට ලක් කිරීමට ඇතැම් පෞද්ගලික බස් රථ රියදුරන් සංවිධානාත්මකව කටයුතු කරන්නේද යන්න පිළිබඳව විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය ප්‍රකාශ කළා. මෙවැනි තත්ත්වයන් නිරීක්ෂණය වන බවයි පොලිස් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති WGJ සෙනවිරත්න මහතා සඳහන් කළේ.
12: මේක මේ කීප දෙනෙක් විසින් සංවිධානාත්මක කුමන්ත්‍රණකාරීව මෙම ක්‍රියාව සිදු කරන බවට අපිට මේ සිදුවීම් ධාමය තුළ අපිට පොලිසිය හැටියට නිරීක්ෂණය වෙන කාරණාවක්. පොලිස්පත්තුමා පැහැදිලිවම උපදෙස් දීලා දෙනවා මේ සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කරන්න කියලා. එතකොට මේ රාජ්‍ය දේපොළ වලට තමයි මේ අලාභානි සිද්ධ කරන්නේ. එතකොට පොදු දේපොළ විශ්ේලා ගන්න වරදක් සම්බන්ධයෙන් ඒ සම්බන්ධයෙන් අලාභ තක්සේරු කරලා ඒ සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කරන්න සහ ඒ සම්බන්ධයෙන් අධිකරණ ඉදිරිපත් කරන්න කියලා විශේෂයෙන් පොලිස්පත්තුමාගේ විජු මැදිහත්වීම යටතේ දැන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිද්ධ කරනවා. මේක දිගින් දිගට මේක වෙන්න දෙන්න බෑ. පොලිසිය විශේෂයෙන්ම අපරාධ නීතිය යටතේ සහ මෝටර වාහන පනතේ නීතිමය තත්ත්වයන් නැති මේ සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නවා.
13: දැනට සිද්ධ වෙච්ච සිද්ධි සම්බන්ධයෙන් ඔක්තුමාලේ ප්‍රශ්නයක්
12: තියෙනවා. හෝමගම විද්‍ය සහ අතුරුගේ සිද්ධි සම්බන්ධයෙන් ඒ අදාළ රියදුරන් සහ ඒ අයිතිකරුවන් අධිකරණ ඉදිරිපත් කිරීම කටයුතු කරලා තියෙනවා. කුමන්ත්‍රණකාරී කඩාකප්පල් සිද්ධිය අධ්‍යයන පිළිබඳ විශේෂයෙන් විමර්ශන දියත් කරලා තියෙනවා.
6: ඒ පොලිස් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති WPJ සේනාධීර මහතා. රුපියල් මිලියන 13කට අධික වියදමින් දිඹුලාගල ප්‍රාදේශීය සභාවට අයත් පැලටියාව සායන මධ්‍යස්ථානයේ ඉදිකිරීම ආරම්භ කර තිබෙනවා. ඒ උතුරුමැද පළාත ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතාගේ මූලිකත්වයෙන් වසර ගණනාවක සිට ප්‍රදේශයේ ජනතාවට විශාල අඩුපාඩුවක්ව පැවති මෙම සායන මධ්‍යස්ථානයේ ඉදිකිරීමෙන් පහසුකම් රැසක් හිමිවනවා. ව්‍යාපෘතියට වැය කරන මුදල රුපියල් මිලියන 13.4ක්. ඉදිකිරීම ආරම්භ කිරීමේ අවස්ථාවට දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ සභාපති ගයන් චතුරංග මහතා ඇතුළු පිරිසක් සහභාගී වුණා. දෙත්ව ආපදාවෙන් පූර්ණ හානියට පත් නිවාස සඳහා නව නිවාස ඉදිකිරීමේ වැඩපිළිවෙල යටතේ තවත් නිවාස 25ක ඉදිකිරීම ආරම්භ කර තිබෙනවා. ඒ බදුල්ල සොරනාතොට ප්‍රදේශයේ දෙත්වාවෙන් විනාශ වූ නිවාස 25ක් වෙනුවෙන් කන්දිගෙදර මහතැන්න ප්‍රදේශයේ නව නිවාසවල ඉදිකිරීම ආරම්භ කෙරුණේ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. දිතා සිලිකුණාටුවෙන් හානි සිදු නිවාස වෙනුවෙන් මුදල් ප්‍රදානයද මෙහිදී සිදු කෙරුණා. නිවාස අර්ධහානි සිදු පවුල් 8ක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 3 බැගින් පිරිනමා තිබෙනවා. තවත් පවුල් 9කට රුපියල් ලක්ෂ 2 බැගින්ද ලබා දුන්නා. එක් පවුලක් සඳහා රුපියල් ලක්ෂ 50ක චෙක් පතක්ද ලබා දීමටයි රජය කටයුතු කළේ. තවත් පවුල් 25කට රුපියල් ලක්ෂ 20 බැගින් පිරිනමා තිබෙනවා. ව්‍යාපාර හානි වූවන් 10 දිනකට රුපියල් ලක්ෂ 2 බැගින් පිරිනැමීමටයි රජය පියවර ගත්තේ. අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා මේදී අදහස් පළ කළා.
14: මේ දිත්ව ආපදාව අපි ජීවත් වෙන කාලය තුල අපට මොහොන දෙන්න වෙච්ච දරුණුම ස්වභාවික ආපදාව. දැන් අපේ ජීවිත කාලේ අපි ගොඩක් ආපදා දැකලා තියෙනවා. නමුත් මෙච්චර රටකට විනාශයක් ගෙනාපු මිනිස්සු අසරණ කරපු විනාශයක් නෑ. දැන් මේ ආපදාවට මුහුණ දෙන වෙලාවේ රට වෙනත් ආපදාවලටත් ලක් වෙලා තිබුණේ. ආර්ථික වශයෙන් වැටිලා බංකොලොත් වෙලා අමාරු තත්යක තිබුණා. ඒතර මේ සියලු අමාරු තත්යන් ඇතුලේ ඔබ තමුන්නාන්සලට මම හිතනවා හැබැයි අමාරුවක් මෙච්චර නොතිබුණු කාලේ ජනතාවට නොලැබිච්ච සහන විශාල ප්‍රමාණයක් මේ රටේ ජනතාවට මේ වෙලාවේ මේ දිත්ව ආපදාවට මුහුණ දෙච්ච ජනතාවට අපි ලබා දෙනවා. මේ රටේ ඉතිහාසයේ ඔබ කවුරුත් පිළිගනි ආපදාවක් වුණාම මෙච්චර විශාල මුදල් ප්‍රමාණයක් ජනතාවට ලබා දීලා නැහැ. මේ ආණ්ඩුව නොතිබ්බනම් ඔබතුමාට ඔය ලැබෙයි කියලා හිතනවද? මම හිතන්නේ නැහැ. මේ දිත්ව ආපදාව බලපෑවේ මේ ප්‍රදේශවල වැඩිපුරම ඒ ප්‍රදේශවල ප්‍රශ්න හරියට අඳුරගෙන මේ වෙනුවෙන් අනුග්‍රහයක් එකඟතාවයක් ලබා දීම පිළිබඳ මම ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා.
6: මේ අතර අම්පාර දිස්ත්‍රික්කයේ තෝරාගත් 75 දෙනෙකු අතරින් මුල් වටේ 52 දෙනෙකුට රුපියල් ලක්ෂ 20 බැගින් නිවාස ආධාර පිරිනැමීම අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙරුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මුතුරත්වත්තේ ප්‍රියන්ත විජේරත්න සහ මංජුල රත්නායක යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් ළමා සංවර්ධන මධ්‍යස්ථාන ආදියෙන් ඉවත්ව වයස අවුරුදු 18 සම්පූර්ණ වී සමාජගත වූ තරුණ තරුණියන් පිරිසකට නිවාස පහසුකම් සැලසීම මෙහිදී සිදු කෙරුණා. ත්‍රිකුණාමලයේ වෙල්ගම්බෙහෙර ප්‍රදේශයේ අඩුවාදැම්ලාභී පවුලක් සඳහා නිවසක් ලබා දීම පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමණ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කර තිබෙනවා. නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා.
15: අපේ ගේවල් දික්වලට ආපත වෙලා තමයි හිටියේ. ස්කෝලේ අඳවුරු හිටියේ. දැන් කුලියට ඉන්නවා. මං බලාපොරොත්තු වෙ ඉඳලා නැ මේ ඉක්මනට මේ වගේ ඉඩමක් දීලා ගෙයක් අදාන්න සල්ලි චෙක්පත දෙයි කියලා ඒගෙන අපේ ජනාධිපතිට අපි ස්තුති කරනවා.
16: ලක්ෂ 50ක් එහෙම අයින් කරයි කියලා අපි හිතුවේම නැහැ ඇත්තටම. අපි හිතුවේ මේ අර ඉන්දියන් නිවාසයෙම හදලා දුන්නේ ඒ වගේ පොඩියට ගෙවල් හදලා අපිට දීලා යවයි කියලා තමයි අපි හිතුවේ. ඒ වුණාට මෙච්චර ඉක්මනට හම්බ වෙයි කියලා හිතුවේ නැහැ. ගොඩක් සතුටුයි, ගොඩක් ස්තුතියි.
15: ගොඩක් සන්තෝෂයි, ගොඩක් අමාරුයි නිති. මේ වගේ අපිට මුදල් දීලා මේ ගෙවල් හදන්න දීපේක ගොඩක් වටිනවා. ගෙහකුත් හම්බ වෙනවා කියන්නේ මගේ දරුවටත් ගොඩක් වටිනවා.
6: රුපියල් මිලියන 120ක වේදමින් නවීන ලැපරොස්කෝපි යන්ත්‍ර දෙකක් සෞඛ්‍ය අමාත්‍යාංශයට පරිත්‍යාග කර තිබෙනවා. ඒ සිංගප්පූරුවේ වැඩවාසය කරන නාකුළුගමුවේ සුමන නාහිමියන් සහ කඩවත සරණ බෞද්ධ පදනමේ සභාපති සුනිල් විජේරත්න මහතාගේ ධන පරිත්‍යාගයෙන් යන්ත්‍ර සමග නිලලේඛන අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත බාරදීම නාරායන්පිටියේ ජනමාධ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදු වුණා. මෙම ලැපරොස්කෝපි යන්ත්‍ර දෙක මහනුවර ජාතික රෝහල සහ රාගම ශික්ෂණ රෝහල වෙත ලබා දීමට සැලසුම් කර තිබෙනවා. එමගින් මෙම රෝහල්වල සිදු කරන ශල්‍යකර්ම සඳහා අවශ්‍ය පහසුකම් තවදුරටත් වැඩි කිරීමයි අපේක්ෂාව. යන්ත්‍ර යොදා ගනිමින් සිදු කරන සැත්කම්වලදී සාම්ප්‍රදායික විවෘත සැත්කම්වලට සාපේක්ෂව ශරීරයට සිදු කරන කැපුම් ප්‍රමාණය ඉතා අවම වනවා. ඒ රෝගීන් කඩිනමින් සුවය ලැබීමටද හේතුවක්. මද්‍රව්‍ය ජාවාරම් කරුවෙක් එම ජාවාරමෙන් උපයා ගන්නා ලද බවට සැකකෙරෙන රුපියල් කෝටි 10කට අධික වටිනාකමකින් යුත් දේපළ ක්‍රියාවිරහිත කර තිබෙනවා. එක්සත් අරාබියේ මීර් රාජ්‍යයේ සිට රැගෙන ආ සැකකරුවෙක් මද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද නීති විරෝධී මුදලින් ඔහුගේ පුත්‍රයා පියාසා තවත් සමීපතමයෙකු නමින් දේපළ මිලදීගෙන ඇති බවට ලැබුණු තොරතුරු මතයි මද්‍රව්‍ය අපරාධ විමර්ශන කාර්යාංශය පරීක්ෂණ ආරම්භ කළේ. ඒ අනුව බුරලස්කමෝ දෙවිවල පාරේ පිහිටි රුපියල් කෝටි 3000ක් වටිනා කායවර්ධන මධ්‍යස්ථානයක් දඹුල්ල තිත්තවැල්ලගොල්ල ප්‍රදේශයේ පිහිටි රුපියල් කෝටි 3000ක් වටිනා ඉඩමක ඉදිකල නිවසක් සහ යක්කල පිහිටි රුපියල් කෝටි 3ක් වටිනා නිවසක්ද ක්‍රියාවිරහිත කර තිබෙනවා. ඒ දින 14ක කාලයක් වළංගු බවයි පොලිසිය සඳහන් කළේ. සිංගප්පූරුවේ සහ මැලේසියාවේ වායු දූෂණේ වාර්තාගත මට්ටමකට ළඟා වී තිබෙනවා. ඉන්දුනීසියාවේ ප්‍රදේශ රැසක සති ගණනාවක් පවතින ලැව්ගිනි සමග අසල්වැසි මැලේසියාව සිංගප්පූරුව සහ පිලිපීනයට දුමාරය පැතිර ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මැලේසියාව පුරා ප්‍රාන්ත කීපයක බලධාරීන් පාසල් වසා දැමීමට නියෝග කර තිබෙනවා. සිංගප්පූරුවේද දෛනික කටයුතු වලට බලපෑම් එල්ල වුණා. ඒ සමග සිංගප්පූරුවේ අද පැවැත්වීමට නියමිතව තිබූ ගොන්ප්‍රීම් මෝටර් රථ තරඟාවලියද අත්හිටුවා තිබෙනවා. ඉන්දුනීසියාවේ ලැව්ගිනි වසර ගණනාවකට පසු දරුණුතම තත්ත්වයකට පත්ව ඇති බවයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. ගොවීන් සහ සමාගම් නීති විරෝධී ලෙස ගස් කපා දැමීම සහ පිළිසීම ලැව්ගිනි හට ගැනීමට හේතු වී ඇති බවයි බලධාරීන් පවසන්නේ. පසුගිය ජූලි මාසයේ සිට මේ දක්වා ඉන්දුනීසියාවේ ලැව්ගිනි සමග සොසන ආසාදිත රෝගීන් 175,000කට ආසන සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. මේ වසරේ එල් නිනෝ තත්ත්වය සමග ලැව්ගිනි තවත් වැඩි විය හැකි බවටයි රට ආපදාංශ අනතුරු අඟවා තිබෙන්නේ. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන අතර පළමු 20x20 ක්‍රිකට් තරඟය අද පැවැත්වෙනවා. ඒ රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් සවස 6:30ටයි තරඟය ආරම්භ වන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙවන්නේ කුසල් මෙන්ඩිස් විසින්. සයිබ් සාදා ෆරහන් පාකිස්තාන කණ්ඩායම මෙහෙවනවා. ටෙස්ට් එක් දින සහ 20x20 ජාතික කණ්ඩායමේ නායකත්වයට පත්වීමෙන් පසු කුසල් මෙන්ඩිස් නායකත්වය ලබා දෙන පළමු තරඟය මෙයයි. මීට පෙර ඔහු එක් දින සහ 20x20 කණ්ඩායම් නායකයා ලෙස කටයුතු කළා. ධනංජයද සිල්වා නායකත්වයෙන් නිවත් වීම හේතුවෙන් කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ජාතික කණ්ඩායමේ නායකත්වයට පත් කෙරුණා.
17: ලක්කන්ද ප්‍රවෘත්ති යළි සිරස්තල.
6: ගමේ සංවර්ධනයට ග්‍රාම නිලධාරීන්ගේ කැපවීම ජනපති පහදායි. ප්‍රතිකාර ගන්න රිමාන් සිර ගෙදරින් ශිරන්ති අක්ෂි රෝහලට. ඉන්දිය දීවරයෙන් ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළුවීම වැළැක්වීමට ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්. නාගොඩදී අඹු සැමියුලකට වෙඩි ප්‍රහාරයක් සැමියා ජීවිතක්ෂයට. මෙට්‍රෝ බස් අනතුරට ලක්වීම කුමන්ත්‍රණයක් දැයි සැවීමට පොලිස් පරීක්ෂණ. ඉන්දුනීසියාවේ ලැව්ගිනි වලින් සිංගප්පූරුවේ වායු දූෂණය ඉහළ යයි. මේ ළඟ ලක්කඳ ප්‍රවෘත්ති පස්වරුවකට
17: සිරුවෙන් ලකඳ ප්‍රවෘත්ති.
6: දැන් ආටබ් විශේෂාංගය.
17: නොපෙනෙන මානෙක හිඳ දකින්නට වෙරදරන
18: තෙගපෙන හිත්වල දෝංකාරය. ආයුබෝවන් ආටබ් රස විඳින හැමෝටම කලා ලෝකයේ වෙනස්ම මානයක අත්දැකීම් අලුත්ම තොරතුරු හොයාගෙන යන අපේ වැඩසටහනෙන් අද මම කියන සූදානම් වෙන්නේ ඉතාමත් සංවේදී වගේම ලස්සන හින්දි චිත්‍රපටයක් ගැන. ඒ තමයි ලිටල් තෝමස්. පවුලි හැමෝටම එකට ඉඳගෙන නරඹන්නට පුළුවන් හදවතට සමීප වන කතාවක් රැගෙන එන නිර්මාණයක් තමයි මේ ලිටල් තෝමස් හරහා ගෙනෙන්නේ. 90 දශකයේ ගෝවා පසුබිම් කරගෙන නිර්මාණය වුණු මේ චිත්‍රපටය එකම පුතෙකු සිටින ගෝවාහි කතෝලික පවුලක් වටා ගෙතුණු කතාවක්.
19: मेरा जहां
18: मैं चित्रपटी प्रधान चरित्र थॉमस

0: තෝමස් කියන්නේ ඉතාමත් අහිංසක ඒවගේම අපූරු සිතුවිලි තියෙන පුංචි පිරිමි දරුවෙක්.
1: Thomas Miranda. I want a little brother. Everyone has one. Mai, bye.
2: Hmm?
3: When will I get a little brother?
0: එයාගේ එකම ලොකුම හීනය තමයි වෙන්වීමට ආසන්න වෙන්න තමන්ගේ අම්මවයි තාත්තවයි නැවත එකතු කරන එක. ඒ විතරක් නෙවෙයි, එයාටම කියලා පුංචි සහෝදරයෙක්ව පවුලට එකතු කරන එක. තමන්ගේ අහිංසක බලාපොරොත්තු බොළඳ තීරණ වගේම ආදරණීය ක්‍රියාකාරකම් හරහා තමන්ගේ පවුල නැවත එකතු කරන දරන උත්සාහය තමයි මේ ලිටිල් තෝමස් චිත්‍රපටයේ මුළු කතාව පුරාවටම දිවෙන්නේ. හාස්‍යත් සංවේදී බවත් එකට කැටිකරපු කතාවක් තමයි මේ ලිටිල් තෝමස් කියන්නේ. මේ චිත්‍රපටයේ සාර්ථකත්වයේ පිටුපස ඉන්න සිනමා ක්ෂේත්‍රයේ දක්ෂ පිරිසක් ඉන්නවා. ඉන්දියානු සිනමාවේ වගේම පුංචි දෙරේ තමන්ගේ තාත්වික රංගනයෙන් ප්‍රේක්ෂකයන්ව වසඟයට ගත් ගුල්ෂාන දේවයා, රසිකා දුගාල් මේ රංගන ශිල්පීන් දෙදෙනා තමයි පුංචි තෝමස්ගේ දෙමෝපියන් විදිහට රඟපාන්නේ. හීදාෂ් කියන පුංචි ළමා නළුව තමයි පුංචි තෝමස්ගේ චරිතයට පණ පොවන්නේ.
1: Why does we people are not telling us where babies come from? इतना बड़ा सीक्रेट है क्या?
4: Who knows? शायद उन लोगों को भी क्लियरली कुछ मालूम नहीं होगा.
0: මේ ලිටිල් තෝමස් චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ කෞෂාල් ඕසා. ජාතික සම්මානලාභී කෙටි චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් විදිහට තමයි බොහෝ දෙනා ඔහුව හඳුන්වන්නේ. ඔහුගේ පළමු පූර්ණ සිනමා නිර්මාණයේ මෙයවීම විශේෂත්වයක්. ඊට අමතරව මේ චිත්‍රපටය නිෂ්පාදනයෙන් දායක වෙලා තියෙන්නේ අනුරාග් කාශ්‍යප්. ඉන්ඩියන් ෆිල්ම් ෆෙස්ටිවල් ඔෆ් මෙල්බර්න් ඇතුළු සිනමා උළෙලවල් ගණනාවකදී මේ චිත්‍රපටය විචාරකයන්ගේ වගේම ප්‍රේක්ෂකයන්ගේ ඉහළ පැසසුම් ලබා ගැනීමට සමත් වෙලා තියෙනවා. සරල තාත්වික වගේම ආදරණීය සිනමා අත්දැකීමක් විදිහටයි විචාරකයන් මේ ලිටිල් තෝමස් චිත්‍රපටය හඳුන්වන්නේ. මේ චිත්‍රපටයේ විශේෂයෙන්ම කැපී පෙනෙන තවත් පැත්තක් තමයි මෙහි සංගීත නිර්මාණය. ආදිත්‍ය එන්, නයනතාරා භාට්කල් වගේම ශෛලේන්ද්‍ර භාවේ එක්ව තමයි මේ චිත්‍රපටියට අන්තර්ගත වන සුන්දර සංගීතය නිර්මාණය කළ දෙන්නේ.

0: ආයුත් මයිනාත් මේ චිත්‍රපටයේ පසුබිම් සංගීතයට දායකත්වය ලබා දීලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ආගෝ මිත්තල් ගායනා කරන දෝ ගුණා ජින්දගී ගීතය 90 දශකයේ ළමා කාලයේ නිදහස වගේම සතුට යලිත් මතක් කරවන අපූරු නිර්මාණයක්. මේ චිත්‍රපටයේ ප්‍රධාන නිළිය රසිකා දුකල් පියානෝ වාදනය කරන දර්ශනයක් තියෙනවා. මේ දර්ශනය රූපගත කරන්න ඇයට මාස 4ක් පුරාවටම පියානෝ වාදනය ප්‍රගුණ කරන්නත් සිද්ධ වෙලා තියෙනවා. මේ විදිහට කැපකිරීම කරමින් රංගන දායකත්වය ලබා දුන් මේ අපූරු ලිටිල් තෝමස් චිත්‍රපටය නරඹන්න ඔබත් කැමති නේද? එහෙනම් අදට ආටප්තලින් සමුගන්නම්. ඔබට සුබ සතියක්. මම සුලක්ෂණී උදේශිකා ඉදිරිවීර.
1: ආටප් කලාවේ අද ගැස්ම සොයා
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: දවල් 12 විනාඩි 32
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: සුබ දවසක්
1: අලුත් වෙලා
3: පහසු වෙලා
4: තැගි වැඩි වෙලා
5: දවස සුබයි සිහි නැති නයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
0: 18 වංගුව
1: දස්සමිත් යෂෝ
6: වෙනස් වෙන හරි කාලේ වෙනස් වෙන අපි නිකන් ඇගේ බ්ලඩ් සර්කල් එකත් වෙනස්
1: වෙන වෙලාවක් මේක
6: වෙලාවක් තමයි මත්දහන ගින
1: කියන්නේ
6: හරිද ඒ නිසා අපි මේ පැය තව හරියටම අපිට ඉන්න පුළුවන් විනාඩි 27ක්
1: හරි
6: මේ විනාඩි 27 අපි පටන් ගන්න මෙහෙම
1: කොහොමද කාලේ බලමු
6: රිදම් එක මේක හරිද මැසේජ් එවලා දෙනවත් අපි කියනවා
1: රිදම් එකට සෙට් වෙන ඉක්මනට මැසේජ් එක කෙවලා තියන්න නේද
6: මොන මතක කරු ෆෝන් නම්බර් එක
1: 0703 93 5 93 7ට මැසේජ් එකක් එවන්න ඕ

0: දොළහයි තිස්සහයයි දැන්.
1: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478

0: ෂෝෂෝප් එකින්ද තමයි මේ විදිහට අහගෙන ඉන්නේ. අම්බලංගොඩ ඉඳලා නිලන්ත ඉන්නවා වසන්ත පාර කට්ටියම එකතු කරගන්න කියලා තියෙන සින්දුවක් අහන්න. කේඩිය සමරසිංහවත් අපි ආදරෙන් මතක් කරනවා. අපිට දෙන්නකෝ ලස්සන ගීතයක්. අහිංසාදම මේ මැසේජ් එක දාලා තියෙන. අහිංසා අපි ආදරෙන් මතක් කරනවාව ලස්සන සින්දුවකට ජගත් රෝහණවත් ආදරෙන් අපි එකතු කරගන්නවා විදිහට මාගෙන ඉන්නවා. සුබ දවසක් දසුන් යාෂෝ. 18 වංගු අහගෙන ඉන්නේ වැඩ කරන ගමන්. චින්තක ඉන්නවා කොරියාවලින්ද අපි දෙන්න වහගෙන. Thank you so much. ඔය විදිහට මහගෙන ඉන්න අපි හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙන හැමදාම සුපිරි වැඩසටහන අපි ආදරෙන් අහගෙන ඉන්නේ. Thank you so much ජයනි. ඔය විදිහට මහගෙන ඉන්න.
1: Right. ඔය ගමන් මතක් කරන්න තව කාරණයක්
0: තියෙනවා. මොකක්ද
1: දන්නවද? අපි දැන් ටික ඉස්සලත් මතක් කරාව කතාව. හරිද? මහන්සියලා ගයක් හදාගත්තාම මේක ලස්සන කරගන්න කෙනේ අපි හැමෝගෙම හීනේ.
0: ඔව්.
1: තින්ත ටික ගන්නවා. වා, ඒ වගේම තමයි අපි ලෑන්ඩ්ස්කේපින් එකක් කරනවා.
0: ගාඩන් එක සුපිරියට හදාගන්නවා.
1: හා හා. ඊට පස්සේ පොඩක් ලස්සන ලස්සන ලයිට් ටිකක් අපි එල්ල ගන්නවා. හරිද? ඔය ඔක්කොම කරන අතරතුර ආරක්ෂාව ගැනත් හිතනකොට
0: ෆිනිෂින් එක දෙන්න ඕනේ.
1: ඔව්. ගෙදර. අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ. ඒ වගේම තමයි ආරක්ෂාව ගැන හිතනකොට අනිවාර්යයෙන්ම ඔබ කරන්න ඕන දේ තමයි සවිශක්තියෙන් යුක්ත අලුත් තාක්ෂණත් එක තියෙන රෝලඩෝ එකක් හයි කරගන්න.
0: රයිට්. හරි.
1: එහෙම හිතන කෙනෙක් නම් ඔය අනිවාර්යයෙන්ම ඔබ හයි කරගන්න ඕන රෝල ගේට් එක තමයි
0: AWB රෝලඩෝ එක. ඔයාට පුළුවන් වසර 25ක විශ්වාසයක් එක්ක මේ රෝලඩෝ එක වගාවට එන්නේ. ඔයා මේක මෙලදී ගත්තාම වසර 10ක වගකීමක් ඔයාට තියෙනවා. ඊට පස්සේ ඔයා දන්නවද වර්ණ 12කින් ඔයාට මේ රෝලඩෝ එක මෙලදී ගන්න පුළුවන්. ඔයාට කළු, අළු, ඒ වගේම ලයිට් ග්‍රීන්, ඒ වගේම ලහනිල්, තදනිල්, වුඩ් පාටට කැමති නම් අර වුඩ් ෆිනිෂර් එකක් තියෙන්න පුළුවන්. ඉතින් මේ ඕන පාටකින් ඔයාට මෙදී ගන්න පුළුවන්. ඉතින් එහෙම තමයි දසුන AWB රෝලඩෝ එක.
1: ඒ වගේම තමයි ඔයාට පුළුවන්කම තියෙන ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ලංකාවේ කොයි ඒරියාවත් ඔයාට ඇප් එකකින් ওই රෝලඩෝ එක ඔපන් කරන්න නවීන තාක්ෂණය තියෙනවා. ඒ නිසා බය නැතුව ඔයා AWB රෝලඩෝස් පාවිච්චි කරන්න අමතක කරන්න එපා. ඔයාගේ නිවසේ ආරක්ෂාවට ඒ වගේ තමයි ලස්සනට. රයිට්.
0: ෆෝන් නම්බර් එකක් කියමු ගමන්. 077 32 11 400.

0: රයිට් සමහරලාට මේ වෙලාවේ කඩේ වහලා
1: ඒක තමයි
0: කට්ටිය කැමරිකක් කන ලෑස්ති වෙනවා
1: නේද පුළුවන් ලෑස්ති වෙනවා දසුන්
0: හරිද අපි ඒ අයට ගේමු ඔයගොම මෙසේජ් ටික පොඩක් අහන් ඉන්න නේ
1: අහන් ඉන්න කියමු අපි අහගෙන ඉන්නවා මේ වෙලාව මොකද වෙන්නේ දර්ශනී ඉන්නවා අපි Facebook පැත්තට තමයි මේ යන්න හදන්නේ දර්ශනී කුමාරතුංග ආදරෙන් අහගෙන ඉන්නවා අද ලක්ෂණ කියලා දෙන දෙන්නම thank you so much දීනෝෂ ලක්ෂණ ඉන්නවා ආදරෙන් ආව එකතු කරගන්නවා සරච්චන්ද ඩයිස් අපිත් අහගෙන ඉන්නෝ කියලා තිනුමා ගංගා ගැටෝ ඔයාව අදරින් අපි මතක් කරනවා ඔය වගේම රූපස්තන ගුණතලක ඉන්නවා සබෝදාසනක් අපි අහගෙන ඉන්න ඔයාව දෙලෙනි දයාරත්න අදරින් මතක් කරනවා ඊට පස්සේ ජානකි කුමාරගොඩ කුමල්ල ගොඩ ඉන්නවා ඒ වගේම ඉන්ද්‍රානි සෙනවිරත්න මේ හැමෝම බිහාරිම ආදරින් මතක් කරන අපේ ළඟ සින්දුවට ඊට පස්සේ අපි යමු WhatsApp එක පැද්දර WhatsApp එක පැත්තුණු තහගෙන ඉන්නවා රෝහිණි ඔව ආදරෙන් මතක් කරනවා ඔය විදිහට මහගෙන ඉන්න හොරණේදල තමයි අපි මේ විදිහට අහගෙන ඉන්නේ සුබ දහවලක් කියලා තිනවා කවුද මේ ජිරි ෆරීඩා ඒ වගේම දීප්ති ඉන්නවා ශිරීන් නිරෝ ගයානි චන්ද්‍රානි මාරසිංහ රොසෙට් එකේ ඉඳලා තමයි මේ සෙට් එක මහගෙන ඉන්නේ ඒ හැමෝම එකතු කරගෙන අපි යමු මේ ගීතය අහන්න
0: දවස්වල පාර යනවානේ මෙට්‍රෝ බස්
1: යනවා
0: පාරට අලුතින් බස් එකක් දාපුවාම පරණ බස් දුනා කියලා
1: පොඩි ගේමට එනවා
0: මෙහෙම
1: බලන්නේ
0: ලස්සනයිනේ
1: ඔයාට පුළුවන් අපිට කොච්චර පුළුවන්ද
0: එහෙම
1: හිතලා වංගු ගහනවා නේද දෙන්නේ යන්න
0: යන්න දෙන්න දැන් ඔය වගේ අලුත් ප්‍රශ්නයක් කියලා තියෙනවා ඊයේ අතුරුගිරියේදී මෙට්‍රෝ බස් එකේකට හැපිලා තියෙනවා මේ පෞද්ගලික බස් රථය ඒක අලුත්ම තීරණය තමයි පෞද්ගලික බස් රථයට මේ වෙලාවේ දීලා තියෙනවා මොකද
1: බලපත්‍රයද
0: නෑ බලපත්‍රයක් දීලා තමයි දුන්නේ
1: ඔව් ඒකනේ ඒක අහෝසි කරාද
0: බලපත්‍රයට තහනම් නියෝගයක් දීලා
1: හරියම ඉතින් හොඳයි නේද
0: ඔව් පොඩ්ඩක් ඒක ධාවණයෙන් తాවකාලිකව ඉවත් කරන්න තහනම් නියෝගයක් දීලා තියෙනවා හැබැයි මේ හොඳයි
1: හොඳයි
0: හරි අලුත් වෙන්න ඕන
1: ඔව්
0: අලුත් වෙන්න නැතුව පරණ විදිහටම දුවන්න ගියොත් එම අලුත් වෙන අයට ප්‍රශ්න එනවා.
1: ඔව් නේද?
0: හැබැයි ඒ ප්‍රශ්න ජනතාවගේ සුභසිද්ධියට හේතු වෙන්න බෑ.
1: ඔව්.
0: ඒ කියන්නේ ජනතාවගේ සුභසිද්ධියට හේතුකම හේතු වෙන්න
1: බෑ.
0: හරිද? නිසා දැන් මේ ජනතාවගේ සුභසිද්ධියනේ මෙට්‍රෝ බස් දැම්මේ. දැන් ප්‍රයිවට් බස් ඇවිල්ලා මේක හප්පලා මේව නවත්තපුවාම ඉතින් මිනිස්සු පවුනේ.
1: ඒක තමයි නේද?
0: හා. ඒකෙන්ද ප්‍රයිවට් බස් ඇවිල්ලා අපි වහගෙන යන කමන්නේ. පරිස්සමෙන් යන්න මොකද දන්නේ නැති ප්‍රශ්න ඇඟේ
1: දාන්නේ. මොකද කාටවත් වංගු කපන්නේ නේද? ඔයගේ ගමන ඔය යන්න.
0: යන්න වැඩ ඉවරයිනේ.
1: ඒකනේ.
0: හැබැයි යෝග අතුරුගිරිය විතරක් නෙමෙයි.
1: හැම පැත්තෙම වෙනවා ඒක.
0: ඔව් මම දැක්ක තලවදු ගොඩක් කලින් වුණා. හෝමාගමත් වෙලා තිබුණා.
1: ඒක තමයි.
0: හැබැයි මෙහෙම තීරණ අරගෙන යනකොට මෙට්‍රෝ බස් ඇහෙන දුවයි පාරේ.
1: ඔව් ඒක තමයි.

0: யாஷோ தசம் வித் யாஷோ හැම වංගුවකම අලුත්
1: කතාවක් 18 වංගුව 18 වංගුව යෂ්
2: මං කියවනේද
1: එක දවසක්
2: හරි
1: අපි රට ඉන්න යක්ක පුත්තු කියේ
2: ඔව් ඉන්නවා
1: හරිද එක එක විදිහේ දේවල් වලින් අපිට ඒවා අඳුර ගන්න පුළුවන්
2: හැකියාවෙ නේද
1: අදට ගම උදේ පත්තරේ පෙරලගෙන පෙරලගෙන ගියා දිවයින
2: පත්තරේ
1: හරිද ඔය පත්තරේ තිබුණා තුන්වෙනි පිටුවේ නදත්තුවට විදුලිය කැපුව මොහොතේ තඹ සහ යකඩ ගන්න ට්‍රාන්ස්ෆෝමරයක්
2: ගලවලා දැක්කවක
1: යක්ක පුත්තුනේ
2: යක්ක පුත්තු
1: හරිද
2: ඒකනේ දේවදරුවෝ
1: දේවදරුවෝ හරිද මණ්ඩලයට ලක්ෂ 25ක පාඩුවක් සිදු වෙද්දී ඕමන්තේ ගම්මාන කිහිපයක්ම අඳුරේ
2: ඒකනේ
1: නෑ මම මේ කල්පනා කරේ හරිද
2: මිනිස්සුද
1: මිනිස්සුද සහ අනිත් පැත්තේ මේ ලයිට් කපපුවාම අපි බයයිනේ කොයි වෙලේ එයිද කියලා කම්බියක්
2: අට්ටල්ල
1: ඕ හරිද
2: ට්‍රාන්ස්ෆෝමරේටම දීලා වැඩේ
1: මේ මිනිස්සු ට්‍රාන්ස්ෆෝමරේම ගලවගෙන ගියේ
2: ඒකනේ
1: හරිද අනිත් පැත්තේ උගේ තව ප්‍රශ්නයක් තියෙනවා
2: මොකද්ද
1: දැන් ওই ට්‍රාන්ස්ෆෝමරේම ගලවන් යනකම් ඔය ගමේ එක්කෙනෙක්වත් දැක්කේ නැද්ද
2: මට ඉන්නේ චුට්ට චුට්ටට සහයෝගය දීලාද කොහෙද
1: ඔව් හරිද දැන් ওই ට්‍රාන්ස්ෆෝමරේ ගලවන් ගිහම ගමටම ලයිට් එන්නේ නැහැ
2: කියලා නෑනේ
1: ඒ කට්ටිය දැක්කේ නැද්ද
2: ඒක තමයි නේද
1: එහෙම නැත්තම් චන්දියෙක් ඇවිල්ලා
2: සාද්දේ දැම්මද
1: ඔව් ගලවගෙන ගියාද
2: හා
1: නැත්තම් සමහර වෙලාවට මෙට්‍රෝ බස් පාරේ දුවද්දි ප්‍රයිවට් බස් ගිහින් හප්පනවා වගේ
2: ඒක තමයි
1: ලාම්පු එළියේ හිටපු අපිට මොකටද ලයිට් කියලා
2: ලයිට් කියලා හිතුවද
1: ඔව් ගමේ කට්ටියම එකතුලා ගැලෙව්වද දන්නේ
2: නැහැ දන්නේ හේතුව නේද බලමු
1: කොහොම හරි ඔව ඔක්කොම රාජ්‍ය දේපල
2: හරි අවබෝධය කියලා දනුවල් ලබන්න එපා
1: කන්න වෙයි මට හිතෙන්නේ පොලියත් එක්ක නේ
2: හම්බේ හම්බේ බලමු
1: ඇයි පහිගුව දස්තල ඔය මේ කටුනායක අධිවේගී මාර්ගයේ තඹ කම්බි කපපු අයට ඒ පෝරියල්ලක හම්බුණා.
2: ඒක තමයි ඉතින් බලාගෙන ඉන්න.
1: ඔව්. අනිවාර්යයෙන්ම දැඩි දඬුවම් දෙන්න ඕනේ.
2: හා.
1: ට්‍රාන්ස්ෆෝමර් ඉල්ලන්න කියන්නේ හොඳ නෑ නේද?
2: ඔව්, ඉල්ලන්න කියන්නේ.
1: නැත්තම් එතනින් මෙහා දඬුවම හිතා ගන්න බෑ ඉතින්
2: ඒක තමයි නේද?
1: ඔව්. ගම් කීයක් කරුවලේද බලන්න.
2: ඒකනේ.
1: ඔයාලගේ ගම්වලේ මේ එහෙම වෙනව නම් ගහන්න 119 වත්
2: ඔව්
1: 118 වත් හරිද
2: දැනුම් දෙන්න ඉක්මනට
1: ඉක්මනට දැනුම් දෙන්න මෙහෙම පාහර වැඩ කරන්න
2: හොඳ නෑ
1: හොඳ නෑ ඔන්න ඔහම තමයි කියන්නේ රයිට් ඔහොම නෙවෙයි ඌක හුවන කරවල ඉන්නකොට එකපාරක් දෙපාරක් ඇව්වා
2: අපිට ඕනේ යා කියන්න බෑ
1: ඔව්
2: මම දන්නවා ඇති
1: ඒත් ඇත්තටම කැත වැඩනේ
2: ඔව්
1: මම කල්පනා කරේ ට්‍රාන්ස්ෆෝමරයක් ගලවන් ගිහිල්ලා කියන්නේ
2: මිනිස්සු එන්න බෑ එකයි වෙලා තියෙන්නේ
1: ඒක ඇත්ත

0: දහට වංගු ඉන්න වෙලාව 11 12 විනාඩි 52යි.
1: මොකද්ද ඒ වෙලාව?
0: 12 විනාඩි 52යි. ඔයාට වෙච්ච වෙලේ මට උනාද?
1: 11 12 53යි. එහෙම වෙලාවල් නෑ ඔර්ලෝසි.
0: දවල් 12 විනාඩි 53යි.
1: අන්න වෙලාව.
2: හැම වංගුවකම අලුත් කතාවක්.
3: 18 වංගුව.
4: කලාවක් සොයාගත් තමන් දියුණු වෙන්න ඕනෑ නම්
2: දසුන් විත් යෂෝ
3: 18 වංගුව
2: සතියේ දිනවල උදේ 10ට
3: 18 වංගුව
5: සම අනුග්‍රහය
6: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බී. දනඩ නිධානය දුතරයි ප්‍රති සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
7: දියබැටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
8: AWB රෝලඩෝස් වසර 25ක විශ්වාසය. ඉවසටත් ව්‍යාපාරයටත් ශක්තිමත් ආරක්ෂිත AWB රෝලඩෝස් කොට්ටාව හෝමාගම මාතර කුරුණෑගල AWB රෝලඩෝස් 0776 32 11 400.
1: එහෙනම් අපිට යන්න වෙලාව ඇවිල්ලා.
0: යමු.
1: සමහර වෙලාවට සිංහල භාෂාවේ තියෙනවා
0: වචන.
1: ඒ වචන ග්‍රාමීය වචන.
0: ඔව්.
1: නාගරික වචන. සමහර වෙලාවට ඒ වචන වල තියෙනවා. දැන් අපි භික්ෂුන් වහන්සේලාගේ මේ පැවැත්ම වල ඒකටික ක්‍රියාකාරකම් සහ ශාසනික මේවර වල ගැන කියනකොට තියෙනවනේ වෙන වචන ටික.
0: ඔව් තියෙනවා.
1: පැම් පහසු වෙනවා. වඩිනවා.
0: වැඩිනවා.
1: ඒ වගේ වචන තියෙනවා.
0: වළඳනවා.
1: වළඳනවා. හරිද? ඒ වගේම තමයි සිංහල භාෂාවේ තියෙනවා ග්‍රාමීය වචන. මොනවාද? ඔය ඉස්කෝල ගියානේ?
0: ගියා ගියා. මෙතන කියන්න බෑ වෙයි.
1: ඔය කුරුල්ලෝ එහෙම එළවනකොට නේද?
0: චික් චික් චි.
1: චි චි චි නෙවෙයි. ඔය සකලිය වඹන්ට ගියාද කියලා අහනවා. හරිද? සකලිය වඹන්ට ගියාද කියලා එහෙම අහනවනේ.
0: කුරුල්ලෝ නෑ ගහලා නෑ ඒක මං හැබැයි අහලා නෑ.
1: Posh people.
0: Posh people. Oh my god.
1: හරිද? පොඩක් අහන්න. ඊට පස්සේ උපසංස්කෘතියෙන් බිහි වෙන කැම්පස් වල. එතකොට කැම්පස් වල තියෙන තව වෙන වචන
0: මාන. ඒකට තියෙන වෙන වචන ටිකක්. ඔව්. ඇත්ත.
1: හ්ම්. ඒව හරි ලස්සනයි. ඒ වගේම තමයි. සමහර වචන තියෙනවා. මේ වචන තුන දෙන ගැඹුරු අර්ථයක්. ඔව්. හරිද? ඔයා දන්නවද? සමාජ විරෝධී. කවුරු හරි සදාචාර විරෝධී. අන් අයට ද්‍රෝහි වන. සමාජයට සමාජ සම්මතයන්ට පටහැනි විදිහට
0: වැඩ කරන කෙනෙක් නම්.
1: වැඩ කරන කෙනෙක්. එහෙම කෙනෙකුට කියන්න පුළුවන් වචනයක් තමයි. මොකද්ද?
0: මොකද්ද?
1: මම හරි ඉස්සෙල්ලා කිව්වේ.
0: දැන් කටිද ඒ වගේ වචනයක් කිව්වේ ඇයි කියලා නේ අපි හේතුව කිව්වේ මේ.
1: සමාජ විරෝධී. ඒ වගේම තමයි සමාජ සම්මතයන්ට පටහැනි. හරිද?
0: හරි.
1: අනෙක් කට්ටිය අන්ත එක තමයි අන් අයට ද්‍රෝහි.
0: ද්‍රෝහි බෙද.
1: අන්න එහෙම අයට තමයි අපි කියන්නේ. මොකද්ද?
0: මොකද්ද?
1: පාහරය කියලා.
0: හරි.
1: හරිද? ඔය සිංහල සාහිත්‍යයෙන් හරි වස්න වචනයක්. භාවිතාව කරන්න ඕන අර්ථය
0: දැනගෙන.
1: ට්‍රාන්ස්ෆෝමරයක් ගලවපු කෙනෙකුට එහෙම නුගියක් ඕම දානේ.
0: ඒක තමයි නේද?
1: මේ අපි යන්න.
0: යමු යමු යමු.
1: හරි. යන වෙලාවේ කියන්න ඕන කතාවක් තියෙනවා.
0: මොකද්ද?
1: මොකද්ද? එකක් තමයි ඇස් දෙක පේන්න නැත්තම් ඉක්මනටම ගිහලා ඇස් දෙක පෙන්න ගන්න ඕන.
0: හරි. යන්නනේ හොඳම තැන තමයි ලෙන්ස් ටෙක් යයි හොස්පිටල් එක නම්බර 74 න් එක රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බතර මුල්ල. ඒ
1: වගේම තමයි අතේ සල්ලි නැත්තම් රුපියල් 40ක් දීලා ගන්න ධන නිධානේ ටිකට් පතක්.
0: ජීවිතේ හින හැබැයි කරන්න හොඳම තැන තමයි ධන නිධානේ කියලා කියන්නේ කෝටිපති හින 20 ලක්ෂපති හින මේ හැමදේම එකම තැනින් හැබැයි කරගන්න පුළුවන්. එහෙනම් ධන නිධානේ අරගෙන බලන්න.
1: රයිට් අන්තිම මොහොතේත් අපි මැසේජ් කීපයක් කියලා යන්න.
0: ආදරණීය දවසක් 10වලක් දසුන් යශෝ වලට. ඉතින් ඇහැලියගොඩ ඉඳලා මිනිත් අහගෙන ඉන්න වෛරාංගනී පාරන්දරෙන් යගේ ආදරණීය සුදු පුතාව එකතු කරගන්න කියලා තියෙනවා. දම්මිත් මැසේජ් එකක් දාලා තිනා කලුතර ඉඳලා ආවට ආදරෙන් අපි එකතු කරගන්නවා. සුභානි ඕමත් අපි මතක් කරන හරි මාදරෙන් පොල හැමෝමත් එකතු කරගෙන එනන් අපි අදට ගිහිලා නම් පරිස්සමට සතුටින් ඉන්න.
1: අපි යනවා විදුලි දුම්රියේ.
0: යමු.
1: එනන් ගියා. ජය වේවා.
0: මම යශෝ.

0: 95.5 අනු 3.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව 5:01 වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ ගහන ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිගහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යෝසම් ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද බිබිලී.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් උඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දන් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
0: කෙසල්ගමෝයේ අනවසරයෙන් මැණික් ගැරුව පුද්ගලයන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. හැටන් පොලිසියයි වැටලීම සිදු කළේ. කෙමිදුම් කට්ටල යොදා ගැනීමෙන් ඔවුන් අනවසරයෙන් මැණික් ගරමින් සිටි බව පොලිසිය ප්‍රකාශ කළා. කෙසල්ගමෝයේ ආරක්ෂිතයද විනාශ කරමින් මැණික් ගැරීම් සිදු කර ඇති බව නිරීක්ෂණය වුණා. ඒ අනුව අත්තරංගොඩ ගස්සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. ඔවුන් ලබන 13 වනදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි අධිකරණය නියම කළේ. හූති කැරලිකරුවන්ගේ පාලනය පවතින ප්‍රදේශයේ අලි අත්පත් කර ගැනීම සඳහා අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක බව ජේමන රජයේ හමුදා ප්‍රකාශ කරනවා. හූති කැරලිකරුවන්ගේ මධ්‍යස්ථාන ඉලක්ක කරගනිමින් යේමනයේ උදාව නමින් මෙහෙයුමක් මේ මොනිටර් ක්‍රියාත්මක බවයි යේමන හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. විවිධ අරමුණු ඔස්සේ ආරම්භ කළ මෙම මෙහෙයුමේදී නිවැරදි ඉලක්කගත මෙහෙයුම් 2103ක් සිදු කර ඇති බවද හුපෙන් වාදෙනවා. මේමන් විට හූති සටන්කාමීන් 1860 දෙනෙකු ප්‍රහාරවලින් මියගොස් ඇති බවද යෙමන් රජයේ හමුදා ප්‍රකාශකවරයා උපුටා දක්වමින් අල් ජසීරා ප්‍රවෘත්ති සේවය වාර්තා කළා. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පස්වරු දෙකට
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: බොබිටෙල්නම් ආරීජේ හිස්තරක් ITNS ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොල්ම මතක් කිරීම සුරේකිමු මගතොට
2: ඔබ දන්නවද ලෝකේ කුඩාම වාහනය වෙන්නේ යතුරු පැදිය. ඒ වගේම අනතුරු වැඩි වශයෙන් සිදුවන්නේත් යතුරු පැදියෙන්. ඔබ දිවා කාලයේදී යතුරු පැදියක ගමන් කරනවා නම් ඉදිරිපස ලාම්පු දල්වා ගමන් කරන්න.
1: සුපර් කවලක් පරිස්සමෙන් කිහිපෙන්න.
3: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN.

0: ශ්‍රී ලංකාවේ නව්‍ය රේඩියෝ රියලිටිය එතෙක් මෙතෙක් ලංකාවේ රේඩියෝ රියලිටි ඉතිහාසයේ අලුත්ම ස්වර සටහන තබන ලක්කඩ ගෝල්ඩන් වොයිස් සමගින් ඔබ අදත් සමීප වෙන්නේ තීරණාත්මක විනිශ්චයක් ලබා දීමට නියමිත සුවිශේෂී දවසක. මේ සතියේ සඳුදා සහ බදාදා දිනවල ලකඩ ගෝල්ඩන් වොයිස් වේදිකාව රසාරිප්ත කරමින් හදවත් ස්පර්ශ කරපු අපූරු හඬවල් 25ක් අපේ රසවින්දා ඒ දක්ෂින් 25 දෙනා අතරින් අති දක්ෂින් තෝරගන්න ඒ තීරණාත්මක මොහොත අද හවස 4ට කලින් උදා වෙමිට නියමිතයි. සජීව අවස්ථාව අද හවස 3:45ට ඔබට ලක්කඩ Facebook Live ඔස්සේ දැකබලා ගැනීමේ හැකියාවත් පවතිනවා. විශේෂයෙන්ම මතක් කළ යුතුයි මේ විශිෂ්ටතම රන්ස්වරය තේරීම පසුපස තිබෙන්නේ අපේ ගෞරවනීය විනිශ්චය මණ්ඩලයේ අපක්ෂපාතී සාධාරණ විනිශ්චය සංගීත නිපුන් රසිල් වණිකසේකර සහ සංගීත විශාරද දිලීප ලියනගේ මේදී අපි තම ගෞරවයෙන් සිහිපත් කරනවා. ගෝල්ඩන් වොයිස් තරුණ තරුණියන්ටම බෙන්නුණු සීමාවුණු වැඩසටහනක් නෙවෙයි. විශේෂයෙන්ම අපේ වැඩිහිටි පරම්පරාව තමගේ වයස් සීමාව මේ තරගය සඳහා නොගැලපුණත් උන් පසු වැස්සේ නැහැ. දරුවන්ව හරි මේ තරගයට යොමු කළේ ලක්කඩ ගැන තියෙන උත්තරීතර විශ්වාසයෙන්. විශාරද දිලීප ලියනගේ කොහොමද මේ කාරණය ග්‍රහණය කරගෙන තිබුණේ අපි ඒක ගැන ඔහුගෙන් අහලා බලමු. ලක්කඩ ගෝල්ඩන් වොයිස්
1: මේ ප්‍රෝග්‍රෑම් එක ඇත්තටම මේ අපිට බලනකොට තේරෙනවා මේ ප්‍රෝග්‍රෑම් එකට එන්නේ තරුණ පරම්පරාව වුණාට ඒගොල්ලන්ට මේකට මඟ පෙන්වලා තියෙන්නේ අපි කියනවා මේ ඇඩල්ට් ඒ ජෙනරේෂන් එක. ඒගොල්ලෝ නිහඬව හිටියට මේ ප්‍රෝග්‍රෑම් හැමදේම අහගෙන ඒකේ තියෙන ගන්න ඕන දේවල් සහ ඒවේ තියෙන වටිනාකම ඒ පොඩි මේ තරුණ අයට සහ පොඩි අයට දැනුමතුකම දෙමින් තමයි මේ ප්‍රෝග්‍රෑම් එක ඉදිරියට යන්නේ. ඉතින් මං හිතනවා ඒකයි මේ ප්‍රෝග්‍රෑම් එකේ තියෙන වටිනාකම කියලා. හැම කෙනෙක්ම වගේ කියන්නේ අම්මා තමයි මට කිව්වේ මේ ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරන්න කියලා. ඉතින් මං හිතනවා මේ ඒ නිර්ණායකයේ අපිට සෑහෙන වැදගත් මේක ඉස්සරහට ගෙනියනකොට.
0: ඒ විශාරද දිලීප ලියනගේ මේ තරගය සඳහා මෙතෙක් තෝරා ගැනුණු ගීත ගැන පොදු අදහස කොයි වගේද? තරකරුවන්ගේ හැකියාවේ විවිධත්වය වෙනුවෙන් මේ ගීත තෝරා ගැනීම කරපු බලපෑම කොයි වගේද කියලා සංගීත නිපුන් රසිල් වණිකසේකරගෙන් අපි අහලා බලුවා. ලක්කඩ ගෝල්ඩන් වොයිස්
2: අපිට ඇත්තම සතුටුයි. දැන් මෙච්චර ගායන හැකියාවන් තියෙන පිරිසක් ලංකාවේ ඉන්නවා සහ අපිට මේ තරගයේ ගගින්න පුළුවන් විශේෂත්වයක් තමයි දැන් තරුණ පරපුර මැදිවියේ අය දැන් තරුණ පරපුර මැදිවිය කියන්නේ 70s 80s සින්දු කියන. ඊට අමතරව අපි හිතමු අවුරුදු 40 50 පසු වෙන කට්ටියේ තරුණ කට්ටියගේ සින්දු කියන තරුණ යන් ජෙනරේෂන් එකේ සින්දු කියන. ඉතින් ඇත්තටම ඒවා එහෙම ගීත අහන්න ලැබීමත් අපිට ඇත්තටම ලොකු සතුටක්.
0: ඒ සංගීත නිපුන් රසිල් වණිකසේකර මේ සතියේ සඳුදා සහ බදාදා කියන දිනයන්හිදී තරග වැදුණු තරගකරුවන් 25 දෙනා තමන්ගේ හඬ ප්‍රතිභාව එළිදැක්වේ කොයි ආකාරයෙන්ද? ඔවුන්ට ලැබෙන විනිශ්චයත් එක්ක ඉදිරිපටය සඳහා ඔවුන් අතරින් සුසුකම් ලබන්නේ කවුරුන්ද? ඒ ගැන දවස් 4ට කලින් ඔබට දැනගා ගන්න පුළුවන්කමක් තියෙනවා. අපි සූදානම් වෙන්නේ වැලිමඩෙන් තරග කරපු හර්ෂ ලක්මාල්, මදුරන් කුලියෙන් තරග කරපු දීපානිකාලි වසම්. එදා කොහොමද තමන්ගේ ප්‍රතිභාව එළිදැක්වුවේ කියලා මතක් කරගන්න.

මට සිංකරන එක නම් හර්ෂ ලොකුට කියන්න අඩුපාඩුවක් නෑ. හැබැයි වගේ song choice එක very bad කියලා මට කියන්න තියෙනවා. ඇයි දන්නවද හේතුව? මේ සින්දුව ඔයාට තව උඩ කියන්න පුළුවන් සින්දුවක් තෝරගත්තා නම් ඔයාට ඔයිට වැඩිය රහට ඔයාගේ වැඩ ටිකුත් දාලා වෙනම විදිහේ කලර් එකක් ගේන්න තිබ්බයි කියලා මට personally මගේ තියෙන මේක මම කියන්නේ. සින්දුව සෑහෙන වට ලෝ වැඩි. ඔයා වැඩි හරියක් 80%ක්ම සින්දුවේ යට හිටි. අපිට උඩ නෝට් එකක් අහන්න වෙන එකක් මම බලන් හිටියා වගේ එකක් මට නිකන් තේරුණා. ඒ අහනකොට මට තේරෙනවා ඔයාට හොඳටම යන්න පුළුවන් කියලා.

ඔබේ වොයිසගේ හොඳ ස්ට්‍රෙන්ත එකක් තියෙනවා. ඒක මුළු සින්දුව පුරාම අපි දැක්කා. මට කියන්න තියෙන්නේ වොලියුම් කන්ට්‍රෝල්. අපි ඔගේ හයි පිච් යන තැන්වල අපි කියන ශබ්ද තීව්‍රතාවය කියලා. ඒක පොඩ්ඩක් කන්ට්‍රෝල් කරගන්න පුළුවන් වුණා නම් හොඳයි. මං සුපතනවා ඩිස්ක්.

0: 93.5 FM 93.7 Lakana Radio ITN
1: පසරු එකයි වෙනාඩි 13යි.
2: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න. ඉවත් වෙන්න.
3: මම නම් දැන් මානම රිලැක්ස්.
4: අනම්මනංගල වදුනා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
6: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
7: 75 සිරකටත් වඩා විශ්වාසය දෙනු ISO GMP තත්ත්ව සහතිකෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්
8: ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න නිවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
7: ක්‍රිමිරාජ
8: සුසඳ සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසඳෑවට එක්වන්න. සාදර අනුග්‍රහය.
9: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල් ගුලි. දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලී ක්‍රිමිරාජ. පරම්පරාගත ආයුර්වේද උරුමය.
1: පසරු 1:00 වෙනට 15යි.
8: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
9: සම්පූර්ණ ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි. 5යි. 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදියතුළු තවත් ඇති දිනා ගන්න. TLB වාසි. කොයි කාටත් වාසි.

වෙනාටේ දසයි වෙලාව වැල්මරෙන් හර්ෂ ලක්මාල් මදුරන් කුලෙන් දීපානිකාරය වසම් කොයාකාරෙන්ද තමන්ගේ දක්ෂතාවයන් දැයිල දැක්කවේ කියන කාරණාව අපි මතක් කරගත්තා. මෙලඟට ගීතමය විරාමයකින් අනතරව එදා හීන හතක් මැද ගීතය ගායනා කරපු වතේගමින් තරග වැදුණු ඉනෝකා ඒකනායක, මගේ පුංචි රෝසමලේ ගීතය ගායනා කරපු හෝමාගම සිට පැමිණලා තරඟ කරපු සංගීතගුණ ගීතය ඔබට ඊළඟට අහංකමක් තියෙනවා. අපි බලමු මේ තරඟකරුවන් 25 දෙනා එදා දැක්වූ දක්ෂතාවයන් සමග, ඔවුන්ට ලැබුණු එදා විනිශ්චයන් සමග අද වන විට තබන ඉදිරි පියවර කොයි වගේද කියලා.

0: 95 FM 93.7 Lakhana Radio ITN
1: පසරු එකයි වෙනාඩි 23යි
2: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනේ නුතුරයින් ප්‍රති සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
0: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා
0: සයිබර්ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි සයිබර්ජෙන් දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය
3: සුබ දවසක්
1: අලුත් වෙලා
3: පහසු වෙලා
4: තෑගි වැඩි වෙලා
5: දවස සුබයි සිහින දිනයි සුබ දවසක්
6: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද
1: ජීවිතේ ගොඩ යන පාට පේන්නෙම නැද්ද
6: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්
7: කලාවක් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
1: සතියේ දිනවල උදේ 10ට
6: 18 වංගුව
1: හැම වංගුවකම අලුත් කතාවක්
6: 18 වංගුව
1: දසුන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
6: 18 වංගුව 18 වංගුව සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනේ නුතුරයින් ප්‍රති සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
8: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478

0: මේ තරගය ලොකු ගොඩාක් කම්පිටිටිව් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ගොඩාක් හොඳ තරංකාරය වෙනවා, අපිටත් අභියෝගයක් කළා තියෙනවා කව තෝරන්න කියලා. ඉතින් ඒක නිසා ප්‍රෙපරේෂන් කියන එක ඉතාම වැදගත්. ඉතින් වචන අමතකුණා. කොහොම හරි ඔගේ ගායනේ මට තේරුණේ ඔයා හයි පිච් හොඳට රීච් කරා, ඒක ප්‍රශ්න නැහැ. හැබැයි සමහර වේරියේෂන් සහ පිච් එකේ සමර්ථයෙන් වඩ මිස් වුණා.
1: නීලනුවන් ගැප ශෝකවලාපෝ
0: ඕ මිස් වුණා. මට හිතනවා මේ ඒවත් අපි හදාගමු, අපි බලමු.

හිතනවාගේ වොයිස් එක හරිම කන්ෆිඩන්ට්. ආ හොඳටම පිච් කරනවා. ඒකින්ද හයි නෝට් වලට යද්දි ඒකේ පොඩි ලස්සනක් තියෙනවා. මට ඒක තව අහන්න තිබ්බනම් කියන ගතියක් තියෙනවා. හැබැයි ඔයා දැන් කිව්වා ඔයා ක්ලැසිකල් පැත්තට තමයි ගොඩක් නැඹුරුලා ඉන්නේ කියලා. මං කියනවා ක්ලැසිකල් විතරක්ම නෙමෙයි, තව පැතිවලට පොඩ්ඩක් නැඹුරු වෙන්න ට්‍රයි එකක් දෙන්න. මොකද ඉස්සරහට යනකොට තරංගය බොහොම තරඟකාරී වෙනවා. ඉතින් ඔයා බලන්න ඕනේ ඔයාගේ පැත්තෙන් කොහොමද මේකේ රැඳෙන්න, ඉස්සරහට යන්න, තව මොනවද අපිට යූස් කරන්න පුළුවන් ටෙක්නික්ස් කියලා.

0: පසරු එකයි වෙනට තිහයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
4: තෑගි වැඩි වෙලා.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
6: ලකන්ඩ රේඩියෝ ITN.
0: වත්තේගම එනෝ කායක නායක හෝමාගම සමිදු ගුණවර්ධන කොයාකාරෙන්ද තමන්ගේ ගායන ප්‍රතිභා වෙල දැක්කෝය එදා ඔවුන්ට ලැබුණු විනිශ්චය කොයි වගේද අපේ මතකවදි කරගතේ ගැන ඔබට පුළුවන්කමක් තියෙනවා ලක්කඩ ෆේස්බුක් පේජ් එකට යන්න ගෙහෙලා මේ තරකරුවන් 25 දෙනාගේ පෝස්ට් එකක් තියෙනවා ඔබේ මනාපය පළ කරන්න පුළුවන් මේ කෙනාගේ ගීතය අපෝරුයි ඒ කෙනා ඉදිරි තරඟවට සදාසුසුකම් ලැබුව දෙයින් හොඳයි ඔබේ මනාපය සටහන් කරන්න අමතක කරන්න එපා ඒ වගේම අද හවස 3:45ට මේ තරකරුවන් 25 දෙනා අතරින් කවුද ඊළඟ තරඟවට සදාසුසුකම් ලබන්නේ කියන දේ නිලවශයෙන් ලද සනින් ඔබට ඉදිරිපත් කරන්න අපි සෝදානම් ලකඩ ෆේස්බුක් ඔස්සේ සජීවයේ ඒ අවස්ථාව නැරඹීමේ හැකියාවත් අපි ඔබට උදා කරලා දීලා තියෙනවා මේ ළඟට වැලිවැරියෙන් තරඟ කරපු මනුජ පැතුම් මොරටුවෙන් තරඟ වැදුණු ලස්නේ වර්ණකුල සූර්ය ඔබ සෝදනමින් සිටින්න ඔබ එදා තරඟ වැදුණේ කොයි ආකාරයෙන්ද කියලා අපි මේ ගීතමේ විරාමෙන් පස්සේ මතක් කරලා දෙන ලෑස්තේ දවල් එකයි විනාඩි 31

0: 93.5 FM 93.7 Lakhana Radio ITN Lokya Bata Divena Krida Unsuma Ekama Tanakin Krida Ve Chawaya Udyoge Saha Sabe Venasa Atvidinna Krida Media
1: That is the first ever hat trick of the DP World Women's T20 Asia Cup 2026 and Shomari Agapatu
2: Well, there was just something in the air. The moment Patarage released that javelin, you could just tell it was monstrous. The world champion in 91-meter territory. What a year it's been for the Sri Lankan.
0: Krida Pitiya. Ekathu wenna api Krida Pitiya samagin. Kridave hada gasma Krida Pitiya. Sama senasura davakama සවස 4:30ට ලක්හලින් ක්‍රීඩා පිටිය
3: පසරු 1:00 වෙනාඩි 36යි
4: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
3: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නවා නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න.
0: ටීකිය සුරකින් මගතොට FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN

ගාන හොඳයි ඇතරම ශෘතිය තිබ්බා ටෙම්පෝ හොඳයි වගේ උච්චාරණය හොඳට පැහැදිලි මට පොඩි දෙයක් එකතු කරන්න ඕන අර එක තැනක තියෙන සැමදා කියලා කියනෝ නේද ඒ එතෙන්ට එන තැන පොඩි පිච් අන්ස්ටේබල් ගතියක් මට තේරුණා මොකද හයි නෝට් එකට ගිහිල්ලා එතෙන්ට එනකොට සහ හැමතැනම ට්‍රෙමලෝ විබ්‍රාටෝ කරන්න යන්න එපා ඒ කියන්නේ අතර ගීතේ තියෙන ආවේනිකත්වය නේද ඔව් නේචර් එක එතනින් නැති වෙන්න පුළුවන්.

වගේ බොලිම් කන්ට්‍රෝල් පිච් එක එකනේ අර ස්ටාමික් කිව්වා වගේ මුලින් අර සමවැදීමක් තමයි ඇත්තටම උනේ. ඉතින් අපිට කමෙන්ට් එක ලියන්නත් පොඩ්ඩක් අමතකුණා දෙවෙනි වර්ස් එකෙන් තමයි පටන් ගත්තේ ඒක. ඉතින් මේ මම ප්‍රාර්ථනා කරනවා සහ මම ආසයි වා ඊළඟ වටේට ගිහිල්ලා මොන වගේ සින්දුවක් තෝරගෙන මොන වගේ චැලෙන්ජ් එකක් බාරගෙනද කියලා දකින්න.

පසරු එකයි වෙනාඩි 40යි. වැලිවැරියේ මනුජ පැතුම්, මොරටුවේ ලස්නි වර්ණකුල සූරිය, හරි අපූරුවට තමගේ ගහන ප්‍රතිභාව එළිදැක්වේ ආකාරයට. එදා ඔවුන්ට ලැබුණේ විනිශ්චය මත පදනම්ව අද මොන වගේ තීරණයක් ලැබේවිද? මේ ළඟට ඇහැලිය ගොඩෙන් තරග වැදුණු යුරෙන් මදුශංක, කැස්පෙන් තරග වැදුණු අයෝධ්‍යා සේනාධීර, මොරටුවෙන් තරග වැදුණු ටාච් දේමන්ත ඔබ සූදානම්ින් සිටින්න. අපි ගීතමේ විරාමයකින් පස්සේ ඔබගේ හඬ අවදුනේ දා කොහොමද කියලා මතක් කරලා දෙන්න සූදානම්.

0: ඔව් යුරෙන් මට කියන් තියෙන ඔයා සිංදුවට දෙන්න ඕන හැඟීම උපරිමෙන් දෙන්න උත්සාහ කරා. ඒත් ඒ හැඟීමට අමතරව ඒ සිංදුවට දෙන්න ඕන ටෙම්පෝ එක සහ ශෘතිය ගැනත් ඒත් එක්කම අවබෝධයෙන් ගායනා කරා නම් හොඳයි කියලා හිතනවා. සහ වගේ හයි නෝට් ඡන්දයන් වල හයි පිච් ඡන්දයන් වල පොඩ්ඩක් ශෘතිය අස්ථාවර වීම දැක්කා.
1: ඔයාගේ ෆීලිං එකත් එක්ක ඔයා හිතනවා ඔයාගේ වොලියුම් එක තව වැඩි වෙනවා අඩු වෙනවා ඒකට සමගාමීව මයික් එක හැන්ඩල් කරනවා කියලා. මට හිතුනේ මයික් එක ඔයා හැන්ඩල් කරන ප්‍රමාණය ටිකක් වැඩි වුණා. ඒක හින්දා අර උඩ තැන් වලට යද්දි ඔයාගේ අතින් මයික් එක ගොඩක් දුරස් වෙච්ච නිසා සමහර වචන අපිට ඇහුන්නේ නැහැ සහ පිච් එක ඒ කියන්නේ සින්දුවෙත් එක්ක තියෙන වොලියුම් රේන්ජ් එක පොඩ්ඩක් එහා මෙහා වුණා වැඩි දෝ කියලා මට පොඩ්ඩක් හිතනවා ඕවර් ඕල් සින්දුවේ.

කියලා. ඇත්තම වගේ වොයිස් එක හොඳයි. හොඳ පොටෙන්ෂල් එකක් තියෙනවා. අර හයි පිච් යන තැන් පොඩ්ඩක් ඔයාගේ හදාගන්න ඕනකමක් තියෙනවා. මේ මම නිකන් යෝජනාවක් ඉදිරිපත් කරන්න හැදුවා. ඔයාට එහෙමයි. ඒ කියන්නේ ඉදිරියට යෑමේ ඕනකමක් තියෙනවා නම් අපි පොඩ්ඩක් එක්කට පොඩි වර්කවුට් එකක් කරගන්න ඕනි නිසා මේ මට නිකන් යෝජනා කරන්න හිතනවා. gedere ඉන්නකොට මේ ඔයාගේ කන්ෆිඩන්ස් වැඩි කරගන්න මේ mirror practicing වගේ දෙයක් කරා නම් හොඳයි කියලා. මොකද ඔයාට පේන්න ඕනි ඔයා perform කරන විදිය මොකක්ද කියන එක. ඔයා high pitching කරද්දී ඔයා මොකද වෙන්නේ? ඔයා confident නැත්තේ මොන වගේ තැන්වලද? ඔයාගේ posture එක කොහොමද? ඒ ටික පොඩ්ඩක් හදාගන්න පුළුවන් නම් මං හිතනවා ඉස්සරහා වටවලදී සහ ඔයාගේ ඉදිරි මේ තරඟේ කෙසේ වෙත ඉදිරි තරඟවලදී පවා ඔයා යම් කිසි තැනක perform කරන්න ගියොත් ඔයාට ඒ ටික වැදගත් වෙයි කියලා මං හිතනවා. මොකද ඔයාගේ voice එක ඇත්තටම හොඳයි.

මට කියන් තියෙනවා සින්දුවේ ඕනර්ෂිප් එකව ගත්තා. ඔය සින්දුවට හොඳට කිඳා බහැලා ඔය ගායනා කරා. ඒක හොඳයි, ලොකු අඩුපාඩුවක් නැති තරම්. මම සුභ වෙනසක්.

0: 105 FM 93.7 ලකන රේඩියෝ ITN
1: පසරු 1යි වෙනාඩි 54යි
2: වසර 25ක විශ්වාසයේ AWB රෝල් ඩෝස් මල නොකන සින් ඇලුමිනියම් සහ පවුඩර් කෝටඩ් තහඩු වලින් නිෂ්පාදිත ශක්තිමත් සහ ආරක්ෂිත AWB රෝල් ඩෝස් මැනුවල් සහ රිමෝට් කන්ට්‍රෝල් මගින් ක්‍රියාත්මක කළ හැකි අතර මොබයිල් ඇප් මගින් දුරස්ථව ක්‍රියාත්මක කිරීමේ පහසුකමත් ලබා ගත හැකි වර්ණ 12කින් වසර 10ක වගකීමක් සමග AWB රෝල් ඩෝස් ඔබේ විශ්වාසයේ තේරීම ප්‍රධාන කාර්යාලය පරණ පාර කොට්ටාව ශාකා හෝමාගම මාතර කුරුණෑගල දුරකථන අංක 077-3212-400
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලා ගන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මම නම් දැන් මාරම රිලැක්ස්
0: පසරු එකයි වෙනදී 55 වලාව ඇහලගොඩ යුරෙන් මතු ශංක කැස්බෑවේ අයෝධ්‍යා සේනාධීර මොරටුවේ ටාච දීමන්ත ගීත ගානා කරපු ආකාරය වගේම ඔවුන්ට දැලපිච්ච විනිශ්චය තවි මතක් කරගත්තා. මේ ළඟට අපේ දෙවන පැය ආරම්භයේදීම රත්නපුරෙන් තරකැවැතුණු තරුකා මදුෂානි තෙලකරන්න ඇය ගායනා කළේ පුන්සඳරෑට ඇවිදින් කියන ගීතය. එතෙකම ග්‍රෑන්ඩ් පාස් වලින් පැමිණ තරඟ කරපු සන්තාන සසුන් දවටා ගීතය ගායනා කරපු මදුෂාන් ධනංජය ඔබ සූදානමින් සිටින්න. ඔබට අපි ඊළඟට අවස්ථාව දෙනවා එදා ගීත ගායනා කළේ කොයි ආකාරයෙන්ද, එදා ලැබුණ විනිශ්චය මොන වගේද කියලා මතක අවදි කරගන්න. මේ ගීතයත් එක්ක අපි අපේ දෙවන පැයට යනවා.

0: श्रीमान उतुनाई दशम पहा अनुतुनाई दशम हाता लखंड रेडियो आईटीएन सभे श्रीलंकिया हंड
1: වෙලාව පස්සර දෙකයි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තාපිට වාර්තා තමන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යෝ සම්ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මොහොතෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි ඉවත් වෙන
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනිපුර ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
0: අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා පොලිසිය ආරම්භ කළ මෙහෙයුමෙන් තවත් පුද්ගලයන් 27320 දෙනෙකු පරීක්ෂාවට ලක් කර තිබෙනවා. සැකපිට අත්අඩංගුවටගත් පුද්ගලයන්ගේ සංඛ්‍යාව 410ක්. අපරාධ සම්බන්ධයෙන් 29 දෙනෙකු ඍජුව හඳුනාගත් බවයි පොලිසිය පවසන්නේ. අත්අඩංගුවටගෙන ඇති විවෘත වරෙන්තුකරුවන් ගණන 283ක්. බේමත් රියදුරන් 308 දෙනෙකුද අත්අඩංගුවටගත් බව පොලිසිය සඳහන් කළා. ඊශ්‍රායල් ආරක්ෂක අංශ බටහිර යුරේ තවත් සෝදිසි මෙහෙයුමක් සිදු කර තිබෙනවා. මෙහෙයුම් අතරතුර සිදු කළ ප්‍රහාරවලින් 8 දෙනෙකු මියගොස් ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. බටහිර යුරේ නිවාස කීපයක් ඔවුන්ගේ පරීක්ෂාවට ලක් වුණා. නගර කීපයක ආරක්ෂක අංශ රඳවා තැබීමට ඊශ්‍රායලයේ කටයුතු කර තිබෙනවා. නීති විරෝධී ක්‍රියාකාරකම් වලට සම්බන්ධ කීප දෙනෙකුද අත්අඩංගුවටගෙන ඇති බවයි මාධ්‍ය වාර්තා සඳහන් කළේ. මෙලඟ ලක්කන ප්‍රවෘත්ති පස්වරු තුනට.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොනම මතක් කිරීම සුරැකිමු මගතොට
2: රථවාහන තදබදයක් ඇති අවස්ථාවක අපරීක්ෂාකාරී ලෙස ධාවනය නොකරන්න.
1: සුපකමනක් පරිස්සමින් කිහිල්ලෙන්න.
3: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.

0: තර්ග ඇතන මඳර ගාන කර මට හිතන්න හොඳට සූදනම් වෙලා තිනව සිින්දුවට සහ ඇතරම හොඳ එමෝෂණයකින් ගාන කර ඇත්තරම අඩු පාඩක් නෑ නැති කර
1: ඔයා සිින්දුව සිං කරා තව පොඩ්ඩක් සිින්දුව ඇතුළේ ජීවත් වෙන්න පුළුවන් නම් හොඳයි කියලා මට හිතුණා. ඒ තියෙන වේරියේෂන්ස් තව බරට ගන්න පුළුවන් නම් මොකද ඉදිරියට ආට ඔක උමනා වෙයි කියලා මට හිතෙනවා. මේ තනංගෙන් ඉදිරියට යනවා නම්

අපි පුළුවන් තරම් ට්‍රයි කරන්න ඕනේ මේ වගේ සින්දුවක් තෝරගත්තට පස්සේ අර ඒ තියෙන ඉමෝෂන් එක ඒ විදිහටම දෙන්න. ඒකෙන්ද කටහඬින් කරන්න පුළුවන් වැඩ ගොඩාක් තියෙනවා මේක ඇතුලේ. වචන සොෆ්ට් එකට උච්චාරණය කරන විදිය, පිච් එක හරියටම පර්ෆෙක්ට් ප්ලේස් කරන තැන් තියෙනවා, බ්‍රිත් එකකින් කියන්න ඕන තැන් තියෙනවා. අපි කියන එකට නේසල් වොයිස් කියලා. ඉතින් අර පොඩ්ඩක් ඒ ටික අනුගමනය කරන්න ට්‍රයි එකක් දුන්නා නම් මං හිතනවා ඉස්සරහට ඔයාලට පොඩ්ඩක් මේ වැලියුෂන් එකක් ගන්න පුළුවන් වෙයි කියලා.

පස්සරු දෙකයි වෙනඩි නවයයි වෙලාව. මේ සතේ තරග වැතුනු තරගකරුවන් 25 දෙනා පිළිපඳව අපේ මතක අවදි කරගනිමින් ඉන්නේ. රත්නපුරේ තරග වැදුණු තරුකා මදුෂානි තෙලකරන්න, ග්‍රෑන්ඩ් පාස්සලෙන් පැමිණ තරග කරපු මදුෂාන් ධනංජය, එදා ඒ කියන්නේ සඳුදා සහ බදා දාකින දිනන්හිදී තමන්ගේ හඬ ප්‍රතිභාව ඒ දැක්වේ කොහොමද, එහිදී ඔවුන්ට ලැබුණු විනිශ්චය කොයි වගේද කියලා අපි මතක් කරගත්තේ. මේ ළඟට එදා සන්තාප මාවතේ ගීතය ගායනා කරපු මොරටුවෙන් තරග වැදුණු ධනුෂ මදුරංග, මගේ නීල නිතසකලින් මොනවද ඔබ ඉල්ලන්නේ, මේ ගීතය ගායනා කරපු අනුරාධපුරයෙන් තරග වැදුණු අයෂා නෙල්මිනි ඔබ සූදානමින් ඉන්න. අපේ කෙටි විරාමයකින් පස්සේ ඔබ එදා තරග කරේ කොයි ආකාරයෙන්ද කියලා මතක් කරලා දෙන්න ලෑස්තියි. 2:10

0: 105 FM 93.7 Lakhana Radio ITN
1: හවස දෙකයි වෙනාට 17යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
3: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පටින් දිනපතා රුපියල් ලක්ෂ 10යි. 5, 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි. කොයි කාටත් වාසි.
4: NLB හදහන. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයි. NLB හදහන. ඔබත් අදම NLB හදහන බලා ගන්න.
5: ඇසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩි.
6: සැලෙන ලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
7: ඉල්දාල මෙහෙන් දාල යන අතරින් නවතින්න ඉවිරි ට්‍රයි.

0: ඇවට හිනා වෙවි සිින්දුවහන්න ඒවිනි ්‍රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න
3: FM 93.5 FM 93.7 ලකන රඩියෝ ITN

0: මට කියන තියෙන්නේ ඔයා ගායනා කරනකොට මට තේරෙන දෙයක් තමයි ඔයගේ හඬ අඩු වෙනවා වැඩි වෙනවා කියන්නේ මොඩියුලේෂන්ස් ඕනට වැඩි පාවිච්චි කරනවාද කියලා මට තේරෙනවා. මම කියන්නේ හඬ එක තලයක තියාගෙන ඒකට අදාළ වේරියේෂන් සහ අලංකාර ටික අපිට ඇඩ් කරන්න පුළුවන් නම් පොඩි ටිප් එකක් නේද?
1: හයි පිච් රීච් කරද්දි කන්ෆිඩන්ට් එක තියාගන්න මම අනිවාර්යයෙන් මෙතන රීච් කරනවාමයි කියලා බාගට කියලා එන්න හදන්න එපා.

දැන් සිංකර කරද්දී අපිට සමහර වේරියේෂන්ස් එතකොට හැඩ වැඩි කිරීම අපිට ඇත්තටම සිංදු ඇතුළේදී කරන්න වෙනවනේ. මං හිතන්නේ දැන් අපිට දැන් ආයේෂා වගේ කට්ටිය දැන් ඒ එන පැත්තත් එක්ක අපිට වොයිස් ට්‍රේනින් එතකොට ඔය වෝකල් ට්‍රේනින් ඒ දේවල් වලට යොමු කරගැනීමේ හැකියාව ඒකලොත් එක්ක තියෙන ප්‍රමාණය අපිට පොඩ්ඩ අඩුයි. ඒ කියන්නේ තියෙන ෆැසිලිටිත් එක්ක මං හිතනවා ඉදිරියට ආයේෂා අපිට ඇත්තටම කාර්යමණ්ඩලත් ඇග්‍රි වෙයි ඒකට. අපිට පුළුවන්කමක් තියෙයි අපිට මේක ඇතුළෙම පොඩි වැඩසටහන් ටිකක් අපිට කරන්න ඕගොල්ලොත් එකතු කරගෙන. මං හිතනවා ඒක තමයි වෙන්න ඕනේ දේ. මොකද ඕගොල්ලෝ ඇත්තටම හොඳට සිං කරන අය. වාගේ දැන් අද මට අපිට කියන්න එහෙම ලොකුවට තරම් මේ

0: Radio ITN
1: පස්සර දෙකයි වෙනාඩ 23යි.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
1: ඇයි වැඩි
2: වෙලා. අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
4: ඇසේ සුද ඇවිල්ලාද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
5: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
0: ලක්හඬ රේඩියෝ ITN.
1: පසර දෙකයි වෙනාඩි 24යි වෙලාව. මොරටුවේ ධනුෂ මදුරංග, අනුරාධපුරයෙන් අයිෂා නෙල්මිනේ, තරඟවැදුණු ආකාරය සහ ඔවුන්ට දා ලැබිච්ච බෙනිෂ්‍ය දැන් අපිට මතකයි. මේ ළඟට ඔබයි රම්ය සඳ කෙරෙන ගීතය ගායනා කරපු අතුරුගේ සිට පැමිණි ප්‍රාර්ථනීය අභිෂේක, ඒවගේම කන්දුරින් හඳමාම මේ ගීතය ගායනා කරපු බලංකොඩ සිට පැමිණි අසංක ඉන්දේක, එදා කොයි ආකාරයෙන්ද ලක්හඬ ගෝල්ඩන් වොයිස් වේදිකාව මත ගීතවත් වුණේ කියන කාරණය, ඒ වගේම එදා උන්ට ලැබිච්ච විනිශ්චය කොයි වගේද කියලා අපිට මතක් කරගන්න පුළුවන්. මේ ගීතමේ විරාමයෙන් පස්සේ හවස 2:00 වෙනාඩි 25.

0: FM 93.7 Lakhana Radio ITN
1: හවස දෙකයි වෙනාඩි 30යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: සුබ දවසක්
1: අලුත් වෙලා
3: පහසු වෙලා තැඟි වැඩි වෙලා
4: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය

හිතෙන් දෙයක් හොයා හොඳට ප්‍රිපෙයා වෙලා ඇවිල්ලා තිනවා සින්දු. සහවද වර්ස් එකේදී අර අපි නැරේට් කරන්න තන. ඒ නැරේෂන් එකට ගිහිල්ලා ඔයා මෙලඩි එකට ස්විච් කරන තැන් එහෙම හරියටම ඒ බාස් ගානට හරියටම ප්‍රිපෙයා වෙලා ඇවිල්ලා තිනවා. කියන්නේ ලොකු අඩුපාඩුවක් නැති තරම්. මම සුභ කතා.

0: පිචින් ගැන පොඩි අවධානයක් යොමු කරමු. මොකද මං දන්නවා ලේසි නැහැ කියලා කටහඬ පොඩ්ඩක් මැනිපුලේට් කරලා ඒක ඉසිං කරනකොට අපිට හිතන්න බොහෝ තැන් තියෙනවා. ඉතින් මං හිතනවා සින්දුවේ අන්තිමට එන්ඩින් වෙන නෝට්ස් ටික පොඩ්ඩක් ඔලුවට දාගෙන පොඩි පිචින් ටිකක් පොඩ්ඩක් හදාගත්තා නම්
1: පසංකෝ මඩක් කියන් තියනේ ඔය සමහර හයි පිච් යන තැඹල්දී ඒකර ඔය එමුලේට් කරන ට්‍රයි කරපන් සමද කොහෙද හයි පිච් යන තැඹල්දී වොයිස් එක ක්‍රැක් වෙන බලනවා. ඒක නිසා මට හිතෙනවා මම පර්සනලි හිතනවා ඔයා ඔයාගේ මනනිතාවකින් ගීතේ ගායනා කරොත් අපි තවත් හොඳට වාට ගායනා කරන්න පුළුවන්.

පස්සර දෙකයි වෙනාඩි 33යි වෙලාව. අතුරු ග්‍රියන්තරක වැදුණු ප්‍රාර්ථනීය විශේෂක, බලන්ගොඩින් තරග වැදුණු අසංක ඉන්දික. එදා ඔබට විනිශ්චය ලැබුණේ ආකාරයට බලමු අද අවසන් විනිශ්චය මොකක් වේවිද. ඉදිරි වටය සඳහා ඔබ දෙදෙනා අතරින් කවුද සුසුකම් ලබන්නේ කියන. ඔබ දෙදෙනා විතරක් නෙවෙයි මෙතන තරගකරුවන් 25 දෙනෙක් ඉන්නවා. ඒ තරගකරුවන් 25 දෙනාට මාත ඉදිරි තරග වටය සඳහා සුසුකම් ලබන්න වාසනාව හිමි වේවිද. එහෙම නැත්නම් කාට අද තරග මේ මාවතෙන් ඉවත් වෙලා යාමට සිදු වේවිද? අද හවස 3:45ට ලකන Facebook Live එක සමග සම්බන්ධ වෙන්න මතක තියාගන්න. මේ ළඟට කෑකල්ලෙන් තරග වැදුණු යෝන් වසන්තයේ ගීතය ගානා කරපු එරන්දි නදීකා රණසිංහ, අවහේ සාමනේ මෙහිදී ගීතේ තාපුරට ගානා කරපු කොටුගොඩ අමිත නිපුන්, ලකින් මගේ ඔබ සතපා ගීතය ගායනා කරපු පොළොන්නරුවේ සිට පැමිණි සඳුනිකා නැතමිනි, ඔබ සූදානමින් සිටින්න මේ පැය තුළදී ඔබ එදා ගීතවත් උනේ කොහොමද කියන කාරණාව මතක් කරලා දෙන්න අපි සූදානම්. හවස 2:00 වෙනාඩි 35.

0: FM 93.5, FM 93.7, Lakana Radio ITN.
1: පසරු දෙකයේ වෙනාඩි 38යි.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
3: අනම් මනංගල වදුනා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕටෝ ෂීල් ඇක්ටිව් ප්ලස්.
0: මානවීය

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහය සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා තමන කෝටි යටේ NLB දනඩ දහනේ ලොතරයින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්
3: ඇසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩේ.

0: දෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
2: මමනන්ද මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්
5: පසර දෙකයි වෙනාට 40ක්

සින්දුවට එද්දී ඔයා ෆීල් එක ගේන්න ඕනි සින්දුව ඇතුළට. එතකොට ඒකට ඒ පාවිච්චි කරන්න ඕනි නේසල් වොයිස් ටික, ඒ වෝකල් ටෙක්නික්ස් ටික අරගෙන දැම්මම සින්දුව ඇතුළේ තියෙනවනේ දැන් පොඩි උස් පහත් ගතියක් යනවනේ. සින්දුව ඔයා ගියාගෙන ගියා හරි. දැන් ඕකේ ඔයා හදාගන්න ඕනි මේට ඩයිනමික්ස් කියන කෑ. පොඩි ඩ්‍රමැටික් එකක් තියෙන්න ඕනි, පොඩ්ඩක් නියන් සොෆ්ට් ගතියක් එන තැන් තියෙනවා, පොඩි හාෂ් ගතියකට කියන ඔන්න ඔය කෑල්ල පොඩ්ඩ හදාගත්ත

හරි ලස්සන සිින්දුවත් මේ හරිට ෆීලනක හින්දි භාෂාව තේරන තව ෆීලන වැඩි. ති සෝනු සෝනනිග මේ සිින්දුව ගොඩක් කටරල් විබ්‍යාට පාච්ච කල තින සෝ බ්‍රීදිී පාච්ච කල තින එක අපි හයිනෝට්ස් හරිම පරිස්සමෙන් නිගෝෂිට් කල තිය ලෞ් කියනට ඩිය හරි හරි මාලස්ස ඩයිනමික්ස් පාච්ච කල තින ති මහිතන ඔයා යම්තා දුරකට සාධාරණි කරනයක් කරා සිින්දුවට good singing මසුබ.

සඳුනිකා දැන් සින්දුව කියන එකේ ගැන කියන්න මට දෙයක් නැහැ. ඔයාට හොඳ වොයිස් එකක් තියෙනවා. ඔයාගේ ටෙක්නික් සෑහෙන හොඳයි. ඔයා ඔයාගේ ඕන් වේරියේෂන්ස් හදාගන්න විදිහ ඔයා ඔක්කොම දන්නවා. ආවම දැන් කිව්වා ඔයා සින්දුම කියන සිටුේෂන් එක තමයි ගෙදරත් ඉන්නේ. ඔයාගේ ඉදිරිපත් කිරීම හොඳයි. ඔයාට වැඩක් නැහැ කවුද ඉස්සරහා ඉන්නේ කියලා. ඔයා ස්ටේජ් එකට නැග්ගොත් ඔක්කොම කෙලින්ම ඔයාගේ වසඟයට ගන්නවා. ඒ වැඩේ හරි. හැබැයි මෙන්න මෙහෙම එකක් තියෙනවා දැන්. ඔයා සින් කරගෙන යද්දී ඕව එක්සයිට් වුණාම පස්සේ පිචින් පොඩ්ඩක් ඕව පිච් එකට යන ගතියක් තියෙනවා. ඒක සින්දුව පුරාම අපි පොඩ්ඩක් දැක්කා. හොඳට පිච් කරගෙන ඇවිල්ලා එක පාර්ට් එකම ස්ලයිට්ලි ඕව පිච් එකක් එක පාර්ට්ම යනවා. එහෙම ගිය ගමන් වෙන්නේ වැඩි අර මිනිස්සු ඔයාට දැන් කන් දීගෙන අහන් ඉන්නකොට අරක ටක් ගාලා දැනෙන ප්‍රමාණය වැඩි වෙනවා. ඒක පොඩ්ඩක් ඔයාට හරියටම හදාගන්න වෙයි. මම හිතන්නේ වොයිස් ට්‍රේනින් ටිකක් කරගෙන ගියොත් හොඳයි කියලා මට හිතෙනවා.

0: FM 93.7 Lakana Radio ITN.
1: හවස දෙකයි විනාඩි 53යි වෙලාව. කෑගල්ලෙන් තරග වැදුණු එරන්දි නදීකා රණසිංහ, කොටකොඩින් තරග වැදුණු අමිත නිපුන්, පොළොන්නරුවෙන් තරග වැදුණු සඳුනිකා නෙත්මිනි. එයාකරෙන් තමයි එදා තමන්ගේ හද ප්‍රතිභාව එළි දැක්වුවේ. ඔවුන්ට එදා ලැබුණේ වගේ විනිශ්චයක්. අපි බලමු තව පැයක් ඇතුළත ඔවුන්ට ලැබෙන විනිශ්චය කොයි වගේද කියලා. ඔවුන් දෙදෙනාම සමහර විට ඊළඟ වටය සඳහා සුසුකම් ලබන්න පුළුවන්. එහෙම නැත්නම් කවුද ඉවත් වෙන්නේ? මීළඟ පැයේදී මුලින්ම ඇහැලිගොඩ සිට තරග වැදුණු සුධාරිකා මදුමාලි, ඇයදා ගායනා කළේ නිසංසල සඳක් ගීතය. ගල්කමෙන් තරග වැදුණු රවීන්ද්‍ර කුමාර, අපි බලමු එදා ඔවුන් තරග කළේ කොයි ආකාරයටද, ඔවුන්ට එදා ලැබුණ නිශ්චය කොයි වගේද කියලා කෙටි විරාමයක් අපි ලබා ගන්නවා. 2:54

0: FM 93.7 Lakhana Radio ITN
1: දෙකයි විනාඩි 57යි.
2: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: දෙයියන්ගේ මගේ විහිිතයි.
3: ඒක මොන වැරද්ද කරත් අන්තිමට ඒක ඉන්නුනේ අපේ එකෙක් ළඟ. ඔබට පුළුවන් නම් ඒකේ ජීවිතය කියන එක මොකද්ද කියන එක තේරුම් කරලා දීලා ඒකත් එක්ක ආදරේ හිටාව.
1: දෙයියන්ගේම පිහිටයි සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN

0: කාටක්කලින් පත්තර විස්තර සමඟ අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම්මන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
1: ලකන මොමදින්ඒසයි
2: වෙන දෙයක් වෙච්ච දෙන් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් සයිට් ලයින්
3: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 93.5 සර්ච් ලයින් සමාජ ගවේෂණය.

0: 93.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව 5:03යි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බී. දනඩ තහනිය නුතරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යෝ සම් ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: ක්ලීන් කලම්බු වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ සාබැලිමේ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දිත සනත් කුමාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා ක්ලීන් ශ්‍රී ලංකා ක්ලීන් කලම්බු ව්‍යාපෘති යටතේ ජලපවාහන එළමාර්ග ප්‍රසංස්කරණය පරිසර අලංකරණය සහ කැලිකසල කළමනාකරණය වෙදිමත් කිරීම ඇතුළු වැඩපිළිවෙළ ගණනාවක් ක්‍රියාත්මක වනවා. සිදුකරන ව්‍යාපෘති හා ක්‍රියාකාරී සැලසුම් සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍යංශය පවසන්නේ. හූති සංවිධානයට අයත් රොකට් ප්‍රහාරක මධ්‍යස්ථාන තුනකට පහර දුන් බව සෞදි ඒකාබද්ධ ආරක්ෂකාංශ සඳහන් කළා. ජෙමනී සිට ප්‍රහාර එල්ල කරන ස්ථාන පිළිබඳව විශේෂ අවධානය යොමු කර තිබෙනවා. එය කලාපයේ ආරක්ෂාවටද තර්ජනයක් බවයි සෞදි ආරක්ෂකාංශ පෙන්වා දුන්නේ. පසුගිය දින කේපය තුළ සිදු කළ මෙහෙයුම් වලින් හූති කැරලිකරුවන් 1800කට වැඩි පිරිසක් මියගොස් ඇති බව ආරක්ෂකාංශ සඳහන් කළා. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පස්සරු හතරට.
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITNS ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොනව මතක් කිරීම සුරේකිමු මගතොට
2: පාර මාරුවීමේදී පදික මාරුව නිතරම භාවිතා කරන්න. නැත්නම් පොලිස් නිලධාරියෙකු සිටින ස්ථානයකින් පාර මාරු වෙන්න.
1: සුපකමනක් FM 93.5 FM 93.7 Lakhana Radio ITN

පස්සර 3යි වෙනාඩි 5යි වෙලාව. ලකන රේඩියෝ ශ්‍රාවක රසික හදවත් අමදානන්දටපත් කරන ලකන ගෝල්ඩන් වොයිස් ගාන අභියෝගයේ තවත් එක තීරණාත්මක සම්ස්ථානයකටයි අපි ටික ළඟ වෙන්නේ. දහස් සංඛ්‍යාත ශ්‍රාවක ආදරය මැද තරඟ බිමට පිවිසුණු අතිදක්ෂ තරඟකරුවන් 25 දෙනෙක් මේ සතියේ සඳුදා සහ බදාදා කියන දෙදින තුර තරඟ වැදුණු. ඒ දක්ෂ තරඟකරුවන් 25 දෙනාගෙන් මීළඟ තරඟ වටේට සුසුම් ලබන්නේ කවුරුන්ද කියන කාරණාව ඔබට තවත් විනාඩි 30කින් වගේ දැනගන්න පුළුවන්කමක් ලැබෙනවා. හවස 3:45ට ලක්කඩ Facebook ඔස්සේ සජීව විකාශය සමග එකතු වෙන්නත් ඔබට පුළුවන්කමක් තියෙනවා. අපි හැමනම් මතකය අවදි කර ගනිමු. ඇහැලේ කුඩසට තරඟ වැදුණු සුධාරිකා මදුමාලි, ගල්ගම්බේ සිට තරඟ වැදුණු රවීන්ද්‍ර කුමාර එදා කොහොමද තමන්ගේ ඉදිරිපත් කිරීම කෙරුවේ කියලා.

ෆටයක් කරන්නතිව සිින්දෝ සිංකර මට කියන්න තියෙන්නේ මං පොඩි අඩුපාඩුක අපි සිින්දු කියද්දී දැන් පොඩි ටෙක්නික් ඇතින මීන්ඩ කියලා දන්න දන්න ගැන සොර දෙකක් කතරේ නිසංසල සඳක් ඒ වගේ ටෙක්නික්ස් පොඩ්ඩක් අපට ප්‍රක්ටිස් කරන්න පුළුවන්න ඇතරම හොඳයි ලොකු අඩුපාඩුවක් නැගියන්තරම් මම සුබතමයි.

0: මට ලොකුවට කියන්න දෙයක් නැති තරම් ඇත්තරම ඔයාගේ ඇත්තටම හොඳට කියන්නේ වෝකල් ප්‍රොජෙක්ෂන් එක ඔයාගේ සෑහෙන හොඳයි මං හිත ඒකට මට හිතෙන විදිහට ඒකේ හේතුව ඔයා මං හිතන්නේ මේ සින්දුව සෑහෙන දෙයකට ගායනා කරලා තියෙනවා අපිට ඒක හොඳට පේනවා සහ මේ වොයිස් එකේ තියෙනවා මේ මේ ලොකු කතාවක් වගේ එකක් මට තේරෙනවා ලොකු පේන් එකක් මේකේ තියෙනවා මේකේ ලොකු
1: ඔව් ඇත්තම හොඳ ගායනයක් මට එක දෙයක් කියන්න කැමතියි මේ මුළු සින්දුව පුරාටම ඔයාගේ එකම ස්ට්‍රෙන්ත් එකෙන් ඔයා සින්දුව ගායනා කරනවා කියලා තියෙනවා එහෙම නැතුව අපි වොයිස් ඩයනමික්ස් පාවිච්චි කරලා පහත් තැන් අපි විදිහට ගායනා කරනවා තවත් හොඳයි

Havsa tonay ve nade daha yay ve lava. Ahle gurin tarak veden o sudharika madumali. Kalgamuyen tarak veden o Ravindra Kumar. Eda tarak kale ya kare total abunu bini şeva gay. Me langata. Atabaken tarak veden o Soumya Ranamayuri. Eda gayna kale asuru seninneka mohotakadi geete. කලවානේ තරග වැදුණු කෞශල්‍ය මදුමාලි ගානකලේදා සඳ තනි වෙලා කේත මොන්ටේ දනයිදා තමන්ගේ හඬ කොහොමද අවදි කලේ ඕන්ට ලැබුණු විනිශ්චයදා කොයි වගේද අපි ගීතමය විරාමකින් පස්සේ ඒ ගැන මතකය අවදි කරගනිමු හවස 3:00 වෙනාඩි 11:00

0: FM 93.7 ලකන්න රේඩියෝ ITN
1: හවස 9 වෙනාඩි 15යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
3: සම්බන්ධ ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි. පහේ 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතු පෙදි ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි. කොයි කාටත් වාසි.
4: මම නම් දැන් මානම රිලැක්ස්.
5: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
6: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස්.
1: ඔබ දන්නවාද වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 95,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. සෞඛ්‍යංශ අනාවරණය කරන පරිදි දැනට 72 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන්න අනවශ්‍ය කැලිකසල වතුර එකතු වන ස්ථාන විනාශ කරන්න ඩෙංගු වසංගතය මෙරටින් තුරන් කිරීමට ඔබත් දායක වන්න.
0: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක් වෙමු. ඩෙංගු පරදමු.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් අලුත් වෙලා
2: පහසු වෙලා
0: තෑගි වැඩි වෙලා
3: දවස සුබයි සිහි නැති නයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
4: මුහුදෙන්ම ගුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලු සැමට දැනුම් දීමයි

0: දවස 3යි වෙනාඩ 21යි. වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි. දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි.
1: ෆංගු ගහලා, චල්ලි අල්ලලා, සල්ලි හොයලා ඇති වෙලාද?
2: ජීවිතේ ගොඩ යන පාට පේන්නම නැද්ද?
1: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
3: කලාවක් කලාවක් සොයාගත් තමන් දුණු වෙන්න ඕනේ නම්
2: සතියේ දිනවල උදේ 10ට
1: 18 වංගුව
2: හැම වංගුවකම අලුත් කතාවක්
1: 18 වංගුව
2: දසුන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
1: 18 වංගුව
4: සම අනුග්‍රහය
5: වාර්තාපිට වාර්තා තබන කෝටි යටේ NLB දනඩ නිධානය නුතරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
6: දියබැටියාව ග්ලූකෝම වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
7: FM 93.5 FM 93.7 Lakhana Radio ITN.

0: අපිත් පොඩි කන්ෆියුෂන් එක හිටිය. මොකද මුලින් පටන් ගනිද්දි පළවෙනි වර්ස් එකම, කියන්නේ පළවෙනි කෝරස් එකම ඇත්තරම බීට් එකෙන් පිටට ගියා. එතකොට අපි එතනදී අපිට ඩිසිෂන් එකක් විදිහට අපි හිතාගත්තා එහෙමම යයිද කියලා. හැබැයි ඊට පස්සේ ඉඳන් සින්දු ඉවරනකම් ඔයා හොඳටම ගායනාත් කරා. ඒ වෙලාවේ අපි එතකොට කන්ෆියුෂන් එකට එනවා, මොකද්ද දැන් මේ කොහොමද ජජ්මන්ට් එක යන්න ඕනි කියලා. මොකද සින්දු ඉක්මනට කියලා ඉවරෙන්න ඕනි ගතියකුත් තිබ්බා. මම හිතන්නේ ඒක ඔයාගෙම තමයි ආන්න ඕනේ. ඇයි එහෙම උනේ කියලා. ඒ කියන්නේ ටෙන්ෂන් වැඩි වුණාද නැත්නම් මොකද්ද මේ
1: හේතුව? මුලින් ඇත්තටම එහෙම වුණා.
0: ටෙන්ෂන් වැඩි වුණා නේ. ඒ කියන්නේ බීට් එකට කලින් පටන් අරගෙන ගියා ආවර්තයක්ම මම හිතන්නේ මේ වැඩිපුර ගියා.
1: මටත් ඒ
0: රුණා. සින්දු ඉක්මනට ඉවර කරගන්න එකයි අර මුල වෙච්ච අකරතැබ්බේ තමයි වැඩි.

දැන් දිලිප කිව්වා තාන්ස් ප්‍රැක්ටිස් කරන්න කියලා. මං කියනවා තාන්ස් ස්වරාකාරයෙන් විතරක් නෙමෙයි ආකාරයෙන් ප්‍රැක්ටිස් කරන්න. මොකද මේ එක ගොඩක් බලපානවා කටහඬට. සහ මට ලොකු අඩුපාඩුවක් කියන නැති තරම්

හවස තුනයි වෙනාට 26 වෙලාව. මේ වෙනකොට තරකරුවන් 22 දෙනෙක් මේ සතියේ සඳුදා සහ බදාදා කියන දෙදින තුල තරගකලේ කොහොමද කියන කාරණාව අපි මතකයට අවදි කරගෙන අවසන්. තවත් තරගකරුවන් 3 දෙනෙක් ගැන විතරයි අපිට ආපහු මතක් කරගන්න තියෙන්නේ. අනුරාධපුරෙන් තරග වැදුණු විශ්මිත තේක්ෂණ, ඔහු වෙදා ගානා කළේ මේ නගරයේ ගීත. ගම්පහෙන් තරග වැදුණු MJ කල්යාණි, එයදා ගායනා කළේ රොන්සයා ගීතය. හලාවතින් තරග වැදුණු චානකාංචන, ආසයි බයයි බෝට්ටුවේ නමයි, ඔහු වෙදා ගායනා කළ ගීතය. අපේ ගීතමය විරාමයක් අරගෙන එම මතක අවදි කරගන්න සූදානම්. හවස 3:27.

0: FM 93.7 Lakhana Radio ITN
1: Hasa tunai vinare tehae
2: Vilav opavita gina aave
3: Subha
4: dawasa
5: Alut
4: vela
5: Pahasu vela
4: Tagi pedi vela
2: Dawasa supai sehi na dinai Subha dawasa Chathakal utarai mandalaya
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා
2: සයිබර්ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි සයිබර්ජෙන්
6: දන්න අයට කියන්නයි නොදන්න අයයි සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය
3: සුබ දවසක්
1: අලුත් වෙලා
5: පහසු වෙලා තෑගි වැඩි වෙලා
4: දවස සුබයි සිහින දිනයි සුබ දවසක්
7: FM 93.7
0: Lakhana Radio ITN

වාටිකක් තදාහ කරින්න බෑ. මේ නගරය මා ඔබ ඒ හැම වචනයකම තියෙන අරුත ඉස්මතු වෙන්නේ මේකේ මෙලඩි එකෙන් ඇත්තට. එතකොට වචන අහන අය වචන අහන්නෙත් මේ මෙලඩි එක නිසා. එතකොට වොයිස් එකේ තියෙන අර බර උඩට යනකොට ඒ අර කැලි ටික ඒ ටික තියෙන්නේ පිච් එකේ. මං හිතනවා සින්දුවේ චූටි චූටි පිච්.

ඔයාට හොඳට ගීත ගායනාව හැකියාව තියෙන කෙනෙක්. හැබැයි තිබ්බ ලොකුම අඩුපාඩුව තමයි මට දැනෙන විදිහට මුළු ගීතේ පුරාම කට ඇරලා කියුවේ නැහැ සිංදුව. පොඩ වොලියුම් තව ඉන්න ඕන කියලා. මොකද මේ කට හංගම් කියන එකෙන් ඔයාගේ දක්ෂතාවය එළියට එන්නේ. ඒක නිසා තව පොඩ්ඩක් වොලියුම් අප් කළා කියුවනම් අතරම අපිට තව මෙටත් වැඩිම හිරි විදිහට තිබ්බ සිංදුව බලමු.

තියෙනවා. නත් පුරුදු වෙන්නත් ඕනි. ඒ කියන්නේ දැන් ජනවාරි තේරෙන. ඒ කියන්නේ දැන් අපි කම්පිටිෂන් එකකට ඉදිරිපත් වෙන. දැන් ඔයා බෑන්ඩ් එකේ සිං කරනවා නම් ඒ පැත්තේ ඔයා දැන් ෂෝ එකකට යනවා නම් ප්‍රශ්නයක් නැහැ. ඔයාට වෙනම සින්දු සිලෙක්ෂන් එකක් ගන්න පුළුවන්. ආයි නැටුව ඉවරයි වැඩි. මෙතන එහෙම කරන්න බෑ. දැන් ඊළඟ චැලෙන්ජ් එක වෙන්නේ දැන් ඔයා මේ වටින් ගියයි කිව්වකෝ. ඊළඟ වටේට යද්දී මේ වගේම එකක් ආයි කිව්වොත් එතකොට අපි පොඩි දෙන්න වෙන තීන්දුව කොහොමද කියන එකේ වෙනසක් එතකොට අපිට ඇති කරගන්න විදිහක් නැහැ.

0: ඉතින් මං හිතනවා මෙතනින් යම් කිසි කෙනෙක් ඊළඟ වටේ සුදුසුකම් ලබන්නේ නැත්නම් අර හැමදාම කියනවා වගේ ඒකට වරි වෙන්න ඕනි කාරණාවක් නෙමෙයි. තමන්ගේ දක්ෂතාවය මොකද්ද කියන එක තමන් දන්නවා. මෙතන කවුරුත් ඇත්තටම තව වෙන තුරාවට ලොකුවට සිං කරන්න බැරිම කියන තත්ත්වයේ කෙනෙක් නැහැ ඇත්තටම. එහෙම කෙනෙක් නැති තරම්. ඉතින් ඒගොල්ලන්ට සමාජ මාධ්‍ය ජාලා තියෙනවා, TikTok, Facebook මේ හැම කියන දේම තියෙනවා. මේවෙන් තමන්ට කැමති රුචි විදිහට වීඩියෝස් දාලා ඔඩියෝස් දාලා හොඳ තැනකට එන්න පුළුවන් වාතාවරණයක් තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒකින්ද බොරු වෙන්න දෙයක් නෙමෙයි මෙතනින් කවුරු හරි ඉදිරියට යන්නේ නැත්තම්.
1: මේ සතියේ සඳුදා සහ බදාදා කියන දෙදින තුල තරඟ වැදුණු තරකරුවන් 25 දෙනාගෙන් කවුද ඊළඟ තරඟ වටය සඳහා සුසුකම් ලබන්නේ කියන කාරණාව ඔබට තව විනාඩි කිහිපයකින් දැනගැනීමේ හැකියාව පවතිනවා. ලක්කඩ Facebook page එක ඔස්සේ සජීවී කාශ්‍යප් එක්ක එකතු වෙන්න පුළුවන් හවස 3:45ට.

0: FM 93.5, FM 93.7, Lakhanda, Radio ITN.
1: Mamanande maram relax.
2: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
3: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
0: ලකන්ඩ රේඩියෝ ITN
5: විනාඩි 44යි ලකන ෆේස්බුක් ලයිව් එකට ජොයින් වෙන්න පුළුවන්.

හවස 3 විනාඩි 48 වෙලාව ලකන Facebook page එක ඔස්සේ ඔබට මේ අවස්ථාව සජීව නැරඹීමේ අවස්ථාවත් අපි උදා කරලා දෙලා තියෙනවා. ඒ වගේම FM 93.5 93.7 ඔබට සුපුරුදු විදිහට ලක්කඩ ඔස්සේ මේ තරක කරුවන් 25 දෙනා අතරින් අද කවුද ලක්කඩ Golden Voice ඊළඟ තරඟ වටිය සඳහා සුසුකම් ලබන්නේ කියන කාරණාව පැහැදිලිව දැනගැනීම හැකියාවක් තියෙනවා. අපි එහෙමනම් මොකද කරන්නේ? අපි බලමු කාටද අවස්ථාව හිමි වෙන්නේ කියලා. ඊළඟ තරඟ වටේ සඳහා සුසුකම් ලබන්න බලමු මම ප්‍රතිපල ලේඛනය බලන්නයි සූදානම් වෙන්නේ. 25 දෙනාම ඊළඟ තරඟ වටේ සඳහා සුසුකම් ලබලා තියෙනවා නම් ඒක සතුටක්. නමුත් එය එසේ නොවන බව තමයි මට පේනෙන්නට තිබෙන්නේ. මිතරපුරුනි අපි බලමු කවුද ජයග්‍රහණය කරලා ඊළඟ තරඟ වටේ සඳහා සුසුකම් ලබලා තියෙන්නේ කියලා. මුල්ම ජයග්‍රහණය වාර්තා වෙන්නේ වැලිමඩ ප්‍රදේශයට. හර්ෂ ලක්මාල් ඔබ ඊළඟ තරඟ වටේ සඳහා සුසුකම් ලබා තිබෙනවා. ඊළඟ ජයග්‍රහණය වාර්තා වෙන්නේ ඔබ හිතන්නේ කොහෙද කියලාද? මදුරන් කුලිය ප්‍රදේශයට. මදුරන් කුලියෙන් තරඟ වැදුණු දීපානි කාර්යවසම් ඔබට ඊළඟ තරඟ වටේ සඳහා සම්බන්ධ වෙන්න අවස්ථාව හිමි වෙලා තියෙනවා. ඊට පස්සේ ජයග්‍රහණය හිමි වෙන්නේ හිතන්නේ කොහෙද? හෝමාගම ප්‍රදේශයට. සවිදු ගුණවර්ධන මගේ පුංචි රෝසමලේ ගීතය ගායනා කරේ. ඊළඟ ජයග්‍රහණය මේ ඔක්තෝබර් 5 වෙනිදා තරඟ වැදුණු ජයග්‍රහකින් කවුද කියන කාරණාව තමයි මම මේ මතක් කර දෙමින් ඉන්නේ. මේ වෙනකොට ඊළඟ තරඟ වටේ සඳහා සුසුකම් ලැබූ තරඟකරුවන් 3 දෙනෙක් නම් ප්‍රකාශයට පත් කළා. ඊළඟ ජයග්‍රහණය වාර්තා වෙන්නේ වැලිවේරියෙන්. මනුජ පැතුම් ඔබ ඊළඟ තරඟ වටේ සඳහා සුසුකම් ලබා තිබෙනවා. ඊළඟට අවස්ථාව හිමි කරගන්නේ තරඟකාරණියක්. ඇය මොර්ටුව ප්‍රදේශයෙන් තරඟ වැදුනේ. ඔව්, ඇය ලස්නේ වර්ණකුල සූරිය. ඊළඟ ජයග්‍රහණය අපි ලබා දෙන්නේ කැස්පෑවෙන් තරඟ වැදුණු අයෝධ්‍යා සේනාධිපතිට. මේ ඇහිච්ච නම් අතරේ සාමාන්‍ය මතක හිටින එක්තරා නමක් වුණා. මොරටුවෙන් තරඟ වැදුණු එක්තරා තරඟකරුවෙක්ගේ නමක්. නම තාජ් දේමන්ත. තාජ්, ඔබටත් ඊළඟ තරඟ වටේ සඳහා සුසුකම් ලබන්න අවස්ථාව හිමි වෙලා තිබෙනවා. තරඟකරුවන් 5 දෙනෙක් තව ඔක්තෝබර් 5 වෙනිදා තරඟ වැදිලා තිබුණා. නමුත් මේ ඉතිරි වෙලා තියෙන තරඟකරුවන් 5 දෙනා අතුරින් තරඟකරුවන් 2 දෙනෙක්ට පමණයි ඊළඟ තරඟ වටය සඳහා සුසුකම් ලබන්නට වාග්ය හිමි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ තරඟකරුවන් 3 දෙනෙකුට ලකඩ Golden Voice මේ තරඟ මාවතෙන් ඉවත් වීමට සූදානම් වෙනවා කියන කාරණාව තමයි ඒකේ අනිත් පැත්ත. ඒ අනුව ගත්තහම අමිත්, සඳුනිකා, යුරේන්, ඉනෝකා, එරන්දි මේ තමයි ඊළඟ තරඟකරුවන් 5 දෙනා. මේ 5 දෙනාගෙන් 2 දෙනෙක් ලකඩ Golden Voice ඊළඟ තරඟ වටය සඳහා සුසුකම් ලබනවා. ඒ වගේම මේ 5 දෙනා අතරින් තව 3 දෙනෙකුට මේ මාවතෙන් ඉවත් වෙන්න සිද්ධ වෙනවා. අපි බලමු ඒ අනුව ඊළඟ තරඟ වටය සඳහා සුසුකම් ලබනවා කොටුගොඩින් තරඟ වැදුණු අමිත් නිපුන් ඔබ. තව එකෙක් පමණයි ඔක්තෝබර් මාසේ 5 වෙනිදා තරඟ වැදුණු අය අතරින් ඊළඟ තරඟ වටය සඳහා සුසුකම් ලබන්නේ. ඔබ හිතන්නේ කවුද? පොළොන්නරුව, ඇහැලියකොට, වත්තේගම, කෑගල් ප්‍රදේශ නියෝජනය කරමින් තමයි ඒ තරඟකරුවන් 4 දෙනා තරඟ වැදුනේ.
අපි ජයග්‍රහණ ලබා දීලා තියෙන්නේ පොළොන්නරුව ප්‍රදේශයට සඳුනිකා නෙත්මිනි. ඔබ ඊළඟ තරග වටේ සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. ඔක්තෝබර් 7 වෙනිදා තරග වැදුණු තරගකරුවන් 13 දෙනා අතුරින් මීළඟට ඊළඟ තරග වටේ සඳහා අවස්ථාව හිමි කරගන්නේ කවුද කියලා අපි බලමු. රත්නපුරෙන් තරග වැදුණු තරක මදුෂානි, ඔබට අවස්ථාව හිමි වෙලා තියෙනවා. ඊළඟ අවස්ථාව හිමි වෙන්නේ ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයෙන් තරග වැදුණු මදුෂාන් ධනංජය ඔබට. ඊළඟ ජයග්‍රහණය වාර්තා වෙන්නේ මොරටුව ප්‍රදේශයෙන්. ධනුෂ මදුරංග, ඔබ ඊළඟ තරග වටය සඳහා සුසුකම් ලබනවා. ඊළඟ ජයග්‍රහණය වාර්තා වෙන්නේ අනුරාධපුර ප්‍රදේශයෙන්. ඒ ජයග්‍රහණ හිමිකාරණිය අයිෂා නිල්මිනී.

ඊළඟ ජයග්‍රහණය වාර්තා වෙන්නේ ඔබ බලාපොරොත්තු ආකාරයටම ඔබයි රම්‍ය සඳකින්න ගීතය ගායනා කරපු අතුරුගිරිය සිට තරග වැදුණු ප්‍රාර්ථනී අභිෂේක. ඔබ ඇහැලියගුඩෙන් තරග වැදුණු සුධාරිකා මතුශානි. ඔබත් ඊළඟ තරග වටේ සඳහා සුසුකම් ලබා තිබෙනවා. තවත් තරගකරුවන් තිදෙනෙක් පමණයි ඊළඟ තරග වටේ සඳහා සුසුකම් ලබන්නේ. ගල්ගමුවේ සිට තරග වැදුණු රවීන්ද්‍ර කුමාර, ඔබත් ඊළඟ තරග වටේ සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. ඊළඟ ජයග්‍රහණයේ වාර්තා වෙන්නේ හලාවත ප්‍රදේශයේ චානුක අංජන. ඔබට අවස්ථාව හිමිව තිබෙනවා.

තව එක් අයකුට පමණයි. එදා තරඟ වැදුණු තනකරුවන් අතරින් ඉදිරි තරඟ වටය සඳහා සුසුකම් ලබන්න අවස්සව හිමිව තිබෙන්නේ. ඒ අන්ඩාධපුරෙන් තරඟ වැදුණු විශ්මිත තීක්ෂණ ඔබ

ජොරෙන් මදුශංක, ඉනෝකා ඒකනායක, එරන්දි නදේක, අසංක ඉන්දික, ජේ.එම්. කල්යාණි, සෞම්‍යා රණමයුරි. ඔබට ඊළඟ තරඟවටය සඳහා සම්බන්ධ වීමේ හැකියාව ගිලිහී යනවා. නමුත් විනිශ්චය මණ්ඩලයේ සංගීත නිපුන් රෙසිල් වණිගසේකර සහ විශාරද දිලීප ලියනගේ ප්‍රකාශ කළ ආකාරයටම ඔබ හැබෑ දක්ෂයෙක්. ඔබ දක්ෂයෙක් නිසා තමයි ඔබට මේ තරඟවටය දක්වා තනක් කරන්න අවස්ථාව හිමි වුණේ. ඒක නිසා මේක ඔබේ අවස්ථාව ගිලිහී යාමක් විදිහට දකින්න එපා. මේක තවත් අවස්ථාවක් කරගන්න ලකඩ ගෝල්ඩන් වොයිස් අපේ තවත් තරඟ වටයකදී ඔබට තරඟ කරලා ජයග්‍රහණය කරන්නට අවස්ථාව ලැබේවා කියන ප්‍රාර්ථනාව අපි කරනවා. ඒ වගේම අද දවසේදී ජයග්‍රහකින් විදිහට අපේ ප්‍රකාශයට පත් කරපු නාමලේඛනය ඔබත් එන්නවා නම් අපි උණුසුම් සුබපැතුම් පිළිගන්න. ඔබේ ජයග්‍රහණය වෙනුවෙන් ලකඩ ගෝල්ඩන් වොයිස් කියලා කියන්නේ රේඩියෝ නවය කරන්නේ අලුත්ම රියැලිටිය. අපි ඔබට සාඩම්බරෙන් හඳුන්වා දෙනවා ලංකාව පුරා විසිරී පැතිරී සිටින ගායන හැකියාව සඳහා දක්ෂතා පෙන්වන අවුරුදු 20ත් 50ත් අතර තරගකරුවන් තරගකාරණියන්ට තමන්ගේ දක්ෂතා ඉදිරිපත් කරමින් ඉදිරිට යමේ මාවත තමයි ලකන ගෝල්ඩන් වොයිස් සරහා අපි ලබා දෙලා තියෙන්නේ. එහෙමනම් අපි නැවත වරක් මුණ ගැහෙනවා ලබන සතියේ සඳුදා හරිටම පසරුවේකට. FM 93.5 93.7 අපිව ලකඩ ඔස්සේ අහගෙන හිටියා වගේම ලකඩ Facebook ඔස්සේ සජීවී නැරඹූ ඔබටත් මගේ ස්තුතිය. අපි නැවතත් මුණ ගැහෙනවා සඳුදායකට. ගෙන්නන්න සබදාසක්.

0: 95.5 93.7 Lakhanda Radio ITN Sabah Sri Lanka Handa
1: හතරයි විනාඩි 1යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බී. ධනලිත හනේ නුතරයින් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යෝ සම්ප්‍රවෘත්ති සංස්කරණේ මහින්ද බිබිලේ.
1: දැයින් පැයපුවක් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: බෙන්දුනු පවුල් සම්බන්ධතා දරුවන්ගේ මානසික සෞඛ්‍යයට දැඩි බලපෑමක් එල්ල කරන බව අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය ප්‍රකාශ කළා. ඒ ලෝක මානසික සෞඛ්‍ය දින සැමරුම් උත්සවයට එක්වෙමින් සැබෑ අත්දැකීම් වලට සමන් දෙමු, සැබෑ හඳින් යථාර්ථවාදී වෙනසක් යන්න තේමා කරගනිමින් කාන්තා සාලමා කටයුතු අමාත්‍යාංශයේ මෙම උත්සවය සංවිධානය කළා. අරුණෝදය සඟරාව මෙහිදී අමාත්‍යවරියට පිරිනමා තිබෙනවා. උත්සවය ඇමතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය.
5: අපි ආමන්ත්‍රණය කරන්න ඕනේ බොහොම සියුම් තැන්වලට. අපිට විද්‍යාත්මක ප්‍රවේශයක් අවශ්‍ය වෙනවා නම් අපි සාමූහිකව අපි ඒ පිළිබඳව ගවේෂණාත්මක වෙන්න ඕනේ. අන්න පර්යේෂණ කණ්ඩායමක් හැටියට අපි වැඩ කරන්න ඕනේ. ලෝක මානසික සෞඛ්‍ය දිනේදී වෛද්‍ය විද්‍යාත්මක ප්‍රවේශයන් ඔවුන් අනුගමනය කරද්දී සමාජ විද්‍යාත්මක ප්‍රවේශය අපි අනුගමනය කරන්න ඕනේ. මෙන්න මේ සමාජ විද්‍යාත්මක හැදෑරීම අපේ අතින් සිද්ධ වෙන්න ඕනේ. ඒක අපි තීන්දුව తీරන ගන්නා තැන්වලට අපි දන්වන්න ඕනේ. වර්තමානයේ වෙනකොට වංචා දූෂණ වැඩි වෙනවා. ඇයි ඒ? අපි දන්නවා ආර්ථිකයේ කඩා වැටුනම විසිරුණු පවුල් ඇති වෙනවා. ඒ වගේම තව එකක් තමයි වංචා දූෂණ. බොහෝ දුරට අපි ගත්තොත් මෙන්න මේ වංචා දූෂණ කියන එක සිද්ධ වෙන එකම කාරණාව මංකොල්ලකෑම අපරාධමය වැරදි හැටියට විතරක් නෙවෙයි, මිනිසුන්ගේ එදිනෙදා දෛනික ජීවිතයේ මානුෂීය හේතු මත තමාගේ ජීවිතයේ දෛනික අවශ්‍යතාවය සඳහා ලැබෙන වේතනය ප්‍රමාණවත් නොවන කොටත් මිනිස්සු මෙන්න මේ විෂමාචාර විෂමචර්යාවලට ඒ වංචා දූෂණ වලට පෙළඹෙනවා. තමන්ගේ දෛනික අවශ්‍යතා තෘප්ත කරගන්න ලැබෙන ආදායම මදි වෙනකොටත් මේ දේවල් සිද්ධ වෙන පටන් ගන්නවා. ඒක අපි තේරුම් ගන්න ඕනේ. ප්‍රතිපත්ති මේ වශයෙන් අපි ගත යුතු තීරණ තිබෙනවා. ඒක නිසා මේකට අපි අර දේශපාලනයට ඒ දැක්ම අවශ්‍යයි කියන්නේ ඒක නිසා. ඒක නිසා අපි මෙච්චර කාලයක් අපිට තිබුණු දේ අපි වෙනස් කරා කියලා කියන්නේ මේ හැමදේම ඒක නිසා. මානුෂීය ප්‍රවේශය, රාජ්‍ය සේවයට මානුෂීය ප්‍රවේශයක් කියන්නේ ඔබේ සේවාව විතරක් නෙමෙයි. ඔබට ලැබෙන සේවාවත් ඒ විදියටම විධිමත් වෙන්න ඕන. ඔබ ප්‍රශස්ත සේවාවක් පහළට ලබා දෙන්න නම් ඔබ තුල ආත්ම විශ්වාසය ගොඩනගෙන්න ඕන. ඔබ තුල ශක්තිය ලැබෙන්න ඕන. ඒක නිසා අපි විශ්වාස කරනවා ඔබ හැම කෙනාටම ඒ සඳහා වන පහසුකම් සැපයීම තමයි අපේ වගකීම.
0: දෙදාස් විසියයි වසරේ නොබෙල් සාමතයාගේ හිටපු ජගත් මානව හිමිකම් මහකොමසාරිස් නවනීදන් පිල්ලේට හිමිව තිබෙනවා. එය අය සාමය හා ජාත්‍යන්තර නීතිය ප්‍රවර්ධනය කිරීම සඳහා දැරූ උත්සාහය වෙනුවෙන් ලොව අතිශය ශක්තිමත් සම්මානයක් ලෙස හැඳින්වෙන නොබෙල් සාමතයාගේ පිරිනැමු 126 අවස්ථාව මෙයයි. ඒ සඳහා පුද්ගලින් 208 දෙනෙකු සහ සංවිධාන 79ක් ඇතුළුව අපේක්ෂකින් 287 දෙනෙකුගේ නම් යෝජනා වී තිබුණා. නවනීතන් පිල්ලේ ජාත්‍යන්තර නීතියේ විෂයපතය සහ බලපෑම සැලකිය යුතු ලෙස පුළුල් කර ඇති බවයි නොබෙල් කමිටුව සඳහන් කළේ. එමෙන්ම ඇය සුවිශේෂී ධෛර්යයකින් යුතුව වඩාත් පුළුල් ගෝලීය නීතිමය ක්‍රමයක් ගොඩනැගීමට මූලිකත්වයේ ගත් බවද සම්මානය සඳහා ඇගේ නම ප්‍රකාශයට පත් කළ අවස්ථාවේ නොබෙල් කමිටුව ප්‍රකාශ කළා. දකුණු අප්‍රිකාවේ ගැඹුරු වෙනස්කම් වලට රේව සටන් වදිමින් නීතිඥවරියක ලෙසයි ඇසිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ. ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට.
6: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති.
7: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
8: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 ට SMS කරන්න.
9: මේපේ මොල්ව මතක් කිරීම සුරේකිමු මගතුට.
10: ඔබ ලිස්සන සුළු මාර්ගයක ගමන් කරනවා නම් නිරන්තරයෙන් ඔබේ වාහනයේ ටයර් පිළිබඳව සහ තිරිංග පද්ධතිය පිළිබඳව අවධානය යොමු කරන්න.
9: සුපකමනක් පරිස්සමෙන් කිහිල්ලෙන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: Evening Drive with Chamit and Charu.
2: Sama Anugrahaya.
3: NLP Hadahana. Lankave Vedima Tagi Dena Tagi Avastha Vedima Lutraya. NLP Hadahana. Obat Adama NLP Hadahada Bala Ganna.
4: Mama nan dan marama relax.
5: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
6: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්

0: හතරයි විනාඩි 12යි වෙලාව. සුබ සන්ධ්‍යාවක් හැමෝටම. සුබ සන්ධ්‍යාවක් චාරුයාටත්.
1: සුබ සන්ධ්‍යාවක්. ගුඩ් ඉවනින්. අද සිකුරාදා. අපි අදින් පස්සේ එන්නේ නැහැ. ආයි ලබන සතියේ හම්බ වෙන්නේ. ඔව් සුබ දවසක්.
0: මම බැලු මොකද මේ නදන්නේ කියලා. පටන් ගත්ත ගමන් අදින් පස්සේ එන්නේ නැහැ කියලා.
1: නේද හැමදාම සුබ සන්ධ්‍යාවක්. අපි ඉවනින් ඩ්‍රයිව් එකේ එකතු වෙලා ඉන්නේ කියලා කියන නිසා මට හිතුණා ඒ ටිකත් කියලාම දාන්න ඕනේ කියලා.
0: රයිට් එමනම් අපි වැඩ පටන් ගන්න හදන්නේ. අද සිකුරාදා කියන්නේ හැපි එකේ කට්ටිය වැඩ කරන දවස. නිවාඩු දවස් දෙකක් ඉස්සරහට එන නිසා ප්ලෑන් කරගෙනම එක එක දේවල් වැඩ පටන් අරගෙන දවස කියලා දාන දවස.
1: ඔව්.
0: ආ ඉතින් කොහොමදත් ඒත් ඉතින් වැඩ කරන්න ඕන දවසක්.
1: හෙටත් සමහරුන්ට වැඩනේ ඉතින් අද.
0: ඔව් හෙටත් වැඩ සමහරුන්ට.
1: ඔව්.
0: ඒ වනාඩ ගොඩක් අයට සෙන්සුරා දිරි දෙනි වාඩුනේ ඉතින්.
1: Right.
0: ඒක හරි එමනම් හැපි ෆ්‍රයිඩේ කේ වැඩ පටන් අරගෙන වැඩ කරගෙන යන අතරේ සිද්ධාක් අහන්න මැසේජ් එකක් එවන්න පුළුවන් කම තියෙනවා හවස 6:00 වෙනකන් අපි වහගෙන ඉන්න අතරේ.
1: ඔබට බලන් කම තියෙන කට්ටියක් එකතු කරගෙන මේ පැතර මැසේජ් එකක් දාන වෙනද වගේ මේ විවිධ ඩ්‍රයිව් වහගෙන ඉන්නකොට 0703 93 5 93 7 0703 93 5 93 7 ආගේ WhatsApp මැසේජ් එක මේ පැතර දාලා තියන්න.
0: මිනිස්සෙක්ගේ වෙනසක්.
1: Right.
0: පොඩි දෙයකින් තක් ගාලා අඳුර ගන්න පුළුවන් ඒක න හරියට රීඩ් කරලා තිබුණා තින්.
1: ආහහා
0: හරිද?
1: රීඩ් කරලා තිබුණා තින්.
0: තිබුණා තින්. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් ටිකක් අවධානයෙන් ඉන්න කෙනෙක් නම් අවධානයෙන් අවධානයක් දක්වලා තියෙන කෙනෙක් නම්
1: ඕකේ.
0: ඒක න හැරෙනකොට වෙනස් වෙනකොට කියන්නේ වෙනස් වෙන ලොකුවට වෙනස් වෙන්න ඕනේ නැහැ.
1: ඕ.
0: එක බැල්මකින් එක වචනකින්
1: ඕකේ.
0: එක හැසිරීමකින්
1: හිතා ගන්න පුළුවා.
0: මොකක් හරි අවුලකින් ඉන්නේ. ලොකු ප්‍රශ්නකින් ඉන්නේ.
1: අවුල හිතා ගන්න බැරිද?
0: අවුල හිතා ගන්න බෑ.
1: ඒක ගැන හොයන්න ඕනේ.
0: මොකක් හරි ලොකු ප්‍රශ්නකින් ඉන්නේ කියලා.
1: හහ.
0: තග්ගල අඳුර ගන්න පුළුවන්.
1: ඕකේ.
0: අන්නේ තරමට ආශ්‍රය කරන්න.
1: හ්ම්. ආශ්‍රය කරොත් ගොඩ. එපානේ එහෙම.
0: 4:14 වෙලාව.

0: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: වාර්තාපිට වාර්තා කබුනි කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
3: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
5: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින් මේ ඉඳිමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
6: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
7: සුබ දවසක්.
8: ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
3: ලෙන්ස්ටෙක් අයිකිය හොස්පිටල් වෙතින් සිලුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටෙක් අයිකිය හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
4: අවස 4 විනාඩි 20යි වෙලාව.
5: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
6: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 55,000 සහ 25,000

0: අවස 4යි විනාඩි 21යි වෙලාව හිවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව
1: රයිට්
0: සිද්ව කහන්න මැසේජ් කරන්න කට්ටියට පුළුවන්කම තියෙනවා කැමටික හදාන්න අද ස්පෙෂලි මොනා හරි තියෙනවා නම් ලෑස්ති කරගත්ත දෙයක් දසිකුරාද නිසා
1: ඔව් කට්ටිය එකතු වෙලා පොඩි පාටි එකක් එහෙම දානවා නම්
0: අන්න එහෙම මොනා හරි ප්ලෑන් එකක් තියෙනවා නම් මං හිතනවා පොඩ්ඩක් වෙනසට නූඩ්ල් එකක් හදාගත්තොත් ඉංග්‍රෑවෙලා කන්න කට්ටියගේ පාටි විරනකොට
1: රයිට්
0: නිකන් හැමදාම කන බත්තිකට නැතුව
1: වෙනසකට එකක් වගේ හදලා දෙනවා නැත්නම් ඒ ටික නිකන්
0: හැමදාම කන්නේ අද නූඩ්ල් එකක් හදාගෙන කෑවොත් නරකයිද කියලා මට හිතෙනවා සිකුරාද නිසා
1: ඕකේ
0: ඉතින් ගෙනින් තියාගන්න විච නූඩ්ල්ස් එකක් ඉතින් රසට හදාගන්න පුළුවන් කැරට් ටිකක් ටිකක් දාලා හොඳට ටෙම්පරාදුවක් දාලා
1: විතරයක් දාලා
0: නයිසා හදලා කන්න තියෙන්නේ
1: ඇයි ඔකට කෑලි මිරිස් ටිකක් එහෙම දාලා ගම්බිරිස් කුරු චුට්ටක් දාලා
0: අහ
1: පොඩ්ඩක් දා එහෙමත් හරි රහයි
0: තුන පහ ටිකක් දාලා
1: තුන පහ දාන්නේ එයා හිතුවේ මම දන්නේ නැහැ කියලා නේ මගේ හදන මෙනු එක තමයි මම ඔය කියන්නේ අපේ කට්ටියට එතකොට හදලා බලනවානේ
0: අන්න ඒක නේද
1: ඔව්
0: බලන් ට්‍රයි කරලා මේ වෙනස් විදියට රසට හදාගන්න පුළුවන් නූඩ්ල් එකක් තමයි බිජේ නූල්ස් කියන්නේ. ඉතින් විශේෂයෙන්ම මේ ඇලෙන්නේ බැරි වෙන්නේ නැතුව හොඳට හදාගන්න පුළුවන්කක් ගෙනියන්න.
1: ඔව්.
0: එහෙම වුණොත් තමයි ඒක රස තියෙන්නේ නැත්තම් මැටි ගිලලා වගේ වැඩක් නැති වෙනවා.
1: රසට කන්න දෙන්න එපයි gedare නයිට. ඒ නිසා තමයි අපි කියන්නේ ඇලෙන්නේ බැරි වෙන්නේ නැතුව නූඩ්ල්ස් එකක් හදාගන්නවා නම් හරි පදමට අඩ පුළුවන්කම තියෙනවා බිජේ නූල්ස් එක මිලදී ගන්න. ඒකට දැන් මම අර කිව්ව විදිහට කැලි මිරිස් ටිකක් අතකර ගම්බිරිස් ටිකක් කහ ටිකක් එහෙම දාලා රහ කරගන්නවා අඩ පුළුවන් තව ටිකක්. ඔන්න ඒකටත් වාර පුළුවන් කමතින විජය නිවහනින් හඳුන්වා දෙන විජය කුලබරුජුගේ එකතු කරගන්න මේ හැමදේම තත්වෙන් වගේම ගුණාත්මක බව වෙනසස් නිසා ඔයාට රසට ගුණට හදාගන්න පුළුවන්කම තියෙනවා. තිලගම වෙනසරින් සුපිරි වෙනසරින් මිලදී ගන්න විජය නිෂ්පාදන.
0: එබැගින්ම තමයි අපි ජීවිත කාලේ වැඩි කොටසක් අපි ගත කරන්න ආස තරුණ විදියට තරුණ පෙනුමට තමයි වැඩි කොටසක් අපි ගත කරන්න ආස. ළමා කාලයේ ගිවිලා ගියාට පස්සේ අපිට එන්නේ තරුණ කාලය. මේක ගෙවිලා යනකොට අපි කැමති නෑ.
1: කැමති නෑනේ කැමති නෑනේ.
0: ළමා කාලේ නම් කමන්නේ හා කමන්නේ. ඒක කියලා හිත හදාගන්න.
1: ළමා කාලේ අපි කොහොමත් ආස කාලේනේ.
0: ඔව් ඒක කොහොමත් ගෙවිලා යනවා.
1: රයිට්.
0: අපි වැඩි හිටියෝ නැත්තම් තරුණයෝ බවට පත් වෙනකොට අපිට ওই දේවල් ගොඩක් හිතන්න පටන් ගන්නකොට අපි ළමා කාලේ ගෙවිලා ඉවරයි.
1: ඉවරයි. ඕකේ. හැම බලද්දි මෙහෙ බලද්දි ගෙවිලා ඉවරයි.
0: ඔව් ඉතින් දැන් තරුණ කාලේ වුණ එළඹුණාට පස්සේ තියෙන වැඩ කොම ඩ්‍රීම්ස් ඔක්කොම දේවල් එක්ක
1: ඔව්
0: අපිට මේක තව ටිකක්
1: දික් කරගන්න
0: ඕන ඉස්සරහට තියාගන්න ඕන
1: ඒ විදිහට තියාගන්න ඕනේ එක්කෝ
0: ඔව් එහෙම කියලා හිතනවා
1: ඕකේ
0: ඉතින් එහෙම නැතුව අනි දැන් ඉතින් ඇති හිටියා කියලා හිතනවා නම් මහාන වෙන එකනේ කරන්නේ
1: ආයෙමද
0: ඔව් තරුණ කාලේ ඇති දැන්
1: හරි
0: අපි දැන් මොකක් හරි පිනක් දහමක් කරගෙන එළවට යමක් කරගන්න ඕන කියලා හිතනවා නම් මහාන දම් පුරන්න යන්න
1: පුළුවන්.
0: එහෙම නැතුව බොහෝ දෙනෙක් ඉන්නේ එහෙම ආයේ නෙවෙයිනේ පෘථග්ජනයෝ හැටියට. වැඩි කාලයක් මේ තරුණ බව රැකගෙන ඉන්නනේ ආස. අන්න එහෙම ආයේ තියෙනවා තරුණ පෙනුම රැකගන්න. වාගේ හිතේ තරුණකම විතරක් තිබෙලවදී තරුණ පෙනුම තියාගන්නත් එක්ක සෙට් ගේන් අරගෙන පාවිච්චි කරන්න පුළුවන් තරුණ බවට හොඳම දේ තමයි.
1: ඉතින් සෙට් ගේන් එක කොට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙන සෙට් ගේන් කියලා කියන්නේ ෆර්න ආයතනයේ හඳුන්වා දෙන නවතම නිෂ්පාදනයක්. ඉතින් ලස්සන ඉන්න කැමති අයට තරුණ බව ඒ විදිහටම තියාගෙන ඉන්න කැමති අයට තමයි මේ නිෂ්පාදනය තියෙන්නේ. සෙට් ගේන් එක නිෂ්පාදනය කරලා තියෙන ෆර්න රිසර්ච් සෙන්ටර් එක හරහා වගේම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළ විශ්වවිද්‍යාලත් එක්ක එකතු වෙලා මේගොල්ලෝ කරපු පර්යේෂණ වලින් පස්සේ තමයි මෙන්න මේ නිෂ්පාදනය ඔබ අතට ගේන්නේ. ඒ නිසා ඔබට විශ්වාසයෙන් පාවිච්චි කරන්න පුළුවන්කම තියෙන සෙට් ගේන් එක කැප්සූල් එකක් විදිහට වගේම නයිට් ෆේස් ක්‍රීම් එකක් විදිහටත් එනවා. ඉතින් මේක වැඩි ප්‍රතිඵල ගන්න නම් මේ දෙකම එකට වාර පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. සෙට් ගේන් කැප්සූල් එක ගැන කතා කරනකොට මේකේ ප්‍රධාන සංඝටක විදිහට ග්‍රීන් ටී, එතකොට විටමින් A, විටමින් D3, විටමින් C, විටමින් E, විටමින් B1, විටමින් B2 මේ වගේ ඔයාගේ හැමත ඔයාගේ හැම තෙතමනේ මෘදු බව මේ දේවල් තියාගන්න ඔයාට අවශ්‍යම කරන ප්‍රධානම සංඝටක තමයි මේ සෙට් ගේන් කැප්සූල් එකේ අන්තර්ගත වෙලා තියෙන්නේ. ඉතින් අර පුළුවන්කම තියෙනවා රාත්‍රී ආහාරයෙන් පස්සේ කැප්සූල් දෙකක් දිනපතා පාවිච්චි කරන්න. මේක මිලදී ගන්නේ කොහෙන්ද කියලා හොයනවනම් අද පුලංකම තියෙනවා www.fanna.com කියන වෙබ්සයිට් එකට යන්න. එහෙම නැත්නම් WhatsApp හරහා ඔයාට සම්බන්ධ කරගන්න පුලංකම තියෙනවා 0712-678-6000 කියන නම්බරයකට WhatsApp පණිවිඩයක් දාලා අද පුලංකම තියෙනවා සෙට් ගේන් එක ගැන වැඩි විස්තර දැනගන්න.
0: දැන් අපිට කියනවා පොඩි කාලේ අම්මලා තාත්තලා කියනවා පුතේ වැදගත් විදියට ජීවත් වෙන්න අපේ නෑදෑයෝ සතුටු වෙන විදියට, නෑදෑයෝන්ට සතුටු හිතන විදියට ලොකු මහත් වෙන්න ඕන, තැනකට යන්න ඕන. එතකොට තමයි ඔයා සාර්ථක මනුස්සයෙක් වෙන්නේ. අපේ නෑදෑ පරපුරම සතුටු වෙන්නේ. ඔව්. එහෙම කියලා කියනවා.
1: හා.
0: මං දැක්ක මේ පෞගේ දවසේ මේ කෙනෙක් කියලා තියෙනවා.
1: ඔව්.
0: මේ නෑදෑ පරපුර සතුටු කරන්න නම්
1: අරේ
0: අපි දියුණු වෙලා විතරක්ම මදි.
1: මදි? ඇයියේ?
0: අපිට වරදින්නත් ඕන. හා නැද්ද?
1: ඒක පොඩි අසත්‍යිනවා වගේ නේද?

0: Lakhanda Radio ITN
1: NLP Hadhana Lankave Vedima Tagi Dena Tagi Avastha Vedima Lutraya NLP Hadhana Obat Adama NLP Hadhana Bala Ganna
2: Dan Yetuwa Tamun Edinda Kuli Weda Thamai Karanne
3: Ehema
2: Ehema Kiyana Balanda Piti Hadi Electric Bike Ganna Ratran Madu Ganna Kohinda Tamanta Me Taram Salli
3: Ha Danne Nadda Sir Dan Hema Dama Vasini
2: Vasi Kohinda Kiyala Thamai Minu Ma Dahanne
3: Vasina Mina Kohinda Sir DLB Vasi Lutrayen Arenna
2: Ha
4: සංවර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5යි 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑ කිලා ගන්න TLB වාසි කොයි කාටත් වාසි
5: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගට්ස් තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය වෙජිනම් වෙජිම තමයි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: ඇසේ සුද ඇවිල්ලාද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478. අවස 4 විනාඩි 33යි වෙලාව.
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
6: සුබ දවසක්.
7: අලුත් වෙලා.
6: පහසු වෙලා.
7: තෑගි වැඩි වෙලා.
6: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්.

0: ලකාණ්ඩ රේඩියෝ ITN අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න ඉවත් වෙනු.
1: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
3: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔතෝෂීල් ඇක්ටිව් ප්ලස්.
5: සුබ දවසක්.
6: අලුත් වෙලා.
5: පහසු වෙලා.
6: තෑගි
5: පැඩි වෙලා. අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද?
6: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
0: දශක 3ක ලක්හඬ අභිමානීය සමගි අවතම රේඩියෝ රියැලිටිය ලකඩ ගෝල්ඩන් වොයිස්
7: අපි සොයන්නේ නුඹේ හඬයි.
0: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු 1 සිට 4 දක්වා ලකඩ ගෝල්ඩන් වොයිස්

0: ගල්පාත එච්කේඩී ගාමන්ටික පැතින් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. මාෂා දිල්හානි, කමල් දිශාන්ත, තම්මිකා විනීත, චන්ද්‍රලත, ශ්‍රියානි ඉරංගි මේ කට්ටියම එකතු කරගන්න කියලා. ඔකේ මම එකතු කරගන්න. අපේ ගාමන්ටික වැඩ කරන සෙට් එකම එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තිනවා. කලුතරින්දන් දේවිකා, ශිරෝමි, ෆ්‍රීඩා, නන්දනි, ජයන්ති, තෂ්මි මේ හැමෝම එකතු කරගන්නවා. බරුබල් බරදල්පලිනන් එස්එල් ප්‍රනාන්තු ඉන්නවා මේ වෙලාවේ. එතක මොකුලිය අපිට නිලක්ෂ අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ඔයාවත් එකතු කරගන්නවා.
1: එවාගේම නිහාල ඔයාව එකතු කරගන්නවා. ලස්සන සිඳුවක් අහන්න අපි තියෙනවා කියලා මැසේජ් කරලා තියෙනවා. ඒ වගේම වාසනාව ආවත එකතු කරගන්නවා. මාතර ඉඳලා මේ වෙලාවේ සලෝනක ඉඳලා අපි වහගෙන ඉන්නවා කියලා තියෙනවා. ඊට පස්සේ නන්දන, ඉෂාන්, ඒ වගේම ශිරෝමා ඇතුළු කට්ටියම ඉන්නවා මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන. වෙනදට නම් අපි මේ වෙලාවට වැඩ අද පොඩ්ඩක් ෆ්‍රී එකේ මේ වෙලාවේ වහගෙන ඉන්නවා කියලා මැසේජ් එක වෙලා තියෙනවා. Thank you. ඉතින් කුලන් හැම වෙලාවකම අපි වහන කට්ටියක් ඉතින් වෙනදටත් මැසේජ් කරන. වගේම කුලයා අපිට දිනිති මැසේජ් කරලා තියෙනවා හැමදාම වගේ ලස්සන සිද්ධාවක් අහන්න අපිත් ඉන්නවා මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන කියලා. ඊට පස්සේ අජන්ත හොයාව එකතු කරගන්නවා. දිලීප, ඒ වගේම මගේ යාළුව හැමෝමත් එකතු කරගන්න කියලා මැසේජ් කරලා තියෙන්නේ. රත්නපුරේ ඉඳලා මේ වෙලාවේදී අපි වහගෙන ඉන්නවා කියලා.
0: ඕකේ.
1: රයිට්. දැන් අර මේ කියනවනේ වෙලාවකට මේ අපි ලෙඩ වෙන්නේ සමහර වෙලාවට අපි මේ අපේම සමහර නොසැලකිලිමත් දේවල් නිසා කියලා. සමහර නොසැලකිලිමත් දේවල් නිසා අපි ලෙඩ වෙනවා.
0: අපි සමහර පුරුදු නිසා
1: සහ නොසැලකිලිමත් දේවල් නිසා. ඒ කියන්නේ දැන් අපිට මේ කියලා තියෙනවා තුන් වේලම බත් නොකෑමට කමක්
0: නැහැ.
1: ඒ කියන්නේ හැමෝම නෙවෙයි. ඒ කියන්නේ මොකක් හරි ලෙඩ රෝගයක් අඳුරගත්තට පස්සේ කියනවා ටිකක් තුන් වේලම බත්ම කන්න එපා. බත්ම කාලා බඩ පුරවගෙන මේ හිස් වෙන හැරේට මේක ස්ටොක් ෆුල් කරලා එහෙම තියාගන්න ඕන.
0: ස්ටොක් කරලා
1: තියාගන්න ඕන කියලා එකක් නැහැ. ගොඩක් කෑම පාලනයකින් එහෙම නැත්නම් ටිකක් කෑම අඩු කරලා ඉන්න කියලා. හැබැයි ඕක දවසයි දෙකයින කරන්නේ.
0: දවස
1: දෙකක් කරපු හැටිය ඊට පස්සේ ආයෝක අමතකයි. අපි ආය පුරුදු රටාවටම වැටෙනවා. ඇවිදින්න කියලා කියනවා. දවසක් දෙකක් තුනක් අර රිපෝර්ට් එක ගත්ත ගමන් චෙක් කරලා මේ අර රේට්ස් වැඩිින් තියනවා කියලා දැනගත්ත ගමන් සතියක් විතර යනකම් හොඳට ඇවිදිනවා. මම මේක අඩු කරගන්නවා, පාලනය කරගන්නවා, කන්ට්‍රෝල්
0: මේක පුළුවන් කරගන්න.
1: ඊට පස්සේ සතියක් විතර යනකොට
0: මතක නැහැ. මාත් එහෙම කරා.
1: ආයමත් පුරුදු ට්‍රැක් එකේම අපි යනවා. ඕවා තමයි අපි නොසලකිලිමත්ව අපි ලෙඩ වෙන වෙලාවල්.
0: අපිට මතක නෑනේ. ඒකයි වෙලා තියෙන්නේ.
1: අපිට මතක නෑ. මට
0: අමතක නෑ.
1: ඊට පස්සේ ඉතින් ආයිමත් රිපෝර්ට් එක චෙක් කරන්න කිට්ටු වෙනකොට මම පෞකිටි ගෑවිද්දෙත් නෑ, කෑම කන්ට්‍රෝල් කරෙත් නෑ. දැන් රිපෝර්ට් එකේ දැන් මේක වැඩි වෙලා ඔක්කොම වැඩි වෙලා ඇති.
0: රයිට්.
1: මාර වැඩක් වෙන්නේ.
0: ඊට පස්සේ කියනවා ડોක්ටර් කෙන් බැනු ගන්න වෙයි කියලා.
1: ඔව් එහෙම කියලා වෙලා දැන් රිපෝර්ට් ලැබෙන සතියෙන් චෙක් කරන් තියෙන්නේ මේ සතියේ ඉඳලා ආයෙ
0: ආයෙ දෙනවා. ඊට පස්සේ ගිහින් බයින මං ඇවිද්දන්නේ. මං ඇවිදින්න තු හිටියේ නෑනේ.
1: ඇවිදින්න තු හිටියේ නෑනේ. මං පහුගිටි කෙම ඇවිද්දානේ.
0: හා හා.
1: ඔය අඩු වෙලා නෑ නේද?
0: රයිට්.
1: මොකක් හරි ප්‍රශ්නක් තියෙනවා.
0: තියෙනවා.
1: ඊට පස්සේ රිපෝර්ට් චෙක් කරපු දැන මේ
0: කෙනාට බයිනෝ.
1: MLT ට බයිනෝ.
0: කිසිම මේ ඕනකමකින් මේවා චෙක් කරන්නේ නැහැ මිනිස්සුන්ගේ.
1: බලලා නැහැ මේ මොකද්ද මේ කරලා තියෙන්නේ. බලලා නැහැ මේ හරියට එක්ක මොකක් හරි රිපෝට් එකේ වැරද්දක් කියලා තවතනකින් තව 2000ක් වේදන් කළා රිපෝට් එක ගන්නවා. ඒකත් එමමයි.
0: එහෙම කරලා හරියන්නේ නැහැ. ඔයාලට කියලා තියෙනකෙ මේ විදිහට ඔක් කරන්න ඕනේ.
1: ඉතින් ඒ නිසා මේ අපි ගොඩක් වරද්දගන්නේ අපේ නොසලකිලි මත් දේවල් නිසා. මම දැක්ක එක මේ වார்த்தාවක තියෙනවා.
0: ඕ.
1: निराහාරව කියන්නේ හැම වෙලෙම නිරාහාරව නෙමෙයි. නිරාහාරව සිටීම මගින් හෘදය ආබාධ ඇතිවෙන එක වළක්ව ගන්න පුළුවන් කියලා.
0: නැත්නම්
1: මේකේ මේ සත්‍ය අසත්‍යතාවය සම්බන්ධයෙන් තර්ක ඇති. හැබැයි මේ අන්තර්ජාලයේ සැරිසරපු වார்த்தාවක තිබුණ දෙයක්.
0: නිරාහාරව
1: සිටීම මගින් ලෙඩ රෝග සුව කරගන්න, ඒ කියන්නේ මේ හෘදය ආබාධ ඇතිවීමේ අවදානම අඩු කරගන්න පුළුවන් කියලා කියනවා. ඉතින්
0: කොහමද හෘදය ආබාධ තියෙන අයට කියනව නේද පොඩක් බත් කන ප්‍රමාණය එහෙම
1: අඩු කරන්න
0: කියලා. කෝපයක් වගේ කන්න එහෙම කියනවනේ.
1: එහෙම කියනවා. එයාලට තමයි විශේෂයෙන්ම කියන්නේ මේක අර අඩු වෙන සැරේ ස්ටොක් ෆුල් කරන්න එපා කියලා.
0: එපා කියලා.
1: ඉතින් එහෙම තියනවා. ඉතින් අපිට ඔක කරන්න ගියාම ප්‍රායෝගිකව ප්‍රශ්න තමයි තියෙන්නේ. ඉතින් ඒවට උත්තරත් හදා ගන්නවනේ. අපි කියනවා වැඩ කළ වැඩ කළ මහන්සියලාවට පස්සේ බත් ටිකක් නොකයින් පුළුවන්ද? ඔය කිව්වට
0: එහෙමත් බැරි නම් මොකක් කරන්නද මේ ජීවිතේ මොකද්ද මේ
1: ආයි කියන මේ හම්බ කරන්නේ හම්බ කරලා ඔක්කොම කරලා ලයිව් නොකා ඉන්නද හම්බ කරන්නේ
0: හම්බ කළ වැඩක්

0: උත්තරද නැද්ද මහත්තයෝ
1: කියලා අපි අපේ සාධාරණයේ වෙනුවෙන් උත්තර හදාගෙන
0: හරි අපි මෙතින් ඒව කියාගෙන අපිම ලෙඩ වෙලා
1: අපිම ලෙඩ වෙනවා. චරයි.

0: වාක්‍ය වටා දිවෙන ක්‍රීඩා උණුසුම එකම තැනකින් ක්‍රීඩාවේ චෞර්ය උද්‍යෝගය සහ සැබෑ වෙනස අත්විඳින්න ක්‍රීඩා පිටිය.
1: Well, it was just something in the air. The moment Hatorage released that javelin, you could just tell it was monstrous. The world champion in 91-meter territory. What a year it's been for the Sri Lankan.
0: Krida Pitiya. Ekathu wenna api Krida Pitiya samagin. Kridave hada gasma Krida Pitiya. සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලි ක්‍රීඩා පිටිය.
2: හැත්ත පස්සසරකටත් වඩා විශ්වාසය දිනු ISO GMP තත්ත්ව සහතිකෙන් පිටුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්
0: ක්‍රිමිරාජ සුවසේන ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න නිවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
2: ක්‍රිමිරාජ සුවසඳන
0: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසඳෑවට එක්වන්න සාදර අනුග්‍රහය
3: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලින් ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය

රටට වග කියන රේඩියෝ වසර 25ක විශ්වාසයේ AWB රෝලඩෝස් මලනොකන සින් ඇලුමිනියම් සහ පවුඩර් කෝටඩ් තහඩු වලින් නිෂ්පාදිත ශක්තිමත් සහ ආරක්ෂිත AWB රෝලඩෝස් මැනුවල් සහ රිමෝට් කන්ට්‍රෝල් මගින් ක්‍රියාත්මක කළ හැකි අතර මොබයිල් ඇප් මගින් දුරස්ථව ක්‍රියාත්මක කිරීමේ පහසුකමත් ලබා ගත හැකි වර්ණ 12කින් වසර 10ක වගකීමක් සමග AWB රෝලඩෝස් ඔබේ විශ්වාසයේ තේරීම ප්‍රධාන කාර්යාලය පරණ පාර කොට්ටාව ශාකා කොමාගල මාතර කුරුණෑගල දුරකථන අංක 077-322-1140 දශකඝාතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්මිපැණිය හඳි තෛලය මුඛ සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්

0: හතරයි විනාඩි 55යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව හදහන ලොතරැය්ය. ඔබේ වාසනාව උරගා බලන්න තියෙන හොඳම ලොතරැය්ය. වාසනාව අපිට ළඟා වෙනකන් අපි බලාගෙන ඉන්නේ නැතුව අපි ගිහිල්ලා වාසනාව ළඟා කරගන්න ඕන. අපිට නේ උමනාව තියෙන්නේ. ජාතික ලොතරැයි මණ්ඩලයට නෙවෙයි.
1: චාන්ස්
0: එක දීලා තියෙනවා මෙහෙම කරගන්න කියලා. අපි ඒක බලන්න නැතුව ලොතරැයි කූඩුවක්වත් දිහා බලන්න නැතුව වාසනාව කියලා නිකන් ගියෝතින්
1: නෝ චාන්ස්.
0: ඕකේ. ඉතින් වාසනාව උරගා බලන්න ගන්න හදාන ලොතරැයියක් වැය කරන්න ඕන 40යි. ආවදින් මොකද්ද?
1: දිනුමක්.
0: ආවොත් දිනුමක්.
1: හා කොහොමද අපිවත් අමතකයි.
0: හරිද? ආවොත් දිනුමක් නැත්තම් රටේ සංවර්ධනයට වැය කරන 40ක්. ඒ නිසා බය වෙන්න එපා. කිසි දෙයකට ගන්න ලොතරැයියක් අරගෙන වාගේ වාසනාව ළඟා කරගන්න.
1: දැන් එනල්බී හදහන ලොතරැයියෙන් ආව ජයග්‍රහකෙක් කරනෝ වගේම රටේ සංවර්ධනයට ආව ඍජුවම දායකත්වයක් ලබා ගන්න ඔන ඔයාට පුළුවන්කම තියෙන ලබා දෙන්න ආව උපයෝගී කරගන්න. මොකද රටේ රණවිරු සමාජ සේවා ක්‍රීඩා ශාස්ත්‍රයට වගේම දැයි සංවර්ධනයට උරු දෙන්නෙක් වෙනවාට හැකියාව ලැබෙනවා මේ හදහන ලොතරැයිය මිලදී ගැනීම තුලින්. ඒ වගේම මේ වෙනකොටත් මේ එනල්බී හදහන ලොතරැයියෙන් 10,00,000 170,000කට වැඩි පිරිසක් බිහි කරලා තියෙනවා. ඉතින් ඒ විශ්වාසයත් එක්ක ඔයාට පුළුවන්කම තියෙන ලැගම ලොතරැයි කෝඩුවෙන් ගන්න හදහන ලොතරැයිය.
0: එවගේම කැමර වේල රස කරන විජේ නිෂ්පාදන පෙළ ඔබට මිලදී ගන්න කියලා අපි හැමදාම කියන්නේ. හැමදාම කියන්නේ විශේෂයෙන්ම වසවිස නැතුව රසකාරක නැතුව කැමර ටිකක් කන එකෙන් ඔය ලෙඩ වෙන එක වළක්වන නිසා. ඉතින් මේක පැත්තකින් සමාජ සේවාවක්. මොකද හැම වෙලාවෙම අපි කියනවා පිළිකාරෝහලේ රෝගීන් වැඩි වෙන්න හේතුවක් තමයි අපි කන ආහාර කියලා. අපි ගන්න වසවිස කියලා. ඉතින් මේවා අවම කරගන්න තැනක් තියෙනවා නම්, ඒ අවම කරගන්න දේවල් ටිකක් තියෙනවා නම් ඒක අපි පාවිච්චි කරනවා නම් අපිට ඔය ප්‍රශ්නෙට උත්තරයක් හොයාගන්න පුළුවන්. ඒ නිසා තමයි අපි කියන්නේ වසවිසින් තොර කල් තබා ගැනීමේ ද්‍රව්‍ය නැති, ඒ වගේම වර්ණකාරක රසකාරක මේ දේවල් නැති ප්‍රතිම දේවල් නැති කෙටියෙන්ම කිව්වොත් විජේ නිෂ්පාදන අරගෙන හොයාට පුළුවන් ඔබේ කැම වේල රස ගන්න.
1: විජේ නිෂ්පාදන වල තියෙන විශ්වාසනික පාරිභෝගික විශ්වාසයක්. ඉතින් ඒ විශ්වාසයත් එක්ක අඩු පුළංකම තියෙනවා gedara අයට රසට කැම ටිකක් දෙනකොට ಗುಣ ගැන පෝෂණය ගැන කලබල වෙන දෙයක් නැහැ, ප්‍රශ්න වෙන දෙයක් නැහැ. මොකද ඒ හැමදේම අන්තර්ගතයි විජේ නිෂ්පාදන වල. ඒ නිසා තමයි දැන් අපේ රසය රටේ සැමට විතරක් නෙවෙයි ලෝකයේ සැමටත් අරගෙන යන්නේ. අඩු පුළංකම තියෙනවා අනුකර නිෂ්පාදන වලට රවටෙන්නේ නැතුව ළඟම වෙන සැලෙන් සුපිරි වෙන සැලෙන් විජේ නිෂ්පාදන මිලදී ගන්න.

0: Radio ITN මේ පැයේ මොනම මතක් කිරීම සුරේකිමු මග තුට ඔබ ලිස්සන සුළු මාර්ගයක ගමන් කරනවා නම් නිරන්තරයෙන් ඔබේ වාහනයේ ටයර් පිළිබඳව සහ තිරිංග පද්ධතිය පිළිබඳව අවධානය යොමු කරන්න. සුපකමනක්
1: සුර සන්ධ්‍යාව කවස පහයි විනාඩි දෙකයි වෙලාව.

0: RUTN රටට වග කියන රේඩියෝ
1: කෝල් ඩ්‍රයිව් එකට
0: ලක්කන ඊවෙනින් ඩ්‍රයිව්.

0: හවස පහයි විනාඩි 6 වෙලාව අල්ල දිහා බලන් ඉන්න ගිහිල්ලා
1: හරි තව පොඩෙන් ඔක්කොම මඩට අග්ගාල පැනලා ඇවිල්ලා කන්සෝල් එක කාට එන්න වෙනවා.
0: වාගේ අත පෙන්නන්න මේ
1: ශාස්ත්‍රයක් කියන
0: ශාස්ත්‍රයක් කියන හදන
1: රයිට් ආ කියන බ
0: අල්ල බලලා කියන්නේ
1: පෙම්වතෙක් හම්බෙන්න
0: අත බලලා අත බලලා කියලා කියන්නේ
1: හරි පෙම්වතෙක් එහෙම හම්බෙන්නේ නැද්ද මේ ආත්මෙම නැද්ද මං අහන්නේ
0: පෙම්වතෙක් 1 2 3 4 5
1: බුදු අම්මේ
0: 8
1: කොහෙද වෙන ලෝකිකවත් දෙන්නේ
0: 8ක් ඉන්නවා
1: 8ක් ඉන්න වෙන ලෝකික
0: හම්බ වෙන්න 1 2 4 පහක් ඉඳලා තියෙනවා පහක් ඉඳලා තියෙනවා 8ක් හම්බ වෙන්නේ
1: මට නම් වෙන්න බෑ මගේ අල්ල උනාට
0: ඒක
1: මට නම් වෙන්න බෑ මට විශ්වාස කරගන්නත් බෑ
0: ශාස්ත්‍රය බලන්න කියයි
1: මොකද්ද
0: අටෙන් හොඳ එක තෝරගන්න අටෙන් හොඳ එක තෝරගන්න කියලා
1: අටෙන් හොඳ එක තෝරගන්න තාම එකක් ගන්න නැති මම
0: ඔව් එකක් දැන්නේ නැත් පහක් ඉඳලා තියෙනවා
1: අම්මේ බැරියයි ඉතින් කෝ දැන් ඒ පහ
0: අපි දන්නේ නැවා
1: කටට බයලා ගිහිල්ලා
0: අන්න ඒකයි
1: කියවන වැඩි කියලා දාලා ගිහිල්ලා
0: සත්‍ය බොම කටුකයි
1: කයි මිත්‍රයා
0: කටුකයි සත්‍ය
1: ඉතින් ඔයා මොකටද මගේ අල්ල බැලුවේ ඉතින්
0: නෑ අතරම මේකේ මේ පොඩි ශාස්ත්‍රයක් තියෙනවා විද්‍යානුකූල ශාස්ත්‍රයක්
1: රයිට්
0: ඒ නිසා මේක මේ කියන්න කියලා හිතුවේ.
1: ඔයා දැන් හැමෝම ගන්න අල්ලතර ගන්න ඕනේ.
0: අල්ලතර ගන්න බෑ. අනේ අම්මෝ මන් දන්නේ.
1: අල්ල දිහා බලාගෙන ළමයි හැමෝම.
0: අත්ල කියලා කියන්නේ මේක.
1: හරි.
0: අත්ල කියලා කියන්නේ අල්ල කියලා කියන්නේ නිකන් අර අල්ල පනල්ලේ.
1: හා හා හා. අත්ල.
0: රයිට්. මේ අත්ලේ මේ බැලුවහම රෝස පැහැයක් පේනවනම්.
1: හා.
0: හොඳ රුධිර සංසරණයක් සිද්ධ වෙනවා කියලා කියන්නේ.
1: ඕකේ.
0: සමස්ත සෞඛ්‍ය හොඳයි කියලා කියනවා.
1: හා හා.
0: ඔක්සිජන් මට්ටම සමතුලිතයි කියලා කියනවා.
1: හරි. රෝස පාටයි.
0: රෝස පාටයි නะ. ඊට පස්සේ සුදු බැලි ස්වභාවයක් තියෙනවා නම්
1: හා.
0: රක්තහීනතාවය පෙන්눔 කරනවා කියලා කියනවා.
1: හ්ම් හ්ම්
0: හ්ම්. අඩු යකඩ මට්ටමක් ඒ වගේම දුර්වල රුධිර සංසරණයක් සිද්ධ වෙනවා කියලා කියනවා.
1: හා. ඒ සුදු මැලි නම් අත්ල.
0: අත්ල සුදු මැලි නะ.
1: රයිට්.
0: ඊට පස්සේ කහ පාටට හුරු නම් හ්ම් හ්ම්. අක්මාවේ ගැටලු සංඥා කරනවා කියලා කියන්නේ.
1: ඕකේ.
0: කහ උණ ඇති වෙන්න තියනවලු ඉඩ කඩක්.
1: හා.
0: විටමින් උණතාවයක් සහ මේ වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් කියලා කියනවා.
1: හ්ම්
0: හ්ම්. ඒ වගේම ටිකක් නිල් පැහැයට හුරු නම්
1: හා.
0: අත්ල අඩු ඔක්සිජන් මට්ටමක් තියනවා කියලා කියන්නේ දුර්වල රුධිර සංසරණයක්. ඒ වගේම හෘදය හෝ පෙනහළු ගැටලු
1: හ්ම්.
0: පෙන්눔 කරනවා කියලා තමයි කියන්නේ.
1: ආ නිල් පාටයි.
0: නිල් පාටයි නะ.
1: රයිට්.
0: රතු පාට නම් ගිනි අවුලන තත්වයක්. ලුක බලන්න රතු පාට. අත බලන්න බුදු හරියට හරි රතුම රතුයි
1: ගිනි
0: අවුලන තත්ත්වයක්ම තියෙන ඒ කියන්නේ මේ ශරීරයේ ඉහළ උෂ්ණත්වයක් තියෙනවා කියලා කියන්නේ ආතතිය හෝ ආසාදනයක් හා සම්බන්ධ වෙන්න පුළුවන් කියලාත් කියනවා.
1: ඕකේ.
0: ඊළඟට කොළ පැහැයට හුරු වගේ ගතියක් තියෙනවා නම් ආසාදනයක් පෙන්눔 කරනවා කියලා කියන්නේ ඒ වගේම දුර්ලභ රෝගී තත්ත්වයක් සමග සම්බන්ධ වෙන්න පුළුවන් කියලා කියනවා. කොළ පැහැය තියෙනවා.
1: ඕකේ.
0: ඉතින් දැන් අත් දෙක දිහා බලාගෙන ඉන්න එපා.
1: දැන් මේ ඉන්න එපා කියන්නේ දැන් මේ චමිත් ඒක කිව්ව වෙලේ ඉඳන් බලල ඉවරලා මම බලන් ඉන්නවා අත් දෙක දිහා බලගින්න.
0: වැඩේ අමතකගෙනවා.
1: මම ප්‍රෝග්‍රෑම් කරා නැද්ද?
0: දැන් මම විශේෂයෙන්ම වාහනේ යන කෙනෙක් නම්.
1: ඔව්.
0: මම වෙනයි drive කරන ගමන් නම්.
1: දැන් පොඩක් නවත්තලා බලන්න.
0: පොඩක් අයිනකට කරලා නවත්තලා අත දිහා බැලුවට කමක් නැහැ.
1: හරි.
0: නැතුව යන ගමන් මේක ඇහුණ ගමන් එකසරේට
1: කුබල නත්ල කියලා ගන්න එපා.
0: සුක්කාන මත අහලා අත දිහා බලන්න යන්න එපා.
1: හරි.
0: හරි. එමුණ වතින් අත්ල විතරක් නෙමෙයි.
1: හරි.
0: බෙල්ල ළඟින්ම යන්න පුළුවන්.
1: ඒ කියන්නේ රෝස පාටයි නම් තමයි හොඳ.
0: හොඳ රෝස පාටයි නම්. ඉතින් ඒක නිසා මේ මේ මේ මේ කියන සංඥා ගැන මේව ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. මේ වගේ සංඥාවක් තියෙනවා නම් මොකක් හරි දැන් අපි හිතමුකො කොළ පැහැට හුරු ගතියක් වගේ තියෙනවා නම් අනේ මේක හැටි මේක ස්වභාවය අපි ඕම තමයි කියලා පරම්පරාවෙන් අපිට නෝ වෙන්නේ නැති
1: කොළ පාට
0: වෙන්නේ නැති කියලා
1: ඉන්නේ පසුදු මැලී වගේ නම් එහෙම බලන් ඉන්න එපා.
0: ඔය යකේ මෝඩ තර්කයකට යන්නේ නැතුව
1: හරි
0: පොඩක් මොනා හරි ඒ හා සම්බන්ධව තියෙන ටෙස්ටින් එකක් කරගන්න.
1: ඔව් වෛද්‍යවරයෙක් හම්බ වෙන්න.
0: වෛද්‍යවරයෙක් හම්බ වෙන්න. මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මෙහෙම කතාවකුත් මම අහලා තියෙනවා.
1: හරි.
0: මේකට මම හරි ටෙස්ට් කරන්න ඕනද කියලා නිකමට හම්බෙලා අහන්න පවුලේ වෛද්‍යවරකින් හරි. එතකොට එයා කියයි මේ මේ මේ පරීක්ෂණ අපි කරමු කියලා.
1: හා
0: හා. ඒ නිසා මේ මේව ගැන නිකම්ම බැහැර
1: කරන්න එපා.
0: ඔව් ඒකයි. නිකම්ම නිකම් බැහැර කරන්න නැතුව චුට්ටක් මේ ගැන සැලකිලිමත් වෙලා බලන්න හොඳක් වෙයි.
1: හරි.
0: තව ඇති ඉතින් ඇති ඔය අත දිහා බලාගෙන
1: මමට බැලුවේ මේක රතුද රෝසද
0: රතු රතු රතු
1: වහා
0: වහා ගිනි අවිලන සුළුයි.

0: ට්‍රයිකට
1: ලක්කඩ ඒවිෙන් ට්‍රයි ලකඩ රඩියෝ අයිTN
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න
3: වසවිෂ නැති දේශය කිරිවලින් පමණක්ම නිපද වන මවබිමේ සාරකුණය රැකත් පැල්වත්ත කෙරි දැන් ලඟම කීල් සුපශාකමගින් මෙලදී කත හැකි.
4: හැම සාර්ථක බිස්නස් එකක්ම පටන් ගන්න අදහසකින් ඒ බිස්නස් එකේ දියුණුවට ගැලපෙන පාර්ට්න කෙනෙක් ඉන්න ඕනේ. ඔයාගේ බිස්නස් එක ස්ටාර්ට්අප්, SME, එන්ටර්ප්‍රයිස් මේ මොකක් උනත් ඒකේ දියුණුවට ගැලපෙනම තාක්ෂණික විසඳුම් දෙන්නේ SLT Mobitel Enterprise. බිස්නස් නම් SLT Mobitel Enterprise. කතා කරන්න 0112 381 381.
5: ඕනම
6: සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්.
7: මොන වැරද්ද කරත් අන්තිමට ඒක ඉන්නුනේ අපේ එකෙක් ළඟ. අපිට පුළුවන් නම් ඒකේ ජීවිතය කියන එක මොකද්ද කියන එක තේරුම් කරලා දීලා ඒකත් එක්ක ආදරේ හිටවන්න.
3: දෙයියන්ගෙම පිහිටයි සතියේ දින පහේම රාත්‍රී 7:30ට IT

0: හවස 5 විනාඩි 22යි වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5යි 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
3: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice.
4: අපි සොයන්නේ
3: සෑම සඳා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවනැග නැති වසු විස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී වතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
4: AWB roller dose වසර 25ක විශ්වාසය. දිනසටත් ව්‍යාපාරයටත් ශක්තිමත් ආරක්ෂිත AWB roller dose. කොට්ටාව හෝමාගම මාතර කුරුණෑගල. AWB roller dose 0772321100.
5: වංගු ගහලා, චල්ලි අල්ලලා, සල්ලි හොයලා ඇති වෙලාද?
6: ජීවිතේ ගොඩ යන පාට පේන්නෙම නැද්ද?
5: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
7: කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න.
6: සතියේ දිනවල උදේ 10ට
5: 18 වංගුව
6: හැම වංගුවකම අලුත් කතාවක්
5: 18 වංගුව
6: දසුන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
5: 18 වංගුව 18 වංගුව
1: සම අනුග්‍රහය
8: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
9: දියබැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478

0: අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම ටූ වීල් ෆෝර් වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පුලවට මහ බලයක්
1: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: වීඩියෝ ක්‍රීඩාවක් සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න. ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න.

0: හවස 5 විනාඩි 28යි වෙලාව. හෙවිදින් drive අහගෙන ඉන්න වෙලාව කවුද අපි අහගෙන ඉන්නවා කියලා message කරන්න ආයෙන්නේ අපි බලමුද ගොඩක් කලින් කිව්වේ නැහැ.
1: ඉනෝෂයිනා මේ වෙලාව වේවෙකට කරගන්න ඒ දෙකම උමයන්ගර හොයවත් එකතු කරගන්න වැඩගෙන තන හැමෝම එකතු කරගෙන අපිව සින්දු කර එකතු කරගන්න කියලා තියෙන්නේ. බිනෝමයිනා මේ වෙලාව වේවවත් එකතු කරගන්න ගම යන අලුත්ගම පැත්තට අලුත්ගමින් ඉන්නවා තරෝ මේ වෙලාවේ අපි අපේ shop එකේ කටියුම එකතු කරගෙන සින්දුවක් දෙන්නේ කියලා කියනවා.
0: තරා තරාද මොකද මට
1: වුණා තරු තරු
0: මට වුණා තරා කියලා මම බැලුවා මොකද්ද මේ කියලා
1: මොකක්ද එනම කියලා. ඊට පස්සේ ඔපෙල් ෆැෂන් එක පැත්තට යන්න හදනේ පැත්තේ ඉන්න කට්ටියක්ම ඩිලංක එතකොට අනුර කුමාර ශාන්ති නිරෝෂ හර්ෂණි සුමා දිනුෂ කමනි මේ වගේ ගොඩාක් කට්ටිය ඉන්න හැමෝම ගොඩක් ආදරෙන් එකතු වෙන එකතු කර ගන්නවා. ඒ දෙකම ඩුබායි පැත්තට යනකොට ඩුබායි වලින් මහේෂ් අපිව සද්දට මහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ඔයාවත් එකතු කර ගන්නවා. ඊට පස්සේ බරුදල් පොළේ ඉඳන් එස් ප්‍රනාන්දු ඉන්නවා ඒ දෙකම අජිත් රෝහණ ඔයාවත් එකතු කර ගන්නවා.
0: රයිට් දැන් අපි මේ කැමද ජීවිතේද කොයි වෙලාවෙත් අපි බලන්නේ සම් ගොඩක් වෙලාවට අපි ජීවිතය ඇතුලේ අපි වෙනස්කම් බලනවනේ. ඒ කියන්නේ වෙනස්කම් කියන්නේ අපිට වෙනස්කම් කරනකම් අපි බලාගෙන ඉන්නවා කියන එක නෙමෙයි මේ. හරිද? ඒ කියන්නේ අපි ජීවිතය ඇතුලේ වෙනස් වීම හොයනවා.
1: රයිට්.
0: අපි එකම විදිහට වැඩ කරගෙන යනකොට අපි බලනවා ට්‍රිප් එකක් යන.
1: හරිද?
0: ඊට පස්සේ අපි දැන් මොන හරි වාහනයක් පාවිච්චි කරනවා නම් වාහනේ චේන්ජ් කරන්න බලනවා ටික දවසක් පැදලා මේක ඇති.
1: දැන් මේක ඇති.
0: මේක ඇති වෙනස් එකකට යනවා.
1: අප්ග්‍රේඩ් වෙන්න ඕනේ.
0: ඔව් වෙනස් අලුත් එකකට යන්න ඕන. වෙන පෙනුමකට යන්න ඕන. එහෙම කියලා අපි try කරනවා.
1: ඊට
0: පස්සේ සමහරු නම් job එකක් එහෙමයි. ඒක ජොබ් එකේ කාලයක් ඉන්නකොට මේක දැන් ඇති මම කරා.
1: වෙන මොකක්ද ඇතිස්සේ කරානේ?
0: ඔව් වෙන තැනකට යන්න ඕන වෙන එක්ස්පීරියන්ස් එකක් ගන්න ඕන. එහෙම කියලා හිතනවා. හරිද? මේක අපි ජීවිතය ඇතුළේ අර වෙනස්කම් හොයන්න වෙනස් වීම හොයන්න බලන්නේ අර ඒකාකාරී ජීවිතය ගත කරගෙන යනකොට මිනිසුන්ට එපා වෙනවා. හැමදාම උදේට එනවා, අවසර වැඩ ඇරලා යනවා, ආරෑ නිදා ගන්නවා, ආයෙත් එනවා. මේක මොකද්ද මේ ජීවිතය කියලා හිතනවා.
1: ඒ තැටියම තමයි ඊළඟ දවසෙත් ප්ලේ වෙලා ඊළඟ දවසෙත් ප්ලේ වෙලා ඕකම තමයි යන්නේ. ඒතර අපිටම අපි වෙපා වෙනවා.
0: අපිම වෙපා වෙනවා. අපිම ජීවිතේ වෙපා වෙනවා. මොකද්ද මේ ජීවන ජීවිතය කියලා හැම වෙලාවෙම අපේ හිත අපෙන් ප්‍රශ්න කරන්න ගත්තට පස්සේ අපි නිකම්ම වයසට යනවා. දන්නේව නැතුව.
1: අපිටත් එපා වෙලා යනවා වැඩක් කරන්න හිතෙන්නේ
0: නැහැ. හිතෙන්නේ නැහැ. ඉතින් ඕක ජීවිතය ඇතුලේ ඔය කියපු කාරණාවට විතරක් නෙමෙයි. අපි කෑම වුණත් එහෙමයි. කෑමට වුණත් අපි වෙනස් වීම හොයනවානේ, වෙනස්කම් හොයනවා. අද පොල් සම්බෝලි පරිප්පුයි බතුයි කෑවනම්
1: හරි.
0: හෙට සෝයා මීට් එකක් එක්ක තව මොන හරි දෙයක් හදාගෙන කනව ඇරෙන්න ආය අරම දේවල් කනට පාවෙන මොකක්දනේ හැමදාම හදන එකම හදනවා කියලා.
1: ඒක හැමදාම බත්.
0: ඔව්. දැන් ඒ ඉන්දියාප ටිකක් ගත්තට පස්සේ දිගටම ඉන්දියාප කෑවොදේ සුදු ඉන්දියාප
1: ඊට රතු ඉන්දියාප කන්න බෑ.
0: ඔව් රතු ඉන්දියාප ටිකක් කන්න ඕන කියලා
1: හිතනවා. හරි.
0: එහෙම අපේ
1: පාටලුත් වෙනස් වෙනවා.
0: අපි වෙරයිටිස් හොයනවා.
1: ඕකේ.
0: වේරියේෂන්ස් බලනවා.
1: ඉතින්
0: ඔය කියන දේවල් හොඳට තේරුම් ගත්ත කෙනෙක් තමයි විජේ නිෂ්පාදක සභාවගම කියන්නේ. රයිට්. එයාලා දන්නවා මේක.
1: යාලා
0: දන්න නිසා තමයි රතු ඉන්දියාප පිටි වෙනමයි සුදු ඉන්දියාප පිටි වෙනමයි.
1: ඔව් කැබැත්තට අනුව ගන්න පුළුවන්.
0: ගන්න පුළුවන් විදිහට. යාලා අපිට ඒවල තියෙන්නේ. හරිද? මේක බිස්නස් ට්‍රික්ස් වෙන්න පුළුවන්.
1: හැබැයි
0: මිනිස්සු ගැන රිසර්ච් කරලා මේව කරපු දේවල්. එනිසා ඉතින් ඔයාලට රතු ඉන්දියාප නම් එහෙම සුදු ඉන්දියාප නම් එහෙම නූඩල්යක් කනවා නම් එහෙම ඕන විදිහකට හදාගෙන කන්න දැන් විජය නිෂ්පාදන වලින් ගන්න පුළුවන්.
1: ඒ වගේම තමයි දැන් අපි නූඩල්ස් එක කතා කරා. විජය නූඩල්ස් එකක් එක්ක ඔයාලට පුළුවන් කම තියෙනවා කැමමේස් රස කරගන්න. ඒ වගේම විජය තෝස පිටි එක ගැන මතක් කරන්න ඕනේ. දැන් තෝස් එකක් හදා ගන්නවා කියලා කිව්වම හැමෝම හිතනවානේ අමාරුයි කියලා. හරියට එන්නේ නැහැ කඩේ විදිහටම ගන්න බැහැයි කියලා. ඒ වුණාට ඔයා විජය තෝස් එකක් මං කියනකොට අරගෙන ගිහින් බලන්න ගෙදරට. ගෙදරට ගිහිල්ලා ඒක හදාගෙන කන්න. මොකද ඒ තරම් රසයක් ඔයාලට ගන්න බැහැ. ගෙදර හදන තෝස් එක තරම් රසයක් ඔයාලට ගන්න බෑ කඩෙන්වත්. ඒ නිසා මේ හැමදේම විජය නමින්ම අපේ රසේ රටේ සමට බෙදෙන විජය නමින්ම මිලදී ගන්නවට පුළුවන්කම තියෙනවා. ළඟම වෙළඳසැලේ ඉඳලා සුපිරි වෙළඳසැල දක්වාම විජය නිෂ්පාදන නම් වරදින්නේ නැහැ.
0: හවස 5:32 වෙලාව. ඒ විදිහින් drive එක.

0: රටට වග කියන රේඩියෝ.
1: හවස පහයි විනාඩි 40යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
3: සුබ දවසක්.
1: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: තැඟි වැඩි වෙලා.
5: දවස සුබයි සිහි නැති නයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
6: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
7: මම නම් දැන් මාරම රිලැක්ස්.
8: අනම්ම නම් ගාල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
9: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
10: අංක 2ට 25000ක් දෙන එකම ලොතරැයිය DLB වාසිතකට පතින්. දැන් අංක 2යි සුපිරි අංකයයි ගැලපුණොත් 50000යි. අංක 2යි ඉංග්‍රීසි අක්ෂරයටයි ලක්ෂ 5ක් හෝ e-bike එකක්. අංක 2යි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග ලක්ෂ 10යි. අංක 2ේ වාසි මන්තරේ DLB වාසි.
11: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
1: කළුචූලිය ගැන තේරීම් කාරක සභාවෙල්ලා ආණ්ඩු පක්ෂයෙන් කතානායකට ඉල්ලීමක්. චෝදනා සනාතයි තිරින ගමගේ වෙනසුරුකමින් නෙරපයි. ගෙවුණු වසර දෙකේ තැපෑලට ජයග්‍රහණ අත්කර දුන්න හැටි ඇමති නලින්ද කියයි. නොබෙල් සාමත්‍යාගය නවනීනම් පිල්ලේට.
2: සවස 6:00 ට බලාපොරොත්තු වන්න.

0: අවස 5:50 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව දැන් එක එක රටවල් වල එක එක නීති සම්ප්‍රදායන් තියෙන්නේ.
1: ඔව්.
0: දැන් ශ්‍රී ලංකාවේ සිරගෙදරකින් කවුරු හරි පැනලා ගියෝතින්
1: හරි.
0: එයාව මොකද්ද කරන්නේ? මොකද කරන්නේ?
1: ප්‍රශ්නයක්ද?
0: ප්‍රශ්නයක්.
1: අය එකගෙන එනවා ඉතින් ගිහිල්ලා හොයාගෙන
0: ඇවිල්ලා. එනවා මා පුතා එන්න.
1: එහෙම නම් කියන්නේ.
0: යන් අපි යන්. අපි ආ හොඳ පෙතු හොඳ පුතානේ.
1: පැනලා ගියර කබන සමාව දෙනවා මේ පළවෙනි පාරනේ.
0: හායි යන් අපි යන්. කියලා කියලා.
1: එහෙම යන්නේ නැහැ ඉතින් මං කියන්නේ ඉතින් මොකක්ද අනේ.
0: මොකද්ද දන්නවද වෙන්නේ ශ්‍රී ලංකාවේ නම් සිරකරුවේ පැනලා ගියාට පස්සේ.
1: හරි.
0: බලපත්‍ර මේක බරපතල අපරාධයක් විදියට සලකලා නීතිමය වශයෙන් දැඩි ක්‍රියාමාර්ග දඬුවම් ලබා දෙන්න කටයුතු කරනවා. හැබැයි ජර්මනියේ මේක මීට වැඩිය සම්පූර්ණයෙන් වෙනස් වැඩක්.
1: මොනවද කරන්නේ ඒගොල්ලෝ?
0: ඒකයි මම ඒක මේ ප්‍රශ්නයක් විදියට ඇහුවේ. ජර්මනියේ සිරකරුවෙක් බන්ධනාගාරයෙන් පැන ගියෝතින් තම විශේෂ නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නවා කියලා කියන්නේ.
1: මොකද්ද බරපතලද?
0: මේකේ ප්‍රධාන විශේෂත්වය තමයි ජර්මානු නීතියට අනුව සිරකරුවෙකු බන්ධනාගාරයෙන් පැන යනවා කියන්නේ නිදහස ලබා ගැනීමේ මූලික මිනිස් අයිතියක් ලෙස සලකනවා කියලා.
1: හරි ඒක හරි.
0: ඊට පස්සේ දැන් එතකොට හිතන්නේ දැන් ආ පැනලා ගියා රයිට්. එහෙනම් මූලික මිනිස් අයිතියක් සලකුවා. එහෙනම් ඔයා ගියානේ ටටා බයි. එහෙම නැහැ.
1: නැහැ එහෙම නැහැ.
0: හරි හරි. මේ යටතේ ප්‍රධාන ක්‍රියාමාර්ග කීපයක් ගන්නවා කියලා තියෙනවා.
1: මොකද්ද?
0: ඒ අනුව මෙයාලා මේ අරගෙන කියන්නේ අත්අඩංගුවට ගන්නවා. හැබැයි දඬුවම් ලබා දෙන්නේ නැහැ.
1: ආ කිසිම දඬුවමක් නැහැ.
0: කිසිම දඬුවමක් ලබා දෙන්නේ
1: නැහැ.
0: නමුත් අත්අඩංගුවට අරගෙන යලි බන්ධනාගාරගත කරනවා. ඒ අරින්න මේ
1: දඬුවමක් විදිහට මොකක්වත් දෙන්නේ නැහැ.
0: ඔව් බන්ධනාගාරය තුලදී නැවත දඬුවම් පැමිණෙවෙන්න යාගේ දඬුවම දීර්ඝ කරන්න විශේෂ දඬුවම් ලබා දෙන්නේ මේ වගේ දේවල් ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ.
1: අය කියන්නේ ඒක නිදහසක් කියන එක තමයි ඒ කියන්නේ.
0: ඔයාලා නිදහස බලාපොරොත්තු වෙන මූලික මිනිස් අයිතිවාසිකමක් විදියට ඒක සලකනවා කියලා කියන්නේ.
1: හරි.
0: පැන යනවා කියන එක. හැබැයි දඬුවම් නොකරත් යරි බන්ධනාගාරගත කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා කියලා
1: කියන්නේ.
0: ඉතින් ඔබයි ඉතින් ලෝකේ තියෙන එක එක විවිධ ආකාරයේ නීති රෙගුලාසි නීති සම්ප්‍රදායන් ඒවත් එක්ක ඒ රටවල් ක්‍රියාත්මක වෙනවා කියන එක අපි දැනගෙන ඉන්න ඕන නේද?
1: ජර්මනියේ ඒ විදියට තමයි ක්‍රියාත්මක වෙන්නේ.
0: රයිට්. විජේ නිෂ්පාදන ගැනත් මතක් කරන්න ඕන අපි අහගෙන ඉන්න අය මතක් කරන්න කලින් විශේෂයෙන්ම කටට රසට කැම ටිකක් හදාගෙන කනකොට මතක් වෙන්න ඕන නම තමයි විජේ නිෂ්පාදන කියලා කියන්නේ.
1: ඕකේ.
0: කවුද ඉන්නේ කියලා අපි බලමු සිද්ධාක් අහලා.
1: හරි ඕකේ.
0: හවස 5:53 වෙලාව.

0: 7 Lakhanda Radio ITN
1: හවස 5 විනාඩි 57යි.
2: වාර්තා පිට වාර්තා තමනි කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: දැන් ඒතුරු තමුන් එදින්දා කුණි වැඩ තමයි කරන්නේ.
4: එහෙමයි.
5: ලක්ෂ දහයේ පහේ පනස් දහසේ සහ විසි පන්දහසේ මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑ පිටිලා ගන්න TLB වාසී කොයි කාටත් වාසී
6: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හඳහන ඔබත් අදම NLB හඳහන බලා ගන්න.
7: මම නම් දැන් මානම රිලැක්ස්.
8: අනම්ම නම් ගාල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
9: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
10: කෝල් ඩ්‍රයිව් එකට
0: ලක්කන ඊවෙනින් ඩ්‍රයිව්.
1: හවස 5 විනාඩි 58යි වෙලාව. සින්දුකට කලින් කිව්වා නේද කටිය මතක් කරනවා කියලා. එනිසා තමයි ටග්ගාල දෝගනාවේ කටිය මතක් කරන්න ඕනි කියලා. අල්බමුල ජගත් රෝහණ ස්තුති ලස්සන කවි දෙකක් කියවලා තියෙනවා අපි දෙන්නටම. එකතු කරගන්න ඔයාව ගොඩක් ආදරේ. ඊට පස්සේ ලක්මාලීන මේ වෙලාවේ කුරුණෑගලෙන් තමයි එකතු වෙන ආවත් එකතු කරගන්නවා. මාවලන් මාව නැල්ලෙන් හැමදාම බැනුම් අහන හරියට නම කියන්නේ ඇයි කියලා. මාව නැල්ලෙන් උපේක්ෂා ඉන්න මේ වෙලාව ව්‍යාපාර එකතු කරගන්නවා. ශවින්දගේ උපන්දිනය කියලා තේරවා සුබමසුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා ගෙදරය වගේ මොන ශවින්දි අපිත් ප්‍රාර්ථනා කරනවා සුබමසුබ උපන්දිනයක් කියලා. ඊළඟට පුසලාවෙන් අඳුර ඉන්න මේ වෙලාවේ ව්‍යාපාර එකතු කරගන්නවා. ඊට පස්සේ වාදුව පැතිරි යන හදන්නේ වාදුවේ රූපසේන වගේම සුනන්දනී අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ව්‍යාපාර එකතු කරගන්නවා.

0: පැහි මොල්ම මතක් කිරීම සුරැකිමු මග තුට.
1: ඔබ දන්නවද ලෝකේ කුඩාම වාහනය වෙන්නේ යතුරු පැදිය. ඒ වගේම අනතුරු වැඩි වශයෙන් සිදුවන්නේත් යතුරු පැදියෙන්. ඔබ දිවා කාලයේදී යතුරු පැදියක ගමන් කරනවා නම් ඉදිරිපස ලාම්පු දල්වා ගමන් කරන්න.
0: සුපර් ගමනක් පරිස්සමින් කිහිල්ලෙන්න.

0: හවස 6 විනාඩි 12යි දැන්.
1: ඇසේ සුද ඇවිල්ලාද? දියබැටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
2: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න. ඉවත්.

0: සතියේ දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා තමන කෝටි යටේ එන්.එල්.බී. දනඩ දහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: සුබ දවසක්
0: අලුත් වෙලා
3: පහසු වෙලා
4: තැඟි වැඩි වෙලා
5: දවස සුබයි සිහි නැති නයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
6: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා සැමට දැන්දීමයි ඉවත් වෙන
0: කෝල් ඩ්‍රයිව් එකට
7: ලක්කඩ ඊවෙනින් ඩ්‍රයිව්
8: ටිවිින් ්‍රයිව එක අපි දෙවැනි පැට ඇවිල තියෙන තින්න ඔන්න දැන් හැඳ වෙලා තියන්නේ හම සහය පහු වෙලා තියන්නේ ගෙදර යන්න කලබල වෙන වෙලාව කට්ටිය
9: හරි
8: කලබලට ගෙදර යන ගවන් ඉන්න වෙලාව
9: ඉති
8: මේලා මතක් කරන්න ඕන දැන් ගෙදරගයාට පස්සේ හදාගන්න රසවත් කෑම වේල
9: වට
8: රසට හදාගන්න විජි නිෂ්පාදන කෑම්බේට එකතු කරගන්නම වෙනවා ඉතින්න හවස ගිය ගමන් බොන තේකට විජේ තේ ගෙදරගෙන හිතයාගන්න කෝපය එකක් බොනවන ඔපයාගෙන තියාගන්න මේ හැම නිෂ්පාදනයක්ම ඔ විශ්වාසයනතු ගන්න දැන් විජේ සමාගම ඔබට හඳුනා දිලා තියෙනවා පිරිසිදුව වගේම තත්වයෙන් ගුණාත්මකවයින් මේ සියල්ලන්ගෙන්ම උසස් විදිහට තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ.
9: ඉතින් අපේ රසේ රටේ සැමට බෙදෙන විජේ නිෂ්පාදන ගැන කතා කරනකොට ඔයා දන්නවා රසකාරක වර්ණ කෘතිම දේවල් අඩංගු වෙන්නේ නැති හොඳම නිෂ්පාදන පෙළක් අපිට හඳුන්වා දෙන එකම තැන තමයි විජේ කියලා කියන්නේ. ඉතින් ඔයාට පුළුවන්කම තියෙනවා ගෙදර අයට ගුණට වගේම රසට කැම දෙන ඔයා වෙනුවෙන්ම ඔන්නාට පුළුවන්කම තියෙනවා ළඟම වෙනසලින් සුපිරි
8: එවගේම තමයි ඔබේ වාසනාව වර්ග බලන්න හදාහන ලොතරැයියක් ගත්තොත් පුළුවන්කම තියෙනවා ජීවිතේට සමහර විට වාසනාව ළඟා වෙන්න එක පාරක් වෙන්න පුළුවන් ඒ එක සැරයක් ළඟා වෙන වාසනාව හදාහන ලොතරැයිය නිසා ඔබට ළඟා වෙනවා වෙන්න පුළුවන් අද හවසම ගෙදර යන ගමන් හදාහන ලොතරැයියක් කරගෙන යන්න හෙට ඔබ ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වෙලා තියෙවි
9: ඉතින් හදාහන ලොතරැයිය ගැන කතා කරනකොට අර විශ්වාසයෙන් මිලදී ගැනීම හැකියාව තියෙනවා හදාහන ලොතරැයිය මොකද මේ වෙනකොටත් දස ලක්ෂපතියන් 170 කට වැඩි පිරිසක් හදාහන ලොතරැයියෙන් බිහි කරලා තියෙන විශ්වාසයත් එක්ක ඔයාගේ කීනවාට හැබැයි කරගන්න පුළුවන්කම තියෙනවා හදාහන ලොතරැයියත් එක්ක ඒ වගේම තමයි ඔයාගේ වාසනාව ඔයාගෙම කරගන්න ගමන් රටේ සංවර්ධනයේට විවිධ ශේෂ්ත්‍ර ගණනාවක් උසේ දායකත්වයක් වට ලබා දෙන්නත් පුළුවන්කම තියෙනවා එනිසා ළඟම ලොතරැයි කූඩුවේ යන ගමන් එන ගමන් අනිවාර්යෙන්ම දී ගන්න හදාහන ලොතරැයිය
8: රයිට් එක නම් අපි සිද්ධාක් අහලා ආයෙත් කතා

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: හමසහයයි විනාඩි 20යි වෙලාව. ඉවෙනින් ඩ්‍රයිවර් අහගෙන ඉන්නේ. මෙයා වෙනම් ආට වටින දෙයක් ගැන කියන්න. බයිරපස් ඉන්දුවක් දෙන්න. ඒ තමයි සෙට් ගේම් ගැන. දැන් තරුණ පෙඩුම ඒ විදිහටම කාලයක් යනකම් තියාගන්නවත් කැමති නේද? අපි හැමෝම කැමතිනේ මේ ඉන්න පෙනුම මේ විදිහටම ක්‍රමවත් තියාගන්න පුළුවන් නන්නේ. එවෙනම් ආට පුළංකම දිනවා. ෆැන් ආයතනින් හඳුන්වා දෙන සෙට් ගේම් එක පාවිච්චි කරලා බලන්න. දැන් මං කිව්වා සෙට් ගේම් එක කැප්සූල් එකක් විදිහට වගේම නයිට් ෆේස් ක්‍රීම් එකක් විදිහට එනවා. ඉතින් ඒ නිසා ආට පුළංකම තියනවා ලස්සන වෙන්න කැමති ඔයා වෙනුවෙන්ම. ඔන්න මෙලදී ගන්න මේක කාන්තායිට විතරක් නෙවෙයි. පිරිමි අයට මුකුත් නැද්ද කියලා අහනවනේ. නෑ එහෙම නැහැ. ඔන්න කාන්තා පිරිමි දෙපාර්ශ්වෙඩම් පාවිච්චි කරන්න පුළංකම තියනවා. ඔයාට වැඩි රිසල්ට් එකක් ගන්න ඕන නම් ඔන්න සෙට් ගේන් කැප්සූල් එකයි සෙට් ගේන් නයිට් ෆේස් ක්‍රීම් එකයි දෙකම එකට පාවිච්චි කරන්න පුළංකම තියනවා. මේ දෙකම ඔයාට පුළංකම තියනවා මිලදී ගැනීම කරන්න. www.fadna.com කියන වෙබ්සයිට් එකට යන්න. එහෙම නැත්නම් WhatsApp මාර්ගයෙන් ඔයාලට දැනගන්න පුළංකම තියෙනවා මිලදී ගැනීම කරන්න පුළංකම තියෙනවා. මම ෆෝන් නම්බර් එක කියනවා ටග් ගාලා ඩයල් කරගන්න. 0706786000 කියන ෆෝන් නම්බර් එකට WhatsApp මාර්ගිනුත් අර පණිවිඩයක් යවලා සෙට් ගෙන් කැප්සූල් එක ඕනනම් ඒ විදිහට, සෙට් ගෙන් නයිට් ක්‍රීම් එක ඕනනම් ඒ විදිහට, නැත්නම් දෙක බොනේ නම් ඒ විදිහට මෙලදී ගැනීම වාට කරන්න පුළුවන්කම තියෙනවා. ඒ කිව්වේ සෙට් ගෙන් ගැන. සින්දුවක් අහලා ආයි අපි ගෙදර යන බලාගෙන තමයි එන්නේ. හොඳේ හවස 6යි විනාඩි 22යි.

0: FM 93.5, FM 93.7, Lakana Radio ITN.
1: දෙකට 25000ක් දෙන එකම ලොතරැය DLB වාසිතකට පතින් දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුණොත් 50000යි අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි ලක්ෂ 5ක් හෝ e-bike එකක් අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග ලක්ෂ 10යි අංක දෙකේ වාසි මන්තරේ DLB වාසි
2: SLT Mobitel Fiber එක ගෙදරම fit කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් SLT Mobitel Fiber
3: ඇසේසු දෑවිල්ලද දියවැඩියාව ග්ලූකෝම වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
5: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
6: ලක්හඬ ගෝල්ඩන් වොයිස්
7: අපි සොයන්නේ නුඹේ හඬයි
5: සැමසඳා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා
6: ලක්හඬ ගෝල්ඩන් වොයිස්
5: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
8: සාස්තරේ දන්න අයයි, සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
5: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන්
9: දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය.
10: සුබ දවසක්
8: අලුත් වෙලා
10: පහසු වෙලා
11: තැඟි වැඩි වෙලා
12: දවස සුබයි සිහි නැතිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
2: SLT Mobitel Fiber එක ගෙදරම fit කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් SLT Mobitel Fiber
5: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
8: කෝල් ඩ්‍රයිව් එකට
5: ලක්හඬ ඊවෙනින් ඩ්‍රයිව්
13: රයිට් එමනම් අපි හදට යන්න හදන්නේ ආයෙමත් අපි මුණ ගැහෙන්නේ ලබන සඳුදා හවස 4ට ඉවිනින් ඩ්‍රයිව් එක එහෙනම් සතියන්තය සතුටින් සැපෙන් ගත කරන්න කියන ප්‍රාර්ථනාවත් එක්ක බලාපොරොත්තුවත් එක්ක අපි අදට යනවා
8: ගිහින් එන්න හරි සුබ දවසක් මම චාරු
13: සුබ දවසක් මම ශමිත්
8: ඉවිනින් ඩ්‍රයිව් විත් ශමිත් ඇන්ඩ් චාරු
5: සම අනුග්‍රහය
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලා ගන්න
14: මම නම් දැන් මාරම රිලැක්ස්
15: අනම්මනම් ගාල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
16: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්

0: එල්පි හදහන ලංකාවේ වැඩිම තෑගිදෙන තෑගි අවස්ථා වැඩිමලු තරයිය එල්පි හඳහන ඔබත් අදම එල්පි හඳහඳ බලාගන්න.
1: බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට.
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
4: ප්‍රවෘත්ති සිරස්තල
5: ගෙවුණු වසර දෙකේදී තැපෑලට ජයග්‍රහණ අත්කර දුන් හැටි ඇමති නලින්ද කියයි. බන්ධනාගාරයේ නක්ෂිරෝහලට ගිය ශිරන්ති යලිත් බන්ධනාගාරයට. අභ්‍යාචනාධිකරණයේ නිෂ්ප්‍රභ වූ ගෝඨාභයගේ ඉල්ලීම් ශ්‍රේෂ්ඨාධිකරණයට. බාසිග්ගේ යයි සැකකරන කෝටි 10කට අධික වත්කම් අත්හිටුවයි. කළු ජූලිය ගැන තේරීම් කාරක සභාවක් ඉල්ලා ආණ්ඩු පක්ෂයෙන් කතානායකට ඉල්ලීමක්. නොබෙල් සාමත්‍යාගය නවනීතම් පිල්ලේට. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම් ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලි. ජනාධිපතිවරයාගේ කැමැත්ත කිසිවිටකත් රටේ නීතිය බවට පත් නොවිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ත්‍රිනිකායික මහා සංඝරත්නය සමග ඊයේ පැවති සාකච්ඡාවට එක්වෙමින්. පූජ්‍ය ගලගොඩාතේ ඥානසාර ස්වාමින් වහන්සේ ගිහි වස්ත්‍ර සහිතව අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මහානායක ස්වාමින් වහන්සේ බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත ලිපියක් යොමු කර තිබුණා. එම සිදුවීම සමග සමාජය ඇති වූ තත්ත්වයේ සහ එවැනි තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීමේ අරමුණිනුයේ මෙම සාකච්ඡාව පැවැත්ුණේ. එම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ භික්ෂුන් වහන්සේ බන්ධනාගාරය තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බවයි.
6: මේ සිරගත වෙලා ඉන්න ආකාරය ඇඳුම පිළිබඳව වඩා ප්‍රශ්න පැන නගින්නේ බන්ධනාගාරයෙන් අපි උන්වහන්සේලා එළියට ගෙනීමේදී. මම හිතන්නේ ඒක අධිකරණ ක්‍රියාමාර්ග වලට පමණක් නෙවෙයි, බන්ධනාගාරයෙන් බැහැර වෙන හැම අවස්ථාවකදීම අපි සැලකිලට භාජනය කරන්න ඕන. මොකද සිරගත වෙලා ඉන්නකොට ඒක විවෘත නැති තැනක්. හැබැයි බන්ධනාගාරයෙන් බැහැර වෙනකොට ඒක මාධ්‍ය පොදු ජනතාවට මේක නිරූපණය වෙන්න පටන් ගන්නවා. ඒතකොට අපිට ප්‍රශ්නේ පැන නැගුණේ කොහොමද බැහැරට අරගෙන ඉන්නේ කියලා. ඒත් බැහැරට අරගෙන ඉන්නත් තිබුණු ක්‍රියාපටිපාටි තමයි අනුගමනය කරලා තියෙන්නේ. මීට පෙර දැන් ඉන්න 63 නම දෙනාගත් මම විමසා බැලුවා. එක වරදකට පමණක් නම් උන්වහන්සේ ගොදුරු වෙලා ඉන්නේ, උන්වහන්සේ සිර ජීවිතේ ගත කරනවා. හැබැයි උන්වහන්සේ සිරගත වෙලා ඉන්න ගමන් තවත් වැරදි තියෙනවා නම් ඒ වැරදි වලට උන්වහන්සේලා අධිකරණයට කැඳවන්න ඕනකම තියෙනවා. දැන්ටත් සිරගත වෙලා ඉන්න 63 නමේ යම් පිරිසක් ඒ වරද විතරක් නෙවෙයි, තව වැරදි නිසා විටින් විට අධිකරණයට පමුණුලා තියෙනවා. ඒ අධිකරණයට පමුණුලා තියෙන්නේ සිවුර දරාගෙන නෙමෙයි, දැනුත් ඒ ක්‍රියාදාමේ සිද්ධ වෙනවා. මුන්වහන්සේට සිද්ධ වුනෙත් අර ඒ ක්‍රියාදාමෙම තමයි. ඒකට අපි බන්ධනාගාර නිලධාරීන්ට දෝෂාරෝපණය කරලා වැඩක් නැහැ. මොකද ඔවුන් අනුගමනය කරන දැන්ට තියෙන රීති සහ නීති පද්ධති. දැන් එහෙමනම් අපිට තියෙන්නේ කොහොමද ඒ ක්‍රියාදාමේ උචිත නැත්නම් අපි අලුත් ක්‍රමයක් හදන්නේ මොකද කියලා. මොකද නීති කියන්නේ උත්තර ඓතිහාසික නෙවෙයි. ඒතකොට අපිට තියෙන්නේ එහෙමනම් මෙන්න මේ නීතිය සංශෝධනය කරන්න. එහෙම නැත්නම් අපේ ආන්දුර මම කැමති නැහැ නීතිය එසේ තිබියදී මම මෙහෙම කරන්න කියලා නියෝගයක් දෙන්නේ. එතකොට නීතිය පැත්තක ඒක මගේ නීතිය වෙනවා. එතකොට මගේ කැමැත්ත නීතිය බවට පත් නොවිය යුතුයි. නීතිය එසේ තිබියදී මම කාට හරි කියනවා මේ අයට මේ විදියට සලකන්න. නීතියෙන් පරිබාහිරව. එතකොට නීතිය ක්‍රියාත්මක වෙන්නේ පොදු නීතියට යටත්ව නෙවෙයි මගේ කැමැත්ත. මම කිසිසේත්ම නීතිය මගේ කැමැත්ත බවට පත් කරගන්න කැමති නැහැ. ඒක හොඳ නැහැ. එහෙනම් අපිට තියෙන්නේ නීතිය මේ මොහොතට උචිත නැත්නම් ඒ උචිත වෙන ආකාරයේ නීතිය සම්පාදනය කර ගැනීම නිසා මම කල්පනා කරේ අපේ හාමුදුරන් වහන්සේට බලපාන කොටස් ඔබ වහන්සේලාත් එක්ක සාකච්ඡා කරලා ඊට අනුරූප වන පරිදි අපි වෙනස් කරන්න. නීතිපතිතුමත් අපේ අධිකරණ අමාත්‍යංශෙත් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශෙත් අපේ බෞද්ධ කටයුතු අමාත්‍යංශෙත් බංගලාර කොමසාරිස්තුමා ඉන්න වඩාත් හොඳයි යොදවාගෙන කමිටුවක් පත් කරලා ඉතා ඉක්මනින්ම අපි නිර්දේශ අලුත් නිත්‍ය නියෝග සහ රෙගුලාසි පනවන්න. අපිට සති දෙකක් ඇතුළත මේක අධ්‍යයනය කරලා මොනවද අපිට වෙනස් වෙන්න ඕන සංශෝධන කියලා අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒතර ඔබ වහන්සේලාට අපි ඉදිරිපත් කරන්න හාමුදුරන් වහන්සේලා කේන්ද්‍ර කරගෙන මේක වෙන්න ඕන සංශෝධන. එහෙම නැත්නම් එක හාමුදුරන් වහන්සේ නමක් ඉලක්ක කොටගෙන මෙහෙම කරමු, අනෙක් හාමුදුරන් වහන්සේලාට මෙහෙම කරමු කියන එක මම හිතන්නේ තරම් උචිත නෑ කියලා.
5: මේ අතර ජනාධිපතිවරයාගේම තීරණය සම්බන්ධයෙන් දෙවෙනි ස්ථාන කිහිපයකදී මහා සංඝරත්නය සිය අදහස් පළ කර තිබුණා. මලියදේව විධාන කන්ද පිරිවෙන් විහාරයේ විහාරාධිපති පූජ්‍ය මාලියදේ නන්දරත්න ස්වාමින් වහන්සේ ජනාධිපතිවරයාගේ පියවර සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.
7: භික්ෂුන් වහන්සේලාට කියලා නීතිය වෙනස් එකක් නෙවෙයි. ද බුදුජාණන් වහන්සේගේ දේශනාවල තියෙන්නේ රාජනීතියට භික්ෂුන් වහන්සේ යටයි. සිවිල් මිනිස්සුන්ට වැරදි කරන්න බෑ වගේම භික්ෂුන් වහන්සේලාටත් ඒ රාජනීතිය අදාළයි. එතකොට මහා කතාවක් හදනවා දැන් ආණ්ඩුවට විරුද්ධව. ආණ්ඩුවේ අත්නොබතික අදහසකින් උන්වහන්සේ සිරකලා සිවුර බලෙන් ගැලෙවෝ වගේ අදහසක්. සියලු දෙනාටම තියෙන එකම නීතිය තමයි. වෙනසක් නෑ. හැබැයි ජනාධිපතිතුමා මහා සංඝරත්නයේ කැඳවලා කිව්වා මේ නීතිවල වෙනස්කම් සිද්ධ කරගන්න අවශ්‍යයි නම් අපි සාකච්ඡාව තුලින් එක කරගන්න පුළුවන් අපිට. එතුමාට ඕනේ දෙන නීතිය ක්‍රියාත්මක කරන්න බෑ කියලා එතුමා ඒ නීතියේ සැබෑ ආධිපත්‍ය පිළිබඳව එතුමා පැහැදිලි කළා.
5: ශාමුපාලේ වංශික මහාධිකාය අස්කිරි පාර්ශ්වයේ සත්කෝර්ල මහදිසාවේ එළ දොළොස්පත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මහනෙළු බෑවේ අනුරුද්ධ ස්වාමින් වහන්සේද අදහස් පළ කළා.
8: මෙතෙක් සාමාන්‍ය සංසිද්ධියක් බවට පත්වලා තිබුණු මේ කාරණාව ලංකාවේ පළවෙනි වතාවට ස්වාමින් වහන්සේ කෙනෙකුගේ සිවුර ගැලෙව්වා, ගිහඳුන් බලාත්කාරයෙන් ගිහඳුන් ඇන්දෙව්වා වගේ කාරණාවක් මතු කරමින් ජනතාව පෙළගස්සන්නට උත්සාහ ගන්නේ මේක ආණ්ඩු විරෝධී කුමන්ත්‍රණයක ස්වභාවයක් දරනවා කියලා කියන කාරණාව අපට පැහැදිලි.
5: ජනාධිපතිවරයාගේ තීරණය සම්බන්ධයෙන් කරතර ගල්ලෙන් විහාරයේ විහාරාධිපති අමරපුර නිකායේ කුරුණෑගල දිසාවේ අධිකරණ සංඝනායක පූජ්‍ය තිස්සව සුමනානන්ද ස්වාමින් වහන්සේද මෙලෙස අදහස් පළ කළා.
9: ඥානසාර හාමුදුරන්ගේ සිරගත වීම දේශපාලන උමනාවක් වෙනුවෙන් ඉතාම කැත විදියට පාවිච්චි කරනවා කියන එක පේනවා. ඒ අපි මේ රටේ ජනතාවගෙන් විශේෂයෙන් මහා සංඝරත්නයෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ මර උගුලට අහු වෙන්න එපා.
5: පූජ්‍ය කුමාර කස්සප ස්වාමින් වහන්සේද මේ පිළිබඳව අදහස් පළ කළා.
10: සමහර භික්ෂුන් වහන්සේලා ඒ වගේම දේශපාලඥයන් විසින් මෙන්න මේ කාරණාව ඉස්මතු කරමින් සිවුරට නිගා කරන අය ශාසනයට හානි පමුණුවයි කියන අදහසින් යුක්තව පරාජිත වූ දේශපාලඥයන්ගේ ඕමනාවන් මත සිවුරට හානි කරනවයි කියන අදහසින් යුක්තව ගෞරවනීය මහා සංඝරත්නය ඒ සඳහා යොමු කිරීමක් නිරන්තරයෙන් අපි දැකලා තිබෙනවා.
5: පූජ්‍ය වකමුල්ලේ උදිත ස්වාමින් වහන්සේද අදහස් පළ කළා.
11: මේක තුල දේශපාලන භාවිතාවක් තියෙනවා. අපිට මේ වෙනකොට ආරංචි අද දවසේ මාධ්‍ය සාකච්ඡා පවත්වලා තියෙන විවිධ කණ්ඩායම් ඒ සමහරුන්ගේ ප්‍රකාශ වෙලා තියෙන්නේ මොකද්ද? ඒ සමහරුන්ගේ ප්‍රකාශ වෙලා තියෙන්නේ ඥානසාර හාමුදුරුව පිළිබඳ අපි කතා නොකර ඉඳිමු. ඒක අපට අවාසි. හැබැයි ඥානසාර හාමුදුරුව සිවුර වෙනුවට ඒ බන්ධනාගාර ඇඳුම සරම සහ සුදු ෂර්ට් එකක් අඳලා අධිකරණ ඉදිරිපත් කිරීම සම්බන්ධ කාරණේ අපි ඉහළට ඔසවලා ගමු. සිවුරට සිවුරක් කියන තේමා පාඨය අරගෙන අපි ඒකට අපි ඇටෑක් කරමු. නැත්නම් ඒක අපි සටන් පාඨය කරගමු. උන්වහන්සේම අවස්ථාව කීපෙකදී ප්‍රකාශ කරලා තිබුණා මාව සමහරු පාවිච්චි කරගන්නවා. ඒකට කිය අපි කියනවා යූස් කරනවා කියලා. එතකොට ඇයි ඥානසාරහන පිළිබඳ එහෙම සමහර කණ්ඩායම් තක්සේරු කරන්නේ?
5: පසුගිය වසර දෙකක කාලය තුළත තැපෑලට ජයග්‍රහණ රැසක් ලබා දීමට හැකි වූ බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා. 152 ලෝක තැපැල් දින සැමරුම් උත්සවයේ අමතමින් යර්ලිගහ මන්දිරයේදී පැවැත්ුණා. තැපැල් ගීතේ ගායනා කිරීමෙන් අනතුරුවයි තැපැල් ප්‍රතිඥාව කියවීමට කාර්ය මණ්ඩල

0: ඈත කාලෙක පටන් ගත්තත් ලංකාවත් විශ්ව තැපැල් සංගමයේ සාමාජිකයෝ මං හිතන්නේ එහි ප්‍රතිලාභ අපිට ගොඩක් ලැබිලා තියෙනවා. පසුගිය අවුරුදු කීපයක මුදල් ලෙස ලැබුණු ඩොලර් ලක්ෂ 5කින් කම්පියුටර් සහ ප්‍රින්ටර්ස් 1000 බැගින් මිලදී ගන්නත්, ඒ වගේම මේ අවුරුද්දේ තැපැල් බෙදීම සඳහා පාවිච්චි කරන විද්‍යුත් යතුරු පැදි 169ක් ගන්නත් අපිට ලැබිලා තියෙනවා ඉඩ. නිසා මම ඉල්ලා සිටිනවා ඔබේ හැමෝගෙම තැපැල් ප්‍රතිඥාවට වචනවලට පමණක් සීමා වෙන්නේ නැතුව ඊට වඩා හොඳ සේවාවක් අද ලබා දෙන්නත්, අදට වඩා හොඳ සේවාවක් හෙට ලබා දෙන්නත් ඔබ හැමෝටම හැකියාව ලැබෙයි කියලා.
1: ගත වූ වසර දෙකේදී තැපෑලට අත්කර දුන් ජයග්‍රහණ පිළිබඳව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැහැදිලි කළා.
2: පසුගිය වසර දෙකකට ආසන කාලය තුලදී ශ්‍රී ලංකා තැපෑල නගා සිටුවීම වෙනුවෙන් ඔබ හැමදෙනාම ඒ වෙනුවෙන් වෙහෙස මහන්සි වුණා. ඒ නිසා ඒ ගෞරවය ඔබට පිරිනමන්නට ඕනි. නමුත් තවමත් අපි ඉන්නේ ටාගට්ස් වලට පිටිපස්සේ. ඒ නිසා අපිට ඒ වෙනුවෙන් කරන්න ඕන තා බොහෝ කටයුතු තිබෙනවා. ඒවට ඉලක්ක සැලසුම් හදමින් පවතින්නේ. බොහෝ කාලයක් ගත වෙන පෙර වසර දෙකක් පරිම කාලයක් ගත වෙනකොට අඩු තරමේ අපේ පුනරාවර්තන වියදම් ටික අපේම ආදායම් තුලින් ළඟා කරගන්නට උත්සාහ කිරීම තමයි වඩාම වැදගත් දේ. ඒ කරන්න පුළුවන්. අපිට දැනට රුපියල් මිලියන 21000ක පමණ පුනරාවර්තන වියදමක් පවතිනවා. මෙන්න මේ මිලියන 6000 හෝ 7000 අතර මේ තිබෙන මේ පරතරය අපි ඉක්මනට පියව ගන්නට ඕන. සමහර කළ හැකි දෙයක්. තැපෑලට ආදායම එකතු කර ගැනීමේදී කිසිවකුට ඉරි සීමා ගහලා මේ ග්‍රාමලධාරී වසම් වලින් මේ ගම් වලින් මේ නගර වලින් තමයි ඔබ ආදායම් ගේන්න ඕන කියලා කොහෙවත් සීමාවක් දාලා නැහැ. ඔබගේ තිබෙන හැකියාව, ඔබගේ තිබෙන මහජන සම්බන්ධ හැකියාව, ඔබේ තියෙන ඥාති මිත්‍ර ඇතුළු සියලු හැකියාවන් පාවිච්චි කරලා ඔබට ඔබේ තැපැල් කාර්යාල උපතැපැල් කාර්යාලයට ආදායම් අත්පත් කරගත හැකි. අපි හැම දෙනාම මෙන්න මේ ඉලක්කයේ ළඟා වීම සඳහා අදිෂ්ඨාන සහගතව කැපවෙමු.
1: රක්ෂිත බන්ධනාගාරගත කරන ශිරන්ති රාජපක්ෂ මහත්මිය කොළඹ ජාතික අක්ෂිරෝහල වෙත අද උදෑසන රැගෙන විත්තිමෙනවා. ඇසක පවතින රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇය බන්ධනාගාර විශේෂඥ වෛද්‍යරා වෙත යොමු කිරීමටයි කටයුතු කළේ. එෙහිදී ලබා දුන් වෛද්‍ය නිර්දේශ මත ඇය ජාතික අක්ෂිරෝහල වෙත ඉදිරිපත් කිරීමට පියවරගෙන තිබෙනවා. කෙසේ වෙතත් ප්‍රතිකාර ලබා දීමේ අනතුරුව ශිරන්ති රාජපක්ෂ මහත්මිය ජලිත් මැගසින් බන්ධනාගාරය වෙත රැගෙන ගිය බවයි අප වාර්තාකරු සඳහන් කළේ. රාජ්‍ය බැංකුවකින් ලබාගත් රුපියල් මිලියන 10ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවට අදාළව අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් මගින් අත්අඩංගුවටගත් ශිරන්ති රාජපක්ෂ මහත්මිය පෙරේදා කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. අනතුරුව ශිරන්ති රාජපක්ෂ මහත්මිය පෙරේදා පස්වරුවේ වැලිකඩ මැගසින් බන්ධනාගාරය වෙත රැගෙන ගියා. තමිල්නාඩු දීවරින් ජාත්‍යන්තර මුහුදු සීමාව ඉක්මවා ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වී දීවර කටයුතු වල නිරත වීමෙන් වැළකී සිටීම සඳහා ඔවුන් දැනුවත් කිරීමේ අවශ්‍යතාව ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී තිබෙනවා. කච්චතිව් දූපත ශ්‍රී ලංකාවෙන් යළි ලබාගත යුතු බව ඉල්ලා ගොනු කළ පෙට්සම් විභාගයේදී ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය ලබා දී ඇති බවයි අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර මහතා සඳහන් කළේ. කච්චතිව් ආශ්‍රිත මුහුදේ දීවර කටයුතු වල නිරත වන විට ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු නොවන ලෙස තමිල්නාඩු දීවරින්ට පැහැදිලි උපදෙස් සහ දැනුවත් කිරීම ලබා දිය යුතු බවටයි ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානය කර ඇත්තේ. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සංජය කුමාර් මහතා හිදී ප්‍රකාශ කර ඇත්තේ තමන් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවකදී ඒ ජනතාව වෙරළ තීරයේ සහ පොදු ස්ථානවල පරිසරය ආරක්ෂා කිරීමේ සමාජ වගකීම තමන් නිරීක්ෂණය කළ බවයි. ශ්‍රී ලාංකිකයන් පොදු ස්ථානවල කැලිකසල බැහැර නොකර පරිසරය ආරක්ෂා කිරීමට දක්වන අවධානය තමන්ගේ විශේෂ අවධානයට ලක් වූ බවත් ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සංජය කුමාර් මහතා ප්‍රකාශ කර තිබෙනවා. ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම නිරීක්ෂණය සාදරයෙන් පිළිගන්නා බවයි අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර මහතා පවසන්නේ. කච්චතිව් සම්බන්ධයෙන් පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේ 1974 සහ 76 වසරවල දෙරට අතර ඇති කරගත් ගිවිසුම්වල නීතිමය වළංගුභාවය සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ලබා දී නැති බවද අමාත්‍යරයා සඳහන් කළා. මෙම නඩුවේ වැඩිදුර විභාගය ලබන වසරේ පෙබ්‍රවාරි මාසයේ දක්වා කල් දමා තිබෙනවා. මෙට්‍රෝ බස් රථ අනතුරට ලක් කිරීමට ඇතැම් පෞද්ගලික බස් රථ රියදුරන් සංවිධානාත්මකව කටයුතු කරන්නේද යන්න පිළිබඳව විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය ප්‍රකාශ කළා. මෙවැනි තත්ත්වයන් නිරීක්ෂණය වන බවයි පොලිස් රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති WPJ සේනාධීර මහතා සඳහන් කළේ.

0: මේක මේ කීප දෙනෙක් විසින් සංවිධානාත්මක කුමන්ත්‍රණකාරීව මෙම ක්‍රියාව සිදු කරන බවට අපිට මේ සිදුවීම් දාමය තුළ අපිට පොලිසිය හැටියට නිරීක්ෂණය වෙන කාරණාවක්. පොලිස්පොත්තුමා පැහැදිලිවම උපදෙස් දීලා තිනවා මේ සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කරන්න කියලා. එතකොට මේ රාජ්‍ය දේපොළ වලට තමයි මේ අලාභාණි සිද්ධ කරන්නේ. එතකොට පොදු දේපොළ විශ්ේලා ගන්න වරදක් සම්බන්ධයෙන් ඒ සම්බන්ධයෙන් අලාභ තක්සේරු කරලා ඒ සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කරන්න සහ ඒ සම්බන්ධයෙන් අධිකරණ ඉදිරිපත් කරන්න කියලා විශේෂයෙන් පොලිස්පොත්තුමාගේ විජු මැදිහත්වීම යටතේ දැන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිද්ධ කරනවා. මේක දිගින් දිගට මේක වෙන්න දෙන්න බෑ. පොලිසිය විශේෂයෙන්ම අපරාධ නීතිය යටතේ සහ මෝටර වාහන පනතේ නීතිමය තත්ත්වයන් නැති මේ සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නවා.
1: දැනට සිද්ධ වෙච්ච සිද්ධි සම්බන්ධයෙන් ඔක්තුමාලි
0: හෝමගම සිද්ධිය සහ අතුරුගල සිද්ධිය සම්බන්ධයෙන් ඒ අදාළ රියදුරන් සහ ඒ අයිතිකරුවන් අධිකරණ ඉදිරිපත් කිරීම කටයුතු කරලා තියෙනවා. කුමන්ත්‍රණකාරී කඩාකප්පල් සිද්ධිය අධ්‍යයන පිළිබඳ විශේෂයෙන් විමර්ශන දියත් කරලා තියෙනවා.
2: කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට රිව විපක්ෂ ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම් කුෂාණී රෝහණදීර මහත්මිය වෙත බාර දී තිබෙනවා. චෝදනා 50ක් මුල් කර ගනිමිනුයි කථානායකවරයාට රිව විශ්වාසභංග යෝජනාව කෙටුම්පත් කර තිබෙන්නේ. මන්ත්‍රීවරුන් 44 දෙනෙකු ඒ සඳහා අත්සන් තබා ඇති බව වාර්තා වනවා. කථානායකවරයා පක්ෂග්‍රාහී නොවන ආකාරයට සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී අයුරින් සිය ධූරයට නුසුදුසු පරිදි ක්‍රියා කර ඇති බවටයි චෝදනා කරන්නේ. විපක්ෂයේ මන්ත්‍රීවරුන් කීප දෙනෙකු පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත මෙම විශ්වාසභංග යෝජනාව බාර දී තිබෙනවා. දේගම වනාන්තරය ආරක්ෂා කිරීම ඇතුළු පෞද්ගලික මන්ත්‍ර යෝජනා කීපයක් පාර්ලිමේන්තුවේදී අද විවාදයට ගත්තා. මැති ඇමතිවරුන් කීප දෙනෙකු එහිදී අදහස් පළ කළා. දේගම වනාන්තරය ආරක්ෂා කිරීම සම්බන්ධ යෝජනාව ඉදිරිපත් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා විසින්.
3: දියගම වනාන්තරය කොළඹ තදාසන්නේ ඉතිරිව ඇති අවසාන නාගරික පහත්බිම වැසි වනාන්තර වලින් එකක් වන අතර මේ රතු උණහපුලවා කියන මේ සතා ලංකාවට විතරක් ආවේනික සත්වයේ ලෝකෙ කොහෙවත් මේ සතා නැහැ. දම්පැහැ මුහුණති කොළවඳුරා ලංකාවේ විතරයි ඉන්නේ. ඊළඟට මේ හඳුන් දෙවියා මෙවැනි වඳවීමේ තර්ජණයට ලක්ව ඇති සත්ව විශේෂ ඇතුළත්ව ශාකහ සත්ව විශේෂ 220කට අධික සංඛ්‍යාවකට නිවහන වන හේඳ දියගම වනාන්තරය අහිමි වීම නැවත යථා තත්ත්වයට පත් නොකළ හැකි අප්‍රමාදව සංරක්ෂණය කිරීම අනාගත පරම්පරාවන් සඳහා අත්‍යවශ්‍ය කටයුත්ත.
2: දේගම ක්‍රීඩාංගණයේ ආශ්‍රිත වනාන්තරයේ අවස්ථා කීපයකදීම පරීක්ෂා කරමින් තීරණ ගනු ලැබූ බව අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ප්‍රකාශ කළා.
4: මේ දියගම වනාන්තරය ගැන අපි කරන සාකච්ඡාවේදී දියගම ක්‍රීඩා සංකීර්ණය අක්කර 110ක භූමි ප්‍රමාණයක තමයි මේ ක්‍රීඩාංගණය දැනට තියෙන්නේ. මේ අක්කර 110 ඇතුලේ තමයි දියගම වනාන්තරය තියෙන්නේ. මම ගිහිල්ලා දියගම වනාන්තරය කීප වරක් මේක පරීක්ෂා කළා. පරිසරවේදීන් එකතු කළා. අපි මේ පරිසරය ගැන හැදෑරීමක් කරා. මේ දියගම වනාන්තර භූමිය අපි පිරිසිදු කරා.
2: නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකුඩි මහතා කියා සිටියේ සංවේදී පරිසර කලාප රක්ෂිත බවට පත්කිරීමට කටයුතු කරන බවයි.
5: විශේෂයෙන්ම දියගම වනාන්තරය පිළිබඳව අපි රජයක් හැටියට ඒ වෙනුවෙන් කටයුතු කරමින් තිබියදී ගරු හර්ෂද සිල්වා මන්ත්‍රීතුමා ගෙනාපු යෝජනාව ඉතාමත් කාලෝචිතයි. ඒ පිළිබඳව මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. හැබැයි විපක්ෂය පැත්තෙන් එතුමාගේ ඒ වටිනා යෝජනාවට අදහස් සහ සාකච්ඡාවලදී හොඳම වටිනාකමක් ඒකට ලබා දුන්නේ නැහැ. මං හිතන්නේ වෙන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද දන්නේ නැහැ. අපේ හර්ෂද සිල්වා මන්ත්‍රීතුමා සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයේ පරිසර ප්‍රතිපත්තියේ අපි සඳහන් කරනවා අපිට අනාරක්ෂිතව තියෙන වනාන්තර රක්ෂිත බවට පරිවර්තනය කරනවා කියන එක. ඒ වගේම සංවේදී පරිසර පද්ධතියින් අපි රක්ෂිතයන් බවට පරිවර්තනය කරනවා කියන එක. අපිට දැන් අවශ්‍යයි මේ බිම් කොටසක් මේකේ රක්ෂිතයක් බවට පරිවර්තනය කරන්න. ඉතින් මම හිතනවා ඒ වෙනුවෙන් අපි අදාළ කටයුතු කරමින් ඉන්නවා.
2: පාර්ලිමේන්තු මන්ත්‍රී සානක්කම් රාසමාණික මහතාද මෙහිදී අදහස් පළ කළා.
6: I'm disappointed yesterday in this house honorable Ravi Karunanayaka said සුළු ජාතිකයේ ප්‍රශ්න විතරයි මේ පාර්ලිමේන්තුවේ උත්තර දෙන්නේ කියලා. We are a people. අපිත් මේ රටේ ජනතාවක්, නාගලමුර මක්කල්.
2: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කළු ජූලිය සම්බන්ධයෙන් අදහස් පළ කළා.
7: සූතුන කළු ජූලිය අපේ රටේ දේශපාලන ඉතිහාසයේ කළු පැල්ලමක් හැටියට අපි හඳුන්වනවා. කළු ජූලිය තුලින් අගතියට පත් වුණු අපේ රටේ ප්‍රජාව, විශේෂම දමිළ ප්‍රජාව, ඒ අයට කනගාටුව ප්‍රකාශ කර සිටිනව පමණක් නෙවෙයි, අපි ඒ අයගෙන් සමාව ඉල්ලා සිටිනවා.
2: කළු ජූලිය හේතුවෙන් විශාල හානියක් රටට සිදු බව පාර්ලිමේන්තු මන්ත්‍රී දෑසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළා.
8: ජූලි කලබල, මම අවුරුදු 14ක දරුවෙක් ඒ වෙලාවේ. ජූලි කලබල ඇති කරපු කවුරු හෝ දේශපාලඥයෝ කවුරු හරි ආන් මේ ක්‍රියාවලිය තුල ඔවුන් කල්පනා කෙරුවා එක විදියකට දමිළ ජනතාවගේ ආර්ථිකයට පහර දෙන්න කියලා. අවසානයේ උනේ මුළු රටේම සම්පූර්ණ සිංහල දමිළ අර්බුදයක් කරා මේක පත් උනේ. එනිසා ඒකේ අවසාන ප්‍රතිඵලය විශේෂයෙන්ම LTT සංවිධානය ඇතුළු සංවිධානවලට විශේෂයෙන් විශාල තරුණ පිරිසක් මේකටින් බැඳුණා. අවුරුදු 30ක් තිස්සේ අපේ ජාතීන් දෙක විශාල අර්බුදයකට ලක්ුණා විතරක් නෙමෙයි දහස් ගණනක් මේකෙන් බැට ගැහුවා. ඒ නිසා සිංහලෙක් විදියට මේ සියලුම දමිළ ජනතාවගෙන් සම්මත සහෝදරුන්ගෙන් මම සමාවිල්ලනවා මේ අවස්ථාවේ.
2: රජයටතේ යුක්තිය අසාධාරණ ඉෂ්ට වන බවට දෙමළ දේශපාලඥයන් තුළද විශ්වාසයක් ගොඩනැගී ඇති බව නියෝජ්‍ය අමාත්‍ය රංග ගුණසේකර මහතා පෙන්වා දුන්නා.
9: මේ පාර්ලිමේන්තුවේ ඇතුලේ ජූලි මාසේ 23 වෙනිදා මේ පිළිබඳ කල්තැබීමේ විවාදයක් අපිට තියන්න පුළුවන්කම ලැබුණා. ආයි දෙමළ සංධානයේ මන්ත්‍රීවරුන්ගේ පැත්තෙන් මේ යෝජනාව නැවත ඒම පිළිබඳව අපි විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. මොකද අපි හිතනවා විශේෂයෙන්ම අද ඒ ඕනාව පීඩාවකට පත්වෙච්ච මහජනතාව දමිළ ප්‍රජාවේ ඉන්න නායකයොත් අද විශ්වාස කරනවා සාධාරණයක් ඉෂ්ට කරගන්න පුළුවන් නම් යුක්තිය ඉෂ්ට කරගන්න පුළුවන් නම් ආයි වෙන කවුරුත් නැහැ මේ ජනතාවාදී ආණ්ඩුවෙන් කියනවා කියන එක විශ්වාසයම මම හිතනවා ඉතාමත් වැදගත් කියලා. අද මේ සංවාදයේදී දයසිරි මහත්තයාට එතුමා කියනවා එයාගේ පොඩි කාලේ මතකයි කියලා. හැබැයි එයා මතු කරන්නේ නැහැ එයාගේ මේ හිටපු ගමේ කුරුණෑගල එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඇමතිවරු කෝච්චිවල පුරෝගණ ගිහිල්ලා යාපනයේ පුස්තකාලේ ගිනි තියපු එක මෙතන මතක් වෙන්නේ නැහැ. ඒ මහත්මයාට ගොඩක් වෙලාවට විශේෂයෙන්ම සමහර දින වකවානු පට්ටපල් බොරු කියන්න මතකුණාට මේ සිදුවීම ගැන කියද්දී සමහර දේශපාලන පක්ෂ නම කියන්න කොන්දපල නැහැ. එක්සත් ජාතික පක්ෂ ගැන කියන්නේ නැහැ. JR ගැන කියන්නේ නැහැ. ඒක නැතුව ඒකද කියනවා සමහර දේශපාලන පක්ෂ කියලා. ඒ වගේම සජිත් ප්‍රේමදාස මහත්තයා මං හිතන්නේ මම සතුටු වෙනවා අද ජනතාවගෙන් සමාව ඉල්ලපු එක ගැන. ඔව් ඒගොල්ල සමාව ඉල්ලන්න ඕනේ. සිංහල දෙමළ බර්ග මුස්ලිම් ඒ වගේම අසුතුරේ කළු ජූලිය ඇතුලේ JR ලා ප්‍රේමදාසලා ඒ හදපු විනාශයට සජිත් ප්‍රේමදාසලා වග කියන්න ඕනේ.
2: සන්නිධියාව පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් කළු ජූලිය සම්බන්ධයෙන් සාබැරිමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත් කිරීමට රජයේ මේ වනටත් පියවරගෙන ඇති බවයි අමාත්‍ය නීතිඥ හර්ෂ නානායකර් මහතා ප්‍රකාශ කළේ.
10: ශානක රාසවානික මැතිතුමා කතා කරන අවස්ථාවේ තව මන්ත්‍රීවරගේ නමක් කියලා කිව්වා. ඔහු විරුද්ධත්වය ප්‍රකාශ කරා සුළු ජාතීන් කියන නම පාවිච්චි කරලා. මම එකගයි රාසවානික ගරු මන්ත්‍රීතුමනි, මම එකගයි. මොකද මිනිස්සෙක් ජාති ආගම නිසා සුළු වෙනවා නම් ඒක මනුෂ්‍යත්වයට කරන නිගාවක්. එම වෙන්න බෑ. විපක්ෂ නායකතුමා සමාව ඉල්ලුවා. අසුතුනේ වෙච්ච ජූලිය ගැන ඒක ගොඩාක් හොඳයි. මොකද අසුතුර ජූලිය ඇති වෙලා එතුමාගේ පියාණන් තමයි හිටපු අගමැති. ඒ අගමැතිගේ ආණ්ඩුව ඒ කරපු ක්‍රියාව තමයි මම කියන්නේ රාජ්‍ය ත්‍රස්තවාදී ක්‍රියාවක්. ඒ හින්දා මම හිතන්නේ විපක්ෂ නායකතුමා සමාව ඉල්ලපේ ගොඩක් වැදගත්. ඔහුගේ තාත්තගේ නොහැකියාව සම්බන්ධයෙන් අපිට සිද්ධ වෙනවා සංහිඳියාව සඳහා පියවරක් ගන්න සත්‍ය හොයන්න. අපි අඩේකල නන්දන් ගරු මන්ත්‍රීතුමා යෝජනාවට එකඟ වෙන ගමන්ම අපි ක්‍රමවේදී යෝජනා කරනවා. මොකද්ද මේ වන විටත් අපි පාර්ලිමේන්තු විශේෂ කාර්ක සභාවක් ඉල්ලලා අස්සන් 52ක් ගහලා කතානායක කාර්යාලයට බාර දීලා ඉවරයි. ඒක වහාම පටන් ගන්න පුළුවන්. ඒක වහාම පටන් ගත්තපුවම අඩේකල නන්දන් මන්ත්‍රීතුමාට රාජවානික මන්ත්‍රීතුමාට ක්‍රොස් ඕල් ද පොලිටිකල් පාටිස් අපිට එකට එන්න පුළුවන්. ඇවිල්ලා හරි තීන්දුවක් ගන්න පුළුවන්. මොකද ජනාධිපති කොමිසමකට වඩා මේක ඉෆෙක්ටිව්. හැම දේශපාලන පක්ෂෙම කට්ටියක් ඉන්නවා. වඩා ප්‍රජාතන්ත්‍රවාදී. ආයි කියන්න බෑ දේශපාලිකව පලිගත්ත කියලා. අපි එකතුලා තමයි ඒක කරන්නේ. ක්‍රමවේදයේ විරුද්ධයේ ජනාධිපති කොමිසමක් නොව පත් කරන විශේෂ කාර්ක සභාවක් කියන එක තමයි ගරු සභාපතිතුමනි මගේ ස්ථාවරය.
2: 1983 කළු ජූලිය සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයන සිදු කර යෝජනාසා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා තේරීම් කාරක සභාව පත් කිරීමට අදාළ යෝජනාව මේ වන විට ඉදිරිපත් කර තිබෙනවා. ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් 52 දෙනෙකුගේ අත්සනින් යුතුවයි එම යෝජනාව ඉදිරිපත් කර තිබෙන්නේ. බිඳුනු පවුල් සමදතා දරුවන්ගේ මානසික සෞඛ්‍යයට දැඩි බලපෑමක් එල්ල කරන බව අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය ප්‍රකාශ කළා. ඒ ලෝක මානසික සෞඛ්‍ය දින සැමරුම් උත්සවයට එක් වෙමින් සැබෑ අත්දැකීම් වලට සවන් දෙමු. සැබෑ හඳින් යථාර්ථවාදී වෙනසක් යන තේමා කරගනිමින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ මෙම උත්සවය සංවිධානය කර තිබුණා. අරුණෝදය සංගරාව මෙහිදී අමාත්‍යවරියට පිරිනමා තිබෙනවා. උත්සවය ඇමතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල් රාජ් මහත්මිය
11: අපි ආමන්ත්‍රණය කරන්න ඕනේ බොහොම සියුම් තැන්වලට. අපිට විද්‍යාත්මක ප්‍රවේශයක් අවශ්‍ය වෙනවා නම් අපි සාමූහිකව අපි මේ පිළිබඳව ගවේෂණාත්මක වෙන්න ඕනේ. අන්න පර්යේෂණ කණ්ඩායමක් හැටියට අපි වැඩ කරන්න ඕනේ. ලෝක මානසික සෞඛ්‍ය දිනේදී වෛද්‍ය විද්‍යාත්මක ප්‍රවේශයන් ඔවුන් අනුගමනය කරද්දී සමාජ විද්‍යාත්මක ප්‍රවේශය අපි අනුගමනය කරන්න ඕනේ. මෙන්න මේ සමාජ විද්‍යාත්මක හැදෑරීම අපේ අතින් සිද්ධ වෙන්න ඕනේ. ඒක අපි තීන්දුව తీරන ගන්නා තැන්වලට අපි දන්වන්න ඕනේ. වර්තමානයේ වෙනකොට වංචා දූෂණ වැඩි වෙනවා. ඇයි ඒ? අපි දන්නවා ආර්ථිකයේ කඩා වැටුනම විසිරුණු පවුල් ඇති වෙනවා. ඒ වගේම තව එකක් තමයි වංචා දූෂණ. බොහෝ දුරට අපි ගත්තොත් මෙන්න මේ වංචා දූෂණ කියන එක සිද්ධ වෙන එකම කාරණාව මංකොල්ලකෑම අපරාධමය වැරදි හැටියට විතරක් නෙවෙයි. මිනිසුන්ගේ එදිනෙදා දෛනික ජීවිතයේ මානුෂීය හේතු මත තමාගේ ජීවිතයේ දෛනික අවශ්‍යතාවය සඳහා ලැබෙන වේතනය ප්‍රමාණවත් නොවන කොටත් මිනිස්සු මෙන්න මේ විෂමාචාර විෂමචර්යාවලට ඒ වංචා දූෂණ වලට පෙළඹෙනවා. තමන්ගේ දෛනික අවශ්‍යතා තෘප්ත කරගන්න ලැබෙන ආදායම මදි වෙනකොටත් මේ දේවල් සිද්ධ වෙන පටන් ගන්නවා. ඒක අපි තේරුම් ගන්න ඕනේ. ප්‍රතිපත්ති මේ වශයෙන් අපි ගත යුතු තීරණ තිබෙනවා. ඒක නිසා මේකට අපි අර දේශපාලනයට ඒ දැක්ම අවශ්‍යයි කියන්නේ ඒක නිසා. ඒක නිසා අපි මෙච්චර කාලයක් අපිට තිබුණු දේ අපි වෙනස් කරා කියලා කියන්නේ මේ හැමදේම ඒක නිසා. මානුෂීය ප්‍රවේශ රාජ්‍ය සේවයට මානුෂීය ප්‍රවේශයක් කියන්නේ ඔබේ සේවාව විතරක් නෙමෙයි. ඔබට ලැබෙන සේවාවත් ඒ විදියටම විධිමත් වෙන්න ඕන. ඔබ ප්‍රශස්ත සේවාවක් පහළට ලබා දෙන්න නම් ඔබ තුල ආත්ම විශ්වාසය ගොඩනගෙන්න ඕන. ඔබ තුල ශක්තිය ලැබෙන්න ඕන. ඒක නිසා අපි විශ්වාස කරනවා ඔබ හැම කෙනාටම ඒ සඳහා වන පහසුකම් සැපයීම තමයි අපේ වගකීම.
2: මාර්ග අනතුරු අවම කර ගැනීමේ අරමුණින් ක්ලීන් ශ්‍රී ලංකා ස්වාධීන රූපවාහිනිය සමග එක්ව ක්‍රියාත්මක කරන ටේක ආසු රැකෙමු මගතොට දෙවන අදියරේ 32 වැඩසටහන යාපනය වෙළෙනේ මධ්‍යමහා විද්‍යාලයේදී අද සාර්ථකව පැවැතුණා. ඒ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ අපනියෝජිත ගිහන් ගීත් ඉෂේර.
12: ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද ටේකිය සුරැකෙමු මගතොට වැඩසටහන් මාලාවේ දෙවන අදියරේ 32 වැඩසටහන අපි මේ ආකාරයට අද දවසේදී නිමා කරනවා. ඒ වගේම තමයි උතුරු පළාත කේන්ද්‍ර කරගැනීමෙන් පැවැත්වෙන තුන්වන වැඩසටහන විදිහටයි මේ වැඩසටහන අපි අද දවසේදී හඳුන්වනු ලැබුවේ. අපි අද දවසේදී යාපනය දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගැනීමෙන් දූපත් අධ්‍යාපන කලාපය කේන්ද්‍ර කරගැනීමෙන් වේලනේ මධ්‍ය මහාවිද්‍යාලය තමයි සත්කාරක පාසල විදිහට තෝරා ගන්න ලැබුවේ. ඉතින් අද උදෑසන මේ මාර්ග අනතුරු සංදර්ශන පැවැත්වුණා. මේ මාර්ගයේ ඉදිරිපිටදී එහෙදි මේ දූදරුවන්ට මාර්ගනතුරු සම්බන්ධයෙන් ප්‍රායෝගික අත්දැකීම ලබා දීම සිදු කෙරුණා. ඒ වගේම තමයි මේ දූදරුවන්ට මාර්ග අනතුරු පිළිබඳව වැඩිදුරටත් දැනුවත් කිරීම සිදු කරන ලැබුවේ රථවාහන මූලස්ථානයේ මේ මාර්ග සංදර්ශන කණ්ඩායම විසින්. ඒ වගේම තමයි ඉන් අනතුරු රථවාහන දේශනය පැවැත්වුණා. මේ දිනෙන් දින ඉහළ යන මාර්ගනතුරු වැළැක්වීමේ පණිවිඩය සමාජයට රැගෙන යාම තමයි අපේ බලාපොරොත්තු වෙලා තිබෙන්නේ. ඉතින් අද එහි 32 වැඩසටහන තමයි මේ විදිහට අතිසාර්ථකව නිමාවට පත් කරනු ලැබුවේ. අපි අධ්‍යාපන කලාප සියක මූලිකව ඉලක්ක කරගෙන මේ වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කරනවා. අපි නැවත හමුවන්නේ ඌව පළාතේ ඒ බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර අධ්‍යාපන කලාපයේ පාසලක් තුලින්. ඉතින් අපි නැවත බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර අධ්‍යාපන කලාපයේදී හමුවීමේ බලාපොරොත්තුෙන් සමු ගන්නවා උතුරු පළාතේ යාපනය වේලනේ මධ්‍ය මහා විද්‍යාලයේ සිට සමන්ත නිරෝෂන් සමගින් මම ගිහාන් ගීතිෂේන.
2: දෙදාස් 26 වසරේ නොබෙල් සාමතයාගේ හිටපු ජගත් මානවහිමිකම් මහකොමසාරිස් නවනීතම් පිල්ලේට හිමිව තිබෙනවා. එය අය සාමය හා ජාත්‍යන්තර නීතියේ ප්‍රවර්ධනය කිරීම සඳහා දැරූ උත්සාහය වෙනුවෙන්. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තානය අතර පළමු 20-20 ක්‍රිකට් තරගය ආරම්භ වුණා. ඒ රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේදී කාසි වාසීම කරගත් ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් ප්‍රථමයෙන් පන්දුර පහර දීමටයි තීරණය කළේ. යනුව ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩු දෙකක් දැවි ලකුණු 30ක් ලබා ගත්තා.
13: ලක්කඩ ප්‍රවෘත්ති යලි සිරස්තල.
2: ගෙවුණු වසර දෙකේදී තැපෑලට ජයග්‍රහණ අත්කර දුන් හැටි ඇමති නලින්ද කියයි. බන්දනාගාරයෙන් අක්ෂිරෝහල්ට ගිය ශිරන්ති යලිත් බන්දනාගාරයට. අභ්‍යාචනාධිකරණය නිෂ්ප්‍රභ වූ ගෝඨාභයගේ ඉල්ලීම් ශ්‍රේෂ්ඨාධිකරණයට. කළු ජූලිය ගැන තේරීම් කාරක සභාවක් ඉල්ලා ආණ්ඩු පක්ෂයෙන් කතානායකට ඉල්ලීමක්. නොබෙල් සාමතයාගේ නවනීතම් පිල්ලේට. අදට නියමිත අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශ මෙන්න මාවට පත්වෙනවා. යලි හමුවෙමු හෙට පෙරවරු 9ට.
14: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
15: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.
16: සුබ දවසක්.
17: අලුත් වෙලා.
16: පහසු වෙලා.
17: තෑගි වැඩි වෙලා.
16: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
17: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
16: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
18: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල, බත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.

0: සන්තතිය තහර
1: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිදාන ලොතරැය 100,000 ප්‍රථම ත්‍යාග 200,000 වෙලා රුපියල් ලක්ෂය 3000 1000 100 60 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොදටම ඇති
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන්පත් තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011176679579
4: සුභ සන්ධ්‍යාවක්. කාලෙකට පස්සේ අපි දන්න කියන කෙනෙක් මුණ ගැහෙන්නයි හදන්නේ. අද සිකුරාදා හැන්දෑව බොහොම රසවත්ව ආදරණීයව ගත කරන්න බලාපොරොත්තුවෙන් සින්දු නං සින්දු කතා නං කතා මේ ඕනම එකක් ඔට්ටුයි. එහෙම තමයි කියන්න තියෙන්නේ. කාලෙකට කලින් අපි මුණ ගැහිලා තියෙනවා, ගොඩක් දේවල් ගැන කතා කරලා තියෙනවා. හැබැයි මං හිතන්නේ ඒ මීට අවුරුදු 4කට විතර වගේ කලින්. එනිසා මේ හොඳම කාලය අලුත් කතා බහකට මුල පුරන්න කියලා හිතුණා. එහෙම නේද?
5: අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම මේක ඉතින් නුහුරු තැනක් නෙවෙයිනේ. ලක්කඩ කියන්නේ ඉතින් කොහොමද කිදර වගේ දැනෙන තැන. මමත් මේක වැඩසටහනක් කරලා තියෙනවා. ඉතින් ඒකින්ද සහ වැඩසටහන් වලට ඇවිල්ලා තියෙනවා. සාමාන්‍ය ලක්කඩට ඇවිල්ලා මේ මැදිරියට ඇවිල්ලා උඩට එන්න සෑහෙන වෙලා යනවා කට්ටියත් එක්ක කතා කරලා. එහෙම වෙනකොට ඒ තරම් දන්නා හඳුනන පවුලක් වගේ දැනෙන තැනක්.
4: ඉතින් ඒ නිසා තමයි අද අපි එයත් එක්ක මෙහෙම කතා බහකට මුල පුරන්නේ. කවුද මෙයා? ඔබ ආදරය කරන, අපි ආදරය කරන ගීත ගණනාවක් එක්ක අපි මුණ ගැහෙන ඔහෝ මනුරංග විජේසේකර. අපි කතා කරමු, ගොඩක් දේවල් තියෙනවා ගීතයකට ගිහිල්ලා ඊට පස්සේ.

0: දොකේ මහලා මේ සින්දු ෆැක්ටරියක් එක තමයි කතා කරන්නේ. සාමාන්‍යයෙන් මේ සින්දු කියන ඒවා එහෙම දැන් කෙනෙක් කියනවත් ඇතිනේ ආටිස්ට්ලා ඇවිල්ලා කියනවා ඇයි මල්ලි සින්දුවක් ඕනේ මෙන්න මෙහෙම ෂෝ එකක් තියෙනවා ඇල්බම් එකක් කරන්න ඕනේ එම කියලාත් කියනවා ඇති. එම නැත්තම් දැන් හිත හිතා ඉන්නකොට ගමන් යනකොට වැඩ කරනකොට ඔහේ ලියවෙන ඒවත් ඇති. මන්රංග විජේසේකරගේ ගීත ලයිස්ට් එකත් ඔතේ වැඩිපුර තියෙන්නේ හිතලා ලියන ඒවද හිතන්න කලින් ඔහේ නිකන් හිතට එන සිතුවිලි ගලපගෙන අරමුණක් එක්ක ලියාගෙන යන එකක්ද කවුරු හරි ඉල්ලීමකට කරන ගීතද?
1: අපේ එක කොට්ටාස දෙකකට ගමු. දැන් මම කුලකයකට වැටුණොත් වැටෙන්නේ වෘත්තීය කීපක රචකෙක් හැටියට. ඒ කියන්නේ මේක වෘත්තියක් හැටියට කරන දේ. ඉතින් එතකොට බොහෝ විට අද තියෙන කාරණාව තමයි ගායකයෝ නැත්තම් සංගීත අධ්‍යක්ෂකවරු හරි කවුරු හරි මංගාවට අවිල්ල කියනවා ගීතයක් කරගන්න ඕනි කියලා. එතකොට ඒගොල්ලන්ත් එක්ක කතා බහ කරලා ගොඩාක් වෙලාවට ඒගොල්ලන් ඉතින් මගෙන් වැඩක් ගනිද්දි තියෙන දේ තමයි මට සම්පූර්ණ නිදහස වෙන ඔයා ඔය හිතන විදිහට හිතලා මොන හරි ලියලා දෙන්න කියලා. නැතු මට කියන්න යන්න අරක ලියන්න මේක ලියන්න කියලා. හැබැයි ඒගොල්ලන් කියන දුකද සතුටද කියන කොට්ටාස දෙක විතරක් දෙනවා. එක්ක දුක පැත්තර නැත්නම් සතුට පැත්තර. ඒ දෙක විතරයි මම ගන්න
0: සාම. මට මේ රොක්සාමි මාස්ටර් වමනගේ ඇයිද ඉස්සර මෙලඩි එකක් දානකොට කියන්නේ මේක දුකද සතුටද කියලාලු යහන්නේ මෙලඩි එකට.
1: එච්චරයි අවශ්‍ය වෙන්නේ අපිට දැනගැනීමට අවශ්‍ය වෙන්නේ දුකද සතුටද. ඊට පස්සේ දුකේ මොකද්ද වෙන්නේ කියන එක තීරණය කරන්නේ මම. කොහොමද දුක්ුනේ කියන එකද? දුකට හේතුව තමයි මම හදන්නේ. ඉතින් ගොඩක් වෙලාවට දැන් තියෙන හැම දෙයක් අනික මම ඇත්තටම මේ මොනිකා මම අද වෙනකම් දන්නේ නැති කාරණාව තමයි සිතුවිලි එනවද ආවද ඇවිල්ලා තිබ්බේවද කොහෙද තිබ්බේ මොකද්ද කියන කාරණාව සම්බන්ධයෙන් මට තාම මාව ප්‍රහේලිකාවක් දැනෙන තැනක් තියෙනවා. මම විශ්වාස කරනවා මේවා කොහේ හරි නිකන් විශ්වයේ තියෙන තැම්පත් වෙලා තියෙන දෙයක්. මම කොලේක සටහන් කරන්නා වගේ එකක් තමයි මට නම් දැනෙලා තියෙන්නේ. මොකද නැත්තම් ඔච්චර ඉක්මනට සමහරලාට සින්දුවක් සාමාන්‍ය ලියල ඉවර කරන්න විනාඩියක්වත් යන්නේ නැති තරම්. ඒ කියන්නේ මේ පද ටික ගැලපිලා ඉවරයි මේ වෙනකොට. සින්දුව හරිනම් ඒකයි ආයාසකින් ගොතන්න දෙයක් නැහැ කියන එක තමයි මගේ විශ්වාසය. ඒක ඇවිල්ලා තියෙන්නේ. මට තියෙන්නේ පොඩ්ඩක් සුසර කරන්න විතරයි.
0: ඊට පස්සේ මේ තනු නිර්මාපකයාට එහෙම නැත්නම් සංගීත වේදිකාවට තියෙන වැඩ කොටසක් ගායකයා හෝ ගායන ශිල්පිනිය ඒක හරියටම කරොත් අන්න
1: වැඩේ හරි. දැන් අනිත් පැත්ත ගත්තොත් ඔකේ තව එක කොටසක් තියෙනවා. නැත්තම් මම ලියනවා. ලියලා දෙන අවස්ථා. එහෙම අවස්ථා විරලයි. එහෙම ගොඩාක් නෑ. මොකද හේතුව මම හරි ආසයි තනු නිර්මාණ ශිල්පියාගේ තියෙන යාගේ ෆුල්ම යාගේ තියෙන సౌందර්යය එළියට එනවට. මම වචන ටිකක් දුන්නට පස්සේ යා හිර වෙනවා. එයා ඒ වචන ටික ඇතුළේ ඉන්න වෙනවා. ඉතින් මම ගොඩක් වෙලාවට කරන්නේ එයාට සම්පූර්ණ නිදහස දීලා මම මගේ නිදහස ටිකක් කොටු කරගන්නවා.
0: දැන් අපි මේ කතා කරමු. ගීතයකට ගිහිල්ලා මේ ගීතය හැදුනේ කොහොමද කියලා මට කියන්නකෝ. ඉමේෂා
1: මුතුකුමාරි
0: මේ ගීතය ගයන්නේ. මේ සඳක් වෙන්න බැරි නම්
1: සඳක් වෙන ගීතය මේ ඔය අපි රම්බරි හැම ලියලා හරිම ආදුනික අවදියේ ඉන්න කාලේ ඒ මම ජිප්සිස් සංගීත කණ්ඩායම ජිප්සිස් ස්ටුඩියෝ කීටි ගයන් පෙරරා ලහිරු ඩැඩි සංගීත කණ්ඩායම අපි ඔක්කොම එකට වාසය කරපු කාලයක් තිබ්බා. ඒ කියන්නේ මේ මම හරිම ආදුනිකයි එතකොට. ඉතින් මට ඒ වෙලකට මට ඇවිල්ලා තිබ්බේ පෞද්ගලිකව කාට හරි ලහිරුට අමතරව කරානම් කරලා තිබ්බේ ටෙහාන් පෙරරට උණුහුම් මදිවගේ නම් කියන ගීතේ විතරමයි. මට කෝල් එකක් ආවා මේ පෙරමි කෙනෙක් මගේ බිරිඳට ගීතයක් කරන්න ඕනේ මෙහෙමයි මෙහෙමයි ගම්පා පැත්තේ ඉන්නේ. ඉතින් නිතරම කතා කරා. මම කොහොමද අපිට ෆෝන් එකකින් මේක කරන්න පුළුවන්? එහෙම ප්‍රශ්නකුත් නැහැ. මට හම්බෙන්න ඕනේ කියලා. ඉතින් මම මට මතකයි මම තාමර රත්මලානේ ජිප්සි ස්ටුඩියෝ එක බලන් ඉනකොට ඇත්තටම ආවේ මේ ඇස් නොපෙනෙන මහත්මයෙක්. ඒ මහත්මයා විලකුවා මම මේ වෙනකොට සදීප අයියා. මම ඇත්තටම මේ මම රස්සාවකුත් කරනවා. ඊට අමතරව මම පුංචි ව්‍යාපාර ගොඩාක් කරනවා. බිරිඳ වෙනුවෙන් ගීතයක් නිර්මාණය කරලා දෙන්න එයාගේ තැස් පේන්නේ. ඉතින් අපි දෙන්නටම එයා කේමදාස මාස්ටර් ගාව හරි ඉඳලා තියෙනවා. ඔය වගේ මට මතක නැහැ හරියට ඔය කතා ගොඩක් කරපු පස්සේ මං කිව්වා මං ගීතයක් කරලා දෙන්න කියලා. මම තනුව නිර්මාණය කරේ දිලුම් තේජන. අපි දෙන්න එකතු වෙලා නිකන් ගීතයක් කරලා දුන්නා. අපි මුදල්ලයාගේ මොනවද අය කරෙත් නැහැ. ඕක ලහිරු සින්දු එහුවට පස්සේ ලහිරු ඔන්නකොට වීඩියෝ එකකුත් කරලා දෙමු. දැන් මෙච්චර කාල කරපු කියලා මට මතකයි ඒ කාලේ ඒ කාලේ ශේෂ්ත්‍රීට පු හැම දිනාම සත පහක්වත් ගන්නතු වෙවිලා ලහිරුගේ පරණ බේකරියක් තියෙනවා ගම්පා. එතන තමයි මේ වීඩියෝ එක කරේ. දැන් එයාගේ ජීවිතේ ලොකු සම්දිස්ථානයක් සායිට පස්සේ ඒ කියන්නේ එයාගේ ජීවිතේ ලොකු වෙනසක් සිද්ධ වුණා. මම හරි සතුටටපත් වෙනා. දරුවා වුණ පාසලකට දාගෙන ඒගොල්ලන්ගේ ජීවන තත්ත්වයද හැමදේම ඒක පුද්ගල ප්‍රසංගත් පවත්වන මට්ටමටම ආවා. ඉතින් හරි සතුටුයි.
0: ඒ සතුටෙන් අපි අහනවා මේ ගීතය.

0: සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන ලකන සඳ දිය දහර සමක ඔබ ආදරෙන් අදත් අනුග්‍රහක දායකත්වය ඔබට ලබා දෙනවා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමින් මවකමින් ඔබ රකිමින් රටම රකින 64 වසරක අභිමානීය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ලොතරැයි ලොවේ සාඩම්බර ගමන් නියමක වන NLP ලොතරැයි පවුලේ ජාතිය මහා ධන සම්පත ධන නිධානය. ඔබේ ජීවිතයේ සිහින දිනවන බව තව තවත් සාක්ෂි දරමින් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මේ වසරේදී මේ වන විටත් ඔබව ජයග්‍රාහකයෙකු කර හමාරයි. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය. සඳ දිය දහර.
2: අපි මනුරංග විජේසේකර සමග කතා කරන්නේ TB ලංගරත්නයන්ගේ අඹය හලෝ අසුරෙන්. අපි රූපවාහිනියෙන් දුටුව අඹයාලෝ ටෙලිප්‍රොතාන්තයට තමයි මේ ගීතය ඇතුළත් වුනේ. බඳුර රාණකරවසම් මේ ගීතය ලියන්නේ ආනන්දකමගේ සංගීතවත් කළේ විශාරද එඩ්වඩ් ජයකොඩි සහ පෙරෙස ගීතය ගයනවා. මේ ගීතය අහම්බෙන් එක සැරේට ඔබට ඇහිච්ච ගීතයක් නේද? මට මතක විදිහට ට්‍රැෆික් එක ගින්නම.
3: ඔව්. මම මේ කියනකම් පොඩි උදව්වක් කරන්න. ඔයාගේ ෆෝන් එකේ කැල්කියුලේටර් එක තියෙනවා නම් 40 වැඩි කිරීම 300ට පහ පොඩ්ඩක් බලන්න. මම එතකන් කතාව කරන් යන්න. ඔව් ඉතින් මට අඹයාලෝ කියන මම මොන ගීත තෝරන ගීත ගැන කතා කරන වැඩකට ආවත් අඹයාලෝගේ කටුවකුලේ මල්ලහැරේ කීද
2: 14600
3: හරි කටුවකුලේ මල්ලහැරේ කියන ගීතේ මම අනිවාර්යයෙන්ම තෝරා ගන්නවා. මට ඒ ගැන තියෙන මතකයේ මෙන්න මෙහෙම එකක්. පසු කාලිනව බස් එක යද්දී කැහිච්ච ඒ සොඳුරු මතකයකුත් තියෙනවා. මට බන්දුල් නානකරවසම් මහත්මයා කියපු දෙයක් තියෙනවා. මේ එතුමා මම හිතන්නේ කොහෙන් හෝ බස් රථයකට ගොඩ වෙලා ඩබල් ඩෙකර් එකක් හරි මම මතක නැහැ කොහොමද උඩ තට්ටුවට හරි ඔහොම යද්දි ඒ මොහොත තුල තමයි කුලෙන් කුලේ ඒ කොටස ආවා කියලා මම මතකයි. එතුමා කොහේරි සඳහන් උත් කරනවා. ඒ වගේම තමයි කොහේරි බස් එකක් යනකොටත් මේ මෑත කාලේ කියන්නේ දැන් ඔය පාසල් අවදිය තුල ඔය ගීතේ තවත් තැම්පත් වෙන්න මටත් එහෙම හේතුවක් වුණා. ඒ කියන්නේ ඒ ඇහෙන එකයි ඒ රූප දර්ශනයයි එකට ගැලපුණාට පස්සේ ඒව ජීවිතේ මතක කරන්න බෑ. ඊට වඩා පසුබෝම් කල්පනා කරන්නේ මම මේ ගීතේ ආදරය කරන තැන තියෙන උතන නෙවෙයි. මම කියන්නේ අවුරුදු එතකොට 5-4ක් විතර කාලේ මම හිතන්නේ නර්සරි අපි කියන්නේ නර්සරි යන කාලේ මට තාම මතකයි ওই ගීත මේ බොයි නාට්‍ය ප්‍රචාර වෙනවා රූපහානි මට මතක විදියට අම්මයි අප්පච්චි දෙපැත්තෙන් ඉන්නවා මම මැද පුටුවක ඉන්නවා ඉඳගෙන අපි රැයට බත් කවන ගමන් ඕක නරඹනවා ඉතින් එතකොට ඒ අර දුඹුරු පැහැති රූප රාමු සමග තමයි මුල් නාමාවලිය ඔක්කොම යන්නේ ඉතින් නපුරු මෛත්‍රීලා නිමල්ලා සුනිල්ලා තාම අපේ ජීවිතවල ඉන්නවා මම කියන උත්සාහ කරේ අපිට තේරෙනවා මට දැන් අවුරුදු 40ක් කවුරු කොහොම හිටවත් අවුරුදු 50යි 60යි වයසයි ඔක්කොම කියලා අපි මේ මහ පොළොවට ඇවිල්ලා ගත කරලා තියෙන තාමත් සුළු කාල ප්‍රමාණයක් දැන් අවුරුදු 40ක් කියන්නේ දවස් වලින් ගලුවත අධික අවුරුදු වරම මේ ඒව එකතු කරන්නේ නැතුව මම කියන්නේ දවස් 14600යි මම ඉපදිච්ච දා ඉඳන් මේ මහ පොළොවේ ඉඳලා තියෙන්නේ කියන්නේ මන්නේ කම්මේ සරල ගණිතයෙන් බැලුවොත් 305 වැඩි කිරීම අවුරුදු 40 ඊට වඩා කොහොම වෙනස් වෙනවද? උකට තව එහෙමෙන් ඇඩ් වෙලා හැදෙනවා. අපි කිව්ව දවස් 14000ක් කියලා. ඉතින් ඔච්චර කාලයක් තමයි මේ අවුරුදු 40 මේ මහ පොළොව ඇතුලේ මාර දේවල් දන්නවා කියලා ජීවත් වෙලා තියෙන්නේ.
2: තව ඉස්සරහටත්
3: ඔය කොච්චර හිටියත් දවස් 25000 30000ක් විතර තමයි මේක ඉන්න තියෙන්නේ. ඉතින් ඒතර මම කල්පනා කරා අපි තාම කොම් පොඩි ළමයි තමයි. මේ මහ පොළොවට අපි තාම මහ පොඩි ළමයි. අපි මාර ප්‍රාග් අපි කිමු එන්නම මුන්න දිනුම් ලැබලා මුන්න තැනකට ඇවිල්ලා අවුරුදු 70ක් හිටිය කියලාත් වැඩි කරලා බලන්න. පුරිම දවස් 35000ක් 40000කටත් අඩු ප්‍රමාණයක් තමයි මේක ඇතුළේ ඉන්නේ. මේ ඔක්කොම මැච් එක ගහන්න තියෙන දවස් 30000කට විතර තමයි 25000කට තමයි මේ මැච් එකම ගහලා ඉවර කරන්න තියෙන්නේ. ඒකම කල්පනා කරලා බැලුවම තේරෙනවා ජීවිත ඇතුළේ තියෙන ඒ පොඩි ළමයාව නඩත්තු කරන්න ඕනේ.
2: අනිවාර්යයෙන්ම
3: ඒ පුංචි ළමයව නඩත්තු කරගන්න තරමට ඔබේ හිතේ සැනසීම තියෙනවා. පුංචි ළමයට තියෙන හරි සරල කරුණු කාරණා කීපයි සතුටටපත් වෙනවා. පුංචි කාලේ අපිට ජීවත් වෙනකොට තිබ්බේ පුංචි කරුණු කාරණා කියන්නේ දෙමව්පියෝගේ රකවරණය, ඒ හවුහරණ ආදරය, පුංචි දේවල්. මෙච්චර සංකීර්ණ මේ ඒ ළමයා ඔය අවුරුදු 70 මිනිස්සු ඇතුළේ තින්නෝ. වැඩි වෙලා දෙන අපි එක වහල ඉවරයි. ඒ පුංචි ළමයා භූමදානය කරලා ඉවරයි අපි ඇතුළේම. නෑ ඒ සරලකම තියාගන්න. ඒ හැඟීම් බරකම තියාගන්න, ඒ සංවේදීකම තියාගන්න. අඹයාලු අහන අඹයාලු නාට්‍ය කටුවකුලේ මල්ලහැරේ මේ ගීතය අහන හැම වාරයක් පාසාම මගේ පුංචි ළමයා නැවත නැවත නැවත නැවත නැවත මගේ ඇතුළෙන් එළියට එනවා.

0: සෞන්දර්යාත්මක වියමන සඳ දියතහර
1: මේ කතා බහ මනුරංග විජේසේකර සමග දැන් අපිට තියෙනවා මේ බලාපොරොත්තු තියෙනවා අපි සිහින දකිනවා සමහර බලාපොරොත්තු සහ සිහින තියෙනවා අපේ හිතේ කොනකවත් නැ ඒවා කා විසින් හෝ අපමත පටවන සිහින හෝ බලාපොරොත්තු ඒ වගේ සිහින අපිට ඇත්තටම ඉතින් එක ශ්‍රේණිය සිට 12 ශ්‍රේණිය දක්වා වගේ කාලය තුළත් අනිවාර්යයෙන්ම තියෙනවාම තමයි ඒ කාලේ එකේ සිට 12 දක්වා කාලය තුළත මොනවාද තිබුණු සිහින එහෙම නැත්නම් කවුරු හරි කෙනෙක් කියපු සිහින දැන් හැබෑ වෙලා තියෙනවද නැත්නම් ඒව දැන් මතකවත් නැද්ද
2: මං ගත්තොත් මේ කියනන් 6තර දක්වා හරි කලබලකාරී මනසක් මගේ ඔළුව තුළ තිබ්බේ එළිය තැම්පත් ඇති නමුත් මගේ මනස හරි කලබලකාරී ඒ කියන්නේ මං දන්නේ නැහැ මට මොනවද කරන්න ඕනි කියන කාරණාව පිළිබඳව හරි අවබෝධයක් නැති ධර්මයක් මම ඒ කියන්නේ මගේ ඇඟේ කලාව සම්බන්ධයෙන් ලොකු කැමැත්තක් තියෙනවා නමුත් පන්තියේ පොතපතවල තියෙන ගණිතය අරව මේවා මට එහෙම ලොකු ධාරිතාවක් කියන්නේ මට ඒක දරා ගන්න අවශ්‍ය නැති ගතියක් තිබ්බා. ඒක මට අවශ්‍ය නෑ මේ දේවල් ඉගෙන ගන්න. නමුත් ඒව ඉගෙන ගන්න වෙනවා. ඉතින් ඕවත් එක්ක ගත වෙච්ච ළමා කාලයක් 6 වසර විතර යනකම් මම එහෙම ලොකුවට පාසල තුලවත් එහෙම ඉදිරිපත් වෙන සුළු කෙනෙක් නෙවෙයි. මොකද මම දන්නේ මොනවද කරන්න ඕනේ. මම දන්නේ එක චිත්‍ර අඳින්න පුළුවන් වගේ එකක් මම දන්නවා. ඒර අනිත් දේවල් පිළිබඳව අවබෝධයක් නෑ. 6 වසරේ තමයි මට පළවෙනි වතාවට සහතිකයක් හම්බෙන්නේ පිරිසක් ඉදිරියේ ගිහිල්ලා ගන්න. අර උදේ දිනවන අපි කියන්නේ මොකද්ද? උදේ රැස්වීමේදී. ඒකත් චිත්‍ර තරඟ වලින් කුසලතා සම්මානයක්. ඒ කියන්නේ 1 2 3 නෙවෙයි 4 වගේ. එදා තමයි මට දැනුනේ මේක මේ පොඩි තෘප්තියක් තියෙනවා සෙනගක් ඉස්සරහා නැගලා මොකක් හරි ඇගීමකට ලක්වීමේ තෘප්තියක් තියෙනවා කියන එක. එදා තමයි මගේ මං කරන ස්විච් එක ඔන් උනේ. එදා ඉඳන් කතික තරඟ නිවේදන තරඟ අර තරඟ මේ තරඟ යන්න තියෙන ෆයිල් පිරණකම්ම ගියා. 12 අතර වෙනකම් මම කලේ පාසලේ බාහිර ක්‍රියාකාරකම් කරන ළමයි ඉන්නේ. මම මේ වගේ ළමයි කරමු.
1: හැම පීරියඩ් එකකම එළියේ.
2: අනේ වෘත්තීය සංගමයක සමිතියක් වගේ තමයි මම පාසල් ගියේ. හැබැයි ඉතින් මගේ ප්‍රතිපලත් අධ්‍යාපන ප්‍රතිපලත් මොනවා මොනවා හරි වෙලා හොඳ වුණා. කොළඹසෝකේ හිටියේ. කොළඹසෝකේ සෑහෙන්න මට පරේක්ෂණාගාරයක් බවට පත් වුණා දේවල් අධ්‍යයනය කරන්න. ඊට පස්සේ එතනින් කොළඹ ආනන්දට යනවා. කොළඹ ආනන්දේ මං ඉකරෝ පරේක්ෂණ ටික මුදාහරින්න හොඳ වේදිකාවක් වෙනවා. ඉතින් ඕක කාලය තුලත් මට තිබ්බ එකම ගැටලුව මට කලාකාරයෙක් වෙන්න අවශ්‍යයි කලාවට එන්න අවශ්‍යයි නමුත් කිසිම දෙයක් ගැලපෙන්නේ නැහැ මේ තියෙන දේවල් මට ඉගෙන ගන්න තියෙන දේවලුයි මම කරන්නේ කොමර්ස් ඒ ගෙවල් වල උනිකම වලට මැත් සයන්ස් කරන්න බැරි හින්දා නැත් ආර්ට්ස් කරන්න දුන්නේත් නැහැ ගෙවල් වලින් ඉතින් මේකනේ මේ එකක්වත් ගැලපෙන්නේ නැති ලෝකෙක ජීවත් උනේ සෑහෙන කට්ටක් කන්න උනා මම කැමති තැනට එන්න ඒකට සඳහා ලොකු අතහැරීම් ප්‍රමාණයකුත් කරන්න උනා
1: අතහැරීම් කියලා කිව්වහම මේ අපි හරි බයයි. ලේසියකට එහෙම මං හිතන්නේ සම්බන්ධතාව වෙන්න පුළුවන්, අපේ හීන වෙන්න පුළුවන්, අපේ කැමති දේවල් වෙන්න පුළුවන්. කොච්චර රිදුනත් කොහොම හරි අර කියන්නේ ලේ ගලනවා, තුවාල වෙනවා, පෑරෙනවා, කමන්නේ කොහොම හරි අල්ලගෙන ඉන්න. මොකද අතෑරියොත් දැනෙන රිදිල්ල ඊට වඩා වැඩි වෙයි කියලා හිතලා. හැබැයි සමහර තැන්වලදී බැරිම නම් කරන්න වෙන්නේ ඉතින් අතහරින එක තමයි.
2: ඔව් ඇත්තටම අතහැරියට පස්සේ ප්‍රතිඵලේ හොඳයි කියලා තමයි මම නම් විශ්වාස කරන්නේ. ඒ කියන්නේ මම අන්තිමට කොම කරලා බැරි තැන මම ලංකාවෙන් යනවා. යන්නෙත් සංචාර ව්‍යාපාරය සහ කළමනාකරණය ඉගෙන ගන්න සිංගප්පූරුවට. ඉගෙනගෙන ඔක්කොම රස්සාවකුත් හම්බුනට පස්සේ මම ඒක අතහැරලා තමයි ගීපද රචකෙක් වෙන්න ඕන කියලා තීරණය අරන් ඉන්නේ. ඒක තමයි අතහැරීම. ඒ අතහැරීම ඉගෙනගත්ත දේවල් රස්සාව සියල්ල අතහැරියට පස්සේ තමයි මගේ තෘප්තිය කියන එක මට හම්බුනේ. ඒ තෘප්තිය ලැබෙන්න අතරින්න වුණා.
1: බැරි වෙලාවත් මුල් කාලේදී ඔබට දැන් ආර්ට් එකට කැමැත්තක් තියෙනවනේ කලාවට ආසාවක් තිබිලා තියෙනවා. ගෙදරින් බාධාවකුත් නැහැ. කමක් නැහැ කලා කරන්න. වගේ එකක් වුණා නම්
2: මේ තියෙන තත්ත්වෙ නැති වෙයි කියලා මම විශ්වාස කරනවා. මොකද මම ඉතාමත් සතුටපත් වෙනවා. ඒගොල්ලන්ගේ මම ඒකත් කියන්න ඕනේ. දෙමෝපියෝ ගත්ත తీරනේ හරි. මට ආර්ට් කලාව කරන්න නැතුව වාණිජ්‍ය ඉගෙන ගත්ත හින්දා තමයි මට අද මේක මැනේජ් කරගන්න පුළුවන් වුණේ. ඒ කියන්නේ මම විශ්වාස කරනවා මම ආත්මික ඉගෙන ගත්තා. හරිද? මේක මෙතන වෙන්නේ. මට මූල කල්පනාකරණය, බාහිර sannivedanaya මේ වගේ දේවල් ඉගෙන ගන්න හම්බුනා වාණිජ්‍යත් එක්ක හිටපු හින්දා. වාණිජ්‍ය විෂයන් කරපු හින්දා. මම එතන අද වෘත්තීය කලාකරුවෙක් වෙන්න ප්‍රධානම හේතු සාධක අතර එකක්. මට පුළුවන් කලාවට වාණිජ්‍ය කියන කොටස එකතු වෙච්ච හින්දා. ඒ කියන්නේ කල්පනාකරණය එකතු වෙච්ච හින්දා.
1: අපි යමු ගීතයකට.

0: WTN රටට වග කියන රේඩියෝ.
1: වෙලාව රාත්‍රී 7:34.
2: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: මම නම් දැන් මානම රිලැක්ස්.
5: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
6: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
7: නොසලකීමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසහියෙන් රියදාවනය කිරීමෙන් වලකින්න.
8: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින් මේ ඉඳෙමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
9: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
4: මම නම් දැන් මානම රිලැක්ස්.
5: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
6: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
10: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ දහනය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිදහනය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
0: ලකන්ද රේඩියෝ ITN.
1: වෙලාව රාත්‍රී 7:37.
0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
11: සංසන්දිය තාරහරා.
12: හිතට දැනෙන ගීත ගොඩක් ලිව්ව ගී පද රචකෙක්, ඒ වගේම නිවේදන ශිල්පියෙක් මාධ්‍යවේදියෙක් මනුරංග විජේසේකර එක්ක අද ලකන සංසන්දිය දහර රැනවේ වෙනකන්.
0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර.
12: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන ලකන සඳ දිය දහර හගෙන ඔබ ඉන්නේ සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම අනාගතය සුරක්ෂිත කිරීම සඳහා කැප වී සිටින ශ්‍රී ලංකාවේ දැවන්තම රක්ෂණීය සපයන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ්. ඔබ හා ඔබේ ආදරණීයයන් සුරක්ෂිත කිරීම සඳහා රක්ෂණ සැලසුම්, සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් විශ්වසනීය රක්ෂණ විසඳුම්, දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් අධ්‍යාපන සැලසුම් සහ ඔබේ සිහින සැබෑ කරගන්නා ආයෝජන සැලසුම් සමකින් සුවපහසු හෙටක් වෙනුවෙන් විශ්‍රාම සැලසුම් රැකවරණය, විශ්වාසය සහ සුරක්ෂිත අනාගතයක් සඳහා මේ සියලුම සැලසුම් එකම විශ්වසනීය තැනකින් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ්. පියකුමෙන් මවකමෙන් අදත් අනුග්‍රහක දායකත්ව ලබා දෙමින් අපිට කියන ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදයේ කෙනන NLB ජාතික ලොතරැයි මණ්ඩලය. මේ මතක් කරන්නේ ඔබට ධන නිධානය ගැන. ලොතරැයි ලොවේ සාඩම්බර ගමන් නියමක වෙන NLB ලොතරැයි පවුලේ ජාතියේ මහා ධන සම්පත ධන නිධානය ඔබේ ජීවිතයේ සිහින දිනවන බව තව තවත් තහවුරු කරමින් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මේ වසරේදී මේ වන විටත් ඔබව ජයග්‍රාහකයෙකු බවට පත් කර හමාරයි. පුංචි රුපියල් 40කින් ඔබේ ජීවිතයේ සිහින හඹාගෙන යන්න ඔබට ඉඩකඩ ලැබෙනවා ධන නිධානය ලොතරැයිය තුළින්. ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය.
0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර.
12: දිනේෂ් ගමගේ තමයි මේ ගීතය සංගීතවත් කොට ගායනා කරන්නේ. මේ ගීතය අතිශය ජනප්‍රියත්වයට පත් වුණා වගේ මේ ගීතේ විවිධ කතාත් තහවනේ. මං කැමතියි ඔබ ගීතය ලිව්ව කෙනා විදිහට නුවරත් එක්ක ඔබට තියෙන සම්බන්ධතාවයක් හින්දාද මේක ලිව්වේ? මේ ගැන අප කතා කළා දින වෙනත් මාධ්‍යවල. හැබැයි අපි කියමු ඒ ගැන.
13: ඔව්. සෙන්කලගල නුවරට වහින වැස්ස. මේක අර ඉස්සෙල්ල මං කිව්වා වගේ මම පද රචනය කරලා දිනේෂ් කමගේ තනු නිර්මාණය කරපු එකක්. දැන් දැරණාතුරුමා අරම මේව ඔක්කොම දිනේෂ්ගේ මෙලඩි වලට තනු වලට මම ලියපුවා. මේ මම වචන ටික ලියලා ඔය හවස් ස්වරූපක මම ස්ටුඩියෝ එකේ ඉන්නකොට ඇත්තටම එදා පොඩ්ඩක් මන්දාරම් දවසක් මට ආපු අදහසක්. ඔය අදහසෙන් හේතු කරුණු කාරණා ගොඩක් තියෙනවා. ඒකක් තමයි නුවරත් එක්ක මගේ තියෙනවා කොහොමත් සම්බන්ධතාවයක්. මගේ අම්මගේ මව් පාර්ශවෙන් නුවර කියන්නේ ගම. ඉතින් එතකොට තවමත් මට ජීවිතේ දැනෙන සුන්දරම මොකද්ද ළඟ බවක් නුවරත් එක්ක තියෙනවා. කියන්නේ කඩු ගන්නව නැගලා ඒ පහු වෙනකොට එන එක වෙන ලෝකෙට යනවා වගේම තමයි. ඒක වෙන ලෝකයක් ඇත්තරම. සහ ඉතින් අතීතයේ යම් යම් ප්‍රේම මතක සටහන් සුන්බුඩ් නුවර ඉතුරු වෙලා තියෙන තත්ත්වයක් තියෙනවා. ඒවත් එක්කත් මට එකක් නුවරව නුවරත් නුවරත් සම කලා සිතුවිලි එනවා. දැන් ඔය සනුකට අවසන් වරට අවසන් සටහන. එතකොට ඔය වගේ දෙක තුනක් නිර්මාණය වුණා. ඉතින් මේකත් මගේ කතා වස්තුවක් නෙවෙයි. නමුත් නුවර පෙම් කරපු මිනිස්සුන්ට දැන කතා වස්තුවක්. මොකද නුවර නුවරම කෙනෙක්ට ඔලමනින් ඉන්නේ නුවර නුවරම කෙනෙක්ට මේක දැන ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. මොකද නුවර වැවරවම කියන්නේ මාරම තැනක්. නුවර වැවරවමේ තමයි පෙම්බතුන් නිතරම සාමාන්‍යගලට හම්බෙනවා, මුණ ගැහෙනවා, ඒ බංකුවල ඉඳන් ජීවිතේ බෙදා ගන්නවා. එතනම පොඩ්ඩක් ඔලුව උස්සලා බලනකොට දල්දා මාලිගාව පේනවා. දල්දා මාලිගාව කියන්නේ මේ ලෝකේ බැතිම්මල නැත්තම් මේ වගේ තියෙන කටුක බව, නිර්ර්ථ බව දේශනා කරපු මහා උත්මයේ

0: ඔවම පේන්නේ. ඉතිං ඒ ඔක්කොම අරමුණු කරගෙන නුවර පෙම්වතෙකු සහ පෙම්වතියකගේ ජීවිතය, මොකද ඊට පස්සේ කොහෙන් ගියත් නුවරට ආයෙරන වැවරව පහු කරන්නම වෙනවා. ඕක වටෙන් ගිහිල්ලා තමයි යන්නේ. එතකොට ඉතින් දුක දුකම තමයි.
1: ඔබේ අත්දැකීම් වල ප්‍රමාණය හැටියට මං හිතන්නේ මේ ගීතය දැන තරම ඔබටම තීරණය කරන්න පුළුවන්. සෙන්කට ගලන වලට වහින වැස්ස.

0: අද මනුරංග විජේසේකර එක්ක අපි කතා කරන්නේ හිතට ළඟින්ම තියෙන සමහර දේවල් තියෙනවනේ. ඒ කියන්නේ පුද්ගලයෝ විදිහට ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ විවිධාකාර අපි කැපකිරීම් කරලා ලබා ගන්න සමහර දේවල් භෞතික වස්තු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඊට වෙහා ගියපු බැඳීම් වෙන්න පුළුවන්. මේ වගේ ගොඩක් දේවල් තියෙනවනේ. ඉතින් මං ඇහුවොත් එහෙම දැන් අපි අර හරි හොඳ තැනකට ගිහින් ආවා. අවුරුදු 70 80 කියලා අපි ගණන් කරාට ඔක දවස් වලින් ගණන් හදුවාම අර වගේ සුළු ප්‍රමාණයක්. ඒක ඇතුලේ අපි අල්ලගන්න උත්සාහ කරන දේවල් වැඩි කියලා අපිට හිතෙන කාලයක් එනකොට අපි පරක්කු වැඩි කියලා දැනෙනව නේද?
1: දැන් දෑතින් බදා ගන්න පුළුවන් කොහොම ගියත් දොඩම් ගොඩක් බදා ගත්තත් වැටෙන ප්‍රමාණයක් තියෙනවා නේද? ඒක ඒ වගේ තමයි මේක ජීවිතේ. ඔච්චර බදා ගන්න උත්සාහ කරත් දොඩම් ගොඩ වැටෙනව ප්‍රමාණයක් තියෙනවා. ආමයි අන්තිමට ගිඩි දෙකක් තුනක් තමයි පරිස්සම්.

මට අල්ල ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේ ජීවිතෙත් සතුට කියන කාරණාව කොච්චර ලොකු දෙයක් බදා ගන්න උත්සාහ කරත් සතුට කියලා අන්තිමට ඉතුරු වෙලා තියෙන්නේ පොඩිම සරල තැන් දෙක, සමහර නිදහස, සමහර විට හරි සරල තැන් දෙක තුනකින් ওই ජීවිතේ සතුට කියන කාරණාව ඉතුරු වෙලා තියෙන්නේ. මේ හිතන භෞතික වස්තුන් වලින් ඒක ගන්න පුළුවන්ද කියලාත් වෙලාවකට හිතෙනවා. මං කියන්නේ ඒව අවශ්‍ය නැහැ කියනක නෙවෙයි, අවශ්‍යයි. නමුත් ඒකේ ස්ථීරසාරව ඒකෙන් සතුටක් ලබන්න බෑ. අන්තිමට කොහේ හරි තැනක ජීවිතේ පරිණත වෙනකොට තේරෙන දෙයක් තමයි මනුෂ්‍යට අවශ්‍ය කරන නිදහස. මානසික නිදහස පමණමයි, මානසික නිදහස තමයි මේ අපිට නැති වෙච්ච එකම කාරණාව. අපි කසාදයක් ඇතුලේ හරි විවාහයක් ඇතුලේ හරි මොනවා හරි මේ හැම දේ තුලින්ම ගොඩ බදා ගන්න නැති වෙච්ච එකම කාරණාව මෙච්චරයි. ඒකද මං හිතනවා තමන් ළඟ ඉන්න අනිත් මනුස්සයව මානසික සතුට නිදහස දෙන්න. ඒක තමයි මේ ඉන්න පොඩි කාලය තුල දෙන්න පුළුවන් හොඳම දේ.

0: සමහර
1: මනරංග විජයසේකර සමග අපි කතා කරන්නේ මේ කාලයකට කලින් අහුණු ගීතයක් චාමර වීරසිංහ සහ සශිකා නිසංසලා. දැන් අවසර ගණනාවක් පුරා ලංකාවේ ජනප්‍රියම ගායන ශිල්පියා සහ ගායන ශිල්පිනිය එක දිගට නොකඩවම් මේ දෙදෙනාගේ එකතුව මේ ගීතය දිලුම් තේජුන තමයි සංගීතවත් කළේ. කවුරුන්ද කවුලුව වැහුවේ?
2: ඔව් මගේ ගීත එකතුව ගත මට ගොඩාක් ලොකු ගීත ප්‍රමාණයක් නැහැ, යම් ප්‍රමාණයක් තියෙන්නේ.
1: හැබැයි ගොඩාක් නෑ යම් ප්‍රමාණයක් අතරේ අතිශය බහුතරයක් මිනිස්සු වැළඳගෙන තියෙනවානේ.
2: ඔව් ඒක පිළිගන්න පුළුවන්. මගේ ගීතාවලිය ගොඩක් නුඹකට මට තියෙන ගීත එකතු ලොකු නෑ. නමුත් තියෙන ප්‍රමාණය යම් යම් විදිහට ප්‍රේක්ෂකයා ග්‍රහණය කරගෙන තියෙනවා. තමන් කැමති. මොකද හේතුව තමයි මගේ ගීත ඇතුලේ මං කියන්නේ අර සතුට නියෝජනය කරන තැන් වල නටන රම්බරී ගැස්සට කොස්සට මොට්ටු වගේ සින්දුත් තියෙනවා. ඒ වගේම පපෝ අල්ලගෙන කොටර වෙලා අහන්න ඕන නටන්න ගීත තියෙනවා. ඉතින් ඒක හින්දා වෙන්නේ නැති අර ග්‍රහණය ටිකක් ලොකු පරාසය ගිහිල්ලා තියෙනවා. තියෙන ගීත ටික ඇතුලේ මට වෙනසක් දැනෙච්ච ගීතයක්. මොකද චාමර වීරසිංහට සහ ශශිකා නිසංසලාට ගීතයක් හදනවා කියන එක ඒක වෙන වර්ගමූලයක් මට අනුකූලව. මොකද ඒ දෙන්නාට තියෙනවා ලොකු අතීතයක් තියෙන දෙන්නෙක්. ඒ කියන්නේ මහා පොළොවත් එක්ක වැඳිච්ච අතීතයක් තියෙන ගායකෙක් සහ ගායිකාවක්. ඇත්ත කතාව ඒක. ඒගොල්ලන් මේ පොඩ්ඩිම යට තියෙන වේදිකාවේ සිට උඩට ආපු කට්ටිය. ඒතකොට ඒගොල්ලන්ට ගීත හදනවා කියන එක ලේසි නෑ. මොකද ඒගොල්ලන්ව මේ එකපාර පැරෂූට් වලින් නිර්මාණ හදලා බස්සන්න බෑ. ඒතකොට ඒගොල්ලන්ට පොඩි වෙනසක් කරනවා නම් සංගීතයේ පැත්තෙන් වුණත් මනාව අවබෝධයෙන් කරන්න ඕනේ. ප්‍රථම වතාව ශශිකක්කත් එක්කත් මට වැඩක් කරන්න හම්බෙච්ච. ඉතින් මට එයා තමයි එයාත් එක තමයි අපි වැඩේ පටන් ගත්තේ. එයා තමයි යෝජනා කරේ චාමරගේව ගමු කියන එක. ඉතින් මම චාමරගේත් එකේ මම දන්නෙත් නෑ. ශශිකක්කාර අරගෙන සෑහෙන්න ප්‍රයත්නයක් දරලා චාමරයියව වැඩේට සම්බන්ධ කරගත්තාට රූප රචනයකට චාමරය ගිහිල්ලා තිබ්බෙත් නෑ. කාලකට පස්සේ තමයි රූප රචකට හරි අඩු ප්‍රමාණයක ආගේ රූප රචන තියෙන්නේ. ඕකට ආවා. ඒකත් සෑහෙන්න ප්‍රයත්නයක් දරලා කොහොමරි කළා වැඩි එක දැනකට ගෙනාවා.
1: ඒක හිතා ගන්න පුළුවන්. මොකද මේ සමනි චාමරය වැඩසටහනට සම්බන්ධ කර ගන්නවා කියලා
2: කියන එක සෑහෙන්න මහන්සි වෙන්න බැහැ. එතකොට ඒ සෑහෙන්න මහන්සිලා කරගත් එකක් ඉන්දික වික්‍රමත් තමයි රූප රචනය කරේ. ඔය අපි අවට පහට දේවල් වලින් කරපු රූප රචනයක එකතු පහතු කරගෙන කොහොමරි ඉතින් මේ ඒ ගීතේ මේ මම පෞද්ගලික විඳින තැනක් තියෙනවා. නුඹේ සුවඳ විලවුන් තවර සයනේ ගුලි වෙලා පැරණි මතකය මාවින්ද යලියෙන්නේ නැති නිසා ජීවිතේ සමහර ලාවට මතකයන් කෙලිතුරු වෙන්නේ ඒ හුරු පුරුදු සුවඳ වගේ දෙයක් විතරයි. ඒක කොච්චර දුර ඇත ගියත් ඒ සුවඳ සමහර ලාවට ඔළුවේ තියෙනවා නැවත දැනෙන මොහොතවල. ඔබ බලන්න ඔබේ අපි කියන අපේ කොට්ටේ මොන වුණත් මගේ කොට්ටේ මට සැපයි කියන්නේ ඒ හේතුව අපේ ජීවන සුවඳ වගේ තමයි ඒක. ඉතින් ඒ හින්දා සමහර මතකයන් සුවඳ හැටියට විතරයි ජීවිතවල තියෙන්නේ. ඒක හැටි වෙන කිසිම මතකයක් මම ජීවිතේ විශ්වාස කරන දෙයක් තියෙනවා. අමිහිරි මතක කියලා දෙයක් නැහැ. මතකයන් විතරයි.

0: பிரேமை சௌந்தர்யாத்மக வியமன සඳ දිය දහර
1: මේ කතා බහ සිකුරාදා හමුවේ මත් එක්ක මනුරංග විජේසේකර සමග ඔබව අපිට හමුවෙන්නේ ගීපද රජකෙකු විදියට විතරක්ම නෙවෙයි වැඩසටහන් ඉදිරිපත් කරන්න එක්ක විදියට ප්‍රසංග ඉදිරිපත් කරන්න එක්ක විදියටත් හමුවෙනවනේ. දැන් අපි ගොඩක් කලාවට මේ මෑත කාලේදී කතා බහට ලක් කරන දෙයක් තමයි මේ කලාව කියලා කියන්නේ. ඒක ඇතුළේ කලාවක් නෑ, ඒකේ තියෙන වාණිජ පරමාර්ථ එහෙම අදහසක් තියෙනවා සහ එහෙම කතා බහක් තියෙන අතරතුරේදී එක පැත්තකින් ඒ කලාව ඇතුලේ ජීවිතය දිය කරලා හැරිය කලාවට කැපවෙච්ච මිනිසුන්ගේ උන්නතිය වෙනුවෙන් අපි මොනවද කරන්නේ කියලා රජයෙන් ප්‍රශ්න අහන අවස්ථා එමත් ස්වේච්ඡා කණ්ඩායම් වලින් හෝ එහෙම ආන අවස්ථාත් තියෙනවා. මන් දන්න විදිහට ඔබ මේ කලාව ඇතුලේ වාණිජ අරමුණුත් ජයගත්ත කලාවත් ජයගත්ත කෙනෙක් මගේ දැනුම හැටියට. ඔබ ඒ මතය ගැන අදහස ගැන ඔබට දැනන දේ ගැන මං අහුවොතින්
2: මෙහෙමනේ. මුලින්ම තීරණය කරන්න ඕනේ වෘත්තීය කලාව කියන්නේ එකක්, ආධ්‍යාත්මිකව කලාව කියන්නේ තව එකක්. සමහර කට්ටිය ඉන්නවා ඒගොල්ලන්ට කලාව ආධ්‍යාත්මික. ඒගොල්ලන් ඒවා තමන්ගේ සුඛ විහරණයේ උදෙසාම තමන්ගේ තෘප්තිය උදෙසා නිර්මාණය කරනවා. ඒවා සමාජ සමාජගතත්ව වෙනවා. එහෙම කට්ටියක් ඉන්නවා. මේක මගේ කතාව ඒකත් එක්ක අදාළ වන්නේ නැහැ. මොකද හේතුව මගේ પરම්පරාව තුළ මම මේක වෘත්තීය මට්ටමින් කරන දෙයක්. මගේ අධ්‍යාපනය ලබන්න වෙන දේවල් වලින් ඒ දේවල් අතහැරලා මම හිතනවා නම් කලාවට එන්න ඕන කියලා මම මේක වෘත්තියක් හැටේ කරන්න ඕනේ. එහෙම කරන්න හේතු සාධක කීපයක් තියෙනවා. එකක් තමයි දැන් ඔබ හිතන්න ගුරු වෘත්තිය, ඉංජිනේරු වෘත්තිය, මොකක් හරි වෛද්‍ය මේ හා සමානව මේක සේවා සපයන ශිෂ්ටයක්. අපි කරන්නේ සේවාව. අරකට වඩා මේකවත් මේකට වඩා අපි මොකක් හරි එහෙම එකක් මට තේරෙන්නේ නැහැ. වෛද්‍යවරයා කරන්නේ කලාවක්. එයා කලාවට එයා වැටුපක් ගන්නවා. එතකොට ගුරුවරයා කරන්නේ එයා කලාව. ඉගැන්වීම තමයි එයාගේ කලාව. එයා එකට වැටුපක් ගන්නවා. මේ මම කරන්නේ සේවාව. මේ මගේ සේවාවට මම ගන්න වැටුප. ඒක වෙනස් වෙන්න පුළුවන්. නමුත් මම කරන්නේ සේවාව. එතකොට මේක සේවා ඉන්ඩස්ට්‍රියක් හැටියට ගත්තාම සේවාව කියන කොටස ඇතුළට දැම්මට පස්සේ අපිට තියෙන දේ තමයි දැන් ඔබ ගුරුවරෙක් නම් ගුරුවරුන්ට වෘත්තිය සංගන්තිය. ඇයි ඒ? ගුරුවරුන්ගේ අයිතීන් රකින්න. ඒ වගේම තමයි කලාකරුවන්ටත් තියෙනවා තමන්ට වෘත්තිය අයිතිවාසිකම්. එතකොට දැන් ඔයා ඔබේ කලා නිර්මාණවල තියෙන බුද්ධිමය දේපල අයිතිය. ඒ වගේ අවබෝධයක් නැතිවීම මම කියන්නේ එක වරදක්. හරිද? ඔබේ ගීතේ ඔබ ඉඩමක් ගත්තොත් ඔබ ඔප්පුවක් ලියා ගන්නවනි. ඔබ ළමයෙක් ඉපදුණු තුප්පෙන සාතිකයක් හදනවනි. ඒතර ඔබ නිර්මාණයක් කරාට පස්සේ ඒ නිර්මාණයටත් ඔබට තියෙනවා මේ ලෝකේ මේ අපිට මැජික් වගේ වුණාට වෙන රටවල් වල පර 800 ගණන් වල විතර හැදිච්ච නීති රීති මේ. ඒවා ඒ රටවල් වල කොහේ අනිත් කෙනාගේ ගීතේ ප්‍රචාරය වුණත් ගියත් Tamanට අයිති නැති එකක් එහෙම ප්‍රචාරය කරන්නවත් බෑ. අපේ තරම් අමුවේ මේ ගායක ගායිකාවන්ගේ නැත්නම් ගීපද රචකයන්ගේ බුද්ධිමය දේපල අයාලේ යොදන අනාචාරයේ යොදවන රටක් නැතුව ඉතින්. ඒක තමයි ඇත්ත. ඔරිජිනල් ගායකයා පල්ලෙහා ඉන්නවා. උඩ බෑන්ඩ් එකත් ඒ සින්දුව කියලා අලුතින් කවුරුරි ආපු එක්කෙනෙකුත් ඒ සින්දුව කියලා. අර මිනිස්සු බලන් ඉන්නවා. අඩුම ගානේ ඒ ගරුත්වය හැරි තියෙන්න බෑ. එහෙමවත් නැති රටක නෙමෙයි ඉන්නේ. ඉතින් ඒකට වරදක ඉදන්නවද? මෙන්න මේ වගේ දැනුමක් නැති වෙනවා. ඒතර අපේ પરම්පරාවට නුට ඒක එහෙම නැහැ. අපේ પરම්පරාවට නුට අපි මේක කරන්නේ සේවා වක්කඩියට තීරුම් අරගෙන අපිට මේකට තියෙන වෘත්තීය අයිතිවාසිකම් මම අද විශ්වාස කරනවා. ප්‍රේමකී දල්විස් වගේ ජනකාන්ත පදරචකෙන්ට එතකොට කරුණාත් අබේසේකර වගේ ශූරින්ලට මේ මෙච්ච අසාධාරණයේ ප්‍රමාණයවත් අද විතර තීරුම් ගන්න බෑ. ඒගොල්ලන්ගේ ගීත මේ වෙනකොට කොතරම් බාර ප්‍රමාණයක් මේ මොහොත තුල ප්‍රචාරය වෙනවා. කෝ බුද්ධිමය දීපලයිති දැන් ඒව තියෙන නීති රීති අවිල්ල. හැබැයි ඒ කාලේ මම කියන්නේ එකයි ගොහෝ කලාකරුවන්ට උනේ ඔවුන් මේක හදවතින් කරා. වරදක් නෙමෙයි. ඒ પરම්පරාව හදවතින් කරේ. හරිද? එතකොට හදවතින් කරපු දෙයට ඒගොල්ලන් කොයි වෙලාවකත් මේක වෘත්තීය මට්ටමින් දුටු වෙන්නේ. හැබැයි අද પરම්පරාව එහෙම නෙමෙයි. අද මේක වෙනකොට වෙනස්. Taman හදවතින් කරන දෙයට හදවතින්ම අයිතිවාසිකම තියෙන්න ඕනි කියලා විශ්වාස කරනවා. ඒක තමයි.
1: මේව කතාව. අපි යමු ගීතේ.

0: ඕනම
1: සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕටෝෂීල් ඇක්ටිව් ප්ලස්. ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
0: මම නම් දැන් මාරම රිලැක්ස්.
1: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕටෝෂීල් ඇක්ටිව් ප්ලස්.

0: වෙලාව රාත්‍රී 8යි විනාඩි 12යි. මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
1: සංසතිය තහර. මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන ලකන සංසතිය තහර සමග ආදරෙන් ඔබ අද අපිත් එක්ක මේ ගීතවත් අර්ථවත් කතා බහ මනුරංග විජේසේකර
0: සංසතිය තහර.
1: අදත් අපට අනුග්‍රහකදායකත්ව ලබා දෙනවා පියකොමෙන් මවකමෙන් ඔබ රකිමින් රටම රකින 64 වසරක අභිමානය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ්. සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම අනාගතය සුරක්ෂිත කිරීම සඳහා කැපවී සිටින ශ්‍රී ලංකාවේ දැවැන්තම රක්ෂණය සපයන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් එක ඔබේ අනාගතය සුරක්ෂිත කරගන්න පුළුවන්. රක්ෂණ සැලසුම්, එවැගේම සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් විශ්වසනීය රක්ෂණ විසඳුම්, ඔබේ ආදරණීය දරුවාගේ හිත දවස වෙනුවෙන් අධ්‍යාපන සැලසුම්, එවැගේම ඔබේ සිහින සැබෑ කරගන්න ආයෝජන සැලසුම්, එවිතරක්ද සුවපහසු හෙටක් වෙනුවෙන් විශ්‍රාම සැලසුම් රැකවරණය, මේ සියල්ල එකම විශ්වසනීය තැනකින් දැන් ඔබට ලබා ගන්න පුළුවන්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ්. පියකොමෙන් මවකමෙන් ජීවිතයේ සෙහිනේට වාසනාව ආශිර්වාදයෙන් ගෙන ජාතික ලොතරැයි මණ්ඩලය අදත් එනවා අනුග්‍රහක දායකත්වය ලබා දෙමින් අපිත් එක්ක කෝටි 12කට අධික, ඒ වගේම රුපියල් කෝටි 9කට අධික, ඒ වගේම කෝටි 8කට අධික සුපිරි ත්‍යාග මුදල් එන්.එල්.බී. පාරිභෝගික ඔබ වෙත ලබා දෙමින් මේ අවුරුද්දේ ගත වෙලා ගිය මාස 9 පුරා විතරක් ධන නිධානය ලොතරැය තුලින් සුපිරි ත්‍යාග ලාභීන් 3 දෙනෙක් බිහි කරන්න හැකියාව ලැබිලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ වසර තුලදී ගෙවී ගිය මාස 9ක කාලය තුළදී ධන නිධානය ලොතරැය තුළින් 120 ත්‍යාගලාභීන් 45 දෙනෙක්, 200 ත්‍යාගලාභීන් 612 දෙනෙක් බිහි කරන්නත් ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබිලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, අමතර ත්‍යාගි දස දහස් ගණන් ඔබ අතට පත් කරන්නත් එන්.එල්.බී. වෙතට හැකියාව ලැබී තිබෙනවා. ඉතින් එහෙනම් තව තවත් බල බල ඉන්න එපා කියලායි ඔබට මතක් කරන්නේ. දකින දකින තැනින්, බලන බලන තැනින් ධන නිධානය ලොතරැය වැඩි වැඩියෙන් මිලදීගෙන මිලඟ කෝටිපති ත්‍යාගය ඔබේම කරගන්න, ඔබත් කෝටිපතියෙකු 20 ලක්ෂපතියෙකු බවට පත්වෙන්න, ජාතියේ මහා ධන සම්පත ධන නිධානය ඔබත් මිලදීගෙන ඔබේ කෝටිපති සිහිනය සැබෑ කරගන්න ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය.

0: අපි කතා කරන්නේ මනරංග විජේසේකර සමක අපි මේ අහිමිවීම දරා ගැනීම ගැන නිර්මාණ තුල ගොඩාක් කතා කරනවානේ. ඒ කියන්නේ දැන් අපි පොඩි කාලේ නම් අපි කියවගෙන යන නවකතා කෙටි කතා ගත්තත් අපි බලව සිනමා කෘතීන් ගත්තත් එහෙම නැත්නම් අපි ඇහුව ගීත ගත්තත් ඉස්සරහට අපිට අහන්න තියෙන ගීත ගත්තත් අපිට දෙයක් අහිමි වුණාට පස්සේ අපි කොහොමද ඒකට ප්‍රතිචාර දක්වන්නේ? ඒක ඒ ප්‍රතිචාරය අපිටත් හානියක් නොවන අපිට යහෙමිවීම හිතාමතා හෝ නොහිතා හෝ සිදු කළ අනිත් පාර්ශවයටත් දරාගන්න බැරි තරමේ දෙයක් නොකර අපි කොහොමද ඒක දරාගන්නේ කියන දේ ගැන අපි ගොඩක් අර ඒ පාඩම් නොවුනාට අපිට එහෙම කතා අපි අහලා තියෙනවා. හැබැයි ওই කොච්චර ඇහුවත් අපි තාමත් දකිනවා ආදර ප්‍රතික්ෂේප කිරීමත් එක්ක තමන්ගේ පෙම්වතියගේ ජීවිතයත් උතුරගෙන තමන්ගේ ජීවිතයත් අතහරින සෝදානම් වුණ. හැබැයි මේ උගත් බුද්ධිමත් තරුණේ ඒක ඇතුලේ ඔවුන්ට දැනුම සහ ආකල්ප දරා ගැනීමේ හැකියාව කියන දේවල් ලැබිලා නැහැ නේද? එහෙම ලැබිලා නම් ඔම වෙන්නේ නැහනේ.
1: ඔව් මං හිතනවා අපේ මේ තෝරගත්ත ගීතවලත් ඇති චන්ද්‍රමණ්ඩලයේ ගීතය ඒකම අරමුණු කරගෙන මම මේ කතාවට මම එකක් තෝරන ගීතයක් නේතරම මට දුවෙක් ඉන්නේ හිතා ප්‍රවේශය ගන්න මේකට. ඔව් පත්‍ර බැලුවොත් තියෙන්නේ බෙල්ල කැපුවා අර කරා මේක කරා බලනකොට ඇසිඩ් ගැහුවා නැත්තම් ලීක් කරා මේ වගේ එන්න ප්‍රශ්න ගොඩක්නේ පත්‍රයක බැලුවොත් එමු තියෙන්නේ ප්‍රවෘත්තිවල. මේ ඔක්කොම උගත් ආරුන්නේ හෝ මොකක් හරි දෙයක් ඉගෙන ගත්තත් මිනිස්සු. ඒ කියන්නේ මම කියන්නේ මොකක් හරි දෙයක් තේරගන යවෝ යමක් මේ දරාගත්ත මිනිස්සු නැතුව මේ මේක පාරම නිකන් අමනුෂ්‍ය හැටියට කවුරුත් ඉපදිලත් නැහනේ. ඉතින් එහෙම අමනුෂ්‍යු නැහනේ. මේ සාමාන්‍ය පිරිස් මේ. මම හිතනවා අපි කොහොමත් මේ දුකට ටිකක් සංවේදී ජන කොට්ටාසයක්. එකක් අපි ආගමික මුහුණුවරස් සමග අපිට මේ ආපු අපේ බෞද්ධ කතා ගත්තත් ඒ වගේ ගොඩාක් වෙලාවට තියෙනවා මේ අත්හැරීම ගැන දුක ගැන සෑහෙන අත්දැකීම්. පන්සි මනස්චාතකය ගත්තත් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා ප්‍රේමය මේ විප්‍රයෝගය මේ දේවල් වල තියෙන මේ ඒ දේවල් වලින් උත්සාහ කරලා තියෙන්නේ විප්‍රයෝගයේ ස්මතු කරන්න නෙවෙයි. ඒවා තීරුම් කළා දීලා ඒ වගේ නිර්ර්ථක බව කියලා දෙන්නේ. අපි දහමේ කොහොමත් තරම් තියෙන්නේ පොඩි කොටසයිනේ. ඉගෙන මේ අපිට වෙලා තියෙන්නේ මම හිතනවා ඇත්තටම මේ රට මෙච්චර කල් මෙහෙම හරි ආවේ පන්සල කියන දෙක හරියට තිබ්බ හින්දා. පන්සල කියන දේ තිබුණ හින්දා. පල්ලිය කියන දේ තිබුණ හින්දා. කෝවිල කියන දේ තිබුණ හින්දා. මොකද ඒ වගේන් තමයි නීතියෙන් කරන්නත් බැරි දැන් නීතිය ඇවිල්ලා තියෙන්නේ සමහරලාට ඒකෙන් කරන්න බැරි කොටස කරන්න තමයි. නමුත් මේ මම විශ්වාස කරනවා නීතිය තිබ්බ කියලා මිනිස්සු එනකොටා ගන්න එක නතර වෙලා නැහෙනේ. ආධ්‍යාත්මය ඉතාමත්ම දුර්වල තැනක මේ වෙනකොට තියෙන්නේ. සමා වෙන්න මෙහෙම කිව්වට ආගමික මූලස්ථාන දුර්වල වෙලා ඉවරයි. ඒ වගේ පහදම හිල්ලෙන්න පටන් ගන්න ඉවරයි. එතකොට ඒකට ගෞරවයක් නැතිකොට තමයි මේ ආධ්‍යාත්මය හැදිලා නැත්තේ මම විශ්වාස කරන දේ. මුල හැදින්න එපේ. මුල තියෙන්නේ එතනනම් මුල ඇතුලේ තියෙන්නේ තේවමනම් සමා වෙන්න. මේ TikTok එකට ගියත් අනේ හාමුදුරුවනේ අපිටත් පව් පුරවන්න එපා. ඒ කියන්නේ ඇත්තටම අපිට පව් පුරවන්න එපා. එහෙනම් පව් පුරව ගන්න නැහැ. නමුත් පව් පුරවන්න එපා. ඒ කියන්නේ අපි ගරු කරනවනේ. අපි ආදරය කරනවනේ. මං කියන්නේ ඒ කියන්නේ ඒත් මන් දන්නවා ඒත් මිනිස්සු. මොකද යම් තැනකට හිත මෙහෙවලා යම් තැනකට ඇවිල්ලා නැත්තම් ඒත් පෘථග්ජන මිනිස්සුම තමයි. මේක හරිම ඛේදවාචකයක්. ඇත්තටම පව්. තරුණ හාමුදුරුවොත් පව්. ඇත්තම පව්. ඒ කියන්නේ දැක්කම දුක හිතෙනවා. බර්ත්ඩේ සෙලිබ්‍රේට් කරනවා වරදවල් නෙවෙයි. නමුත් පව් වනේ. නෑ ඊට පස්සේ පව් කියන්නේ TikTok එකේ ඉන්නවා මේවා කරනවා මේ තරුණ කොල්ලුනේ. හරිද මම කියන්නේ දැන් මේක වෙලා තියෙන්නේ මාර පැටලෙවිල්ලක් නේ මේක. දැන් ඉස්සර අපිට තිබ්බේ හාමුදුරුවෝ දිහා බැලලා තමයි අපි හිතාදාගන්නේ. හාමුදුරුවෝ කෙනෙක් මම බෞද්ධ ධර්මයට අනුකූලව කතා කරමු. අපි නැත්තම් අනිත් දේ කතා කරන්න බෑනේ. මේ අපි හාමුදුරුවෝ කෙනෙක් තියා බලන්නේ බලන්නකො හාමුදුරුවෝ හරි සිල්වන්තයි. හාමුදුරුවෝ බලන්නේ ඊ තියෙන හික්මීම අමාරුයිනේ. හාමුදුරුවෝ කෙනෙක් එහෙම ඉන්න කාරේ අමාරු වැඩක්. මේ තරුණ කොල්ලෝ තරුණ පොඩි ළමයි දුවල පැනලා ඇවිදිට ඒ නට හික්මීම පුරුදු වෙලා කොහොම හරි කියලා සීලයකට එනවනේ. හරිද එතනින් යන්නේ. දැන් මේක වෙලා තියෙන්නේ මේ සමාජ ස්තරයේ පදනමම දුර්වල වෙලා. එතකොට උඩට එනකොට ඉතින් ප්‍රේමයේ මොකරි බිඳ වැටිච්ච එකම බිල්ල කපා ගන්නවා කියන එක සාමාන්‍ය වෙලා තියෙන්නේ. මට කියන්න තියෙන මෙච්චරයි. මම මේ ගැන වැඩි කතා කරන්න කැමති නෑ. මොකද ඕක හරිම වෙඩි බෙහෙත් වගේ මාත්‍රකාවක්. ඕකට හොඳ කිව්වත් වැරදි කිව්වත් පුපුරනවා. ඒක න අපරාධේ මම මේ වගේ වැඩසටහනට ඇවිල්ලා මම නිකන් බඩේ බෝ බෙදම් පයින්නේ. හරිද? ඒකෙන් අපි එක පැත්තකින් තියමුකෝ. මේ මට දුවක් නෙන්නේ. මට සීළු ගෑන් ළමයිට කියන්න තියෙන මෙච්චරයි. ඕගොල්ලන් වැඩි වීටපත් වෙලා ඕගොල්ලන් යම් වාදියක් කරනකොට කවුරු කොහොම කිව්වත් ඔයගොල්ලන් ජීවිතේ යම් යම් අද්දකින් මිද ගන්නවා. ඒක තමයි මානව සමාජයේ හැටි. හරි. මෙතන තියෙන මොකක්ද දන්නවද ගෑන් ළමයිට? මට කියන්න තියෙන්නේ දරුවෝ කවුරු හරි කෙනෙක් ඔබට ආදරය කරනවා නම් එයා නැවතක් ඔයාගේ මතක සටහන් ඉල්ලන්නේ නැහැ ෆෝන් එක රෙකෝඩ් කරලා. ඔයාගේ රූපේ ඔයාව හිතේ තිබ්බම ඇති. මට තරුණ ගෑන් ළමයිද යා දැක්කම තියෙන දුක ඇත්ත කතාව. උදේට WhatsApp group වල ඉන්නවනම් කොච්චර ළමයිගේ ලීක් වෙලා කියලා එනවද? මේ තරුණ ගෑන් ළමයි, පුංචි ළමයි. ඇත්ත කතාව ඒක. හරිම කේදාන්තයක්. පුංචි ළමයි අවුරුදු 17 පුංචි ළමයි කොහේ හරි ගිහිල්ලා ලිංගික ආශ්වාදයක් ලබන්න හරි ආදරය කියන කොටසට හරි සමහර ලිංගික ආශ්වාදයක් කියන එකක් නෙවෙයි එතන තියෙන්නේ. ඒගොල්ලන් දන්න ලිංගික ආශ්වාදයක උද්දේ ඇත්ත කතාව. එතන තියෙන්නේ ආදරේ නැත්නම් අර මනුස්සයාගෙන් ලැබෙන කවුරු හරි මනුස්සයෙක්ගෙන් තිරිමියෙක්ගෙන් හරි කාගෙන් හරි ලැබෙන ඒ ටෙන්ෂන් එක. එයාව නැති වෙයි කියලා තියෙන බයට තමන්ගේ ජීවිතේ තියෙන ඕන දෙයක් පොදු දෙන්න කැමතියි. එයා තම කෙනෙක්ට යයි කියලා බයට. ඇයි කොහේ හරි තැනක ඒගොල්ලන්ගේ ජීවිතේ හිස් වෙච්ච තැනක් තියෙනවා. හැබැයි මට කියන්න තියෙන්නේ ඕගොල්ලන් අනේ මේ වචනේ මෙහෙම කියන එකත් වැරදි. ඕගොල්ලන් කපටි වෙන්න ඕනේ. ඕගොල්ලන් මීට වඩා බුද්ධිමත් වෙන්න ඕනේ. ගෑන් ළමයි. ඇත්තටම ගෑන් ළමගේ ප්‍රත්‍යයට තියෙන ප්‍රශ්නේ ලොකුයි. කොල්ලෙක්ගේ පැත්තට වඩා මම එහෙම කියනවා. මොකද මං කියන්නේ කොල්ලට ප්‍රශ්න නැති වෙනවා කියන එක.
0: නමුත් සාපේක්ෂව ගත්තා.
1: ඔව්. ගෑන් ළමයි ඊට සම්බන්ධ අපේ සමාජය හැදිලා තියෙන්නේ ගෑණියෙක්ට ඇඟිල්ල දික් කරන්නමයි. අර කියන වචනේ කියලා එතෙන්ට හංවඩු ගහන්නමයි මේක හැදිලා තියෙන්නේ. ඒක කරපු එකා ගැන කතා කරන එකෙක් නෑ. ඒක ලීක් කරපු එකා ගැන කතා කරන එකෙක් නෑ. ඌ හොයන්න එකෙක් නෑ. හැබැයි අර කෙල්ල ගැන ආපෝ වරක අම්බේ මේක ඔන්න. ඔක තමයි සමාජේ. කවුරු හරි ඔබේ ඔය පෙම්මතා කියලා දැන් මේ මොහොතෙත් කවුරු හරි කියනවා නම් මම කරි වීඩියෝ එකක් එවන්න අර කෙවන්න මේක
0: එවන්න.
1: මම ඩිලීට් කරන්න කාටවත් යවන්නේ නෑ. මං ගාව විතරයි තියෙන්නේ කියලා ඌ වගේ කෙක් ජීවිතය ආශ්‍රයට වසුදුසුයි.

0: සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
1: අපේ කතා බහ මනුරංග විජේසේකර සමග මහචර සුනිල් ආරියරත්න අචර රෝහණ විරසිංහ අචර දන්දම් මාලනී ගීතය නිර්මාණය කළත් සෑහෙන කාලයක් ගත වෙලා අපේ ජීවිත ඇතුළේ තියෙන සැබෑ කතාවක් තමයි මේ තියෙන්නේ. කොහොමද ගී පද රචකෙක් විදිහට ගීතයට කලාවට ආදරය කරන්න එක්ක විදිහට ගීතය ඔබට ලං කරගන්නේ?
2: මේ ගීතය හදලා තියෙන්නේ පොරවල්නේ රෝණ වීරසිංහ මහත්මයාගේ තනුවක්. තනුගෙනාපු නැවක්. හරිද? අදටත් මං හිතන්නේ ඇත්ත එක්ක හැප්පෙන්න තනු නිර්මාණය කරපු කෙනෙක් නම් ඉන්නවා කියලා. ලියලා තියෙන්නේ කවුද? සුනිල් ආරියරත්න, සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න. ඒ දෙන්නගේම එකතු වෙති සිද්ධු 7000ක් විතර තියෙන ඔය දෙන්නම එකතු කරත් එහෙම. කියන්නේ කවුද? එක බ්‍රෑන්ඩ් එකයි. ඒ එයාට අය ගහන්න බ්‍රෑන්ඩ් එකක් නැහැ ඉතින්. මේ සුදු සාරියත් එක්ක ශ්වේත වර්ණයෙන් එනකොට ඒ වොයිස් එකත් එක්ක ඉතින් හෙල්ලිලි නැත. ඉතින් ඒක ඔය සින්දු එච්චර ප්‍රබලයි. ඒකෙන් ඉඳලා මන්ද ඕක දැනෙන ප්‍රමාණය අතිශය ගැඹුරුයි. මම ඉතින් හේතුවක් ඇතත් ඔය ගීතේ තෝරනවා. මගේ මට අහන්න. හරිද? පෞල් ජීවිතේ කියන කොටස ගත්තාම සර්ව සුබ පෞල් ජීවිත තියෙන ක්‍රමයක් නැත මේ ලෝකේ. ගෙන් ගත්තාපු මිනිසු දෙන්නේ කවුරුදු අතර පාක් ලව් කරලා අපි ආදරේ ඔයයි මගේ සංසාරගත ප්‍රේමය කියලා එකට ආව කියලා එහෙම ලව් තියෙන ක්‍රමයක් නැහැ. හරිද? ඒකින්ද කොහෙවත් DNA පරම්පරා දෙකකින් ආපු මිනිසු දෙන්නේ එකට පූර්වවල තියෙන ගෙවල් අස්සර දැම්ම කියලා උන්ව ගැලපෙන්නේ නැහැ. උන්ව කොහොමද රෑට DNA එකතු වෙන්නේ නැහැ නේ? සමහර විද්‍යාකාර නෙවෙයි DNA සම කර කර ඉන්නේ. උද්දච්චකම මාන්නේ ඔබ තමයි ප්‍රශ්න. අපි අපේ බිරිඳ හෝ සැමියාටවත් දෙකර නැමෙන්න කැමති නැහැ. මොකද්ද තියෙන ප්‍රශ්නේ? උඩුගුකම. ඔගේ හේතුව අපේ පරම්පරාව අපේ දැක්ක අපම්මලගේ තාත්තලේ පරම්පරාවල ගැහැණිය කියන සාධකය ස්වාධීන නැහැ. එයා කාගෙර නඩත්තු වෙන්න ඕනේ. එළියට පලයන් අද ගෙදරින් කිව්වොත් එම යන්න තැනක් නැහැ. ඉතින් ඔය දාස මෙහෙවරකම් කර කර හිටියා. දැන් ගෑනු එහෙම නැහැ මචං.
1: අනිවාර්යයෙන්.
2: බල යන්න කිව්වොත් උන් යනවා. උන්ට තනියම ජීවත් වෙන්න
1: පුළුවන්.
2: හරිද? ගෑනට ගෑන දිනෙත් එච්චර තමයි. මේ ගෑනු ගියා කියලා දැන් පිරිපිටින්ට බැරි ප්‍රශ්නකුත් නැහැ. උනුත් සල්ලි තියෙනවා නම් මොන හරි ඉන්න විදිහකට ඉඳී. ඒකෙන්ද අපි දෙගොල්ලොටම අපි දෙගොල්ලෝ අවශ්‍යයිනේ. ජීවිතය කියන්නේ තනියම ගත කරන එක නියමයි, සැපයි, සුබයි කියන එක එක්තරා තැනක ඇත්ත. ඒක තමයි ලේසි ක්‍රමය. දැන් ගොඩක් කඩේක මචං සෝලෝ මම සිංගල් ඉන්න එක නේ මම වැඩේ. සිංගල් ඉන්න එක නෙවෙයි බං වැඩේ. දෙන්නෙක් එකට වෙලා දෙක ලාස්තරල ගිරින එකයි වැඩේ.
1: ඇත්ත.
2: හරිද? අමාරු වැඩි ඒක. අපි අපි තෝරගන්නේ ලේසි වැඩි. ලේසි වැඩි මොකද්ද? සිංගල් ලිමුකෝණිය වයින්ස් උලෝෂා බලන්න මට මොනවද ප්‍රශ්න? ප්‍රශ්න නැත්නම් ප්‍රශ්න වලට මුණ දෙන්න බැරි ඉඳ.
1: ප්‍රශ්න ඇතදීම හැරිලා ගිහිල්ලා
2: දේ. හැරිලා ගිහිල්ලා ඉඳ. දැන් මම කියන්නේ ආධ්‍යාත්මික ගත්තොත්
1: ඒක තමයි. ඔව් එහෙම වෙන්න පුළුවන්.
2: ඒක අපි ආධ්‍යාත්මික නෙවෙයි අපි ලෞකික ජීවිතේ. මම ඉතින් කතා කරන්නේ මට දැනෙනදී. දැන් මම ගුයිල පොල්ලොත් එක එළියා අතල් එකේ සෙට් වෙලා රෑ වෙලා ඇවිල්ලා උදේ වෙනකොට ආකෝ ගැඳේකෝ අරකකෝ වගේ බට්ටිකකෝ ඉතින් කවුද එහෙම වැඩකාරයෝ නැහැනේ. දැන් එහෙම මේ දාස භාර්යාවල් හොයන්න එපා. දැන් එහෙම එකක් නැහැ. උඹටත් එහෙම එකක් තියෙනවා නම් ඒ මනුස්සයටත් යාළුවොත් එක්ක ඉඳලා ඉඳලා හරි තනියම ට්‍රිප් එකක් යන්න එන්න. දවසක් මට ළමයා බලාගන්න බැරි මොකක් හරි මගේ තියෙනද ප්‍රශ්නයක්? ඒ මට බැරි. ඒක දවසක් මට බැරි ගෘහණීකගේ ජීවිතය ගත කරලා බලන්න. එහෙම බාරගන්න මිනිස්සු නැහැ. හැබැයි ඇඟිල්ල දික් කරන්න නම් ඉන්නවා. කෙනෙක්ගේ අනික ස්ත්‍රීන්ගේ තියෙන ප්‍රශ්නේ තමයි අනේ හෝද හෝද මෙච්චර හෝදලා චීත්තෝ කියන මේ හෝද හෝද ගහන මිනිස්සු මම දැකලා නැහැ. මං කියන්නේ ඒගොල්ලොත් එකයි ඉගෙන ගන්න ප්‍රශ්න වෙනවා, ගැටලු වෙනවා. හැබැයි ඒක හෝද හෝද වැලේ දදා ආය ගන්නවා, ආය හෝදනවා, ආය වැලේ දානවා. ඉතින් අර උඩ මල පයින්නවාම තමයි.
1: මොකද ඉතින් ඕක දැන් හා කියලා ඔක්කොම කරලා ප්‍රශ්නයක් ආවහම හරි සෝරි කියනවා. අපි මේ කමත කරලා ඉන්න. හැබැයි වැස්සක් ආවත් අරක මතක් වෙනවා, පායවුවත් මතක් වෙනවා, හුලඟක් ආවත්.
2: ඉවරයි.
1: මොනොත් ඉතින් එතනින් එහාට.
2: දැන් මොකද දෙපැත්තම ඕක පටන් ගත්තොත් කොහොමද? මොනකද ප්‍රශ්නේ? මේකින්ද මම ඉස්සෙල්ලා කියපු කතාවෙන් මේ කතාව ඉවර කරන්නම්. ටිකක් වයසට මිනිස්සුන්ට තේරෙනවා ජීවිතය අවශ්‍ය කරන්නේ මානසික නිදහස. ඒක මානසික නිදහස ගැහැනුවෝ පිරිමි හෝ වේවා, දෙකොල්ලොට අවශ්‍ය කරන්නේ මානසික නිදහස. හැබැයි ඒ මානසික නිදහස ගන්න පුළුවන් පෞල් ජීවිතයක් ඇතුළේ ඉන්න ගමන් ඒ බන්ධනය ඇතුළෙත් ඒ මානසික නිදහස දෙන්නා දෙන්නා වෙනුවෙන්ම දෙන්න පුළුවන්. ඒකට කියන්නේ අයාලේ යනවා කියලා නෙවෙයි, මානසික නිදහස කියන්නේ අයාලේ යනවා කියලා වරදව වටහා ගන්නත් එපා.

0: ගව රතුවටයි විනඩත්නේ.
1: වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
3: ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනයේ අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.
4: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
5: මම නම් දැන් මාරම රිලැක්ස්.
6: අනම්මනංගල වදුනා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
7: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
8: 75 සිරකටත් වඩා විශ්වාසය දෙනු ISO GMP තත්ත්ව සහතිකෙන් පිටුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්.

අනුග්‍රහය. විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල් ගුලි. දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලින් ක්‍රිමිරාජ. පරම්පරාගත ආයුර්වේද උරුමය.

0: වෙලාව රාත්‍රී 8යි විනාඩි 43යි.
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
2: සංසන්දිය තහර
3: ලකන සදදිය දහර අහගෙන ආදරෙන ඔබ ඉන්නේ මනෝරංග විජේසේකර කියන ඔබ ආදරය කරන ගීපද රචකයා එක්කයි අද අපේ මේ කතා බහ. දැන් ඔබම අපි දෙන්නම එක වයස් කණ්ඩායමක් නියෝජනය කරන 80 දශකයේ අවසන් භාගයේ නියෝජනය කරන අය. අපිට අපේ ජීවිතවල මේ අපි අතින් අල්ලගෙන යන්න හරි හයියට අපිට වැඩිහිටි පරම්පරාව, මම කියන්නේ මේ අතිශය වැඩිහිටි අපේ අම්මා තාත්තා බාප්පා පුංචි ඒ අය නෙවෙයි, අපේ අයියලා සහ අක්කලා කියලා කොටසක් අපිට හිටියා. ඒ වගේම අපිත් ඔවුන් සමහර විට කොළඹ නගරයේ පාසල්වල එහෙම නැත්නම් උසස් අධ්‍යාපන සඳහා විශ්වවිද්‍යාලවලට ඇවිල්ලා රැකියාවලට ඇවිල්ලා ඒ ලබා ගන්න අත්දැකීම් දකින්න දේවල් අපිත් එක්ක ෂෙයා කරගන්නවා. අපිත් අපිට හරි හොඳ වෙලාවක් තිබ්බා ඔවුන් එක්ක ඒ දේවල් බෙදා හදා ගන්න. දැන් අපේ පරම්පරාවට කියන්නේ තාම පහලින් දැන් වසර ගණනාවක් අපේ වයසත් එක්ක ගන්නට අවුරුදු 35 40 60 කට්ටියත් අපිත් එක්ක දැන් ඉන්නවනේ. ඒ අයට මෙහෙම වෙලාවක් නැහැ. එහෙම අවකාශයක් තිබුණත් ඒක ලබා ගන්නව ඒක බෝරින් කියලා තමයි ඒගොල්ලෝ හිතන්නේ කතා කරන එක. මේ නේද අපිට ලැබිලා දැන් ඉන්නට අතහැරිලා ගිහිලා තියෙන සමාජ අවබෝධය ලබා ගැනීම හැකිය. මොකද ෆෝන් එක පාවිච්චි කරන එක, ටැබ් එක, මේ ලැප් එක පාවිච්චි කරන එක, අන්තර්ජාලය කියන එක ඒක අවශ්‍යයි, අත්‍යවශ්‍ය වෙන තැන් තියෙන. හැබැයි එතන එහාට ලෝකයක් තියෙනවා. ඒක නෑ ඔය අන්තර්ජාලය.
4: ඔව් ඒ කියන්නේ මේ මම මේ කියනවට එළියට බැලලා අලවන්න කවුද ඔයගොල්ලන්ගේ මේ වෙලාවේ කාන්තා රෝල් මොඩල් එක කියලා. රෝල් මොඩල් පහක් අහන්නකෝ. ගංග අහන්නකෝ කවුරු ඉන්න අලුත් ළමයිගෙන් අහන්නකෝ. අලුත් ළමයි නෙමෙයි මං කියන්නේ අපි මෑත පරම්පරාවේ අහන්නකෝ ඔයගොල්ලන් කවුද මේ? ඔයගොල්ලන්ගේ කවුද ඔයගොල්ලන්ගේ වීරවරිය? වරින් කවුරුත් කියන්නේ සුසන්තිකා ජයසිංහ චමරියත්පත්තු කියලා. ලියාගන්න කියන්නේ. දැන් ඒ උත්තරේ නැහැ. හරිද? එනත්තම් අයිරාංගනී සීරසිංහ මහත්මිය, නැත්තම් අපි කියමුකෝ කවුරුර මේ සම්මානනීය ජනකාන්ත රංගනේශිම සම්මානනීය අපි හිතමු කවුරුර අපි නේ ස්වර්ණමල්ල වර්ච මහත්මිය කියනකෝ, නැත්තම් කවුරුර එහෙම මොකක් හරි ගන්නු නෑ නෑ නෑම තමයි මම බල්ලා තිනු නෑ. ඇයි ඒගොල්ලන්ට රෙෆරන්ස් වෙලා තියෙන්නේ මේ සමාජ මාධ්‍ය හරහා ඒගොල්ලන් දකින කට්ටිය. ඒගොල්ලන් හිතනවා ඒගොල්ලන්ගේ ජීවිත මාර සක්සස් කියලා. මේගොල්ලන් සක්සස් කියන කැලල ගන්නේ නැත්තම් දියුණුවයි කියලා කැලල ගන්නේ පේන ඒගොල්ලන් සමාජ මාධ්‍යයට උදාහරණ ජීවිතවල තත්ත්වෙ. ඒ කියන්නේ ජයග්‍රහණය කියලා පෙන්වන්නේ ආර්ථිකමය දියුණුව. එහෙම නැතුව කැපකිරීමවත් උත්සාහයවත් දේවල් නෙවෙයි. නැත්නම් අපි කියන්නේ ඵලදායිතාව හෝ නැත්තම් එයා නිර්මාණය කරලා තියෙන දේ ගුණාත්මක බව නෙවෙයි. ප්‍රතිරූපය. ප්‍රතිරූප තමයි දැන් ඉන්න බොහෝ දෙනෙක් රෝල් මොඩල් සරිර ගන්න. කොටින්ම මම කියනවා මම මේ කියනවට මම අද මම කියන ඔබ පුළුවන් නම් අවුරුදු 14 15 16 ළමයි ටික මුණ ගැහිලා අහලා බලන්න හොඳ මාර ලස්සන උත්තරේ ඉන්නේ.
3: එයා දෙකෙම තියෙනවා. මොකද මේ විද්‍යාල වල පැවැත්වෙන මාධ්‍ය තරංගවලට නිරන්තරයෙන් සහභාගී වෙන කෙනෙක් විදිහට අපි ගීපද රචකයෙක් ගැන හෝත් රංගන ශිල්පියෙක් ශිල්පිනියක් ගැන හෝත් අපිට ලබා දෙන පිළිතුරු ඒ නාමලේඛන එලයිසු දැක්කම ඇත්ත. ඔව් ඔබ
4: කියන
3: ඒක මේ නගරයේ විතරක් නෙවෙයි ඉතා ඈත ප්‍රදේශවල පවා ඒ විදිහ
4: හැමතැනම. කවුද රෝල් මොඩල්ස්? විතර මොනවද ඒගොල්ලෝ ගන්න තියෙන්නේ? ඒගොල්ලෝ ගන්න තියෙන්නේ ඒගොල්ලෝ සමාජ මාධ්‍ය හරහා පෙන්වන ජීවිතය. එතකොට ඒකද යායුතු තැන? එතකොට ඒ ළමයි උත්සාහ කරන්නේ ඒ පේන තැනට විතරයි. මොනවා හරි කරන්න ලකමන්නේ අපි උළුවෙන් හිටන් හරි කමන්නේ මෙන්න මෙතෙන්ට තමයි යන්නේ. නැත්නම් මේ පින්නන

0: අපි ජීවත් වෙන්න ඕනේ. නැතුව පළදායි දෙයක් බිහි කරලා ඒකෙන් ලැබෙන ප්‍රතිඵලයට මිනිස්සු දැන් ඉන්න પરම්පරාව කම්මැලි. දැන් ඕනේ සින්දු කර ස්ටේජ් එකට යන කැල විතරයි ඕනේ.
1: ස්ටේජ් එකට නගිනතුරු
0: එච්චරයි. නෑ ඒගොල්ලෝ ඕනේ ස්ටේජ් එකට කොහොමද වැටෙන්නේ? ඒකට වැටෙන්න මොන විදිහකට අරගෙනද? ඕනේ කැමති ඕනේ විදිහකට එන්න කැමති ඒ ස්ටේජ් එකට වැටෙන්නේ. ඒ මොකද දන්නවද? ඒගොල්ලන් දන්නවා දැන් ගායකේ කරිකායිකාවක් වුණා මම්ම පිට රට සංචාර අරව මේවා එක ෂෝ එකකට මෙච්චර ගන්න පුළුවන් මේ වගේ ෂෝ පහක් ගහගත්තොත් මාසෙට මෙච්චරයි. හැබැයි ඒගොල්ලන් දන්නේ අර මිනිස්සයා නිර්මාණයක් බිහි කරලා එතෙන් දෙන්න ගත්ත මහන්සිය. ඒගොල්ලන්ට පේන්නේ ඒක. ඒගොල්ලන් දන්නේ මේ අපිට ලැබෙන ප්‍රතිරූප කැලේ විතරයි. අන්න ඒක තමයි වා කියපු කොටසත් එක බද්ධ කරන්න තියෙන්නේ. ඉස්සර අපිට එහෙම ඇත්තටම අයියලක් කළා හිටියා. දැන් මගේ ජීවිතේ පෙර පිනකට මම අර ඔක්කොම අතහැරලා ලංකාවට ආවට පස්සේ මට සුනිල් පෙරර කියන මහා වෘක්ෂය යටතේ ඉන්න හම්බ වුණා වුරුදු හතරක් විතර. ඒ ගෙදර ගයාන් පෙරරනේ යාළුවෙක් ඉඳා ඒ ගෙදර ඉන්න හම්බ වුණා. මට තේරුණා අපට සිරිමියා පියු ස්ටේජ් එකේ දකින සුනිල් පෙරරයි මේ එළියෙන සුනිල් පෙරරයි කියන්නේ තනි ක්‍රම පරස්පර විරෝධී චරිත දෙකක්. අර උඩ ඉන්න නිකන් hina වෙලා මේව කරන මට ඉන්න සීරියස් වෙන කියවීමක් තියෙන පොත්පත් කියවන වෙන අද්දිනක් තියෙන මිනිසෙක් ඇඩ්මිනිස්ට්‍රේෂන් පාර්ට් එක මං කියනවා අද ලංකාවේ කිසිම කම්පැනි කර නැහැ ජිප්සීස් එකේ තිබ්බ ඇඩ්මිනිස්ට්‍රේෂන් එක ජිප්සීස් කියන සංගීත කණ්ඩායමේ තිබ්බ ජිප්සීස් සුනිල් ලංකල්ගේ ෆයිල් 100ක් ගත්තොත් 100 උඩ ඉඳන් ගහලා තියෙන රතු හිර සෙන්ටිමීටර් දෙකයි නං ෆයිල් 100ම සෙන්ටිමීටර් දෙකයි එච්චර පිළිවෙල මිනිස්සු ඒව ඉගෙන ගන්න පුළුවන් උනා ඒක තමයි බහුශ්‍රත ආශ්‍රය හැම වෙලාවෙම කියන්නේ ඒක තමයි නැත්තේ දැන් මේකට ආශ්‍රය කරන්න වෙලා තියෙන්නේ එක මහා සමාන පරතරයක මිනිසු කුට්ටාශයක් මේ પરම්පරාවට. ඒගොල්ලන්ට ප්‍රවීණ પરම්පරාවත් එක්ක ලින්ක් එකක් නැහැ. එහෙම නැහැ. මම කියනවා අපිවත් ගන්න එපා රෝල් මොඩල්සයිට. මොනවද අපි කරලා තියෙන්නේ? අපිත් මේ තාම අංකුර කලාකාරව මේකස්සේ මේ හිමින් ගමනක් යන. අයියෝ යා මං වගේ නම් එහෙම වෙන්න එපා. මටවත් මේ තාම ෂුවර් නැහැ මේක හරියට වැඩේ කොහොමද කියලා. හරිද? ඊට වඩා මිනිස්සු ඉන්නවා. ඊට වඩා මාර මිනිස්සු ඉන්නවා. ඊට වඩා මාර පොරවල් ඉන්නවා මේ ලංකාවේ. සුගත් තිලකරත්න ශ්‍රියානු කුලවංශල මාර පුරව ඒක ඇත්ත කතාව ඒකයි ඒ ජීවිත මාරයි මම ඒ කියන්නේ මේ පේන දේවල් වලින් තව ඉන්නවා නාසකේ නෙවෙයි ලංකාව ඉගෙන ගත්ත ડોක්ටර්ස්ලා විද්‍යාඥු මාර පුරවල් ඉන්නවා
1: හොයන්න වෙනව නේද අපිට
0: මාධ්‍ය මොනවද කරලා තියෙන්නේ කියලා තහන්න වෙනවා
1: අපි ප්‍රශ්නේ හැම ඉතුරු කරලා ගීතයකට යමු

0: මෙසකරදා සඳුරු හමුවීම මනුරංග විජේසේකර සමකෙන් හිතට දැනෙන ගීත ගණනාවක් එක්ක අපිත් එක්ක ජීවිතේ ගොඩාක් තැන්වලදී හමු වෙන කෙනෙක් අහෝ. මේ ලියලා තියෙන ගීත අතරේ ආදරය, ප්‍රේමය, ඔය හැම දෙයක්ම තියෙන විරහව තියෙනවා, මේ හැමදේම තියෙනවා. ඉතින් මේ අනාගතයේදී දැන් අපිට තියෙනවානේ කොච්චර මේ සාර්ථක නිර්මාණකාරයෙක් වුණත් නිර්මාණකරුවෙක් විතරකටම එයාගේ තියෙන මොකක් හරි පිරිලා නැති තැනක් තියෙනවා කියලා දැනෙන තැන් තියෙනවා. මොකද මට එහෙම හිතෙන්නේ. මම කතා කරලා තියෙන බොහෝ දෙනෙක් එක්ක මේ ප්‍රශ්නෙට උත්තර මට ලැබිලා තියෙන නිසා මම අහන්න කැමතියි. මේ මෙච්චර ශ්‍රේෂ්ඨ ගණනාවක් ආවරණය වෙලා තියෙනවා ගීතවල, මේ තව නිකන් මෙන් මේ පැත්ත ලිව්වොත් හොඳයි වගේ කියලා හිතෙන, ලියන්න උත්සාහ කරලා තියෙන, තාම ලියවෙලා නැති දේවල් තියෙනවද?
1: නෑ මොනික, ඇත්තටම මට එම මේ නිර්මාණකාරයෙක් කෙරෙහි ඇරියස් නෑ. මගේ ජීවිතයේ තියෙන එකම දේ මට ඇත්තටම ඇරියස් නෑ. ඇරියස් නැති වෙන්න ප්‍රධාන හේතු කරුණු කාරණා තමයි මගේ ප්‍රථම ගීතය රම්බුලි. රම්බුලි තමයි සමාජගත වෙන්නේ. ඒකට විවේචන, විචාර, සතුට, දුක, කඳුළු ඔක්කොම ලැබිච්ච නිර්මාණයක් නේ. හරිද? මම හිතන්නේ ඕගොල්ලන්ටත් ඒ කාලේ එක ප්ලේ කරන්නවත් දැන් මේක ලක්කන්නේ. ඒක තමයි ඇත්ත. හරිද? දැන් පුළුවන්. කාලේ විසඳපු දේවල්.
0: කාලේම වෙනසකරු.
1: හරිද? ඔව්. කතාව එක තමයි. ඉතින් රම්බරි ගීතය සමග මන්න නිර්මාණකාරයෙක් හැටියට ප්‍රථම අවස්ථාවේදී මගේ ප්‍රථම තරංගය තුළම මට හැමදේම අත්දකින්න හම්බ වෙනවා. ඒ කියන්නේ මම දැක්කා විවේචනය කියන එක මොකද්ද, විචාරය නැතුව විවේචනය කියන එක මොකද්ද, විචාරයක් දැක්කා. ඊට අමතරව මම දැක්කා කාලානුරූපීව මිනිස්සුන්ගේ සතුට. රම්බරි තියෙන හැමතැනම සතුට තිබ්බා. රම්බරි කොතනද තියෙන්නේ, එතන සතුට තිබ්බා. මිනිස්සු මේ ඩෙස්පුටු පෙරලගෙන, මේස පෙරලගෙන ඩාන්සින් ෆ්ලෝ වලට ඇදෙන ගතියක් තිබ්බා. ඒක හරි පුදුමාකාරයි. ඉතින් මට ඒකින්ද මට ලැබිය යුතුයි මාධ්‍ය කියන සම්බන්ධතා සියල්ලම ඒක ගීතය හරහා වෙනවා. මගේ වෘත්තීය ගමන එතනින් ආරම්භ වෙනවා. ඒකත් එක්ක මට තේරිච්ච දේ, මට මට මට දැනෙච්ච දේ තමයි ඒ සතුටින් මගේ බොහෝ දේවල් නිවුණා. ඒකෙන් මං මට ඇත්තටම හෙට අරග කරන්න ඕනේ, මේක කරන්න ඕනේ කියලා එරියසයක් නැහැ. මොකද අද ලියපු ගීතයේ සතුට තියෙන අද විතරයි, ඒක හෙට වෙනකොට ආය අලුතින් ගීතයක් හදන්න ඕනේ. ඒක නැතුව පරණ මගේම වගේ වට්ටෝරු අරන් මම අච්චර කරා, මෙච්චර කරා, අරග මෙච්චරයි, මේක මෙච්චරයි කිය කිය පම්පූරික ගහ ඉන්න එක තමයි තියෙන මෝඩම වැඩි. ඒ කියන්නේ මට නිර්මාණ කරන්න පුළුවන් කියලා විශ්වාසය තියෙනවා නම්, මගේ ඔළුව වැඩ කරනවා නම්, මට තාම මේ දේවල් කරගන්න පුළුවන් නම්, මට මං අද ලියපු එක මාර ලොකු වෙන්න බෑ.
0: හැටියට වඩා දෙයක් ලියවෙන්න
1: පුළුවන්නේ මම ඒක නිර්මාණකාරයෙක්ට වෙන්න ඕනේ. ඉතින් වෙලා තියෙන්නේ, අපිට වෙලා තියෙන්නේ මම්ම කරපු දේවල්, මම්ම හොද හොද, මම්ම සම්මාන දෙති, මම්ම ඒවට ලයිට් ගගා ඉන්න ගියොත් ඉතින් මේ ඔක්කොම ඉවරයි. මට දේවල් කියලා දුන්නේ අපේ සුනිල් පෙරරගේ මහා මේ මේ ශ්‍රේෂ්ඨයා. සුනිල් අංකල් මොන වයසට ගියත් හැමදාම උත්සාහ කරේ කොල්ලා වගේ ලස්සනට සින්දු හදන්න. අන්තිම කාලේ කොත්ත මල්ලි වගේ මේවා අදලා තරුණ ගෑල් ළමයි දාලා නර්ස්ලා දාලා. ඒ ඇයි එයාට එයාගේ උළු ඇතුළේ එයා හිටියේ ඒ පරණේම ඉවරයි බං. අලුතින් හදන්න එපා, දැන් අලුතින් ළමයිට සින්දුවක් කරන්න ඕනේ. එයා හිටියේ එතන. මේක වෙලා තියෙන්නේ මොකද්ද? මගේ මම තමයි මම මම මම මමම කී කී කීව කීව මේ එකම ජයග්‍රහණයේ උදම් මනාන ඊට පස්සේ අලුතින් එන උන්ට බැන බැන ජීවත් වෙන. මම කියන්නේ නිර්මාණකාරයෝ, මං කියන්නේ මරණකම සින්දු හදා දින්න කියන එක නෙවෙයි. තමන්ගේ තෘප්තිය තියෙන්නේ කොතනද? ඒ තෘප්තිය හොයාගන්න කනේ වැඩි. තව කෙනෙක් තෘප්තිය, තව කෙනෙක් තෘප්තිය. මට කියන්න බෑනේ ඒක වෙන් කරලා. ඉතින් මම හිතන දේ හෙට උදේ අද මේ ආපු ඔක්කොම හෙට උදේට වෙනකොට ඉවරයි. හෙට උදේ නැගිරෙද්දි ආය ආදුනිකයි. අද රෑ ඔක්කොම ලබලා සම්මාන අරන් ප්‍රවීණ වෙලා නිදා ගන්න හෙට උදේ වෙනකොට ආය ආදුනිකයි. හෙට දවස ආදුනිකව ගත කරන්න ඕනේ. එතකොට අලුත් වැඩ කරන්න පුළුවන්.
0: නියම පාඩම.
1: නැත්තම් ඉතින් හැමදාම ඒ කියන්නේ අඩු වයසෙන් ප්‍රවීණ වෙලා මරණකම්ම ප්‍රවීණ වෙලා ඉන්නත් පුළුවන් ඉතින්. ඒ කියන්නේ මං හිතනවා අඩු වයසෙන් හැමදාම ආදුනික වෙලා ජීවත් වීම ඉතාමත් යහපත්. මොකද අලුත් වැඩ කරන්න.
0: යමෝ අපි ගීතයකට.

0: අපිට තියෙනවා මේ විවිධ ශේෂ්ත්‍ර ගත්තහම මේ ශේෂ්ත්‍ර ඇතුලේ මේ පරම්පරාවල තියෙන ඝට්ටනය ඔක අපි සාහිත්‍ය කලාව නිර්මාණ ඇසුරෙන් දකිනවා විවිධ නවකතා කෙටි කතා ඔස්සේ සිනමා කෘති ඔස්සේ අපේ ගෙවල් ඇතුළෙත් අපි දකිනවා අපේ ඥාති සම්බන්ධතා ඇතුළෙත් ශේෂ්ත්‍රයක් විදිහට ගත්තා මට හිතෙනවා මේ කලාව ඇතුලේ මේක ටිකක් දරුණු විදිහට තියෙනවා ඒ තුළ පෙළීමට ලක් වෙන අයත් බොහෝ පිරිසක් එනවා උනුත් අදහස් දක්වනවා එහෙම වුණා අත්දැකීම් වලට කෙනෙකු ලක් කරපු කෙනෙක්ගෙන් අපිව ගැන ඇහුවොතින් ඔහොහො ඇයට දෙන්න වෙනත් උත්තරයක් තියෙනවා වෙන්නත් පුළුවන් පරම්පරා ගැටුම ඔබට ඒ කියන්නේ ප්‍රවීණයින්ගෙන් ඔබ ශේෂ්ත්‍රයට අවතීර්ණ වෙන කාලේ ප්‍රවීණයින්ගෙන් ලැබුණ දේවල් විවේචන දැන් ඔබ මේ ශේෂ්ත්‍රයේ ප්‍රවීණයෙක් බවට පත් වෙලා ඉන්නකොට ඔබට පිටුපසින් එන අයට ඔබ ප්‍රවීණයෙක් විදිහට සැලකෙන ආකාරයේ ඔබ වෙනසක් දකින්නවද නැත්නම් ඒ කාලේ විඳපු අත්දැකීමෙන් ඔබ හොඳ පාඩමක් ඉගෙනගෙන මුනුසුම් පිළිගැනීමක් අලුත් පරම්පරාවට දෙනවාද මම කැමතියි මේ පරම්පරා අතරේ තියෙන මේ ඝට්ටනය ගැන ඔබ අදහස අහන්න.
1: ඔව්. මෙහෙම ගත්තොත් මන් දන්නේ මට මේ ශේෂ්ත්‍රේ නරක මිනිස්සු හම්බෙලා නැහැ. මන් දන්නේ මං එහෙම කැටගරයිස් කරගෙන නැහැ මට මෙහෙම කරා අරව කරා මේව කරා මට නම් එහෙම එකක් නැහැ. මන් දන්නේ මං එක හිතන්නේ නැති කින්දත් දන්නෙත් නැහැ. සමහර හිතුවොත් එහෙම ඇති. දැන් මට ගත්තොත් ඔතට එහෙම ලොකුවට මම දන්නේ මාත් එක තරහ ඇති මට තරහකාරයෝ නැහැ. මගේ හිත ඇතුලේ. ඉතින් මම ගත්තොත් මට නම් හම්බෙච්ච හැම ප්‍රවීණයෙම හරිම සුන්දර මිනිස්සු. මාර මට ඒ දවසක් නිකන් හැබැයි මෙහෙම එකක් තියෙනවා. ඒ අපිට කලින් ඒ කඳුමුදුරට ගොඩ වෙලා නේගොල්ලන් ඉන්නේ. එතකොට අපි නිහතමානී වෙන්න උනේ ඒගොල්ලන් දැක්කම ගිහිල්ලා ඒ කඳුමුදුරට ගොඩ වීමේ ගෞරවය ලබා දෙන්න. නිකන් අපි ගාවට වෙලා ප්‍රවීණව කතා කරන්න ඕනේ නෑනේ. හරිද? මටයි ගිහිල්ලා කතා කරන්න බැරිද? මොකද කකුල් කැඩලද මගේ? ලෙඩක්ද මට? කවුද මම? මොනවද කරලා තියෙන්නේ? නිකම්මරි කම්මේසි අපි ඉන්දුරියක් හදාගත්තා කියලා ඒව ජනප්‍රිය වුණා කියලා මම මාර පොරක් නෙමෙයිනේ. ඒක කතා කරන්න බැරි ගිහිල්ලා. මම නම් දැක්ක තැන කතා කරන්න බෑ. මට ඒ ඒ ආශාවදී තියෙනවා. මට එකක් මම සුනිලි පෙරරගෙනේ මම නැවතත් කියන්නේ එකයි. මම දැක්කා අර දෙවන්ත පෞරුෂය ගියක් ඇතුලේ සාමාන්‍ය සුනිල් අයියා හැටියට ජීවත් වෙනවා. ෂෝටක් දාගෙන ස්කිනියක් ගාගෙන ත්‍රිවිල් එකේ තමයි ස්ටුඩියෝ එකට යන්නේ. වාහනේ දගත්තන් ඩ්‍රයිවර් කවුරුත් නැත්තම් එයා යන්නේ නෙමෙයි. යාට සල්ලි නැති ප්‍රශ්නයක් නැහැනේ. එච්චර දෙවන්තෙක්ට සාමාන්‍ය වෙන්න පුළුවන් නම් මන් දැක්කා ඒකේ තියෙන විශේෂත්වය. දෙවියනේ රෝගාන්ත ගුණතිලක මහත්මයා වගේ කට්ටිය. නලීන් පෙරේරා වගේ මහතුරු ගතුරු සංගීත අයියලා. දැක්ක තන සංගීත වගේ අනේ මල්ලි මට සින්දුවල ඉර දෙන්න ඕනේ. මේ ඔයා මේ ලහිරුලට එහෙම ලීලීන් මම පළවෙනි දවසේ මං ගැතර බය හතුනා කියලා සංගීත විද්‍යාවේ වගේ මිනිස්සු එකේම කියද්දි මං කිව්වද මම මොකටද තනියම ඔයාට ලියන්න ඔයාට තියෙන සින්දු ටික අපිට ජීවිතේට හිතන්නවත් බෑනේ අයියේ. ඉතින් ඒ වගේ නීතමානී මිනිස්සු. මට මෑත කාලේ ගොඩාක් වෙලාවට හම්බුණා ටී එම් ජයරත්න මහත්මයා. ඒ වගේ ජෙන්ටල්මන් කෙනෙක් නැත්නම් ඒ වගේ මහත්මයෙක් පුදුමාකාරයි. يعني විනාඩි 5ක් කතා කරාම يعني hina වෙලා ලීර් සතුරු වෙන ජාතියේ ජේෂ්ඨයෝ හැබැයි කියලා කතා කරා. බන්දුල නානායකකාරව සම්මගේ මහතුරු කොහේ හම්බුණත් මම ගිහිල්ලා වචන පහක් කරි කතා කරාම කොච්චර ජීවිතේ සුන්දර මිනිසුන්ද. ඇයි අපි ඒගොල්ලන්ගේ සුන්දරත්වය අපේ ජීවිතවල ලං කරගන්නේ නැත්තේ? මෑත කාලේ මම හැමතැනම කියන දෙයක් මට මේ ප්‍රසංගයක් නිවේදන කටයුතු කරන්න මේක නිවේදකව 5 දිනක් ඉන්නවා හරිද? බන්දුල් නානායක කරවසම්, නිලාරම් කාසිම්, කැලුම් ශ්‍රීමාල්, සමනාත අවදෙහිට මහත්මයා, මම.
0: සෙන්දුත් ලියන
1: ඔක්කොම 5 දිනක්. නිවේදන 5 දිනක් කනෝස් කරන්නේ මේක BMI සීචියද මේක ඇත්තටම ඉතින් දැලි විහිං කිරි කනෝ වගේ වැඩක්. මොකද හේතුව නිවේදකෙට. මොකද හේතුව කම්පයා වෙනවා. කොහොම කරත් කම්පයා වෙනවා. දැන් බන්දුල අයියා එයාගේ නාරකන් සමත එයාගේ විදියට බොහොම කනේ details ne kene darumane eya bedaharinne details uth ekak lassanta kara nilaraiya deka meddi kanata yaga ithin upahini wedeke kirikat ekem thiyena kalum shrimal mahatte gana katha karana deyak na ithin eya me wenota sakriyawama meke inna kene etora man meida dakala nathi kenek inna samannata awuda hetti kiyanne mama jeevithaye aasama handa mara taama galiwer arawa mewa yaddi aapu mano hari owa balla aapu eka oluwen athara ganna ba echchara taruna handak mama adata thahala nathi tarama මං බලම් මේකේ මොකද මෙයා කරන්න කියලා. දැන් මට දේරෙන්න තියෙන එක තමයි මං වෙන එක. මං වෙලා වැඩේ කරගත්තා. ලාස්ට් එක පේන්නෙත් නැහැ මොනවත් නැහැ. ඔය ඇවිදිනවා පිටිපස්සේ බෑක් ස්ටේජ් එකේ hina වෙවි ඉන්නවා. එයාට තිබ්බ සමන්ත පෙරේරා මහත්මයාව ඉන්ට්‍රොඩියුස් කරා. එයා මෙහෙම ආවේ සමන්ත පෙරේරා මහත්මයා කරට අද්දාගෙන ආවා. ඇවිල්ලා වේදිකාවට ආවා. ඇවිල්ලා කිව්වා මෙච්චර කිව්වේ. මේ සමන්තර පොඩි අඩුපාඩුවක් තියෙනවා. මොකද මුළු ප්‍රේක්ෂක ගාරෙම තුෂ්ණිම් බුතම් කන්දේකෝ මේ වෙන්නේ යන්නේ දැන් සමන්තේ අනුපාඩු තහමත් තියෙනවා දැන් හිතා ගන්නත් දැන් ඔක්කොම සමන්තරතින අඩුපාඩුව තමයි උණුසුම්
0: ව්‍යාපාරයට
1: තටුවක තියෙන අඩුව. හරි සමන්ත, ඔයා කරන් යන්න, මම පස්සට ගිහලා ටිකක් උණුසුම් වෙන්න. ඔච්චරයි පස්සට කීපේ. ඒව දකින්න පින් කරලා තියෙනවා
0: අනිවාර්යයෙන්.
1: මම කල්පනා කරා අර වචන 100ක් විතර වියදම් කරලා කියන ටික එක පේලි 4-5 ගිනවුස් කරලා ගියා.
0: මොන ප්‍රේක්ෂකාගාරයම අල්ලගෙන
1: අල්ලගෙන ඉවරයි. ආයෙත් අපි ඔළුවෙන් හිටන් ගිනවුස් කරත් එතන වැඩක් නැහැ. ඒක තමයි ඇත්ත. ඒව දකින්න වැඩිටි પરම්පරාව කාශ්‍රේ කරන්න ඕනේ. ප්‍රවීණව ආශ්‍රේ කරන්න ඕනේ. මම මාව අපිව තියාගෙන ලහිරුල් පෙරලා අපි වගේ අංකුර කලාකාරයෝගේ වල්වල තියන් සුනිල් පෙර මහත්තයා කණ්ඩ දුන්නා. බලාගත්තා, තියාගත්තා, ප්‍රශ්න ආදි උත්තර දුන්නා. මිල ගණන් තීරණය කරන තාලි කියලා දුන්නා. අද අපිටත් අපි ගාවට එන ඕනිම මල්ලිලා ගොඩක් ඉන්නවා අපිත් එක්ක අලුත් પરම්පරාවක් එකතු වෙලා. අපේ ගෙවල්වල පවුලේ සමාජිකයෝ එකට ගෙවල්වල ඉන්නේ. සින්දු වදනෝ අපි ඉන්නෝ. අද උන් ජනකාන්ත තරු. එහෙම හිටියට ඒ පොඩි කාලෙත් මම දැක්කා. තාම ඒ හිතවත්කම් තියෙනවා. ඉතින් ඒ එයා අරය අපිට කරපු ටිකම අපි ඊළඟ પરම්පරාවට ගන්න. අපි ඒගොල්ලොන්ගේ තිල්ලන්නේ තවත් අලුත් එකක් අහම ගෙදර හරි කමන්නේ තියාගෙන කොහොම හරි කරලා. ඒ කියන්නේ මම කෙනෙක් ගෙදර තියාගන්නවා කියන එක මේ මේ මේ ඉන්නවා කියන එක නෙවෙයි. මම කියන්නේ ඒ ගෙවල් වලට එන්න කියලා නිර්මාණ කරන්න ඕනේ. නිර්මාණකාරයෝ ගෙදර තියාගන්නවා කියන්නේ ඒකයි. ඒකට ඇවිල්ලා වැටිලා මේ සින්දු හදනවා අපි. ඒ හදලා නිර්මාණ බෙදා හදා ගන්නවා. එහෙම කරගෙන මේ ඉස්සරහට කරන්න මොකද මේක හරි ලස්සන.

0: අපි අද අවසන් ගීතය අහන්නේ සරාගයි.
1: සරෝග වික්‍රමසිංහ කියන තරුණයා ගිටාරෙක්කුත් සමග ඇවිල්ලා තනුවක් වාදනය කරනවා. ඒක තමයි යෝක. ඒ කාලේ සංගීත් වික්‍රමසිංහගේ පුතා හැටියට දන්නවා. මොකද ලහිරුගේ මියුසික් කවන්න එකෙත් ගෝලයක් හැටියටත් හිටියා. මේ ඉගෙන ගත්තා. නමුත් මම හිතුවේ නෑ යුගයක සංගීත හඬ වෙනස් කරන ගීතයක් බවට පත් වෙයි කියලා. මං කියන්නේ සනුකගේ සරාගය කියන්නේ තව පරම්පරා දෙකකින් බිහි වෙන්න ඕනි ජාතිය ගීතයක්. හැබැයි ඒක තීර්ණාත්මක තැනක සංගීත කලාවේ ඒක ඒක ඒකාකාරී ගමනක තිබ්බ මොහොතක කෙලින්ම යූටර්න් එකක් දාපු ගීතයක්. සනුකගේ තනුව සහ සනුකගේ ගායනය සහ සනුකගේ සංගීතය. සනුක කියන්නේ ඊළඟ පරම්පරාවේ, මේ කියන්නේ අලුත් පරම්පරාවේ, ඔය ලහිරු පෙරළගේ පරම්පරාවට පස්සේ පරම්පරාවේ ආවේ එයා තමයි ප්‍රමුඛයා. එයා තමයි මේ ටර්න් එක ගත්තේ. එයා හදපු සංගීතයේ ඔක්කොම හරි වෙනස්. සරාගේ ගීතය ඇතුළේ තියෙන්නේ බටහිර සංස්කෘතිය තුළ අපි චිත්‍රපටිවල දන්නා වන් නයිට් ස්ටෑන්ඩ් කියන එකදී. ඒ කියන්නේ සමහර සම්බන්ධතා ඇති වෙලා තියෙන එක රාත්‍රියකට සඳහා පමණයි. ඔවුන් හමුනට පස්සේ ආයේ ජීවිතේ කවදාවත් ඒක හම්බෙලා නැහැ, මතකයේ පමණයි ඉතුරු වෙන්නේ. එහෙම මම චිත්‍රපටිවල දැකලා ඔළුවේ තැම්පත් වෙච්ච දෙයක් තමයි මම ඔයක ගීතයක් බඩ පරිවර්තනය කරන්නේ. ඔබ හිතන්න ඔබ උදේ නැගිටිනකොට ඔබට ඒක ඕනේ නැනේ, ඒක සින්දුවේ මා.
0: අපි නම් ඒක සින්දුවේ මාම නේද? ස්තුතියි අද මේ කතා බහට අපිත් එක්ක එකතු වුණාට. මේ ඔබත් එක්ක කතා කරන්න, ඔබේ ගීත ගැන කතා කරන්න මම හිතන්නේ අපිට ආයෙ දවසකට හමු වෙන්න තව දේවල් ඉතිරි වෙලා තියෙනවා. අර ඔබ හරි සුන්දර තැන් කීපයකට මම ගියා, පොඩි සමරි එකක් අරගෙන ආවිලා මම කතාව ඉවර කරමු. අද දවස තුල ජීවත් වෙන එක අපි ඊයේ කරපු දේවල් කරගහගෙන ඇවිල්ලා අදත් ඊයේ මෙච්චරක් කරා මෙහිමනේ කී කිය හිටියොත් අද කරන්න තියෙන දේවල් ගොඩක් මග ඇරෙන්න පුළුවන්. ඊට පස්සේ ඒක හෙටට ඉතුරු කරගත්තොත් හරි පරණ වෙනවා දේවල්. ඒ නිසා අදට අද ජීවත් වීම ඇතුලේ, අද දවසට වටිනාකම් දීම ඇතුලේ, අද වෙලාවට වටිනාකම් දීම ඇතුලේ අපිට අපි අලුත් කරගන්න, අලුත් එසව හොයාගෙන යන්න ඉඩ ලැබෙනවා. ඉතින් මේ කතාබහ සුන්දර කතා බහක් වෙන්න ඇති සහ ජීවිතේ ආදරණීය කතා බහකට පත් වෙන්න ඇති කියලා හිතන ඉතින් ඒ වෙනුවෙන් ගොඩක් ස්තුතියි ඔබට. සුබනාගතයක් ආදරෙන් ප්‍රාර්ථනා කරනවා.
1: බොහොම ස්තුතියි මොනිකා ඔබටත්. මදන අපි ඔයාගේ දෙවෙනි වැඩසටහනට මම මේන අපි කාලයට පස්සේ හමුවන්නේ. ඉතින් බොහොම ස්තුතියි සහ එක දෙයක් මේ කියපු අදහස් මට සාපේක්ෂ අදහස්. මේවා තව කෙනෙක්ට ගෝචර නොවන්න පුළුවන්, නැත්තම් මේවා සතුරුදායක නොවන්න පුළුවන්. ඒකද සමා වෙන්න මේ මට හිතන දේවල් මේවා හරියන්න හරිම එකකුත් නෙවෙයි. මේ මට මගේ දැනුම් ප්‍රමාණයට අනුකූලව දැනෙන තේකින්ද තරහ ගන්න එපා. මේවා මොකද මට හිතෙන දේවල් නේ. ඉතින් ඒකින්ද ඒවා සමහරට හරි නැති වෙන්නත් පුළුවන්. ඉතින් ඒකින්ද සමා වෙන්න. 1 2 බොහොම ස්තුතියි ලක්කඩ. ලක්කඩ. ඔව් ලක්කඩ. බොහොම ස්තුතියි. ඒක දන්න තැනක්, හුරු තැනක්, පපුවේ දන්න තැනක්. ස්තුතියි.
0: අපි නැවත හමු වෙමු ප්‍රාර්ථනය. ඔබට සුබ රාත්‍රියක්.

0: ප්‍රේමේ අනන්තේ විඳින්න
1: සඳදී තහර
0: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ වෙලා රුපියල් ලක්ෂය 3000 1000 160 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොදටම ඇති
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙ කුමන්න අදම අවතන්න 011767979579
4: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
5: Milawe ratri 9:22

0: 93.5 93.7 Lakhanda Radio ITN Sabah Sri Lanka Handa
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
0: FM 93.5 FM 93.7 Lakhanda Radio ITN

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
1: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී නවයට
2: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය දුරලන්
1: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
3: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
0: ලක්හඬ ගෝල්ඩන් වොයිස්
4: අපි සොයන්නේ නුඹේ හඬයි
3: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු 1 සිට 4 දක්වා
0: ලක්හඬ ගෝල්ඩන් වොයිස්

0: ප්‍රියන්ත ප්‍රනාන්දු නිර්මාණයක් සංවරය.
1: මෙයාලට ඕනේ මාත් මෙයාලත් එක්කම මේකේ ඇම්බරිලා මිරිකිලා ලෙවකාගෙන ඉන්නවා බලන්න. පිළිවෙලකට ජීවිතේ හදාගන්නවා බලාගෙන ඉන්න බෑ.
2: ඒක ඔයා තේරුම් ගත්ත එක නම් ලොකු දෙයක්.
1: අපරාදේ මං ආවේ.
2: හරි හරි කමන්නේ. හෙට එන්නකෝ එහෙනම්. මං තියන්න. බයි.
0: සංවරය.
3: අර වාද අර ස්කෝලයක් ලැබෙනවා කියලා කිව්වේ. ස්විසලන්ද නෝවේද කොහෙද නේද?
4: නෝවේ යුනිකකි.
3: ඒක ලැබෙයි කියලා ෂුවර් එකක් තියෙනවා.
4: හරියටම කියන්න බෑ. හැබැයි යාළමාව කන්සිඩර් කරනවා කියලා දන්නලා තිබ්බා.
3: ඒක නොලැබුණාට කමක් නෑ. ඔයා යන්න. ගිහලා ඔයාගේ හයර් ස්ටඩීස් කම්ප්ලීට් කරගන්න.
0: සති අග රාත්‍රී 9ට ITN බලන්න. සම්වරය. ලොවක් සනසන ඔබ.

0: නොමියන හඬ
1: ආතරගේ ජෝති
0: ඉරිදා රාත්‍රී 7ට හිමාලික ජෝති රාත්‍රිය
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: නිවන බුදුපන සිත නිවන බුදුපන
1: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී නවේට
2: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
1: සසර මක පින් පුරන ඔබ සිත නිවන බුදුබණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
3: From the channel that shaped generations From the stories you grew up with Movies that resonate Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max
4: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
5: ලක්හඬ Golden Voice
6: අපි සොයන්නේ නුඹේ හඬයි
4: සැමසඳා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු 1 සිට 4 දක්වා
5: ලක්හඬ Golden Voice
4: සන ඔහු

0: ஆற்றையே நொமியன ஹட
1: ஆற்றின் ஜோதி
0: இருதா ராத்ரி ஹதட ஹிமாலிக்க ஜோதி ராத்ரிய
2: ஷாம் ஜெயரத்ன அத்யக்ஷனயத்
3: தம்சர கவுர் ஹரி கொல்லெக் கத்தினா பிசுதாலோ
4: ඇත්තට මුඹයි නංගිට ෆෝන් එකක් කරන් දුන්නේ. ඔබ දන්නවනේ මේ වයස එච්චර හොඳ වයසක් නෙවෙයි කියලා. ඒකේ අපිට වඩා කපටි බං. ඒකේ මොලේ තියෙනවා.
5: අසන්දිමිත.
6: ඔයන්න මොද? ඒ ළමයාට ආව මේ වෙලාවේ ඕනි. අපි ජීවිතේනේ හරි පුංචි කාලේ. සමහර දේවල් සමහර අය වෙනුවෙන් අවශ්‍ය වෙලාවෙදි කරේ නැති වුණාම පස්සේ අපිට පසුතැවිලි වෙන්න වෙනවා.
7: මට තේරෙන්නේ නැහැ අලු. මං කොහොමද ආපෞතරයක් යාගවද කියලා කතා කරන්න කියලාවත් මට තේරෙන්නේ.
2: සති අග රාත්‍රී 8ට ITN බලන්න.
5: අසන්දිමිතා.

0: වෙලාව රාත්‍රි 10 දැන් මේ වෙලාව වාසනාවන්ත වෙලාවක් වෙන්න පුළුවන් මොකද මහජන සම්පතක් ජයලොතරැයි වගේ මෙගාපව ධනනිධානය හඳහන ගොවිසෙත සුබ දවසක් ලොතරැයි ගත්තනම් ලොතරැයි පත් අතර ගන්න වාසනාව උදා වෙලාද කියලා බලන්න මේ ලක්කඩත් එක්ක එකතු වෙන වෙලාව
1: ඒ සුවපත් වූ සෑම සිනහවක් පිටුපසම එකිනෙකා නොහඳුනන දහස් ගණනකගේ නොපිළෙන ආශිර්වාදය තියෙනවා. ඔබ ගන්නා එක ආයුබෝ ටිකට් පතක් තවත් කෙනෙකුට සුවපත් හෙට දවසක් උදා කරයි. රටේ සෞඛ්‍යයට ශක්තියක් වන NLB ආයුබෝ නවතම ලොතරැය සැවම සුවපත් කරන ආයුබෝ යුතුකමට ඔබගේ දායකත්වය ලබා දෙන්න. දිනුම් බෝවේ ආයුබෝ වේවා.

0: අයිබෝවන්. හැමදාම ජීවිතය ඔබ හොයාගෙන යන වාසනාව ඔබට අරගෙන එන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය. අදත් මේ සූදානම ඔබ වෙදිනවන්න ලොතරැයි වර්ග 8කින්. මේ ආරම්භ කරන්නේ NLB ජාතික ජයවරණය. ලොතරැයි පවුලට එකතු වූ අලුත්ම සමාජිකයව වන ආයුබෝ ලොතරැයියේ මංගල දිනුම් වාරය විශේෂ දිනුම් වාරයක් ලෙස ක්‍රියාත්මක වෙනවා. තෝරා ගන්න ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය සමග අංක 4 මුල සිට අගටත් අග සිට මුලටත් පිළිවෙලින් ගලපාගෙන රුපියල් ලක්ෂ 5 සිට රුපියල් 40 දක්වා සාමාන්‍ය ත්‍යාග රටාවෙන් දිනුම් අවස්ථා 15කින් දිනුම් හිමිකර ගැනීමටත් විශේෂ දිනුම් ඇදීමෙන් රුපියල් මිලියනේ තෑගි රුපියල් ලක්ෂයේ තෑගි රන් කාසි රසක් දිනා ගන්න ඔක්තෝබර් 12 වන දින දිනුම් මදින ආයුබෝ ලොතරැයි වැඩි වැඩියෙන් අදම මෙලදී ගන්න. දිනපතා දිනුම් මදින ආයුබෝ ලොතරැයියෙන් ඔබට දිනුම් බෝවි ආයුබෝ වේවා. අද දින ඔබේ වාසනාව සටහන් පරිගණක නිල වාර්තාව ලබා දෙන්නේ පරිගණක නිලධාරී ඉරේෂා අමන්ති මහත්මිය. දැන් හඳුනාගනිමු අධීක්ෂණය කරන විද්වත් අධීක්ෂණ මණ්ඩලය. දංකොටු සහකාර ප්‍රාදේශීය ලේකම් W නිලන්ති ප්‍රියදර්ශනී. ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී AM අරිෆ්. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කසුන් ජයසේකර. විගණන අධිකාරී WL මයුරන් යන මහත්ම මහත්මිය. එනං අදත් මුලින්ම දිනුම් මදිනවා NLB ජය. ඔබේ අතට සල්ලි වෙනුවෙන් NLB ජය 603 වන දිනුම් වාරයේ දැන් අපි ආරම්භ කරනවා. දැන් අතට ගන්න NLB ජය ලොතරැයි පත්. NLB ජය ජයග්‍රහින් විසි අක්ෂරය සහ ජය අංක 4 අපි දැන් තෝරා ගන්නවා. අද ජයග්‍රහින් විසි අක්ෂරය C ජය අංක 5.64. මේ වන විට අප සමාජයේ කොටසක් වකුගඩු රෝගාබාධ වලින් පෙළෙන අතර එම රෝගීන්ට සහන සලසන ජාතික වකුගඩු අරමුදලට දායක වන ඔබේම ලොතරැයි NLB ජය 2026 වසරට රුපියල් ලක්ෂ 5 ත්‍යාගලාභින් 379 දෙනෙක් රුපියල් 50,000 ත්‍යාගලාභින් 9,563 දෙනෙක් බිහි කරනවා. අද NLB ජයෙන් අපි රුපියල් ලක්ෂ 5 ත්‍යාගලාභී බිහි කරනවා. වාසනාවන්ත ලොතරැයි පත අලෙවි කරන්නේ AN වනස් කොටියාගල. ඒ වගේම රුපියල් 50,000 ත්‍යාගලාභින් 36 දෙනෙකුත් අද අපි බිහි කළා. යනු රට පුරා ජයග්‍රහකින් 75,798 දෙනෙක් අතරේ රුපියල් 64,75,840 මුදලක් අද අපි බෙදා දුන්නා. තවත් තැගි වැඩි වුණ නියත ධනයෝග හඳහන 1644 වෙනි වතාවට ඔබව දිනවන්නයි මේ සූදානම්. ලග්න සංකේත 12ක් අතරින් ජයග්‍රහී ලග්න සංකේතය අපි දැන් තෝරා ගන්නවා. අද හඳහන ජයග්‍රහී ලග්න සංකේතය කුම්භ. ඔබ දිනවන ජයග්‍රහී අංක 4 අපි දැන් තෝරා ගන්නවා. අද හඳහන පළමු ජයග්‍රහී අංකය අංක 7. දෙවන ජයග්‍රහී අංකය අංක 38. තුන්වන ජයග්‍රහී අංකය අංක 41. හඳහන අවසාන ජයග්‍රහී අංකයයි අපි දැන් තෝරා ගන්නේ. අද අවසන් ජයග්‍රහී අංකය අංක 57. අපේ රටේ උදව් අවශ්‍යම සමාජ කොටසක් වෙත සත්කාරක මෙහෙවරකයේ දෙන්නට පිහිට වූ සමාජ සේවා අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායක වන හඳහන ලොතරැයියේ 2026 වසරට සුපිරි ත්‍යාග 13 ලක්ෂ 10 ප්‍රථම ත්‍යාගලාභින් 192 දෙනෙක් බිහි කරනවා. බොහොම ස්තුතියි. දැන් අපි බලන්නේ අද ඔබේ හඳහනෙන් අද රුපියල් ලක්ෂ 10 ප්‍රථම ත්‍යාගලාභී අපි බිහි කරනවා. මේ වාසනාවන්ත ලොතරැයි පත අලෙවි කරන්නේ H අජිත් ක්‍රිෂාන්ත බටපොල. ඒ අනුව රට පුරා ජයග්‍රහකින් 131,436 දෙනෙක් අතරේ රුපියල් 9,16,800 මුදලක් හඳහනෙන් අද අපි බෙදා දුන්නා. හඳහනේ ඔබව දිනවන මීළඟ සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 35,88,136. සත් දිනම ජය නියත ගොවිසිතේ 4577 වන දිනුම් වාරයයි අපි දැන් ආරම්භ කරන්නේ. එහෙනම් දැන් අපි යමු දිනුම් ඇදීමට. ගොවිසිත ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරයයි අපි මුලින්ම තෝරා ගන්නේ. අද ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය L. ඔබව සුපිරි ත්‍යාගලාභී කරන ජය අංක 4 අපි දැන් තෝරා ගන්නවා. අද පළමු ජයග්‍රහයි අංකය අංක 74. දෙවන ජයග්‍රහයි අංකය අංක 1. තුන්වන ජයග්‍රහයි අංකය අංක 9. ගොවිසිත අවසන් ජයග්‍රහයි අංකය අංක 73. කෘෂිකර්මාන්තයේ නගා සිටුවන්න දායක වන ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායක වන ගොවිසෙත ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාග 2ක් රුපියල් 120 ප්‍රථම ත්‍යාගලාභින් 86 දෙනෙක් රුපියල් 250,000 ත්‍යාගලාභින් 1,125 දෙනෙක් බිහි කරනවා. ගොවිසෙත අද සමස්ත ජයග්‍රහකින් 122,057 දෙනෙක් අතරේ රුපියල් 73,06,320 මුදලක් අපි බෙදා දුන්නා. ගොවිසෙත ඔබව දිනවන මීළඟ සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 8,78,15,987.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා.
1: පහසු වෙලා.
2: තෑගි වැඩි
1: වෙලා. අංක එකයි නග්න එකයි.
2: 200ක්ම ඔබ යකි.
1: අංක දෙකක් ගැලපුණාම
0: රුපියල් 1000ක් නැතේ.
1: අංක දෙකයි ලග්න එකයි
0: 2500ක් අතේ. අංක තුනට
1: 50000.
0: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
1: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
0: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
2: තරුණයේ බලාපොරොත්තුව දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
0: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක් ලොතරැයියේ 451 දිනුම් වාරයේ දැන් අපි ආරම්භ කරන්නේ. එහෙනම් ඔබේ සුබ සිහින දිනවන්න අපි යනවා දිනුම් මැදීමට. සුබ දවසක්. සුබ ලග්න සංකේතයයි අපි දැන් තෝරගන්නේ. අද සුබ ලග්න සංකේතයේ වෘෂභ. ඔබ දිනවන සුබ අංක 3 අපි දැන් තෝරා ගන්නවා. අද පළමු සුබ අංකය අංක 46. අද දෙවන සුබ අංකය අංක 29. අද අවසාන සුබ අංකය අංක 27. රටේ සංවර්ධනය වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන සුබ දවසක් ලොතරැයියෙන් 2026 වසරට රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරු පැදි ජයග්‍රහකයන් 363 දෙනෙක් රුපියල් 50000 ත්‍යාග ලාභින් 1836 දෙනෙක් බිහි කරනවා. අද සුබ දවසක් ලොතරැයියෙන් රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් දිනා ගන්නා ජයග්‍රහකයන් 2 දෙනෙක් අපි බිහි කරනවා. මේ වාසනාවන්ත ලොතරැයි පත් අලෙවි කරන්නේ ජී නිමල් සිරි කහවත්ත, ශිරාණි කොස්සා, කිරුළපන. එවගේම රුපියල් 50000 ත්‍යාග ලාභින් 7 දෙනෙකුත් අද අපි බිහි කළා. ඒ අනුව රට පුරා ජයග්‍රහකයන් 1,110 දෙනෙක් අතරේ රුපියල් 84,16,760ක මුදලක් අද අපි බෙදා දුන්නා. තවත් තෑගි වැඩි වුණ, වාසි වැඩි වුණ ලොතරැයි වර්ග 4කින් ඔබව දිනවන්න අනෝෂි සමගින් ඩේමියන් සූදානම්.
3: මේ ළඟට මෙගා පවර්.
4: ඒ සුවපත් වූ සෑම සිනහවක් පිටුපසම එකිනෙකා නොහඳුනන දහස් ගණනකගේ නොපිළෙන ආශිර්වාදය තියෙනවා. ඔබ ගන්නා එක ආයුබෝ ටිකට් පතක් තවත් කෙනෙකුට සුවපත් හෙට දවසක් උදා කරයි. රටේ සෞඛ්‍යයට ශක්තියක් වන NLB ආයුබෝ නවතම ලොතරැය සැවම සුවපත් කරන ආයුබෝ යුතුකමට ඔබගේ දායකත්වය ලබා දෙන්න. දිනුම් බෝවේ ආයුබෝ වේවා.
5: ඒක ඇත්ත වශයෙන්ම අද ඓතිහාසික අවස්ථාව. ජාතික ලොතරැයි මණ්ඩලයේ විසින් දින 7ම අදින අලුතෙන්ම හඳුන්වා දෙන මේක සම්පූර්ණයෙන්ම අලුතෙන්ම ලොතරැයියක්. සෞඛ්‍ය සංවර්ධනය සඳහා දායක වෙන විදිහට ලොතරැයි මණ්ඩලයේ විසින් මේ සත්කාරය කරලා
4: තියෙනවා.
6: අති දැවන්ත රුපියල් කෝටි 47කුත් රුපියල් කෝටි 23කුත් ඉක්මවා ගිය මෙගා සුපිරි තෑගි ඔබට දිනා දුන් මෙගා පව වෙතින් අපි දැන් සූදානම් රුපියල් කෝටි 30 ඉක්මවා ගිය මෙගා සුපිරි තෑගක් ඔබේ කරන්න. දෙවෙන් මදක් රැත් වගේ ග්‍රෑන්ඩ් සුපිරි තෑග වෙනුවෙන් ටොයෝටා රේස් මෝටර් රථයකුත් සමග අපි සූදානම් ඔබේ හීන හැබෑ කරන මෙගා පව 2683 වන දිනුම් වාරේ ආරම්භ කරන්න. මුලින්ම අපි තෝරා ගන්නවා ඔබේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. අද මෙගා පව වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය T අක්ෂරයත් සමඟ අපි මේ ගලපා ගන්නේ ඔබේ සුපිරි අංකය. අද සුපිරි අංකය අංක 17. එගිනෙකට නොදෙවෙනි අති දැවන්ත සුපිරි තෑගි තුනක් ඔබට අරගෙන එන මෙගා පව වෙතින් අපි මේ සුදානම් වෙන ජයග්‍රහී අංක 4 තෝරා ගන්න. එය අතුරින් වාසනාවන්ත පළමු අංකය අංක 30. අද දෙවනු ඔබට වාසනාව ගෙනෙනවා අංක 50. ජයග්‍රහී තුන්වන අංකය අංක 65. අද අවසන් වාසනාවන්ත අංකය අංක 10. අපේ රටේ සංවර්ධනය වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මෙගා පව ලොතරැයි 2026 වසරේ සුපිරි ත්‍යාග ලාභින් 6 දෙනෙක්, 20 ලක්ෂපති ප්‍රථම ත්‍යාග ලාභින් 75 දෙනෙක් අපේ රට බිහි කළ තියෙනවා. අද රුපියල් 102 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 2 දෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහ ලොතරැයිපත් අලෙවි කරන්නේ ඉන්ද්‍රාණි ස්වර්ණලතා කදුරුවෙල සහ ප්‍රියන්ති මානෙල් බාඳුරාගොඩා පේනෙල් බියලවෙනි යුෂිත වරුන්. එත් සමගින් වාසනාවන්තින් 121,243 දෙනෙක් අතරේ රුපියල් 73,73,120ක මුදල අපි බෙදා දෙනවා. හෙට මෙගා පව වෙතින් අපි ඔබ වෙනුවෙන් වෙන් කරන සුපිරි තෑගි තුන මෙගා සුපිරි තෑගේ රුපියල් 30,91,9,362ක්, පව සුපිරි තෑගේ රුපියල් කෝටියක් ග්‍රෑන්ඩ් සුපිරි තෑගේ ටොයෝටා රේස් මෝටර් රථයක්. ජාතියේ මහා ධන සම්පත ධන නිධානේ 2365 වන දිනුම් වාරයයි අපි මේ ආරම්භ කරන්නේ. අපි මුලින්ම තෝරා ගන්න ඔබේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. අද ධන නිධානේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය S. රුපියල් 8,98,00,000 ඉක්මවාගිය දැවන්ත නිධානය විසුදානමින් තියෙන ඔබ වෙනුවෙන් අභිෂාන් ග්‍රහී අංක 4 මේ තෝරාගන්න. ඒ අතරින් වාසනාවන්ත පළමු අංකය අංක 37, දෙවන ඔබට වාසනාව ගෙන අංක 20, ජයග්‍රහී තුන්වන අංකය අංක 56,
3: මුද්‍රාවේ තිලකම් 56.
6: ධන නිධානය අවසන් වාසනාවන්ත අංකය අංක 52. අපේ රටේ සංවර්ධනය වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන ධන නිධානය ලොතරැයි පතින් මේ වසරේ සුපිරි ත්‍යාගලාභීන් 3 දෙනෙක්, 20 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභීන් 47 දෙනෙක් අපේ රට බිහි කළ දෙනවා. අද අපි බිහි කරන ₹200,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 3 දෙනෙක් ජයග්‍රහී ලොතරැයි පත් අලෙවි කරනවා. හේමපාලි වීරසූරිය හලාවත, එස් රොෂාන්තන් ආර්යම්පති සහ තවත් වාසනාවන්තෙක් කොළඹ දිස්ත්‍රික්කයෙන් බිහි වෙනවා. ඒත් සමගින් ජයග්‍රහකින් 88,698 දෙනෙක් අතරේ ₹54,601,560 මුදලක් අපි බෙදා දෙනවා. මෙන්න අපි හෙට ඔබ වෙනුවෙන් වෙන් කරන අති දවන්ත ධන නිධානය ₹9,01,55,843.20. එමනම් සූදානම් වෙන්න ලොතරැයි ලොව රජ කිරුළ මහජන සම්පත 6,335 වන දිනුම් වාරයට ₹2,01,55 වූ සුපිරි තෑගක් ඔබ වෙනුවෙන් සූදානම්. මේ තොරගන්නේ ඔබේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක 6. අද මහජන සම්පත වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය කී ජයග්‍රහී අංක බවට පත් වෙන්නේ 5, 2, 9, 3, 9 සහ 3. අපේ රටේ සංවර්ධනය වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මහජන සම්පත ලොතරැයි පතින් මේ වසරේ සුපිරි ත්‍යාගලාභීන් 16 දෙනෙක්, 25 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභීන් 307 දෙනෙක් අපේ රටට බිහි කළ දෙනවා. අද ₹25,00,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 2 දෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයි පත් අලෙවි කරන්නේ TK සුමනාවති හෝකන්දර සහ කීර්ති ධර්මප්‍රිය අලවත ගොඩාපේ NLB අලෙවි නියෝජිත වරුන්. ඒ වගේමයි ලක්ෂපතියන් 19 දෙනෙක් අපි අද බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයි පත් අලෙවි කරන්නේ මෙන්න මේ NLB අලෙවි නියෝජිත වරුන්. නන්දික ප්‍රියන්ත අම්පාර, අසේල ඉරෝෂන් මතුගම, අජිත් අල්හකෝන් පිටකෝට්ටේ, පියාලවත්ත මොනරාගල, ඒ ප්‍රියංගනි බොරැල්ල, බී සුදර්ශන පාරදේක, KAG ගුණරත්න අඹේකොට, ධම්මික ක්‍රිෂාන්ත ආණ්ඩියම්බලම, PSRP ෆොන්සේකා කොටුගොඩ, වරුණ ප්‍රසාද් අකුරැස්ස, KN දසනායක දඹුල්ල, TM කුමාරතුංග මාවතකම, සමන් හෙටිආරච්චි නාවලපිටිය, NA නාමල්ගමුව රුවන්වැල්ල, DD සුනීතා නවගමුව, WG සහබන්දු තිස්සමහරාම, KA සිරිසේන තිස්සමහරාම, ඒ වගේම තවත් ලක්ෂපතියන් දෙදෙනෙක් කලුතර දිස්ත්‍රික්කයෙන් සහ වින්වේ ඩිජිටල් ලොතරැයි සේවාවෙන් බිහි වෙනවා. ඒත් සමගින් ජයග්‍රහකින් 259,873 දෙනෙක් අතරේ ₹2,33,55,840 මුදලක් අපි බෙදා දෙනවා. හෙට මහජන සම්පත ඔබේ සුපිරි තෑගේ වටිනාකම ₹2,04,76,744. අද සම්පත ලොතරැයි පතෙන් ඔබට වාසනාව උදා කියලා දෙනවා. මහජන සම්පත දිනුම් මැදීමෙන් තෝරා ගන්න වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයත් අවසන් අංක 4. යනු ආද සම්පත 910 වන දිනුම් වාරේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය K ජයග්‍රහී අංක බවට පත් වෙන්නේ 9393. අද වාසනාවන්ත ₹2,50,000 හිමිකම් කියන්ට ඔබ සමත් වෙනවා. ජයග්‍රහී ලොතරැයි පත අලෙවි කරනවා කල්මුනේ NLB අලෙවි නියෝජිත S මදන්. ඒ වගේමයි ₹50,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 48 දෙනෙක් අපි බිහි කරනවා. ඒ අනුව වාසනාවන්ත ඔබ අතර ₹1,12,48,000 මුදලක් අපි බෙදා දෙනවා. අද වාසනාවන්තින් 9,26,001 දෙනෙක් අතරේ ₹7,86,54,240 අති දැවැන්ත මුදලක් අපි ඔබ අතර බෙදා දෙනවා. NLB ජාතික ජයවත්යෙන් මතකේ තියාගන්න ජීවිතයේ සිහිනයට
3: වාසනාවේ ආශිර්වාදය
6: NLB.
5: ආයුබෝ ටිකට් පතක් මෙලිදී ගන්නවා කියන්නේ අතවශ්‍යයෙන්ම සමාජීය වගකීමෙන් යුතුව කරනු ලබන දායකත්වයක් හැටියට තමයි අපිට තේරුම් ගන්න. එතකොට ඒ අනුව සෞඛ්‍ය ශක්තිමත් කිරීමට මෙය ඉතාම වැදගත් වෙනවා. එතකොට මේ සියලු අපට ලබා දෙන අරමුදල් තැන්පත් වන්නේ සෞඛ්‍ය සංවර්ධන අරමුදල. සෞඛ්‍ය සංවර්ධන අරමුදල තියෙන්නේ එකක් රෝහල් යටතට පාසුකම් සංවර්ධනය කිරීමේදී දායක වෙන්න, ඒ වගේම අත්‍යවශ්‍ය උපකරණ ලබා දීම සඳහා, ඒ වගේම සෞඛ්‍ය පර්යේෂණ සඳහා, ඒ වගේම මහජන සෞඛ්‍ය වැඩසටහන සඳහා මේ ප්‍රධාන කාරණා අතරට තමයි සෞඛ්‍ය සංවර්ධන අරමුදල දායක වෙන්නේ.
4: ඉදුම් භෝවේ ආයු භෝවේවා. ඒ සුවපත් වූ සෑම සිනහවක් පිටුපසම එකිනෙකා නොහඳුනන දහස් ගණනකගේ නොපිළෙන ආශිර්වාදය තියෙනවා. ඔබ ගන්නා එක ආයුබෝ ටිකට් පතක් තවත් කෙනෙකුට සුවපත් හෙට දවසක් උදා කරයි. රටේ සෞඛ්‍යයට ශක්තියක් වන NLB ආයුබෝ නවතම ලොතරැය්‍ය සැවම සුවපත් කරන ආයුබෝ යුතුකමට ඔබගේ දායකත්වය ලබා දෙන්න. දිනුම් භූවේ ආයුබෝ වේවා.
7: සුබදවස
8: අලුත් වෙලා
7: පහසු වෙලා
8: තෑගි
7: වැඩි වෙලා අංක එකයි ලග්න එකයි
8: දෙසීයක්ම ඔබ යති.
7: අංක දෙකක් ගැලපුණාම
8: රුපියල් 1000ක් වාටි.
7: අංක දෙකයි ලග්න එකයි
8: 2500ක් අතේ. අංක තුනට
7: 50000.
8: ප්‍රවන්දන අංකයට රුපියල් 25000.
7: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
8: කැමති එකක් අපේ අතේ.
2: තරුණයේ බලාපොරොත්තුව දවස සුබයි සිහින දිනයි සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
9: වෙලාව රාත්‍රී 10:18.

0: අහන රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: වෙලාව රාත්‍රී 10යි විනාඩි 30යි. හිට උදෑසන 6ට සතියක පත්තර විස්තර සමග හමු වීමේ බලාපොරොත්තුවෙන් සමුගන්න අවසරයි. ඔබත් එක්ක රැඳුණු මම නලින් විරාජ්. සුබ රාත්‍රියක්.

සමය සූත්‍ර දේශනාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආර්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිලවස්තු නගරා

ධර්මසාකච්ඡාවට හසු කරමින් පවත්වන ලද මේ දේශනාව විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමිනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේ නම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට ස්වකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තියින් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැදැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණ කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරින් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව ධම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ යන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශවන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. ධම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන් නව බලාපොරොත්තු ඇති කරගත හැකිය.

රැසි සැමකී ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ.

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

අපූරු නිර්මාණයක් වන මේ ශරීරය දෙස මොහොතක් බලමු. මසැසින් නොවේ, අපි නුවණැසින්ම බලමු. මෙහි කොපමණ දේවල් හටගනීද?

ඕන. එය කයේ ස්වභාවය සේම සොබාදහමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම

ඒ ස්වභාවය කුමක්ද? මෙය මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර පිටතට

විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේකවිධ රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබා දහමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි. මොහොතක් සිතමු, ලෙඩවන්නේ රෝගී වන්නේ මා පමණද? ලෙඩවීම රෝගී වීම මගේ කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න

උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතෙන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ගිරිමානන්ද සූත්‍රය කායික රෝගී බව හමුවේ මනස පවත්වාගත යුතු ආකාරයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගත හොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි. පුහුදුන් අප අනිත්‍ය වූ කය නිත්‍ය වශයෙන්ද, අනාත්ම වූ කය ආත්ම වශයෙන්ද, දුකට මුල් වෙන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. සිත හා බැඳි මගේ කයද නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා.

0: ගජක්ක සූත්‍ර දේශනාව. දේශකයන්න් වහන්සේ ගම්පොළ මීතලාව කොහොමද රුවන්පා මුල මහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධීම්ය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිට පතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් මේ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න, නොයසේනම් සුවාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසම්නිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්නිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වී නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සැදැහැ සිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිත්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ

ශෝක, රෝග, බය, අනතුරු, අමනුෂ්‍ය උපද්‍රව, රාජ බය, සොර සතුරු කරදර, ගිනි බිය, තිරිසන්ගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුර වේවා.

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය ධම්ම නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම. පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම

හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද. ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද. මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද. පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා

වීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්. සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුල පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුල අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුළ ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුළ ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුළම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට. අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

මිනිසුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරි ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්ත

පැමිණෙන අනතුරු වනපාලනයේද පිරිතනම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ සමස්ත ලංකා සසුන් මග භික්ෂු සංවිධානයේ පින්වත් සහභාගි

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලයේ තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාවක්, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබයේ මෙනෙහි කිරීම තුලින්, ඔබයේ සජ්ජායනා කිරීම තුලින්, ඔබයේ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

ආගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා.

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහණින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහණින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් සාන්

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ.

සිසින සසතුයන් වෙතද විකාශය පිරිදි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකිලි ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ බයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

නිවාසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

නාගහීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාකර

කලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේහවා භාවිතා කරන්නට, එසේත් නොමැතිනම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ විශාරද පූජ්‍ය මීගස්වැවේ

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: සුබ උදෑසනක්, වෙලා උදෑසන 5:30යි.